පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
1: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
2: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු. Net FM Alpha Studio with Kasani and Lehansa. කවදත් අලුත් කාගේ

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න සමිදානන් වහන්සේගේ ජීවිතය අපූරු සිද්ධියක් මං ඔබට මතක් කරනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේෙහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිදානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා. අප සමිදානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යෙන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත්කිරීම. ජුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා, මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට අවනත වූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණය අපේ ජීවිතයට ගමු. දෙවි සමිදානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු. මේ මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ඉස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, පළපුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසි ලබා ගත යුතුයි. එක් ගමක දරපලන්නෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දරපලනවා. ඒකට පස්සේ ඒ වයසක මනුස්සයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දර පළල දෙනවා. නමුත් ඒ නිවසේල ඉන්න අය කියනවා, ඉස්සර ආපෙකිනට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණ තර පරණා ළඟට ගිහිල්ලා ඇහුවා, ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තරුණයා ඇවිල්ලා කිව්වා, අපි තරඟයක් තියමු කවුද වැඩියෙන් දර පළන්නේ කියලා. හරි, දවසක් තරඟයක් තිබ්බා. දෙපැත්තෙම දර තියලා තිබ්බා. වේගයෙන් වැඩිම ප්‍රමාණයක් දර පළන්නේ කවුද කියලා බලන්න. තරුණයා වේගයෙන් පල්ලාගෙන පලාගෙන ගියා. නමුත් අර වයසක මිනිසයා විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල්ලා එනවා. මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ලා තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිසයා තමයි දර වැඩියෙන් පල්ලා තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බැගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ ඒක වෙන්නේ බෑ කියලා ඇහුවාම ඒ වයසක මිනිසයා කිව්වා, මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ. ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා
1: ඉරු කිරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි
2: ඔයා මේ අහගෙන ඉන්නේ

නෙතෆම් කලබල පැංචාගෙන අදත් තවස පටන් ගන්නයි ලෑස්තිය නේද? දෙදහස් විසි හයේ මැයි මාසෙ තුන්වෙනිදා. තාම මැයි මාසේ මුල්ම තවස් කිහිපයයි මේ ගත කරන්නේ. හැබැයි ඉතින් මේ පස්වෙනි මාසෙටත් අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මොන මොනවා හරි හිතට ගන්න ඕනි කියලා නේද මේ කියන්නේ? ඕ එහෙම තමයි මේ කියන්නේ. ඉතින් පුතේ දැන් මෙහෙමනේ, මේ මාසේ කියන්නේ පස්වෙනි මාසේ. තව මාස කීයද තියෙන මේ අවුරුද්ද ඉවර වෙන්න? ඒ නිසා දැන් ඔන්න වාර විභාග ඉවර ඉස්කෝල තියෙනවා, වාර විභාග තාම පටන් ගත්තේ නැති ඉස්කෝල තියෙනවා, තාම වාර විභාග තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම පුංචි පැටව හැමෝම ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගෙන තමයි ගමන යන්න ඕනනේ. අපිත් එහෙම තමයි. හරි, එහෙනම් මේ පැත්තට එන්න. අද දවසත් ලස්සනටම පටන් අරගෙන අපි අලුත් සතියක් පටන් ගමු හෙට ඉඳලා. එන්නකෝ එන්නකෝ.

උදේහයයි විනාඩි 12යි වෙලාව. ඉතින් පුංචි පැටව උන් මම කියනවා දැන් අපේ ෆෝන් නම්බර්ස් දෙකම. එකක් අපේ WhatsApp නම්බර් එක. මේ WhatsApp අංකෙට පුංචි ඕගොල්ලන්ට ගොඩාක් දේවල් එවන්න පුළුවන්. net fm කලබල පැංච නිර්මාණ පිටුව තියෙනවා 0711 95 95 95. ඒ නම්බර් එකට කැමති කැමති ලස්සන නිර්මාණ එවන්න. වීඩියෝස් විදිහට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆොටෝස් විදිහට වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඇඳපු චිත්‍ර, කරපු නිර්මාණ, දක්ෂතාමේ ඕනෑම දෙයක්. ඊළඟට අපේ අනිත් අංකෙ තියෙනවා 0112 55 33 63. ඒ අංකෙට තමයි කතා කරන්න පුළුවන්. ඒ අංකෙට පුළුවන් නම් කියන්න තරඟ වටේට, සෙල්ලම් ගෙදරට කතා කරන්න කොහොදත්. net fm කලබල පැංචා උදේ 6:13.

0: Rebel Adventure
1: FM Anupaha 94.8 Net FM Divaina Pura
2: Net FM කලබල පැංචහන් ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 16යි.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
4: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ
1: FM 95.8 Net FM Divaina Pura
0: Kalabala Kalabala Kalabala Kalabala Kalabala Pencha

නෙතෙෆම් කලබල පැංචහගෙන මේ සතියන්තේ අදත් තිරිද දවස. ඒ වගේම අදත් කලබල පැංචහගෙනම දවස ලස්සන කරගන්න පුළුවන්. ඒ අතරේ ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න නේද? සුරේෂ්මාමත් එන ලෑස්තලා ඉන්න තව චූටි වෙලාවකින් හරියටම විනාඩි 3කින් සුරේෂ්මාම එනවා කතාව කියන්න. ඒ නිසා තව උන්න රේඩියෝ එකේ සද්ද වැඩි කරගන්න ඕන.

0: ලස්සන වේවා. මගේ රත්තරන් දූල පුතාල හොඳින් සැනසීමෙන් ආදරයෙන් ඉන්නවා කියලා දන්නවා, පරිස්සමින් ඉන්නවා කියලා දන්නවා, හෙට ඉස්කෝලේ යන්නත් තියනවා නේද, වැඩ කටයුතු බොහොමයක් එක්ක මාවත් අහනවා, නෙත් එක්ක ඉන්නවා, කලබල පැංච අහනවා. ඒකනේ එතකොට ඔයා ගොඩාක් දේවල් වලින් සන්නද්ධ වෙලා තියෙනවා. වතුර බොන්න ඕනි, දැන් ඉස්කෝලේ පටන් ගන්න සතියක් එන්නේ, රස්නේ තියෙනවා, දවල් වෙලාවේ පරිස්සම් වෙලා ඉන්නවා නේද. මේ දේවල් ඔක්කොම තියෙනවා. එතකොට සමහර වෙලාවට සැරින් සැරේ වහිනවා. කවුද එතකොට එන්න පුළුවන්? කූංගාල ඩෙංගු මදුරා එන්න පුළුවන්. එයාගෙන් පරිස්සම් වෙන්නත් ඕනේ. දැන් එතකොට මේ අපි ඩෙංගු මදුරාගෙන් පරිස්සම් වෙනවා වගේ සොළි සාමන්තයා ලොකු පරිස්සම් වෙනවා. ඇයි රජතුමාට තියෙන සේනාව, ඒ බය මොනවා නමුත් හිත ඇතුලේ තියෙනවා. හැබැයි මේ වෙනකොට නම් සොළි සාමන්තයා බොරුවකට අහු වුණාට එයා බොරුව ගැන දන්නේ නැති නිසා ඉන්නේ ලොකු ආඩම්බරයකින්. ඒ නමුත් දැන් ඉන්නවා කල්පනාවක. ඇත්තටම මොනවද මෙයා කල්පනා කරන්නේ? මෙයා
1: එක ශාමි මුකුද කිසිම වෙනසක් කපා මට තාම දෙන්නේ නැහැ. ශාමි යපා මුකුද මගේ වෙරුද.
0: මගේ රත්තරන් දුවේ පුතේ, සොළි සාමාන්තයා මොකද කරේ? එයා කරපු අර මහා ලොකු වීර වික්‍රමාන්විත ක්‍රියාව එයාගේ චෝල දේශයේ රජතුමාට දැනුවත් කරා. එයා මොනවද කරේ? එයාව එයාගේ දේවල් නිසා තමයි මේ විදිහට ලංකාවේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. මම මේ විදිහ දේවල් හොයාගන්නවා, ඒ දේවල් වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඔබ රජතුමාට මගේ පක්ෂපාතීත්වය, ඒක නිසා මං මේ විදිය හොඳ වැඩ තව කරනවා. ඒ නිසා ඔබ බය නැතුව ඔබේ චෝලාධිරාජ්‍ය පවත්වාගෙන යන්න. මෙන්න මෙහෙම සැලකර සිටියා. එතකොට දැන් මෙයා ඉතින් බලාපොරොත්තුෙන් හිටියානේ හැම දෙයකින්ම ලැබෙයි. දන්නවද මේවා මොනවා කිව්වත් අඩුම ස්තුති කිරීමක්වත් නැහැ, ප්‍රශංසා කිරීමක්වත් නැහැ. ප්‍රශංසා කිරීමක් නෙවෙයි, ස්තුති කිරීමක්වත් ලැබුණ නැහැ. දැන් එතකොට මොකද වෙන්නේ? මෙයාට කල්පනා කරන්න ගත්ත ආණ්ඩවනේ කඩවලේ මුරුගම් මේ මොකද්ද සිද්ධ වුනේ, ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මොනව හරි චෝල දේශයේ ප්‍රශ්න තියෙන්න ඕනේ මේ වෙනකොට නේද? නැත්තම් රජතුමා ඒ විදිහට මෙයා මතාරින්න විදිහක් නැහැනේ. දැන් එතකොට හරි අපි යමුකෝ අපේ මහරජතුමාගේ පැත්තට පොඩ්ඩක්.
2: තවත් කොපමණ කාලයක් ගත වේද?
3: අවසරයි මහරජතුමනි. දේවමල්ල ඇමති පිරිස වරායට පැමිණ තිබෙනවා පහන්දර යාමේ. ඉක්මනින් පැමිණේවි.
2: එහි මට අවැසි පණවිඩයක් තිබිය යුතුමයි මහසෙනවේ.
3: එහෙමයි මහරජතුමනි, නිසැකවම ඔබේ අභිලාෂයන් ඉටු වේවි.
2: මගේ දේශය ස්වෛරී විය යුතුයි. දීප්තිමත් වන්නට නම්
3: මා සිතන්නේ අප පිරිස පැමිණ තිබෙනවා. අහෝ දේවමල්ල, ඔබේ සිනහව.
0: අන්න මං කිව්වේ රාමඤ්ඤ දේශයේ විශ්වාසයේ දිනාගෙන තියෙන කාලය ගත වෙලා සම්බන්ධතාවයේ ගොඩ නැගිලා දැන් එතකොට මොකද කරන්නේ? මෙන්න සන්නසක් එවලා තිනෝ මහරජතුමාට මේක සතුටින් බාර දෙන්න. ඇත්තටම මේ සන්නසී මොනවද තියෙනව ඇත්තේ? ඒ ගැන කියන්න වෙන්නේ ලබන සතියේ. මම එනවා ලබන සතියේ. මගේ රත්තරන් දූල පුතාල හොඳට ඉගෙන ගන්න ඕනි, දක්ෂව වෙන්න ඕනි, ගුණගරුක මිනිස්සු වෙන්න ඕනේ. එහෙනම් මගේ ආදරෙත් අරගෙන මේ සතියත් ගෙවන්නකෝ. මං එන්නම් ලබන සතියේ. හැමෝටම ආදරෙයි, සුබ සතියක්.
4: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා, කීර්ති හෙවත් කිත්ති කුමාර

0: FM അളവല പെൻചാ
1: റേഡിയോയ്ക്ക് സദ തവ ടിക്കක් වැඩි කරගෙන රජකතා වැහුව වගේම ගොඩාක් අපිට ගැළපෙන අපි කරන දේවල් වලට ගැළපෙන නේද? අපි තව හිතන්න ඕනි දේවල්, අපි තව දකින්න ඕන දේවල්, අපි කරන්න ඕන දේවල්. ඔන්න අහන්නකෝ මේ සින්දුව හොඳට වචනත් එක්ක මහන්න.

පැංචාවදේ හය විනාඩි 39 වෙලාව. සමහර වෙලාවට අපි සාර්ථකයි කියලා හිතන්නේ කොහොමද? දියුණු වෙනවා කියලා හිතන්නේ කොහොමද? අපි ළඟ තියෙන දේවල් අපි කොහොමද ඒ ළඟ තියෙන දේවල් වලට වටිනාකම් දෙන්නේ? කොහොමද අපි ඒව රැකගන්නේ? කොහොමද අපි ඒ දේවල් වලට ආදරේ දීලා අපේ ජීවිතෙත් සාර්ථක කරගෙන අනිත් අයගේ ජීවිතත් බබලවගෙන ඉස්සරහට යන්නේ? හිතන්න ඕන නේද? ඕ නේද? හරි එහෙනම් මෙත ෆිම් කලබල පැංචා ඔන්න වට්සප් අංක තියෙනවා. ඔගලන්ට කැමති දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. 0711 95 95 95 ඉක්මන් කරන්න ඕන.

0: தம்பிலே தேல் கொக்கும் பொத்து சுதுஹந்தும் வெனிவெல் அரோத சா வதமல் அடங்கு பாரம்பரிக ஆயுர்வேத வட்டூரோக் அனுசாரேன் சித்தாலேப கேக்குலு பேபி சபன் பிலிந்து சமட்ட ஹெல ஒசு ரக்கவாரனே
1: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
3: නොවිලක්වේ හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ. නොවිලැක්වේ හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
0: කලබල පැංචා.
3: උදේ 6:45 අපි උදේන් ප්‍රවෘත්ති අහන්න ඕන. ඉන්නකෝ ඉන්නකෝ. නෑ නෑ මොකුත් ඉවර නෑ හොඳේ. තාම මේ පටන් ගත්ත විතරයි. එහෙනම් අහගෙන ඉන්න. උදේ 8 වෙනකම්ම net FM කලබල පැංචා.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
1: අයිබෝවන් රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම සමීර බණ්ඩාර වේරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: ඉන්දන මිල යලි ඉහළට. චීවරධාරීන් පිරිසක් යොදාගෙන මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවූ ප්‍රධාන සැකකරුවෙකු හඳුනා ගැනේ. දාවුද් ඉබ්‍රාහිම්ගේ සමීපතමයෙකු වන මද්‍රව්‍ය ජාවාරම්කරු සලීම් ඩෝලා අත්අඩංගුවට. වෛරල් වුණු දසවෙනි විධායක ජනපති කතාවට සර්ව ජනබලයෙන් පැහැදිලි කිරීමක්. බලංගොඩදී බස් රථයක් රියදුරු නොමැතිව ධාවනය වෙයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: ඉන්ධන මිල යලි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 12කින්. ඒ අනුව රුපියල් 398කට පැවති එම පෙට්‍රල් ලිටරයක නව මිල රුපියල් 410ක්. රුපියල් 455ක් පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 470ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 392ක්. රුපියල් 443ක් පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. මේ අතර භූමි තෙල් ලීටරයක මිල ඉහළ දමා තිබෙනවා ඒ රුපියල් 10කින්. ඒ අනුව රුපියල් 255ක් තිබූ භූමි තෙල් ලීටරයක මිල රුපියල් 265ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ. චීවරධාරීන් පිරිසකට විදෙස් ගමන් ලබා දෙමින් මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවූ ප්‍රධාන සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව එම සැකකරු ඉදිරිපැය 24 තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ. මේ අතර චීවරධාරීන් පිරිසක් තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් මද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙනීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල් ලබා දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවටගත් සෙසු සැකකරුද මේ 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පොලිසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් එම සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. මෙම සිද්ධියට අදාළව කටුනායක ගුවන්තොටුපළේදී පසුගියද අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනාද මැයි 12 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ රැඳවුම් නියෝග මත පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශ නිලධාරීන් භාරයේ සිටි එම පිරිස මීගමෝ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. 1 අප්‍රේල් 25 වනදා අදාළ චීවරධාරීන් 22 දෙනා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේදී කුෂ් සහ හෑෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ සිද්ධියට සම්බන්ධ තවත් චීවරධාරියෙකු පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එමර චීවරධාරියාගෙන්ද රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා. අද දිනේ සැකකාර චීවර වේශධාරියා අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ. වසර 2කට ආසන්න කාලයක් පොලිසිය මගහරවෙන් සැඟවී සිටි දවුඩ් ඉබ්‍රාහිම්ගේ සමීපතමයෙකු මෙන්ම ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සලීම් ඉස්මයිල් ඩෝලා ඉන්දියා ආරක්ෂකාංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සලීම් ඉස්මයිල් ඩෝලා මුම්බයි අධිකරණයේ වෙත ඉදිරිපත් කරන අතර ඔහු මේ මස 8 වනදා දක්වා මද්‍රව්‍ය පාලන කාර්යාංශ භාරය තැබීමටයි එහිදී නියෝග කෙරුණේ. දෙදහස් විසිතුන වසරේදී අත්තරං කොටගත් මෙෆෝඩෝන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක තොගයක් සැපීම සම්බන්ධයෙන් සලීම් ඉස්මයිල් ඩෝලාට චෝදනා පවතිනවා. ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවස ඇත්තේ මාසිකව මෙෆෝඩෝන් කිලෝග්‍රෑම් 40ක් පමණ බෙදා හරින මහපරිමාණ ජාලයක් ඔහු විසින් හසුරවන බවයි. අනවරණ උතරතුරු මත සලීම් ඉස්මයිල් ඩෝලා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් රුපියල් කෝටි 7කට වැඩි වත්කම් මෙවන විටත් තහනම් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. සිදුකරන ලද ප්‍රශ්න කිරීම හරහා ඉන්දියාව පුරා පැතිරුණු තවත් මහපරිමාණ මද්‍රව්‍ය ජාලයන් රසක් අනාවරණ කර ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂකංශ විශ්වාසය පළ කරනවා. මේ අතර සලීම් ඉස්මයිල් ඩෝලාගේ ප්‍රධානියා බවට විශ්වාස කරන දවුද් ඉබ්‍රාහිම් නැමැත්තා ශ්‍රී ලංකාවේද මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සන්ධානගත වී ඇතැයි මීට පෙර වාර්තා වුණා. මෙම සන්ධානය හරහා කොටි සංවිධානයේ යළි සංවිධාන කිරීමේ සැලසුමක් ඇති බවටයි ඉන්දිය බුද්ධි සේවා අනාවරණ කරගෙන ඇත්තේ. වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටී ඇති බව සර්වජන බලපක්ෂයේ උපසභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ලබන වසරේ මේ 21 වැනිදායින් පසුව ආණ්ඩුව ගෙදර යවන බව මේරවලේදී තමන් පැවසුවේ එවන් පසුබිමක් සහ ව්‍යවස්ථානුකූල තත්වයක් අනුව බවයි නෙට් නිවුස් සමග සාකච්ඡාවකට එක්වමින් ඔහු කියා සිටියේ.
3: කොහොමද ඔබතුමාලගේ සර්වජන බලය මෛරලියට ලැබෙන ප්‍රතිචාර?
4: ඉතාම හොඳයි, ඉතාම සාර්ථකයි. අපි බලාපොරොත්තු වුණාටත් වැඩි ප්‍රතිචාර ලැබෙනවා.
3: 2027 මැයි 21 වැනිදා මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් කියලා ඔබතුමා කරපු ප්‍රකාශය කතාබහට ලක්වනවා අපි දැක්කා. ජනාධිපතිවරයාත් ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. ඇත්තටම ඔය කියන දවසට ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්ද?
4: ඇත්තටම මම ඉතාම සරල කාරණයක් පැවසුවේ, අපි දන්නවා රජයක් ගෙදර යවන්න මොනතරම් අවශ්‍ය වුණත්, කාට අවශ්‍ය වුණත් ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න එදා ජනතා විමුක්ති පෙරමුණ කරා වගේ ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීව කරන්න කිසිසේත්ම අපේ බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට වත්මන් රජය ගෙදර යවන්න පුළුවන්, ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් පළවෙනි දවස තමයි විවසාවේ හැටියට අවුරුදු දෙකමාරක් කල් ගත වුණාම. අපි දන්නවා 2024 නොවැම්බර් මාසේ 21 වැනිදා තමයි මේ රජය, මේ ආණ්ඩුව, මේ පාර්ලිමේන්තු බලය පිහිටුවේ. අවුරුදු දෙකමාර ගෙවෙන්නේ 2027 මේ මාසේ 21 වැනිදාට. ඒකයි අපි කිව්වේ අවුරුදු දෙකමාරකින් මේ රජය ගෙදර යවනවා කියලා. මොකද මේ වෙනකොට ඉතාම දැඩි අප්‍රසාදයකට පත් වෙලා තියෙනවා මේ රජය. තමන්ගේ 3% ඇරුණම ඡන්දේ දීපු අනිත් අය ඉතාම කනගාටු වෙලා සැකසහිතව පශ්චාත්තාපෙන් තමයි මේ රජය කෙරේ ඉන්නේ. ඉතින් ජනාධිපතිතුමත් කියවනේ අපිට අපි විපක්ෂයෙන් ඉද්දී 3% තිබ්බි පිට වැඩි ලොකු රැස්වීම් කරා කියලා. ඉතින් ඒකෙන් මේ මොකද තේරුම තමයි එතුමාට දැන් එදා විපක්ෂයෙන් ඉද්දී එකතු කරපු 3%ත් අද එකතු කරගන්න පුළුවන් කමක් තිබිලා නැහැ. ඒක නිසා තමයි දැන් තැන්වලට මේක විසිරවලා ස්ථාන 21 රැස්වීම් පවත්වන්නේ.
1: මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යව සම්මහතාද ජාතික ජනබලවේගයේ පවත්වන ලැබූ මේ රැලි සම්බන්ධයෙන් අදහස් පළ කළා.
5: අපි ජනතාව ගෙන්නන්න පුළුවන් කියන එක ආණ්ඩුවට පෙන්නුවා ගිය නොවැම්බර් මාසේ නුගේගොඩට ජනතාව ගෙනහැල්ලා. අපි ඉදිරියටත් අපි ජනතාව ඉන්නේ කාත් එක්කද කියලා ආණ්ඩුවට පෙන්නන්නම්. නමුත් ඉතා පැහැදිලිව කියන්න ඕන එක කාරණයක් තියෙනවා. ආණ්ඩුව මේ කරේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න. අපි දැක්කා නුවරඑළියේ ජනාධිපතිතුමා කතා කරනවා, කතා කළ ජනතාවෙන් අහනවා මේ ආණ්ඩුව රැකගන්න ඕන නැද්ද කියලා. ඒ හිටපු ජනතාවගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනතාවට එතන හිටියේ මේ ආණ්ඩුව රැක ගන්න ඕන ජනතාව නෙමෙයි. ඒ මුදල් දීලා බස්වල නැග්ගලා ගෙන්නපු ජනතාවක් හිටියා. ජනාධිපතිතුමාගේ කතාවට කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු ජනතාවක් එතන හිටියා. අපි ඒක ඉතාම පැහැදිලිව දැක්කා. කම්කරු දිනේ අයිති කම්කරු ජනතාවට. ඒක නිසා තමයි අපි මැයි පළවෙනිදා හිටපු කම්කරු නායකයෙක් වන ඉබි ලංගරත්න පැතුමා, එතුමා තමයි මේ රටේ මැයි පළවෙනිදා ජාතික නිවාඩු දිනයක් බවට පත් කරේ. එතුමාගේ පිළිරුව අභියස කම්කරුවන් වෙනුවෙන් දැක්විය යුතු උපහාරය සිදු කළේ. නමුත් මේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් වැඩියම වැඩ කරේ කවුද? කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නැංගුවේ කවුද? කොයි ජනාධිපතිවරයාගේ කාලෙද කම්කරු ජනතාවට ඉදහසේ බඩකින්නක් නැතුව ගෙදර දරු පැටවුන්ට කන්න බොන්න ටික දීලා ජීවත් වෙන්න ලැබුණේ කියන කාරණය මේ රටේ ජනතාව දන්නවා.
1: රුසියානු සමුහාණ්ඩුවේ සෞඛ්‍ය මාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔවුන් මෙම සංචාරයේදී මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවන් සහ සහයෝගිතාවන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක මාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත බවද සඳහන්. මොවුන් මේ මාස 4 වන දින කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරක නිරත වීමටද නියමිත අතර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවන්ට එළඹීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එමෙන්ම මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ වෛද්‍ය විශේෂඥන්ගේ පුහුණුව සහ උසස් පුහුණුව අධ්‍යයන සහයෝගිතාව ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්ගේ සහයෝගිතාව වර්ධනය කිරීම දෙසා සෞඛ්‍ය සේවාවේ එක් එක් අංශ සමග සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීමටද රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස බලාපොරොත්තු වෙමින් සිටිනවා. රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ උඩ ඇල්ලේපොළ ප්‍රදේශයේදී අලුත් වැඩියාවක් සඳහා මාර්ගයේ අසල නවතා තිබූ බස් රථයක් රියදුරාද නොමැතිව ධාවනය වී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එලෙස ධාවනය වීමේදී බස් රථය ත්‍රිරෝද රථයකද ගැටී ඇති අතර ත්‍රිරෝද රථයද පෙරළී ගොස් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුර සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ කිසිවෙකු සිට නැහැ. ඒ අනුව වෙනත් කිසිවෙකුට තුවාල හෝ වෙනත් අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය පැවසුවා. බස් රථයේ මෙලෙස රියදුර නොමැතිව ධාවනය වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් බවටයි සැක පළ කරන්නේ. ඒ පිළිබඳ විමර්ශන බලංගොඩ පොලිසිය මගින් සිදු කරනවා. Net News නිමාව මිලඟ Net News 10:12ට වැඩිතොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net News ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-776-76-72.
0: FM 95 FM 94.8 Net FM.

0: కలబెల కలబెల కలబెల పెంచా.
1: శుభోదయం ఐబోవన్.
2: ఐబోవన్ శుభోదయం మాకు కసునంది మాకు ఆలుంట శుభోదయం.
1: හරේ එහෙනම් ඔන්න අපි යාළුවන් වයි මේ වෙලාවට නැත් FM කලබල පැංචාගෙන ඉන්න හැමෝමයි ගොඩක් ගොඩ ගොඩක් ආදරෙන් මේ පැත්තට පිළිගත්තා නේද?
3: ඔව්.
1: ඉතින් මොනවද විස්තර ඔන්න දැන් අලුත් මාසයක් පටන් අරගෙන
3: තියෙන්නේ. අනේ මට නම් ගොඩක් විස්තර තියෙනවා.
1: ඇත්තදම් මේ?
3: ඔව්.
1: පැංචටත් ගොඩක් විස්තර තියෙනවද? පැංචිට වගේම හරි. එහෙනම් ඉතින් මමත් ලෑස්තියේ විස්තරහන් ඔන්න අපි වහගෙන ඉන්න අයත් අපේ වට්ස්ඇප් එකට චැට් කරනවා. අනේ පැංචගේ මේ කතා අහන්න අපි හරි ආසයි කියලා. එහෙනම් ඉතින් පැංචි දැන් විස්තර ටික කියන්න බලන්න.
3: පැංච ඔයා කියන්නේ ඉස්සෙල්ලා.
2: අම්මයි තාත්තයි මටයි නංගිටයි ලබුබු බෑග් එකක් අරන් දුන්නා. ඒකේ වතේට ලයිට් පත්තු වෙනවා.
1: ඇත්තද? අර අපිට චිත්‍රත් එවනවනේ කට්ටිය ලබුබු ඇඳලා.
2: ඔව්.
1: මතකද අපි ගිය සතියේ බැලුවේ?
2: ඔව්.
1: ඒකනේ. ඉතින් දැන් සතුටුයිද?
2: ඔව්.
1: ඉස්කෝලේ යනකොට ඒකද?
2: ඉස්කෝලේ යනෝනේ.
1: ඒක තමයි.
2: එනිසා ඒක මන් දාගෙන යනවා.
1: දැන් ඕගලන්ට හෙටද ඉස්කෝලේ පටන් ගන්නෙ? පැංචිටත් හෙටද 6 වෙනිදාද පටන් ගන්නෙ? මට මතක විදිහට 6 වෙනිදා වෙන්න ඕනේ පැංචිට පටන් ගන්න. 6
2: වෙනිදා.
1: එකනේ එකනේ. හරි.
3: අපි මේ හවස මේ ස්කූල් ඉවර වෙලා මේ ස්කූල් ඉවර වෙලා පහටනේ අපේ මේ ධම්ම මේ
1: ධම්ම පාසලේ ඉවර වෙන්නේ ඔක්කොමනේ.
3: ඔව්. ඊට පස්සේ අපි එනකොට අපි ටීචර් බලන්න එනකොට මේ ටීචර් කියපු වෙලාවට එනවනේ අපි. ඒක නිසා මේ ක්ලාස් මේ ඒක ඉවර වෙලා තමයි අපි යන්නේ ටීචර් බලන්න.
1: ආහහා ටීචර් බලන්න. ඒ කියන්නේ දහම් පාසල් ඉවර වෙලා ටීචර් බලන්න යනවා. එහෙමද?
3: ඔව්.
1: ටීචර් අසනීපයිනේ නේද?
3: ඔව්.
1: ඒ හින්දා බලන්න.
3: අපේ ග්‍රේඩ් 1 ටීචර්.
1: ඒකනේ බලන්න.
3: ධම්ම ඉස්කෝලේ ටීචර් නෙවේ.
1: එහෙම තමයිනේ. අපිට උගන්වපු ගුරුවරු ඒගොල්ලන්ට කරදරයක් වුණාම ඒගොල්ලෝ අසනීප වුණාම
3: මම කියන්න තුම මගේ යාළුවා ගිහින්.
1: ඒ වුණාට කමන්නේ. දැන් පැංචියද යනවනේ. දැන් මම මේ කිව්වේ අපේ ගුරුවරු අපිට ගොඩක් ඒවා කියලා දෙනවනේ නේද චූටි කාලේ ඉඳලම නේ පැංචෝ. එතකොට ගුරුවරුන්ට අසනීපයක් වුණාම නේ කවුද බලාගන්නේ?
3: අපි
1: කවුද සලකන්නේ? කවුද සලකන්නේ?
3: අපි.
1: ඉතින් ඒ නිසා ඒව අමතක කරන්න හොඳ නෑ නේද? අකුරු කියලා දීපු
3: කට්ට රෑට අපි බස් එකක් ගේනවා මගේ යාළුවන්ගේ ගෙදරින්.
1: එහෙම ටීචර් ආස දේවල් අරගෙන යනවා. ටීචර්ට වැඩිපුර ප්‍රෝටීන් දේවල් නේ ශක්තිය එන දේවල් අරගෙන යනවා. එහෙමනේ සාමාන්‍යයෙන් වෛද්‍යවරු උපදෙස් දෙන්නේ රෝගීන්ට ප්‍රෝටීන් බහුල දේවල් දෙන්න, ඇඟ හොඳට පණ එන දේවල් දෙන්න කියලානේ කියන්නේ නේද? ඒක තමයි. බලන්නකෝ පැංචි කොච්චර හොඳ දේවල් කරනවද, කොච්චර හොඳ දේවල් ඉගෙන ගන්නවද. පැංචත් එහෙමයි නේද පැංචෝ? අපේ යාළුවත් එහෙම තමයි නේ. හරි. තව මොනවද දැන් පැංචගේ තව මොනවද විස්තර?
3: අපේ චූටි අම්මලා ගෙදර ගියා.
1: කොහෙද ඉන්නේ චූටි අම්මලා?
3: කුරුණෑගල. මේ නිසිඳියක් කීමා ඉතිසියෝසි අපි ඔක්කොම සෙල්ලම් කරා. ඊට පස්සේ අපි හුලං කට්ටිය ගියා. එක ලේක් එකක් අපි නෑවා. ඉතින් ගෙදර ගියා ඒගොල්ලොන්ගේ. ඒ දවසෙම කොහෙද අපි මේ ගෙදර.
1: කියන්නේ ගමක් බලන්නත් ගිහිල්ලනේ කුරුණෑගල. හරි. තව මොනවද පැංචගේ විස්තරත් අපි අහමුනේ පැංචි?
3: ඔව්.
1: කියන්නකො බලන්න.
2: මට තාත්තා චෙස් බෝඩ් එකක් ගෙන දුන්නා.
1: අන්න
3: මටත් චෙස් බෝඩ් එකක් දුන්නා.
1: චෙස් කියන්නේ කොච්චර හොඳ ක්‍රීඩාවක්ද? දැන් දන්නවද ඔයගොල්ලෝ චෙස්?
3: දෙන්නටම තියෙනවනේ.
1: ඒකනේ ඒකනේ.
3: මං චෙස් ක්ලාස් එකකට යනවා. චෙස් බෝඩ් එකකුත් හම්බුණා. මට නිකම්ම චෙස් බෝඩ් එකක්
1: අතා. අන්න පැංචටත් ගෙනත් දීලා තාත්තා.
2: මන්නේ ඉල්ලුවේ. තාත්තා ගෙනත් දුන්නා.
1: හොඳයි නේ පැංචි. දැන් පැංචිට පැංචිටයි
2: බෑග් එක ගෙන දුන්න දවසම චෙස් බෝඩ් එක ගෙන දුන්නා.
1: දැන් එහෙනම් දෙන්නටම හොඳට චෙස් ඉගෙන ගන්න පුළුවන්නේ. චෙස් කියලා කියන්නේ අපේ මොලේ ක්‍රියාකාරීත්වය ගොඩාක් හොඳ කරන, ඒ කියන්නේ හොඳට වර්ධනය කරන, අර කියන්නේ හොඳට මොලේ වැඩෙන ක්‍රියාකාරකමක්, හොඳ ක්‍රීඩාවක්. ඒ වගේම
2: මං හැමතිස්සෙම අම්මගෙන් හරි තාත්තගෙන් හරි ආම අහන චෙස් අදිමුද කියලා.
1: අන්න හොඳයි. නිකන් ඉන්න වෙලාවට නේද, විවේකයෙන් ඉන්න වෙලාවට ඒව තමයි කරන්න ඕන ළමයි.
2: ඔව්, මං අප්පච්චි ආපු වෙලේ ඉඳන් ඔස් දාගෙන කනවා. ඊට පස්සේ මම එක දවසක් එයා වැඩ කළාද කොහෙද කලින්ම මං ස්නේහත් එක්ක චෙස් එල්ලම් කරා.
1: හොඳයිනේ, මතකයේ මතක ශක්තිය වැඩි කරනවා චෙස් වලින්.
2: දැන් මම දන්නවා ඒක.
1: ඒකනේ. දැන් පැංච දන්නවද? අපිට අපේ ඉවසීම. ඕ, ඉවසීම.
2: ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ පුරුදු කරනවද චෙස්?
3: නෑ.
1: මං මොකක්ද දන්නවද මේ කියාගෙන ආවේ? චෙස් වලින් අපිට කොච්චර ප්‍රයෝජනයක් තියෙනවද කියලා. හැමෝටම ওই චෙස් ක්‍රීඩාව ඇත්තටම කරන්න අමාරු. ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. අපේ ඉවසීම ප්‍රගුණ කරනවා. එතකොට අපි මොලෙන් තමයි හිට කරලා මෙහෙට කරලා දැන් කොහොමද මේක කරන්න එහෙම කියලා හොඳට හිතලා නේ.
2: ඔව්.
1: ඊට ටික හිට මෙහෙට කරගන්න ඕනේ නේ.
2: ඔව්. මේ අපේ චෙස් ටීචර් ගෙනුවා කැරක්ටර්ස් ටික ඉස්සලා පොතේ අපිට ලියන්න. අපි ලියුවයි. අපි චෙස් අදිනකොට
1: මල්ලි
2: අතින් ගහන.
1: මල්ලිට තේරෙන්නේ නැහැ නේ තාම නේද? චූටිනේ මල්ලි. ඉතින් හොඳයි, ඒ වගේ දේවල් කරන්න ඕන චූටි කාලේ
2: ඉඳලා. හරි, කිව්වොත් එහෙම අපිට සැර දාන.
1: කවුද?
2: මල්ලි.
1: ඕ, ඇත්තද? කොහමද නෑ සැර කරන්නේ? එයා තාම චූටිනේ නේද පැංචි?
2: ඔව්.
1: ඒකනේ පැංචි අහන්න මල්ලි කොහොමද සැර කරන්න කියලා. ඔච්චර
2: මල්ලි කොහොමද සැර කරන්න
1: හප් කියලා සැර කරනවාද? හරි, දැන් ඔන්නෝ තමයි අපේ පැංචිගේ විස්තර. කතාවක් තියෙනවද?
2: ඒක සින්දුවක් තියෙනවා.
1: දිග කතාවද පොඩි කතාවද කොට කතාවක්ද? චුට්ටක් දිග කතාවක්. එහෙනම් තව චුට්ටකින් කියමු. කමන්නෑනේ. පැංචිගේ ලස්සන එකක් නෙනේ. එහෙනම් තව ටිකකින් අගේ කරලම කියමු. පැංචි, පැංචිගේ සින්දුව ලොකු සින්දුවක්ද පොඩි සින්දුවක්ද?
2: කොට සින්දුව.
1: මගෙන් පුරුදු වෙලා එක වචනේ. හරි, එහෙනම් අපි සින්දුව කියමු. පැංචාගේ කතාව ටිකක් දිග හින්ද සින්දුව කියමු. හා, කියන්නකෝ. බහයෙන් කියන්න ඕනේ.
2: Stop says red, go says green, get ready says the amber one, twinkling in between. කෙටිනා තවනද?
1: I can මොනිනු?
2: Stops අර කලර් ලයිට් එකේ.
1: හරි, ඔව්.
2: ඒක නම් නන්දලා මාමලට ගොඩාක් අවශ්‍ය වෙනවා. අපිට ඕනම් දැනගෙන ඉන්නත් පුළුවන්. හැබැයි ගොඩක්ම අවශ්‍ය වෙන්නේ නැන්දලා මාමලා තාත්තලා.
1: ඒ කියන්නේ ඩ්‍රයිව් කරන අයට, පාරේ යනේන මගින්ටත් වැදගත් නැද්ද? පයින් යන අයට?
2: පයින් යන අයටත්
1: වැදගත් නේ.
2: ඇයි ඒගොල්ලන්ට කලර් ලයිටුත් තියෙනවනේ පනින්නේ?
1: අන්න ඒකනේ. ඉතින් කියන්නකෝ විස්තරේ.
2: Stop says red, go says green, get ready says the amber one, twinkling in between.
1: තුරු ටික මතක නැනේ. කමන්න, අපි මතක් කරලා පස්සේ කියමුනේ. මොනවද තියෙන කලර් ලයිට්ස් පාට ටික? මොනවද?
2: Green, dress yellow, green.
1: අන්න පැංච දන්නවා.
2: ඉස්සෙල්ලාම කලර් ලයිට් එක පත්තු වෙන්නේ රෙඩ් කලර්. ඊට පස්සේ මේ get ready කියන්නේ අර yellow color එක. Go කියන්නේ green. ඔව්.
1: බලන්නකො හොඳයිනේ.
2: ඊට පස්සේ තමයි green එන්නේ.
1: Green එන්නේ. එතකොට තමයි අපිට යන්න පණින්න පුළුවන් නම්නේ. ඔව්. ඒ පණින තැන මොකද්ද තියෙන පින්තූරේ? හොඳ නටන පින්තූරේ අද
2: තියෙන්නේ. නටන පින්තූරේ
1: ග්‍රීන් බ්‍රොකෝසින්. හා, සීබ්‍රා ක්‍රොසින්. හරි,
3: මම දන්නා එක අම්මා කියලා දුන්නේ.
1: හොඳයි, very good. දැන් එතකොට මං අහන්නේ අර දැන් කලර් ලයිට් එකේ තියෙනවනේ ඒ මාක් එක.
3: ඔව්.
1: නේ මොකද තියෙන්නේ?
3: නේ ඇවිදින එක.
1: ඇවිදින එක නේද තියෙන්නේ?
3: ඔව්.
1: මේකේ කොළපාට පත්තු වෙනකොටම ඔන්න අපිට පණින්න පුළුවන් නේ තප්පර ගාන ඇතුළත.
3: ඔව්. මේ තප්පරත් ගාන එනවා.
1: හ්ම්.
3: ඒ නම්බර්ස් 61 62 63 87 65 43 මේ යන්න
1: ඕනේ. අනිත් එක තමයි
3: යන්න ඕනේ.
1: ඔව්, අනිත් එක තමයි නේ පැංචෝ. හදිස්සි වෙන්න හොඳ නෑ නේද?
3: ඔව්. අර ඉස්සර කළා යන්න නෑ. මම දැක්ක දවසක් කොන්ක්‍රීට් මිස්ට් එකක් පොලිස් කාර් එක උඩට වංගු ආහාරවන් ගිහලා වැටිලා.
1: ඔය කනේ ඒ වගේ
3: අනුතුරු පොලිස් කාර් උඩ.
1: ඔව් නේ.
3: මොකද්ද?
1: කොන්ක්‍රීට් මිස්ට්.
3: ත්‍රිවිල් එකක්ද? කොන්ක්‍රීට් මිස්ට් එකක්.
1: මේ කියන්නේ ඒ වගේ අනුතුරුදායක දේවල් වෙන්න පුළුවන් අපි හදිස්සි වුණාමනේ නේද?
3: අර කලේ ලයිට් එක පත්තු වුණාම ඉක්මනට වංගු වගේ අරගෙන ඉක්මනට යන්න හොඳ නෑ.
1: ආ ඒක තමයි කියන්නේ.
3: අපිට ඉස්සරහ විතරයි මේ ඉස්සර කරගෙන නවත්තන්න පුළුවන්.
1: මේ අර දැන් කියපු එකේ බිට්ටු මොකද්ද කොතනින්ද නැවතුනේ? Poem again?
3: Stop says red, go says green. Get ready says number one, twinkling in between.
1: That's what it says?
3: That's what it says. That's what they mean. We all must obey them, even the queen.
1: දැක්කද? හොඳ දෙයක් පැංචි කිව්වේ නේද පැංචෝ? අපි හැමෝටම මේ වගේ ගොඩක් වැදගත් වෙනවා අපි පාරේ
3: යනකොට. චිත්‍රයක් ඇඳුවේ.
1: මට මතකයි මට මතකයි. ඒත් ඒකෙත් තිබ්බේ වගේ ටිකක් තමයි නේ?
3: ඔව්.
1: හාරි. එහෙනම් දැන් අපි ඔන්න පැංචිගේ පොයම් එක ඇහුවා. ඒකෙන් කියපු දේවලුත් කිව්වා. අපි ලස්සන සින්දුවක් අහමුද?
3: හා.
1: හාද හරි. ඊට පස්සේ අපි පුළුවන් නම් කියන තරඟ වටේ තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන්නේ ඉක්මනට කියන්න ඕන. නිර්මාණ පිටුව මතක නෑ?
3: නිර්මාණ පිටුව.
1: ඇයි සෙල්ලම් කරන්නේ?
3: සෙල්ලම් කරනවා.
1: නෑ නෑ මට නම් හිතෙන්නේ මේගොල්ලන්ට මොකුත් ඕනේ නෑ වගේනේ.
3: මං සෙල්ලම් කරන්න ආසයිනේ.
1: ආ ඕනේ නේද?
3: ඔව්. ඕනේ ඕනේ ඕනේ ඕනේ.
1: එහෙනම් දුරකථන අංක කියන්නේ යාළුවා.
3: 01 11 55 33 63. යාළුවා අපිට කෝල් කරන්න. 01 11 55 33 63 මේ නම්බරයට තමයි ඔක්කොම කෝල් කරන්න ඕනේ. 01 711 95 95ට ඕගොල්ලෝ WhatsApp කරන්න ඕනේ. ඒකට කෝල් කරන්න නම් බෑ.
1: හරි. උදේ 7:14
3: අපි 8 වෙනකන් ඉන්නවා.
1: net fm කලබල පැංචා.

0: ලස්සනයිනේද?
1: ඒකනේ ලස්සනයිනේ. කාලෙකින් ඒ සින්දුව ඇහුවේ. අම්මෝ ගොඩාක් පරණ ස්පරණ කියන්නේ මෙහෙමයි. අපි ඒ කාලේ මේ ඔගොල්ලෝ වගේ චූටි කාලේ අහපු සින්දුවක් මොකද්ද හර්ෂණ මාමා කියන. හරි? මං හිතන්නේ අපේ පැංචා හෙඩ්ෆෝන් එක මයික් එක ගාවටම තියාගෙන ඉන්නව නේද? ඒක නේද කිං ගන්නේ.
0: අනේ මම ඒක දැන් ඇහෙනවා.
1: ඒක තමයි. ඒක තමයි මම ඔක්කොම අඩු කරා. නැත්නම් මේ සද්ද ඇහෙන හින්දා. හරි කමක් නැහැ. මොකද්ද ඔයගොල්ලෝ දැන් ඉස්සෙල්ලා කියන්න හැදුවේ? සින්දු ලස්සනයි නේ. ඉතින් ඒ සින්දුවේ කියන්නේ මොකද්ද කියලා දන්නවද?
0: අපි හැමෝම යාළුවෝ.
1: ඒ කියන්නේ අපිට හැම කිසිම
0: දෙමළ කියලා මුස්ලිම් එහෙම කියලා නැහැ.
1: ඔව් අපි ඔක්කොම යාළුවනේ.
0: ඔව්.
1: ඒකනේ අපි ඔක්කොම යාළුවෝ. අපි ඔක්කොම නෑදෑයෝ. එතකොට තමයි අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්නේ නේද? කෝවිලට, පන්සලට, පල්ලියට මේ හැම තැනකටම අපිට හිත පිරිසුදු යන්න පුළුවන් වෙන්න ඕනේ නේද පැංචෝ? හරි. එහෙනම් අපි ඉක්මනට විරාමයක් අරගෙනමු. ඊට පස්සේ නිර්මාණ පිටුව පුළුවන් නම් කියන සෙල්ලම් ගෙදර මේ ඔක්කොම තියෙනවා උදේ 8 වෙනකම්ම ආගෙන ඉන්න ඕන.
2: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
0: උදේ 7 විනාඩි 20යි.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළවේ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD රයිස් ලීඩර් 125 බයික්. KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්ම පමණයි. 0777 406 43 97.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළවේ.
8: නොවිලැක්විය හැකි හදිස්සි අවශ්‍යතාවයක් නිසා සති 3ක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ

0: me pencho.
1: Ha.
2: Punchy a pe. Nirman pe tu. Nirman pe tu.
3: හරි ඔන්න කියන්න බලන්න
0: මලක් තියෙනවා
3: හ්ම්
0: ලස්සන රෝස පාටක් තියෙනවා
3: හ්ම්
0: ඊදවස කොලක් තියෙනවා
3: හරි
0: ආ දැන් මල් මොස්තරයක්ත් තියෙනවා
2: අන්න චෛත්‍යයක්
3: පන්සලකුත් ඇඳලවලා නේද පොයක් තිබ්බනේ නේද
0: ඔව් අපි නම් සිල් ගන්න ගියේ නෑ
3: මේ පාරනේ
0: ඔව් මේ බාප්ප ගියා නෑ බාප්ප මේ ගෙදතක් ගල වෙලා හිටියානේ
3: ආ ඒක තමයි
0: මෙතන මෙහක් ගෙදත
3: ආ ඒක
0: ඇද වෙලා
3: අයියෝ දත් එක නම් හරියට තියාගන්න ඕනි චූටි කාලේ හොඳට දත් මා දින්න ඕනනේ
0: ඔව්
3: පරිස්සම් කරගන්න ඕනි පැණි රහ එහෙම වැඩි කන්නේ නැතුව නේද
2: නංගි දත් මා දින්න
3: ආ ඒක තමයි නංගිට කියලා දෙන්න ඕන
0: මොකද මොකද්ද ඔක්කොම සවුත්තු වෙලානේ දත් ඔක්කොමත් නෙවෙයි දෙකක් තුනක් හතරක්
3: ඔන්න ඒකට හේතුව තමයි හරියට හරි විදිහට හරි දත් බුරුස්සක් පාවිච්චි කරන්නේ නැහැ.
0: අර තොඩට මේ මදින අර කන්න තමයි හයියෙන්නේ මදින්නේ තද කරලා.
3: ඒකනේ නේද අනේ උච්චර හයියෙන් මදින්න මොකද මේ නේද මොකක්ද
0: මේ? කොච්චියක්ද මේ?
3: ඒක තමයි නේද අනේ. වලඳක් හැ උච්චර වායයෙන් මැද හොදන්නනේ.
0: ඔව්.
3: හ්ම්. හරි. ඒ නිසා
0: දත් බුරුස්ස කටේ දාගෙන චූටි කාලේ ය.
3: හ්ම්.
0: ෆෝන් එක බල බල මේ වැටුනත් එක්ක
3: ඒක තමයි කියන්නේ ඒ නිසා ඒ වගේ
0: බස් හොස්පිටල් එකට රන් ගියෝය ඕ
3: ඒ නිසා ඒ වගේ දේවල් කරන්න නැතුව ඔන්න පැංචත් නංගිට කියලා දෙන්න නේ හරි විදියට හරි ක්‍රමයට දත් ටික මැදලා පරිස්සම් කරගන්න ඕනි අපි කන බොන දේවල් ගැනත් හිතන්න ඕනි වැඩිපුර ඔය සීතල ජාති කන්නේ නැතිව නේද අයිස්ක්‍රීම් කියනවා පැණි රස දේවල් ඒවා මේවා
0: හක්කේ මේ දෙපැත්තේම හක්කේ දත් මේ හක්කේ දත මේ අද වෙලා
3: දැන් චිත්‍රය අන්තිමට නැවතුනේ හක්කේ දතෙන් නේද අන්තිමට බලන්නකො වෙච්ච දෙයක් අපි දැන් චිත්‍ර ගැන කියමු ඔන්න ලස්සන මල් මෝස්තරයක් එක්ක කවුද එවල තියෙන්නේ KP සජන සහස්සක පොතු හැර ඉන්නේ තුන ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ කොමැනික ඔයා එවල නැනේ මේ ස්කෝලේ මොකද්ද කියලා
0: ඒක නම් අපි බැලුවනේ
3: නෑනේ බැලුවේ නෑනේ රාත්‍රිය හස
0: අපි මේ දැක්කේ මම දැක්කේ සචින් ඇඳ ඉන්න දවසට
3: බලවත්කම මහාවිද්‍යාලයේ දෙක ශ්‍රේණිය සද්දානි සම්භාෂිනි නිතර කතා කරනවානේ මේ බලන්න පැංචෝ
0: මේ කවුද
3: බමුණෙක් නේ නේද
2: බිල්ලෙද
3: බලමු කවුද එවලා තියෙන්නේ කියලා රොටුඹ විජයබා මහාවිද්‍යාලයේ නවයේ ශ්‍රේණිය ටෙනාත් විමුක්ති මාතර තමයි ඉන්නේ
0: මරු නම් දාලා තියෙන්නේ
3: කයියනේ
0: ඒ ටෝමා මුකද්ද ඒක ටෝල් ඉන්නේ කොහටද
3: ටෙනාත්
0: මරු මේ නමක් නේකේ දාලා තියෙන්නේ
3: කඩයනේ ගම්පහ මිරිස්වත්ත කැපිටිපොල ජාතික පාසල
0: හත
3: ශ්‍රේණිය නිෂා රූපසිංහ මෙන්න පැංචෝ දැක්කද කවුද ඉන්නේ කියලා
2: අලියෝ දෙන්නෙකුයි ජිරාෆ් කෙනෙකුයි
3: හ්ම්
2: ගස් ලස්සන තිනවා සමනල තිනවා ගංගක් තිනවා
3: හ්ම්
2: ඒකේ කුරුදාල වගේ
3: ඒක තමයි කුණු නම් දාන්න එපා ගම් වලට ඇලිමා ඇල මාර්ග වලට නේද වැව් වලට නේද කුණු නම් දාන්න එපා නේද පැංචෝ
0: දෙකක් මම දැක්කා ඒකේ දෙකක් දැක්ක ගංගේ නේද
3: මේක තමයි පැංචි
0: කළු එහෙකුයි නිකම් බනාන පීල් එහෙකුයි
3: මෙන්න බලන්න පැංචි
0: ඈ මිකි මවුස්
3: හා
0: මොකද්ද ඇඳලා තියෙන්නේ දෙයියනේ
3: අපි බලමු කවුද එවල තියෙන්නේ කියලා දෙයියනේ මේක කවුද එවල තියෙන්නේ කියලා ඔන්න පේන්නේ නැහැ නම පුතේ පැහැදිලි වෙවන්න මේ මුවරංචුකුත් ඇඳලා එවල තියෙනවා මට නම හරියටම පැහැදිලි නෑ
0: ළඟට කරන්න
3: ඕ ළඟට කරත් ඒක පැහැදිලිව පේන්නේ නැහැ බොඳ වෙලා තමයි පේන්නේ පරිසරය
2: පරිසරය හොඳට තියාගන්න ඕනේ අපි
3: නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ
0: නැත්තර නැති වෙනවා
3: අන්න
0: ඔව් ඊට පස්සේ වතුරේ ටැප් කරලා බලද්දි මේ කලර්ස් උත් වෙනවා බ්‍රවුන් කලර් උත් වෙනවා
3: දුඹුරු පාට වතුර තමයි එන්නේ අපිරිසිදු ජලය තමයි එන්නේ එතකොට නේද
0: ඔව් ඊට පස්සේ ඒගොල්ලන්ට උෂ්ම නැති වෙලා මැරෙනවා
3: වතුර නැති වුණහම බෑනේ ජීවත් වෙන්නනේ
0: ඔව් රස්නීනේ
3: ඒකනේ අපිට කොච්චර දේවල් වලට වතුර ඕන වෙනවද ඒ නිසා අපි හොඳට
0: එළවලු මේ හොදන් හොදලා කපන්න එතකොට මේ ඇල නෑ මේ රෙදි හොදන්න වතුර බොන්න එතකොට නාන්න අත සෝදන්න ගොඩක් ඒවා
3: ඔක්කොටම ඕන වෙනවා අපිට වතුර නේද පැංචු පැංචි කිව්වා වගේම
0: වතුර බොන්න
3: ඒ නිසා පරිසරය අපි හොඳට බලා ගන්න ඕන නේ
0: ඔව් මේ දුම්බුරු පාට වතුර එනකොට අපි මේ ඒව බීලම මැරෙනවනේ
3: ඒකනේ කියන්නේ අපි පරිස්සම්
0: අපේ ඉස්කෝලෙත් උගන්නනවා මේ කුණු දාන්න එපා ඇල්වලට මේ ගංගු වලට මේ දාන්න එපා කියලා තියෙන්නේ අපිට
1: ගස් කැපුවම තමයි එහෙම වෙන්නේ
3: ඕ හැබැයි එපා කියන දේවල්මනේ කරන්නේ නේද
0: ඔව් ගස් කපන මාළු හිටියට නම් කමක් නැහැ
3: ඕ මාළු ඉන්න ඕන ඔව් අපි ඔය කේකේව විස જાති දේවල් දැම්මහම මාළුත් මැරෙනවනේ නේ
0: ඔව්
3: ඒක තමයි
0: අපි මාළුන්ට කෑම දාන්න ඕනේ
3: ඔව්
0: අපේ නර්සරි එකේ මේ අපි ස්විමින් ගියානේ මේ පැන්චෝ
1: ඔව්
0: දැන් මම එක දවසක් එක්ස්ට්‍රා මේ ස්විමින් එකට ගියා දෙකක් තිබ්බනේ මාළු ටැංකි
1: ඔව්
0: එකයි තියෙන්නේ වතුර එක ටැංකියයි තියෙන්නේ වතුර අනික් එකේ පස් විතරමයි තියෙන්නේ
3: හානේ
0: හානේ මට පේනවා මේ පාට නේ මාළු ඉන්නේ ඒ පාට මාළු ටික මට පේනවා මැරිලා
3: අන්න ඒකයි ඉතින් අපි කියන්නේ අපි හොඳට බලා ගන්න ඕන පරිසරය එතකොට අපි පරිස්සම් වෙන්න නම් අපි අපේ පරිසරය පරිස්සම් කරගන්න ඕනේ හෙට්ටිකන්ද විද්‍යාලය තුන ශ්‍රේණිය ජනුක තත්සර පරිසරය සුරකිමු කියලා හරිම ලස්සන විදිහට නිර්මාණයක් කරලා ඔන්නේ එවලා තියෙනවා මේ බලන්න මෙන්න යාළුවෙක් දක්ෂතාවයක් එවලා නේද පෙන්චෝ පෙන්චි දැක්කද යාළුව ප්‍රසන් කරන එකක් මට හිතෙන්නේ එවලා තියෙන්නේ ආ නෑ යාළුව කියලා දෙනවා සූර්ය නමස්කාරය එහෙම කරන විදිය ශිෂ්‍යත්වයට එහෙම තියෙනවනේ ඉගෙන ගන්න නේ එයාලෝ කියලා තියෙනවා මේ ඔක්කොම මගේ වීඩියෝස් නැන්ද කියලා ආනේ එයාලෝ තනියම කරන්නේ දැක්කද එයාලෝ ඉගෙන ගත්ත දේවල් වීඩියෝස් විදිහට කරනවා කොච්චර හොඳයිද බලන්න විනිති සදෙව්මා දිසානායක මැනිකෝවාගේ ඉස්කෝලේ මොකද්ද හතරේ ශ්‍රේණිය ඉගෙන ගන්නේ ආහරි බෝයගිනේ මහා විද්‍යාලය හරිම ෂෝක් හොඳේ මෙන්න කියලා තියෙනවා පැංචිටයි ගොඩාක් ආදරේ කියලා
0: මමත් ඔයාට ගොඩක් ආදරෙයි
3: මේ වගේ ලස්සන දේවල් තව කරන්න ඕන නේද ඊළඟට මෙන්න තව ලස්සන චිත්‍රයක් තියෙනවා පැංචෝ
0: පැංචලා වහන්සේ බෝකුලක් තියෙනවා බොහොක් කොන්දලා ලස්සන්ට
3: අපි බලමු කවුද එවලා තියෙන්නේ කියලා
0: හිටපො ලස්සන්ට පායලා මේ මොකද්ද මේ කොඩ දාලා
3: කොඩි ඔව් නේද පැංචෝ පැංචි ඉරනම් ලස්සන්ට පැවුවට කමන්නේ සැර දාන්න නැතුව නේද අනේ ඔව් අවු සැරයි නේද මේ දවස්වල ඒ නිසා හොඳට වතුර බොන්න ඕන කුඩයක් කැප් එකක් හැට් එකක් පාවිච්චි කරන්න ඕන
0: ඔව් මම නම් එකක් මේ මන්ට උන නිසා රෑ මම වතුර ලීටර් දෙකක් බිව්වා ඔක්කොම ඉවර කරා මං වතුර
3: ඒකනේ පැංචි
0: අර මේ
3: හොඳට වතුර බොන්න ඕනේ
0: කසිපු බෝතල් වගේ ඇල්කොහොල් බෝතල් වගේ
3: හරි එතකොට මොකද පැංච කියන්න හැදුවේ
0: මිරිස් කරලා වගේ ඉරව රස්නීනේ
3: ඒක තමයි සරම සරයි ඉර මාමා ඒ හින්දා ලස්සන්ට පායලා හිටියට කමක් නැහැ අපිට මොකද ඉරත් ඕනේනේ නේ විටමින් D විටමින් E අපිට ලැබෙන්න ඕනේ නෑඟට ඒ වගේම ගහකොළවලට ඉර හොඳට ඕනේනේ නේ ඒ වුණාට එහෙම කමක් නෑ. උනාට ගොඩාක් සැර වුණාම අපිට අමාරුයි. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන. හොඳට වතුර බීලා කුඩයක් හැට් එකක් කැප් එකක් පාවිච්චි කරලා අපි පරිස්සම් වෙමු. ඉතින් මෙන්න මේ චිත්‍රය වල තියෙන හෙට්ටිපොළ ප්‍රාථමික විද්‍යාලයක ශ්‍රේණි ඉගෙන ගන්න රන්දුලි දිව්‍යාංග. හරි පැංචි, මේ මොකද්ද?
0: ආ, වෙසක් කූඩුවා.
3: ඒකනේ, වෙසක් කූඩුවක් මෙන්න වල තියෙනවා. සපුගස්කන්ද විසක්කා බාලිකා විද්‍යාලයක ශ්‍රේණිය සදමිනි ජයසිංහ. සදමිනි ජයසිංහ, මෙන්න මෙන්න තව එකක් පැංචෝ.
0: මල්වලින් බුදුසෝදු වෙහිලා.
3: මල්වලි මල් පූජ කරනවානේ. රිචඩ් පතිරණ ප්‍රාථමික විද්‍යාලයේ හතර ශ්‍රේණිය ජෙනුලි දිලන් සබේසේකර වෙසක් කාඩ් එකක් හදලෙවල තියෙන්නේ. ඔන්න කියන්න, මෙන්න මෙන්න මෙන්න පැංච ආස එකක් නේද පැංචි? පැංච පැංචි අහන්න, පැංච ආසද
0: කියලා. අර වීඩියෝස් ඇව්වේ මං වේගින්. අර ඩෝල් කෙනෙක් ඇන්දරද කොහෙදෝ තිබ්බේ. අන්න එයා මේ ගර්ල්ස්ලට තම ආස. මං ආස ඒකට තමයි.
3: පැංච මේකට ආසයි නේද හන්?
0: ඔව්, මං හයියෙන් යන කාර් වලට ආසයි.
3: ඒක තමයි මං දන්නා.
0: රේසින් කාර් වල.
3: දෙල්කොඩ මහමෙවුනා බෞද්ධ විද්‍යාලය රණුග හිරන්‍ය පෙරේරා 6B ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. මෙන්න එවල තියෙනවා මේ ඔගොල්ලෝ අහන නැන්ද කෙනෙක් එවල තියෙනවා පැංචටයි පැංචටයි අද ගොඩාක් දේවල් තියෙනවා නේද කියන්න කියලා. ඕ කියන්න. ටීම් හිරන්දි තරුණී හිමෙක්
0: එහෙමද?
3: නාවල පිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ තුන ශ්‍රේණිය බී හිරන්දි තරුලි චිත්‍රානන්ද. ලස්සනයිනේ. මොනාද ඒක තියෙන පැංචයි පැංචි කියන්න බල.
0: ඒකේ ඉර පායලා තියෙන නෙළුම් මාලක් තියෙන ඉර මේ පහලට ගිහින්
3: හඳ තියෙන්නේ.
0: හඳ තියෙන්නේ. ඊට පස්සේ වැසක් කූඩු දෙකක් තියෙනවා. නෙළුම් මාලක් තියෙනවා මැද දෙපැත්තේ. එකක් තියෙනවා පිපිලා නැති එකක්. අනෙක් පැත්ත තියෙනවා පිපිලා එකක්.
3: හරි, වෙසක් අසිරිය තමයි මේ විදිහට ඇඳලෙවල තියෙන. හරිම ලස්සනයි. ඔන්න දැන් කසිනෙන්ද ඉක්මනට ඉක්මනට කියාගෙන යනවා. මොකද ගොඩාක් නිර්මාණ තියෙන නිසා.
0: ආ, ලස්සන එකක් මංගා සයියක බලන්න.
3: ඔව්, සුරංගනාවියක් නේ.
0: ඔව්.
3: මයිකෙට එන්න බල. සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය 10 ශ්‍රේණිය ඉගෙන ගන්න එරන්දි චම්පිකා තමයි ඇඳ ලෙවල තියෙන්නේ. අච්චු මෝස්තරයක් එවල තියෙනවා. සුරදූත බාලිකා විද්‍යාලයේ කුලියාපිටිය 3 ශ්‍රේණිය සී සෙනුදී සෙනාරා සුබසිංහ. ලස්සනයි ලස්සනයි, හරිම ලස්සනයි සෙනුදී, හරිම ලස්සනයි. ඊළඟට අපි බලමු මේක කවුද එවල තියෙන්නේ කියලා. සෙතුම් දී දිහන්සා වල්පිට ශ්‍රී පරාක්‍රම මහාවිද්‍යාලය අවුරුදු 10.5 ශ්‍රේණිය ඉගෙන ගන්න. ලස්සන නිර්මාණ ගොඩාක් තියෙනවා. බතික් සරම් වාටියකට මෝස්තරයක්. බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලය නෙත්මි විහන්සා 8 ශ්‍රේණිය තමයි ඉන්නේ. හරි, මලීෂා රුවන්තික. මාවැඳලා නේද? ලස්සන්ට ඇඳලා හැබැයි අනේ නේද, මාව ලස්සන කරලා
0: පහලට දාන්න චුට්ට. පන්න පහලට.
3: තව පහල තමයි ඉන්නේ මේ.
0: තව උඩට දාන්න.
3: හරිද?
0: තව උඩට. වර වර නැඳලා තියෙන
3: එක. ඒකනේ. දැක්කද පැංචා?
0: බලපු ගමන්ම සර්ප්‍රයිස් වුණා අපි.
3: ඕනේ, මලීෂා රෝන්තිකා ලස්සනයි මැනික. පුංචි ගිෆ්ට් එකක් කියලා තමයි මලීෂා එවලා තියෙන්නේ. තල්දෙන මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණිය. අනේ ගොඩාක් ස්තුතියි ලස්සන ගිෆ්ට් එකට. මම හරිම ආසයි. පුංචි ගිෆ්ට් එකක් කියලා තියෙනවා නෑ. අනේ ඒක ලොකුම ලොකු ගිෆ්ට් එකක්. හරිම ලස්සනයි ධෝනි. චිත්‍ර දෙකක් කේවල තියෙන අයෝධ්‍ය සත්සරණී යහපත් ඉන්දිරා බාලිකා මහාවිද්‍යාලයේ අවුරුදු 13යි 8 ශ්‍රේණිය ඉගෙන ගන්නෙ. නෙත්මි කෞශල්‍ය
0: කෙනෙක්.
3: මෙන්න පැංචෝ,
0: වෙස් මූණක් තියෙන්නේ.
3: යකෙක් ඉන්න. දෙන්න දෙන අනා දෙන දෙන. ඒක මතක් වෙනවා නේද? නෙත්මි කෞශල්‍ය දඹකොල්ල නවයේ ශ්‍රේණි ඉගෙන ගන්නේ
0: දෙවිල් කෙනෙක්.
3: ඕ එකනේ එකනේ එකනේ.
0: ඉංග්‍රීසියෙන් කියන්නේ දෙවල්.
3: දෙවල් දෙවල්. හරි. ඊළඟට මේ වගේ නිර්මාණ ගොඩාක් තියෙනවා දෙවලා. දැන් අපි තව ටිකකින් කියමු අද කවුද දවසේ තෑග දිනා ගන්න කියලා. නිර්මාණ පිටුවෙන් නෙත් FM කලබල පැංච ඔහොම මහගෙන ඉන්න. අපි යන්න ඕනේ.
0: අපි උදේ 8 වෙනකන් ඉන්නවා ඔහොම මහගෙන ඉන්න.
3: මේ පුළුවන් නම් කියන තරඟ වටේ තියෙන ඉක්මනට කතා කරන්න කියලා කියන්න. පහ වසරෙන් ඉහළ යානවන්ට.
0: පහ වසරෙන් ඉහළ ළමයින්ට පුළුවන් නම් කියන්න තරඟ වටේට ඉක්මනට කෝල් කරන්න.
3: පැංච කියන නම්බර එක
0: 0112553 යාළු අපිට කෝල් කරන්න.
3: ඉක්මන් කරන්න.
4: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.
0: උදේ 7:38 ආදරෙයි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළවේ.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළවේ.
8: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක්

0: ඉර පායල අවු එන්න විතර මිරිස් කරලක් වගේ එනවද?
1: පැංච තමයි කිව්වේ මිරිස් කරලක් වගේ කියලා නේද? ඔන්න දැන් පැංචගේ ළඟටම
0: එන්නේ. දැන් කර වෙනවද දන්නේ මිනිසු.
1: නෑ තාම නෑ තාම නෑ. තාම උදේ 7:40 වෙලාව. තාම උදේ වරුවනේ. හරි, අපි එහෙනම් පුළුවන් නම් කියන තරග වටේ පටන් ගමු නේද? යාළුවෝ ඇවිත් ඉන්නවා, අපි යාළුවොත් එක්ක කතා කරමු. ඒ පැත්තට ඉස්සෙල්ලාම ගිහිල්ලා දොර ඇරලෙමු.
0: ඊට පස්සේ අපි හැංගිමු කොසිනෙන්දේ කරමු.
1: මොකද්ද
0: ඔකේ කැරලා කසිනෙන්ද අපි හැංගෙමු.
1: එතකොට යාළුවන්ට අපි හොයා ගන්න බෑනේ යන්නේ.
0: දොර කමක් නෑ.
1: හරි, මෙන්න යාළුවෝ දෙන්නෙක් ඇවිත් ඉන්නවා. පැංචයි පැංචි ප්‍රශ්න අහන්නක මුලින්ම අපි පැංචට කියමුනේ.
0: අයිබෝවන් සුබෝදසනක්.
2: අයිබෝවන් සුබෝදසනක්.
0: නම් මොකද්ද?
2: මහිතමන.
0: කී අවස්ථරද?
2: 10 අවස්ථරේ.
0: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: සේනානායක විද්‍යාලය.
0: ඔයා මොකද්ද අදී? ඔයාගේ මොකද්ද ඉස්කෝලේ?
2: සේනානායක.
1: හරි මැනික, මේ ඒ විස්තර අහුණ අනිත් යාළුවගේ විස්තර කියන්න බලන්න.
3: පයාකල බණ්ඩාරනායක මහාවිද්‍යාලය.
1: කොහෙද මැනික?
3: පයාකල බණ්ඩාරනායක මහාවිද්‍යාලය.
1: හා, වස්තුව ඉන්නේ කොහෙද? හරි, දැන් අද පුළුවන් නම් කියන තරඟ වටේට තමයි දෙන්නම ඇවිත් ඉන්නේ. හරි, අපි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද පැංචි? පැංචයි පැංචි ලෑස්ති නේද තරඟ විනිශ්චය කරන්න? හරි, එහෙනම් ඔන්න මම ලෑස්ති ප්‍රශ්න අහන්න. යාළුව දෙන්නගේ මුල් අපි නම් දෙක අපව අහගමු. එක යාළුවගේ නම කියන්න බලන්න මට ඇහෙන්න. ඇහුනේ
3: නදිනි
1: නවාංජලි. අනිත් යාළුවගේ නම?
2: මහේෂ
1: මනෝජ්. හරි, නදිනි නවාංජලි. ඔන්න ප්‍රශ්නේ. හරි, සුර රත සමන් සමගින් සුරඟන එවර, පැහැනද මදාරා පර සතු මල් පතර, කැරපුද වඳින රැදි මුනි සිරි පා තඹර, සකි සඳ පෙනේ සමනොල ගල නැගෙන හිර. මේ කවිය අහලා තියෙනවද මගේ පුතා? මෙන්න මේ කවියේ තියෙනවා කැරපුද වඳින රැදි මුනි සිරි පා තඹර කියලා. හරි, තඹර යනු මොනවාද? 1 තැඹිලි පාට, 2 ඉර, 3 නෙළුම් මල.
3: තැඹිලි
1: පාට, ඉර, නෙළුම් මල. තප්පර පහක් දෙමු පැංචෝ පැංචි.
0: එකයි, දෙකයි, තුනයි.
1: ඉර කියලා කියනවා. ඉර කියලා කියනවා.
0: වැරදි.
1: උත්තරේ වැරදි. දැන් ඒ කවිය පුතා කොහෙද අහලා තියෙන්නේ?
3: ඒක අය මම පොතේ එහෙම තියෙනවා.
1: තියෙනවා නේද? සුර

0: පද්ම එක එක නම්වලින් මේ නෙළුම්මල හඳුන්වනවා. දැන් ඔතන සාහිත්‍යයේදී, බෞද්ධ සාහිත්‍යයේදී විශේෂයෙන්ම කවි ලියනකොට සිරිපා තඹර, බුදුන්ගේ ශ්‍රී පාද පියුම, එහෙම තමයි සාහිත්‍යයේ හඳුන්වන්නේ යෙදුම් වලින් පූජනීයත්වය, ලස්සන ගෞරවය, භක්තිය, මේ හැමදේම පෙන්නුම් කරනවා. ඒ කියන්නේ එච්චර ලොකු අර්ථයක් ගෙන දෙන ලස්සන පදයක්, කැරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර. ඉතින් ඒවා අපි චුට්ට චුට්ට ඉගෙන ගමු නේද නවාංජලි? හරි, අපි යනවා. අනිත් යාළුවා මහේෂ ඉන්නවනේ. මහේෂ, මහේෂගෙන් අපි අහන්නේ මැල්ලුම් ප්‍රශ්නයක්. පැංචි කැමතිද? මැල්ලුම් කන්න කවුද කැමති පැංචා?
1: ඔමං ආසයි.
0: මොන මැල්ලුම්ද කන්න ආස කියන්න බලන්න.
1: කොළමැල්ලුම්.
0: හරි, කොළමැල්ලුම් තමයි. ඉතින් වෙන මොනාද? හැබැයි තව තියෙනව නේද, අර පොලොස් මැල්ලුම්, කොස් මැල්ලුම් නේ, පොල් මැල්ලුම් එහෙම කියලා තියෙනවා නේ. හරි, පැංචි ආස මොන මැල්ලුම් කන්නද? ගොටකොල මුකුට වෙන්න. ගොඩක් හදනවනේ. මුක්කුණු වෙන්න. මේ දැන් මේ කවුද ෆෝන් එක කට් කරගත්තේ? නවාංජලිද? මහීෂ ඉන්නවද පුතේ? හරි, මහීෂගෙන් මම අහන්නේ මේ අතරින් මැල්ලුමක් හදාගන්න භාවිත කරන කොළ වර්ගය නම් කරන්න. ඔන්න උත්තර තුන. බෝගන් විලා කොළ, බාබන්ඩේසියා කොළ, කෝප්ප කොළ. කෝප්ප කොළ අහලා තියෙනවද? දැකලා තියෙනවද? ගෙදර හදලා තියෙනවද? හරියටම හරි. අන්න කිව්ව අත්තම්ම ආවහම හදනවලු. බලන්නකෝ, ඉතින් හරිම රසයි මේ කෝප කොළ. හරිම ගුණයි, රසයි වගේම හරිම ගුණයි. ඔය වැටවල් අද්දර එහෙම මේ කෝප කොළ ගස් තියෙනවා. ඕක ඔය කෝප්පයක හැඩේ වගේනේ තියෙන්නේ, කෝප්පයක් වගේ. ඇත්තටම දැකලා තියෙනවා නේද මේ මහීෂ? ඒක නිසා තමයි කෝප්ප කොළ කියලා කියන්නේ. මේ ඒකනේ, මං වෙලාවක ඔය හම්බ වුණොත් මට අරන් එන්නම්කෝ පෙන්නන්න. ඒක විසිතුරු ශාකයක් විදිහට තියෙන, හැබැයි හරිම ගුණදායකයි, හරිම රහයි. හැදුවම ඉතින් කාලම බලන්න ගුණ වගේම රහ කොහොමද කියලා කෝප්ප කොළ මැල්ලු. හරි, දැන් වැඩේ වෙලා තියෙන්නේ. අපේ නවාංජලිය ෆෝන් එක කට් කරගත්තනේ නේද? ඉතින් අපි ජයග්‍රහණය දෙන්නේ කාටද? එතකොට කවුද ජයග්‍රහණය කරන්නේ? මහීෂ, මනෝජ්. ඒකනේ ඒකනේ. මහීෂ සුබ පැතුම්. පුතා ඉස්කෝලේ ආපහු කියන්න හැමෝටම ඇහෙන්න. ඉස්කෝලේ හැමෝටම ඇහෙන්න ආපහු කියන්න. හරි හරි හරි. මහීෂ හැමදාම කතා කරනවානේ. ඒකනේ ඒකනේ. එහෙනම් මහීෂ සුබ පැතුම්, හැමදාම අහන්න, දිගටම අපිත් එක්ක ඉන්න. හරි, මෙන්න දැන් කියන්න හදන්නේ අද කවුද නෙත් FM කලබල පැංච නිර්මාණ පිටුවෙන් ජයග්‍රහණය කරන්නේ කියලා. කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ තුන ශ්‍රේණිය ඉගෙන ගන්න සෙනුදී සෙනාරා සුබසිංහ. කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ සෙනුදී. මම රිප්ලයි එකකුත් දැම්මේ රෝස් ෆ්ලවර් එකක්. එයාලුව තමයි රච්චු මෝස්තරය මේ වල තියෙන්නේ අපිට. බලන්නකෝ ලස්සන පිළිවල.
1: ඒක
0: තමයි සුබ පැතුම් සෙනුදී. හරි, අපි එහෙනම් ටක් ගාල සෙල්ලම් කරමු දැන්නේ. පැංච බලාගෙන ඉන්න ඒකට නේද පැංචි? අහන්න පැංච බලාගෙන ඉන්නේ සෙල්ලම් කරන්නද කියලා. හරි, එහෙනම් අපි ඔන්න දොර අරිමු.
2: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
0: ඔන්න ඉන්නවා. අපි කතා කරමු, කවුද මේ ඉන්නේ කියලා අහමු.
1: ඉස්සෙල්ල පැංචට දෙමු.
0: හරි, ඔන්න එහෙනම් පැංචා කතා කරන්න බලන්න.
1: අයිබෝවන් සුබ උදෑසනක්.
0: හයියෙන් කතා කරමු පැටියෝ. කෝ ඇහෙන්නේ නෑනේ. මෙන්න තව යාළුවෙක් ඉන්නවා, කතා කරන්න බලන්න පැංචෝ.
1: අයිබෝවන් සුබුදැසනක්.
3: අයිබෝවන් සුබුදැසනක්.
1: නම් මොකක්ද?
3: පහන් නෝලිත.
1: කීවසරද?
3: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකක්ද?
3: දේවානන්ද කන්ති විද්‍යාලය.
1: ඔයා මොකක්ද අද පත් කරන්නේ?
3: ඉංග්‍රීසි.
1: ලස්සන්ට කියන්නකෝ බලන්න.
3: දෙන්නෙලිය ආරන්නේ සඳ කිරණක් වාගේ අම්මගෙන් පන එන හැදුන දිය මාගේ දෙවියන් දෙවියන්ලු අපේ අම්මා වාගේ කවුරුනේ ආද යක් දුන්නේ මට ලෝසු
0: හරි
3: වඩා වස්නවා අම්මා මේ ලෝකෙට වඩා තැවෙනවා අම්මා මට වැඩිය දවසක් අම්මා ජීවත් වේවා ඒ අම්මා
0: හරි හරිම සුන්දරයි ලස්සනයි
2: අම්මගේ සින්දුවක් කිව්වේ
0: ඒකනේ අනේ මෙන්න ඉන්නෝ පැංචි ආ ෆෝන් එක කට් කරගෙන තව යාළුවෙක් ඉන්නෝ පැංචි
2: ආජිබෝ වන්සු බුදසනක්
4: හෙලෝ
2: ආජිබෝ වන්සු බුදසනක්
0: කවුද කවුද මේ දෝනි
4: ඔයාගේ නම කියන්න
0: සනුති සනුති කොහෙන්ද
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද නැත්තම් මොන්ඩිසෝරියේ නම කියන්න බලන්න
5: අවුරුදු 7යි
0: තාම චූටි බබෙක් නේද පැංචි ඔය කාලේ නේද පැංචිත් ආවේ මගේ ළඟට මතකද චූටි කාලේ ඒකනේ හරි දැන් යාළුවකෙන් අහන්න මොකද්ද කියන්නේ කියලා
2: අද මොයා මොකද්ද කියන්නේ
5: ගුරුවා
2: කියන්න බලන්න ලස්සනට
0: කෝ කියන්න මැනික කියන්න
5: තනුවෙලා ඉතින් උන්න ඉපදක් කියලා වුණා ඉපදක් පාවා නැතුණා ඔත්තු අපිට උනොක්
0: ඇහුවලන් වෙලා හරි හොඳයි මෙන්න පෙන්චෝ පෙන්චෝ පෙන්චගේ පොලිමේ ඉන්නව නේද යාලෙක්
1: අයිබෝවන් සුබු දැසනක්
5: අයිබෝවන්
1: නම් මොකද්ද
5: එසේ ලිදලි සිතම්සා
1: කීවසරද
5: 4 වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
5: වර්ගිරි මඩවල ප්‍රාථමික විද්‍යාලය.
1: ඔයා ආසම විෂය මොකද්ද?
5: ඉංග්‍රීසි.
1: ඔයා ආස පාඩම මොකද්ද?
5: රෝස පාඩ.
1: ඔයා ඉදිරිපත් කරන්නේ මොකද්ද?
5: සින්දුව.
1: ලස්සන්ට කියන්නකෝ.
5: ඉරක් පායන දේශය ලොවක් ලොබ බැඳුණු දේශ මගේ මේ රටයි සුන්දර බලනු මනසකින් ඉරක් පායන දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මනසකින්

0: තඹර කියන්නේ පුතේ නෙළුම් මලට. දැන් පිළිගන්නවාද?
1: ඕනම්
0: සියපත් අරවින්ද

0: ජාතියේ මහාමානය මගේ හදවතයි දේශේ, සිංහලේ මගේ පින්මර පොළොව මම සිනින්. ජාතියේ මහාමානය මගේ හදවතයි දේශේ, සිංහලේ මගේ පින්බර පොළොව මම සිනින්. සිංහලේ මගේ පින්බර පොළොව මම සිනින්.
1: හරිම ශෝක් නේද? ලස්සනට ගායනා කරනවා නේද පැංචි? පැංචගේ පෝලිමේ තමයි හිටියේනේ. ඔන්න දැන් පැංචිගේ පෝලිමේ.
2: ආයුබෝවන්.
0: ආයුබෝවන්.
2: සුබ උදෑසනක්.
0: සුබ උදෑසනක්.
2: නම් මොකද?
0: සලාලි.
2: කී වසරේද?
0: තුන වසරේ.
2: ඔගොල්ලෝගේ ඉස්කෝලේ මොකද්ද නම කියන්නේ?
0: රති බුද්ධ ජයන්ති පාතිමික විද්‍යාලය.
1: දහම් පාසල් යන ලෑස්ති වෙලා නේද ඉන්නේ?
0: අද දහම් පාසල් යන නැන්ද බෙහෙත් ගන්න යනවා.
1: ඒ මොකද මැනික?
0: ලෙද වේය.
1: ඉක්මනට සනීප වෙන්න හොඳේ.
0: හරන්දේ.
1: සනීප වෙලාමට මැසේජ් එකක් දාන්න හොඳේ. මම බලන් ඉන්නවා, මට ෆොටෝ එකක් එක්ක එවන්න ඕන. ඒකනේ මේ අර බලංගොඩ යාළුවා අපිට කතා කරන්න හැමදාම. ඒ යාළුවා මේ හරි.
2: එන්න 0711ටයි කතා කරන්න.
1: ඒකනේ කෝල් කරන්න බෑනේ නම්බර් එකට නේද? හරි පැටියෝ, ඔයා අද මොකද්ද කියන්නේ?
0: සින්දුවා.
1: ලස්සනට කියන්න.

0: අනේ කිව්වත් හරිම හැඩයින තෝනි. ඉක්මනට සනීප වෙලා එන්න ඕන. බුදු සරණයි මැනික. මෙන්න මෙන්න අනිත්‍යාලෝ පැංචු පැංචු ඉක්ම කරන්න.
1: අයිබෝවන් සුබ්බු දැසනක්.
2: අයිබෝවන් නැන්දේ.
0: අයිබෝවන් පැටියෝ.
1: නම් මොකක්ද?
2: WNL සගෙන මතීෂ.
1: කී අවසරද?
2: අට වසරේ.
1: එයාගේ ඉස්කෝලේ මොකක්ද?
2: ප්‍රශී බුද්ධගයන්ති මධ්‍යමහා විද්‍යාලය.
1: ඔයා මොකක්ද අද ඉදිරිපත් කරන්නේ?
2: ලස්සන සින්දුවක් නැන්දේ.
1: ලස්සන්ට කියන්නකො බලන්න.
2: නැන්දේ
0: කියන්න මැනික කියන්න.
2: ඇහෙනවද නැන්දේ?
0: ඇහෙනව මැනික කියන්න. කෝ ඇහෙනවා පැටියෝ කියන්න සින්දුව. එයට අපි වැහෙන්නේ නැද්ද? ඒකනේ නේද? ආපහු කතා කරන්න කියලා පැංචි කියන්නකෝ.
1: ආපහු කතා කරන්න.
0: ලබන සතියේනේ.
1: ලබන සතියේ.
0: මොකද දැන් අපිට යන්න වෙලාව හරිනේ. ඔන්න දැනට විතරක් අපි සෙලංගෙදර දොර වහනවා. ඔන්න අද ලස්සන චිත්‍ර නිර්මාණ කොටා තේවල් අපිට අපේ යාළුවේ වල තිබ්බා නේ? එතකොට
1: පැංචුගේ කතාව කියන්නේ නැද්ද?
0: පැංචුගේ කතාව ඉක්මනට ඉක්මනට. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කියන්න කියන්න පැංචු.
1: කසුන් නැන්දේ මේ කොහා කොහා බිත්තර දාන්න කාක්කොන්ගේ කූඩුවලනේ. ඊට පස්සේ දැන් කෝ පැටියොයි කාක් කපුටු පැටියොයි ඉන්නවා. ඊට පස්සේ බිත්තරෙන් එළියට ආවම රකින්නවා දැන් තව ඉන්නකොට විතරේ එළියට ආවම තමයි දැක්කේ කපුටු පැටවුනුයි කෝ පැටවුනුයි.
0: හරි.
1: ඊට පස්සේ ඒ කට්ටිය එකතු වෙලා කොහොන්ට ඇනලා කොට කොට කොට කොට කොට කොට කොට කොට කොටල මැරුවා. ඊට පස්සේ කොටනකොට එක එක්කෙනා විසික් වෙනවනේ. ඊට පස්සේ එක එක්කෙනා ලොකු වෙනවා.
0: හරි.
1: ඊට පස්සේ ජීවිතේ බේර ගන්නවා ඇඟල.
0: හා හා හා. කතාව ඉවරයි.
1: ඔව්. ඒක තමයි. දැන් කොහො ටික අඩු අඩු.
0: ඒක තමයි දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නේද? බලන්නකෝ පැංචට හොඳ ලස්සන මේ වැදගත් කතාවක් ඔයාගෙන ඇවිල්ලානේ. කවුද කියලා දුන්නේ?
1: අම්මා දැන් එනකොට තව කතාවක් තියෙනවා.
0: අන්න ඒ කතාව හැබැයි කියන්න වෙන්නේ මට හිතෙන්නේ ලබන කියන්නකෝ. චූට්ටන්නම් කියමුහා.
1: අපි ලොකු අම්මලාගේ ගෙදර ගියා. අම්මගේ අක්කා ගෙදර ගියා.
0: හරි.
1: ඊට පස්සේ අපි ෆුඩ් සැලඩ් එකක් හදුවා. මමයි ලොකු අම්මයි නංගි ෆුඩ් සැලඩ් එකක් හදුවා. රංජන් මාමා බලන් හිටියා. ඊට පස්සේ රංජන් මාමා බලන් හිටියා. ඊට පස්සේ අපි රස කර කර කෑවා.
0: රස කර කර කෑවා මට නැතිවනේ. ඒකනේ අනේ. හරි එහෙනම් අපි යමු. මෙන්න උදේ 8ටත් වෙලා වෙලාව. ඊළඟට මෙත්නෙත් පාමුල අහන්න ඕන. හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක දිගටම ඉන්න ඕන. ලස්සනට දවස ගෙවන්න ඕනේ. හෙට ආයෙත් හම්බෙන්නත් ඕනේ. දවස ලස්සනට පටන් ගන්න නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ අහගෙනම ගිහින් එන්නම්. කවුද කියලා කියමු.
1: මම කලබල පැංචා. බයි. ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ඔගොල්ලොන්ගේ චුට්ටක් දක්ක පැංචි.
0: මම කසුනි නැත.
3: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලා වගේ. මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපේ
5: මට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
6: අත්‍යවශ්‍ය වාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
8: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් Then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97
11: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 716 3672

අයිබවන් සුබුදෑසනක්. අපි සතියන්තයේ ඉරිදාවේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල අරඹන්නටයි මෙලෙස සූදානම් වෙන්නේ. අදත් අපි ඒ වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කළා මෙත්නෙත් පාමුලේ ගරු දේශකයාණන් වහන්සේට, මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේට. වහන්සේව බොහොම සැදැහැසිතින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුලට පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා, මෙතෙන් පටන් ඔබ ධර්මය ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ ඇතුළු කොටගත්තු නෙත් රේඩියෝ වේ විකාශය වන සියලු ධර්ම දේශනාවන් වල ධර්ම දායකත්වයේ දරන්නට 0.7425204 අංකයෙන් ඔබටත් හැකියාවක් තියෙන වග ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්නට, මේ දේශනාවන් නැවත අහන්නට ඔබට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමග අපි ආරම්භමු මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව. පූජනීය වන්දනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

0: ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසේදීත් සුපුරුදු පරිදි ඉරිදාවේ මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. අද මේ ධර්මදේශනාවෙහි විශේෂත්වය වෙන්නේ දායකත්වයන් දෙකක් දායකත්වයේ දරන අතර එයින් එක් දායකත්වයකට අවස්ථාව ලැබෙනවා. තමන්ගේ නිවසේ තමන්ගේ ස්ථානයක පින්කම කරනවා වගේම මේ ස්ථානෙට ඇවිදිලා ධර්මය ශ්‍රවණය කරමින්ම මේ පටිගත කිරීම සිද්ධ කරලා ඒක විසිරුවා හරින්න. බුලස්සිංහල ඈගල්ලෝයේ පදිංචි දයා රණවක මෑණියනොත් මංජුලා මනෝහරි ඒ ස්වාමි දියණිය, විමල රණවක පුංචි අම්මා, ස්වර්ණ රණවක පුංචි අම්මා ඇතුළු පවුලේ හැමදෙනාම තමයි ඒ වාග්ය ලබා ගන්නේ මේ ස්ථානෙට ඇවිදිල්ලත් දේශනාව ශ්‍රවණය කරලා ඔවුන්ගේ අරමුණු වලට පින් පමුණු වලා මේ ධර්ම දායාදය ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න. එයයි බලාපොරොත්තු වෙන්නේ බුලත්සිංහල ඈගල් ඔය විසු ආර් දිනේෂ් බුද්ධික පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නට මේ මාසේ 3 වෙනිදා මේ දේශනාව ශ්‍රවණය කරන වෙලාව වෙනකොට ජන්මාන්තර ගත වෙලා අවුරුදු 2ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම තමයි ඒ අයගේ ප්‍රධානතම ඉලක්කය. ඒ වගේම ආර්.එ. චාර්ලිස් අප්පුහාමි පියාටත් යු.ඩී. නැන්සි නෝනා මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමේ අරමුණ බුලස්සිංහල දායකත්වෙහි තියෙනවා. අනිත් දායකත්වයක් බොහොම ගෞරවයෙන් ගම්පහ සුහද මාවතේ පදිංචි චන්දිමා ජයවර්ධනත් හේමන්ත රාජපක්ෂ හා දියණියන් දෙදෙනාත් දරන්නේ මාස 3කට පෙර පරලෝ සැපත් වෙච්ච අමිතා ජයවර්ධන මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත්, වසරකට පෙර පරලෝ සැපත් වෙච්ච ආර්.එල්. ජයතිලක මහත්මාට පින් අනුමෝදන් කිරීමට, වසර 12කට පෙර පරලෝ සැපත් වෙච්ච සිරිපාල ජයවර්ධන මහත්මා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමේ අරමුණ. දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු වගේම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දෙනාගේ හිතේ පින් පැමිණිය යුතු ප්‍රාර්ථනාවන් තියෙනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න ප්‍රාර්ථනාවන් තියෙනවා. ඒ සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි දේශනාව ආරම්භ කළ යුතුව තියෙනවා. හැමෝම දන්නවා ධර්ම දානයේ තියෙන වටිනාකම, වැදගත්කම. ඒ නිසා තමයි පුළුවන් විදිහකට ධර්මයේ සම්බන්ධව දායකත්වයේ දරමින් මේ පින්කම් වලට ඔබ සම්බන්ධ වෙන්නේ. දේශනාවක් සිද්ධ කිරීම, ඒ සඳහා අනුග්‍රහය දැක්වීම, ශ්‍රවණය කිරීම, මේ කාරණා ත්‍රිත්වයම ආනිසංසදායක පින්කම් කියලා දන්න නිසා ඒ ආනිසංසවලින් අපිට ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්නත් පුළුවන්කම තියෙන හන්දා මේ දේශනාවල් එක්ක එකතු වෙ යුතුයි කියලා අපි ආපහු ඔබට යෝජනා කරනවා. මෙත්නෙත් පාමුලේ අපි බොහෝ වෙලාවක සාකච්ඡා කරමින් පවතින කාරණා එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේහි ගෘහස්ත ජීවිතයේ තුල ඇතම් විට අභියෝගයක් වන, සමහර වෙලාවට පුද්ගල සංවර්ධනයේ උදෙසා ඍජුවම සම්බන්ධ වන කරුණු කාරණා කිව්වොත් ඒක නිවැරදි. ඒක තමයි සැබෑව. එනිසා අද දවසේදීත් මේ දේශනාවට පාදක කරගන්න තේමාව කලින් ඔබ ශ්‍රවණය කරලා ඇති. නමුත් අද දේශනාවත් ප්‍රායෝගික කරුණු කාරණා ගෙවල් ඇතුලෙන් මතුවෙන දේවල් එක්ක සාකච්ඡා කරන්න තමයි අපේ සූදානම. දේශනාවේ මූලාශ්‍රය තියෙන්නේ ධම්මපද පාළියේ අත්තවග්ගයේ. මේ දේශනාව ඇතුළෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අපිට මුණ ගැහෙන තැන්වල කියවෙන දේ. ඒට පිළිතුරක් දෙන්න ඒ තමයි හාමුදුරුවනේ මට දැන් මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මට මගේ ජීවිතේ ප්‍රිය නැහැ. ඔක එකක්. දෙක, අපි ළඟට උපදේශනයට අරගෙන එන බොහෝ දෙනෙක් නිරෝගී අය තමන්ගේ රෝගීන් ගැන කියන දේ තමයි අපේ පුතා, අපේ දුව ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නේ. කිසි වැඩක් කරන්නේ නැහැ. ඔහේ කල්පනා කරනවා, කියන්නම් වාලේ කරන්නේ. කන්නත් කියන්න ඕන, නාන්නත් කියන්න ඕන, රස්සාවක් යන්න ඕනේ නැහැයි කියලා කියනවා. මේ ඔක්කොම අසුබයි කියලා කියනවා, අසුන්දරයි කියලා කියනවා. එම කිසිම තමන්ට තමන් පිළිබඳව ප්‍රියශීලීත්වයක් නැහැ කියනවා. ආන් ඒ ප්‍රශ්නාවලිය ඇතුලේ යට තියනවා අපේ මනසත් එක්ක කරන ලද අරගලයක ප්‍රතිඵල. ඊළඟට තියනවා එහෙම තත්වයකට පත් වෙලා නම් එක ස්වභාවයක් නෙමෙයි අස්වාභාවයක්. පුද්ගලයෙකුට පුද්ගලයෙක් ප්‍රිය විය යුතුමයි, තමන්ට තමන් ප්‍රියමයි. මේ අත්ත වග්ගයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ ගාථා පාඨයේ දේශනා කරන්නෙත් එහෙමනේ. අත්තානන්තේ පියං ජඤ්ඤෝ, මේ තමන්ට තමන් ප්‍රියයි. එසේ ප්‍රිය නම් කළ යුතු වැඩපිළිවෙලක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඒකෙදී යෝජනාවක් තියනවා, ඒ ප්‍රිය වෙච්ච දුර්ලභ වෙච්ච මනුස්ස ජීවිතය රක්කෙයානං සුරක්කිතං, රැකගන්නත් ඕන රැකගෙන පරිස්සම් කරගන්න ඕන ජීවිතය. ඒ කොහොමද? තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය පණ්ඩිත. මේ ජීවිතය ඇතුලේ අපිට තුන් කල් තියෙනවා. කල් තුනකින් එකකදී හරි සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. මේ දේශනාව ඇතුලේ තුන් කල් කොහෙද, මොන කාලයේදීද අපි මේවා පූර්ණේ කරන්න ඕනන්නේ කියන එක කතා බහ කරනවා. මොකද මේ ධර්මය මම දන්නවා දැන් දරුවන්ට ශ්‍රවණය කරන්න සමහර දහම් පාසල් වල සහ සමහර පාසල් වල අනිවාර්ය කරලා තියෙනවා. මෙත්නිත් පාමුලේ දේශනාවන් අහන්න කියලා තරුණ ළමයින්ට අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටි අපේ සිල් සමාදන් වන නොවන උපාසකම්මල ගෙවල් ඇතුලේ ඉඳන් මේ බණ අහනවා. බණ පොතේ එක තැනක තියෙනවා ඔය තුන් කාලය කියන එක, තින්න මඤ්ඤ තරං කියන එක ඇතුලේ විග්‍රහයක්. ළමා අවදියේදී හරි, තරුණ අවදියේදී හරි, මැදි අවදියේදී හරි, ප්‍රිය වූ ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා වැඩපිළිවෙලක් හදාගන්න කියලා. එතකොට එහෙනම් අපිට අපේ ජීවිතය හදාගන්න වැඩපිළිවෙලක් මේ වෙනකල් නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඇති. නමුත් පූර්ණ වශයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, රක්කෙයානං සුරක්කිතං, රැකගෙන ආරක්ෂා කරගන්න වෙනවා මනුස්ස ජීවිතයේ මේ කාල තුනෙන් එකක. හේතුව ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනාකම දුර්ලභකම අපි හිතනවට වඩා දහස් ගුණයකින් වැඩි. ඒක තමයි ඇත්ත. ඒක හොඳටම තේරෙනවා දැන් මේ දවස්වල මේ බණ අහනකොට. ලංකාවේ විවිධ මාතෘකාවල් කතා කරන කාලයක් මගෙන් උපාසකම්මල අහනවා, මේ ආමුදුනේ ඊළඟ ආත්මේ ආලෝකා නිවන් දකින්න දන්නේ නැහැලු. එහෙමම ඇහුවා. ඒ ප්‍රශ්නේ මේ ඒ මතයෙන් ගැටලුවක් නැහැ. ආලෝකා කිව්වේ කවුද කියලා දන්නවා. සාමපාගමනේ ආමුදුරුත් එක්ක ඉදිරියෙන් යන සත්වයේ. ඒ ප්‍රශ්නේ මෝඩයි කියන්නත් බෑ. බුද්ධාලම්බන ප්‍රීතිය තියනවා වෙන්නත් පුළුවන්, ශ්‍රද්ධාව තියනවා වෙන්නත් පුළුවන්. හැබැයි මට කියන්න ඕනකම තියෙන්නේ, ආලෝකාට වඩා නිවන අපිට තමයි ළඟ. ආලෝකාට දුරයි. ඒකයි හැබැහැව. ඒ නිසා මගෙන් මේ ප්‍රශ්න අහපුවාට මම කිව්වේ සත්ව ලෝකයේ තිරිසං යෝනිය පිළිබඳව සාකච්ඡා කරලා කතා කරන්න හොයන්න යනවට වඩා අපි ගැන, මේ මනුස්ස ජීවිතේ ලබාගෙන ඉන්න ඔබට මට කරන්න පුළුවන් හරිය කරමු කියන එක තමයි මම ඒ අයටත් යෝජනා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව කතා ගොඩක් තියෙනවා සාකච්ඡා කරගන්න. හැබැයි එකක්වත් අසාධාරණ ඒවා නෙමෙයි. තම තමන්ගේ බුද්ධි මට්ටම් වලින් කියවගත්ත ඒවානේ. හැබැයි වැදගත්ම දේ තමයි, තිරිසංගත සත්වේකුට නිවන් ප්‍රාර්ථනා කරනඩ කලින් මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපිට ඒ සඳහා පූර්ණය කරගත යුතු ප්‍රතිපත්ති ටික ඉතා ඉක්මනින් කරගන්න පුළුවන් වග බුදුරජාණන් වහන්සේ මතක් කළා. මුලින්ම තමන්ට තමන් ප්‍රියනම් තමයි ඒක රැකගන්නේ. දැන් අප්‍රිය වෙන්න එක හේතු ටිකක් තියෙනවා. මම ඒ ටිකත් සාකච්ඡා කරගෙන යනවා. මොකද අර අහනවනේ, අපේ දරුවෝ නාන්නේ කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ නැහැ, ගෙදරින් එළියට යන්නේ නැහැ, කාමරයකටලා ඉන්නේ, කතා කරලා කෑම දෙන්න ගියත් නුරුස්නා ගතියක් තියෙනවා, ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ, කිසිම ප්‍රියශීලීත්වයක් නැහැ. අපිට මුණ ගැහෙනකොටත් කියනවා හාමුදුරනේ මට කිසිම එහෙම ජීවිතේ අරමුණක් නැහැ, මේ ඔක්කොම බොරු. සමහර වෙලාවට දෙන්නේ තුන් දිනේ කරවට්ටලා ඒ ජීවිතේ කියනවා මේ ලෝකෙම බොරුවක් මුලාවක්, මට වැඩක් නැහැ. තව සමහර අය ඉන්නවා මට වැඩ කරන්න ඕන කියලා හිතන වෙනකොට වැඩ කරගන්න බෑ, උපන්නන් වාලේ ජීවත් වෙනවා තමයි, කිසිම ප්‍රීතියක් නැහැ වගේ. මෙහෙම ගොඩක් ඔය උපදේශන කාමරේදී මට මුණ ගැහෙන දේවල් වලට පොදුවේ ඔක ඇවිල්ලා කියා ගන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නවනේ. හැබැයි ඒ බැරි වුණාට මේ ගෙදරින් ඉඳන් අහන අයට මම කියන්න කැමති, ඔබ සහ ඔබේ වටපිටාව ඇතුලේ සමහර වෙලාවට ඔබට ඔබ අප්‍රිය වෙන්න බලපාපු සාධක කීපයක් තියෙනවා වෙන්න පුළුවන්. සහ ඊළඟ પરම්පරාව අපි කියන්නේ ගෙවල් ඇතුලේ හැදෙන වැඩෙන පුංචි වුන් අනාගතයේදී ජීවිතයට ප්‍රියශීලීව මූණ දෙන්න හදන්නේ කොහොමද කියන එකත් මේ කරුණු කාරණාත් එක්ක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒකෙදි මට මනෝ උපදේශනාත්මකව යමක් කියන්න පුළුවන්. ඒ තමයි තමන්ට තමන් එපා වෙන්න අප්‍රිය වෙන්න අසාධාරණ විදියට බලපාන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි අධික ලෙස තමන්ව විවේචනය කරගන්නේ. ඒ කියන්නේ අනිත් අය නෙමෙයි තමන් තමන්ව විවේචනය කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ කුඩා හරි අඩුපාඩුවක් නිතරම ඒකම මතක් කර කර ඉන්නවා. තව කෙනෙකුට දෝෂාරෝපණයක් කළා කියන්නකෝ. වරදක්ම වුණා කියන්නකෝ. ඒ වරදම මතක් කර කර ඉන්නවා. ඒක තමයි එකම හේතුව. මම එකට නිදර්ශනයක් කියාගෙන එන්නම්. අපි සබ්බේ විදියට ඒක කියමු. විශ්වවිද්‍යාල දරුවෙක්, ඒ විශ්වවිද්‍යාල දරුවාටම තිබුණා කාරණාවක් අපි අනාවරණය කරන්නේ කවුද කින්ද මන්ද කියලා මේක කියන්න පුළුවන්. බලන්න ඉතා සුළු කාරණාවක් මත සමස්ත අධ්‍යාපනය අතහැරලා කාමරයකට හුදෙකලා වෙලා ඉන්නවා. සිද්ධිය තමයි එක්තරා අවස්ථාවකදී ඒ තරුණ අවදියේදී සමීපයෙන් ගෙදර සුරතල් සතෙක්ව ආශ්‍රය කරලා තියෙනවා. එකවතාවක් ළඟට අරගෙන තියෙනවා. මේක තමන්ගේ ලොකුම අඩුපාඩුවක් කියලා හැම වෙලාවෙම හිත හිතා ඉඳලා දැන් ડિප්‍රෙෂන් වලට ඇවිදිලා. විශ්වවිද්‍යාල ගමන අතහැරලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ගෙදර අයත් එක්ක කේන්ති මේක කියන්නේ. මයිගාවට අරගෙන ආවේ ගෙදරට කාමරෙටම වෙලා හිර වෙලා ඉන්නවා. අපිත් එක්ක කතා කරන්නේ. කතා කරන්න ගියත් කේන්ති යනවා. හාමුදුරුවම කතා කරලා බලන්න මොකක් හරි හිතේ ඇති කියලා. හිතේ තිබුණේ ඒක. සාමාන්‍ය සිදුවීමක් කියලා මම ඒකට කියන්නේ. ඒක අබ්බැහි වීමක් නෙමෙයි. හැබැයි මෙතන ගැටලුවක් එනවා. තමන් පිළිබඳව තියෙන අධික ලෙස ස්වයන් විවේචනය. මේ බණ අහන කියන අපි කවුරුත් සර්ව සම්පූර්ණ නිවැරදි මිනිස්සු වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි ඒකෙන් කියවෙන්නේ සම්පූර්ණ වැරදිකාරයෝ කියන එකක් නෙමෙයි. අඩුපාඩුකම් ඕන කෙනෙක්ගේ අතින් වෙන්න පුළුවන්. දැන හෝ නොදැන. හැබැයි ඒ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඉදිරියට යනවා විනා ඒවා මතම ආපහු හිත හිතා පසුතැවෙනවා නම් ඒක ලෙඩක් වෙනවා. මම ඔබට මේ යෝජනා කරන්නේ ආන් එහෙම තැනකට එන්න. එහෙම නැත්තම් තමන් පිළිබඳව තියෙන ප්‍රියශීලීත්වේ නැති වෙනවා. දැන් අර ළමයාට උනා වගේ. ඊළඟට තමන් පිළිබඳව තියෙන ගෞරවයත් හදා ගන්න ඕන. ඒ කියන්නේ තමන්ට තමන් ගරු කර ගන්න ඕන. තමන්ව නඩත්තු කර ගන්න ඕන. ප්‍රියශීලී නැති වෙන්න එක හේතුව තමයි ස්වකීය ගරුත්වය තමන් කෙලස ගන්න එක. අපි කියනවා ඒක ආත්ම ගරුත්වය කියලා. ඒක අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි. කෙනෙක් තමන්ට ප්‍රියයි නම් මුලින්ම ගරුත්වය දෙන්නේ තමන්ට. ගරු කරනවා කියන එකේ තේරුම විශ්වාස කරනවා කියන එකනේ. ගොඩාක් අයට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට තමන් විශ්වාස නැහැ. වැඩක් කරන්න ගියපුවම හත්මුතු පරම්පරාවෙන්ම අහනවා. අහලා වැඩේ පුළුවන් විදිහටවත් කරගන්න නැති වෙනවා. උපදෙස් ගන්න ඕනේ. හැබැයි තමන් පිළිබඳව විශ්වාසය හදාගෙන තියෙන්න ඕනේ. ඊළඟට ඔය සමහරුන්ට තමන් එපා වෙන්න එක හේතුවක් කියලා කියනවා මනෝවිද්‍යාඥයෝ. අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලන එක. දැන් ගොඩාක් අය කියනවා මට දැන් අවුරුදු 28යි. බලන්නකො පුංචි අම්මගේ දුවට අවුරුදු 28ක් වෙනකොට කසාතෙත් කරගෙන ගෙවල් දොරලුත් තියෙනවා. ඒගොල්ලෝ යාන වාහනත් අරගෙන ෂෝක් එකේ ඉන්නවා. 28යි මට තාම රස්සාවවත් නැහැ කිය කිය හුල් හුල්ලා ඉන්නවා. එහෙම එකක්. තව සමහරුන්ට අවුරුදු 30යි 35යි. ඒත් ඒ වයසේ ඇත්ත එක්ක සංසන්දනය කරනවා. සංසන්දනය කරන්න යෑම ඇතුළෙදි තමන්ගේ වටිනාකම තමන්ම අඩු කරගන්නවා. හොඳට මතක තියාගන්න අර සිංහල කියමනක් තිබුණා කෙනෙක් නේද සමත් වෙන්නේ එක් දෙයකට තමයි වැඩිපුර සමත් වෙනවා. විභවයක් තියෙනවා. අර වනකතාවල ලියනවා හාමුදුරෝ දෙයක් වේනම් ලොවේ සුදුස්සාටම ලැබිය යුතු කියලා. එනිසා මේ අනුන්ට ලැබිලා තියෙන දේවල් පිළිබඳව සංසන්දනය කරලා බලන්න ලෑස්ති කරගන්න එපා. ඕක මනෝවිද්‍යාඥයෝ කියනවා ගෙවල් ඇතුලේ පොඩි කාලේදීලු වැඩේ වරද්ද ගන්නේ. පොඩි කාලේදී කියන උගන්නනකොට අරයට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? එයාට පුළුවන් නම් ඔයාට බැරි ඇයි? ওই විදිහට නෙවෙයි ටිකක් සැරට කියන්නේ. උඹලා බද්ද කන්නේ කියලා තහනවා අන්තිමට බැරිම තැන. එච්චර සැරට අහනවා. ඒ කියන්නේ සංසන්දනය කරලා බලනවා. එහෙම බෑ. පන්තියක ළමයි 40ක් හිටියම එක වෙන්නේ එක්කෙනයි. 40 වෙන්න 40 වෙනියා වෙන්න ඕනනේ එක්කෙනෙක්. හැබැයි සංසන්දනය කරන්න බෑ 40 කෙනකින් අහන්න බෑ එක වෙන්න බැරි කියලා. ගෙවල් ඇතුලේ ළමයිගේ තරුණ ජීවිතවලත් එහෙමයි. තරුණයන්ට සහ මම මේ වැඩිහිටියන්ට කියන්නේ දැන් මේ පහුගිය දවස්වල ලොකුම ප්‍රශ්නයක් දුවයි පුතයි එක අම්මා තරහයි. අම තරහ වෙන මොකක්වත් හන්ද නෙමෙයි දැන් කිසිම දෙයකට කතා කරන්න බෑ කියනවා. අරංගාවේ මංගව අධික කෝපේ කියලා. මොකද හේතුව යටහිතේ තියෙනවා මං සිල් සමාදන් වෙන පන්සලේ ධර්මශාලාවේ සිල් සමාදන් වෙන හැමෝම මේ වෙනකොට දමදිව ගිහිල්ලා. උඹලා මාව යවලා නැහැ. ඕක තමයි චෝදනාව. ඇත්තටම ඒ ළමයිට යවනවා තියා ඒ ළමයින්ට හඬ අඳින්නවත් අතේ කීයක්වත් නැහැ. කොහොම දම්මලා යවන්නේ? ඒනට කේන්ති. කේන්තිට හේතුව මොකද්ද? සංසන්දනය කළ බැලුවා. දැන් ඒක හඳ මොකක්ද දන්නවද කියලා තියෙන්නේ? මං සිල් ගන්න යන්නෙත් නැහැ. පන්සල් යන්නෙත් නැහැ. උඹලා කිසි දෙයකට එන්නෙත් නැහැ. මට මගේ පාඩුව ඉන්න දියල්ලා කිව්වා. ඒක හරියයි. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? තමන්ව අන්න අප්‍රිය කරගත්තා. මොනව කරන්න කියලාද? සංසන්දනය කරන්න ගිහිල්ලා. අපි යෝජනා කළා කියනවා තමයි දරුවන්ටත් එකතු වෙලා දිමෝපිය පින්කම් වල යොදවන්න කියලා. හැබැයි ඒක බලන්න ඕන සාපේක්ෂව කරන්න පුළුවන් වැඩක්ද කියලා. ඊළඟට මේ නූතනේ හදා ගන්නවා මනෝවිද්‍යාඥයෝ අදහසක් මේ සංසන්දනයට අතිසේ බලපෑම් කරනවා සමාජ මාධ්‍ය ජාලා. දැන් එක ගෙදරක් තිබුණා මේ ඒ ළමයි පාඩම් කරන්නේ ඉරිදටයි සෙනසුරාදටයි ගෙදරින් එළියට ගිහිල්ලා කෑවොත් විතරයි. ඇයි? රූපවාහිනියේ පෙන්වලවන්නු සතියන්තෙට අසවල් තැනවලින් කන අය තමයි සතුටෙන් ඉන්නේ කියලා. දැන් කොහමද වැඩේ? නිතරම මාධ්‍යයකින් පෙන්වන එකක් ගෙදරට සංසන්දනය කරලා බැලුවා. ළමයි එවදාගත්. දැන් අම්මලාටත් හිතලා තියෙනවනේ. ණය වෙලා හරි උපන්දින කේක් එකක් කපන්න වෙනවනේ ළමයිගේ. ඇයි මොන්ටිසෝරියත් කපනවා. දැන් ඉස්කෝලවලත් ඒක සමරල ටීචර්ට තෑගි අරන් ගිහලා දෙනවා. ඒතර අනිත් ළමයි මා ඔබ දන්නේ නැතුව ඇති මයිගාවට ඇවිදිලා සමහර දෙමව්පියෝ දරුවගේ උපන්දිනේ දවසේ ඉස්කෝලේ යවන්නේ නැති තැනට ඇවිදිලා තියෙනවා. ඒ ඒ ඇයි මේ සංසන්දනය කරන්න යෑම හරහා සමාජ මාධ්‍ය වලින් පෙන්න දේවල් ආපහු තමන්ට අරගෙන බලන්න ඕන ආන්දා. ඒක නිසා අපි ආපහු ඔබට කියනවා ඔබට ජීවත් වෙන්න පුළුවන් ඔබට තියෙන දේවලුත් එක්ක. හැබැයි අනුන්ට තියෙන දේවලුත් එක්ක ජීවත් වෙන්න වැළුවොත් කවදාවත් ඔබට තියෙන දෙයකින්වත් ඔබට සැනසීමෙන් ජීවත් වෙන්න බෑ. ප්‍රිය නැහැ. ඒ නිසා ඔන්න සංසන්දනය කරන්න එපා කියලා කියනවා. ඊළඟට මේ දවස්වලත් කතා කරන ප්‍රසිද්ධ මාතෘකාවක් අපි ඒක ස්පර්ශ නොකරම මේක වටරෙන් කියාගෙන යන් ඔය සමාජ විරෝධී වැඩ නීති විරෝධී වැඩ එහෙම කරන්නෙත් තමන්ට තමන් ප්‍රිය නැති වුනහම තමයි කියනවා. ඒක ගිහිද පැවිදිද කියලා අදාළත් නැහැ. ඒකට හේතුව මනෝවිද්‍යාවේ කියනවා ළමා කාලයේ ලබන අත්දැකීම් කියලා. ළමා කාලේ තියෙන එකට අපි කියන්නේ සමාජ විරෝධී පෞරුෂයක්. ඇන්ටි සෝෂල් පර්සනැලිටි ඩිස්ඕඩර් කියලා තමයි ඔක මනෝවිද්‍යාවේ කියන්නේ. සමාජ විරෝධී නීති විරෝධී වැඩ කරනවා නම් කවුරු හරි අපි ලේබල් කරලා අපරාධකාරයෝ මෙහෙමයි ඉරේ යවන්න ඕන හරි මොනව හරි කියලා කියයි. ඒ වුණාට ඒවට බලපාලා තියෙනවා කියලා කියනවා. තමන් ප්‍රියශීලී කරගන්නේ නැති විදිහේ වෙච්ච පුංචි කාලේ අත්දැකීම්. ඔය ළමා කාලයේදී ප්‍රචණ්ඩත්වයෙන් තොර ළමයිට සලකන්න කියලා කියන්නේ ඒ හන්දා. ළමා කාලේ අත්දැකීම් අවුරුදු 18න් පස්සේ තමයි එළියට බුරබුරා එන්නේ. ඒකයි ඇත්ත කතාව. ඉතින් ගොඩක් අයට ඒක අමතක වෙලා සිද්ධිවල ගැටෙනවා. ඒ නිසා මම මතක් වෙන හන්දා මේ වෙලාවෙම කියන්නම්. මතක තියාගන්න මේ එළියේ තියෙන සිද්ධි අපිට නවත්තන්න බෑ. ගින්දර නවත්තන්න එළිය බෑ. හැබැයි අත නොදා ඉන්න පුළුවන්. කියන්නේ පිච්චෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ගින්දර ගෙදරින් එළියේ. ගමෙනුත් එළියේ. සමහර ගින්දර රටෙනුත් එළියේ. ඒ උනට පුච්ච ගන්න ගෙදර ඉන්න අය. සාලේ ස්තෝපේ ඉඳන් රූපවාහිනිය බල බල අනේ අනිච්චං කියනවා. එහෙම තත්වයකට ඇවිදilla. නිසා මේ පුළුවන් තරම් පිටත ගින්දරෙන් පිච්චෙන්නේ නැති වෙන හිතක් හදාගන්න පුළුවන්නේ තමන් පිළිබඳ ආදරයක් තිබ්බොත් විතරයිනේ. එයා අහනවනේ මේ අනුන්ගේ දේවල් වලට මම මොකටද ඇවිලෙන්නේ? සමහරුන්ට හිතෙනවා අවුලන එකම තමයි විනෝදාංශය. එහෙම කරන අයත් ඉන්නවා. හැබැයි මතක තියාගන්න තමන්ට තමන් ප්‍රිය වෙච්ච නැති කෙනෙක් තමන්ව ආරක්ෂා කරගන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන බරපතලකම. ඒකට හේතු කාරණා කීපයක් තමයි මම ඔය කියාගෙන ගියේ. තව එකක් මනෝ විතරක් මං කියලා ඔකට ප්‍රවේශ වෙන්නම්. අනිත් කාරණාව තමයි එයාට හිතෙනවා මම කරන හැම දෙයක්ම සාර්ථක වුණොත් විතරයි මට මාව ප්‍රිය. සියලු දේවල් සාර්ථක වෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ජීවිතේ හිතන පතන සියලු දේවල් සාර්ථක විය යුතුයි කියලා දෙයක් නැහැ. ජීවිතේ හිතන පතන දේවල් සාර්ථක වෙන තැනක් තියෙනවා. ඒකට කියන්නේ දිව්‍ය ලෝකය කියලා. සිතූ පැතූ සම්පත් ලැබෙන්නේ දිව්‍ය ලෝකෙ. අපි තාම ඉන්නේ මනුස්ස ලෝකේ. ඒ නිසා අපි හිතන පතන දේවල් වෙන්නේ ටිකයි. ඒක තමයි ඇත්ත කතාව. මොකද මම මේ උපදේශන කාමරේ අධ්‍යක්ෂින් තමයි සාරාංශ කරලා කිව්වේ. අම්මලා ගොඩක් ඇවිල්ලා කියනවා අපි දරුවෝ ගැන මෙහෙම තමයි හිතාගෙන හිටියේ. දැන් මේ ඉතින් මේ බණ ටිකත් එතෙන්ටම තමයි. ඔව් ඔබ හිතාගෙන හිටපු ගහරි ඔබ ඉතින් දිව්‍ය ලෝකේ හිටියා නම් ඒ විදිහට වෙයි. මොකද අපි එක එක කෙනා අරගෙන ආව විභව ශක්ති තියෙන්නේ. ඒ නිසා ඒවට මූණ දෙන්න ඕන. ඒවට ශක්ති සම්පන්නව මූණ දීමට තමයි ධර්මයේ වගේ දෙයක් ඕන කරලා තියෙන්නේ. ඔන්න ඔය කාරණා ටික මම ඉස්සරම කියාගෙන ආවේ මේ තමන්ට තමන් අප්‍රිය වෙන්න හේතු ඕකෙන් ප්‍රතිවිරුද්ධව වැඩ වෙනවා නම් ප්‍රියශීලී වෙනවා. ප්‍රියශීලී වෙන කෙනෙක් තමන්ට තමන්ව එයාව ආරක්ෂා කරගන්නවා. තින්න මඤ්ඤ තරං යාමං. යාම තුනක් ගැන කිව්වා. මෙතන අටුවා දෙකකින් මම මේක ඔප්පු කරන්න හදනවා. යාම තුන. එක තැනක්. එයා ජීවිතය රැක ගන්නවායි කියනවා තරුණ වියේදී හෝ මහලු වියේදී හෝ ළමා වියේදී. එක තැනක කියනවා. ඒ කියන්නේ කෙනෙකුට තරුණ වියේදී ජීවිතේ වැරදිලා නම් දැන් වැඩිහිටියෙක් වෙලා නම් ඒ ගැන හිත හිතා දුක් නොවි වැඩිහිටි වියේදී ඒක නිවැරදි කරගන්න පුළුවන් කියලා කියනවා. එක තැනකදී. ඒක හැබෑවක්නේ. නැත්තම් සමහර අය ඉන්නේ වෙච්ච වැරදිම තරුණ කාලේ ඒව හිත හිතාම නම් ගැටලුවක්. දෙක අටුවාවේ කියනවා තව තැනක තුන්‍යාමයේ වනාහි උදෑසනත් දිවා කාලයත් රාත්‍රියත්. ඥානවන්ත මනුස්සයා මේ කාල තුනෙන් එකකදී තමන්ගේ සුගති ගමනකට තමන්ගේ ඊළඟ ජීවිතේ ලබන යහපත් තැනක් වෙනුවෙන් කැපකිරීමක් කරගෙන ජීවිතේ සම්පූර්ණ කරනවායි කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික සුවය වින්දනය කරන අවස්ථාවක් දවසේ එක කාලච්ඡේදයක හරි කරගන්න කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තව දේශන ඇතුළේ අපිට තේරෙන්නේ එහෙම කල් දාලා හරියන්නේ නැහැ. නේද? අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ අදම මේ මොහොතම තමයි සූදානම් වෙන්න ඕනන්නේ කල් දාන්න එපා කියනවා. නමුත් අර සංකේතයක් හැටියට අඩුම තරම තමයි මේ කියන්නේ ජීවිතේ දවසේ දිනය තුනකට බෙදලා උදේ දවල් රැ තියනවා ඒ එක වේලක් එක වරුවක් හරි තමන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය වෙනුවෙන් කැප වුණාද කියලා බලලා කැප වෙන්න කියලා යෝජනා කරනවා. ඒකයි මේ කියන්නේ. ඒක කියනකොට හිතෙන්න පුළුවන් නෑ අපිට තව කල් තියෙනවා වගේ. ආන් ඒක තමයි අනුවණකම. ඔබ දැක්කද පහුගිය අවුරුදු සමයේ දැදුරුවේ මගේ මතකය එකම පවුලේ අට දෙනෙක් ගහගෙන ගියා. ඒ එකක් මං කියන්නේ දිට්ටව කුණාටුවෙන් පස්සේ ආපු එක තැන ව්‍යසනයක් අපේ රටේ. නෑගම් ගියා බයිසිකලේ නැගලා ගෙදරින් එළියටම දානකොට ටිපර් එක යට කරගෙන ගියා. මාස 3 බිරිඳු ළමයි ඉතුරුණා අම්මයි තාත්තයි දෙන්නම යට වෙලා ගියා. එහෙම ඒවා මේ ඊයේ පෙරේද අපිට වාර්තා වුණා. මම මොකද මේ කියන්න හදන්නේ? අවිනිශ්චිතභාවය. ක්ෂණිකව වෙනස් වීම. හැබැයි ඒ වෙනකොට අපි මේ ඉපදිච්ච මනුස්ස ජීවිතයෙන් කුමන හෝ යාමයක ආධ්‍යාත්මික ගමනට අවශ්‍ය කරන දේවල් ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒකයි ඥානවන්තකම කියලා. ඒ උදෙසා තමයි අද මේ කතිකාවත ගොඩනගන්නේ. ඒ නිසා මම අහන්නේ ඔබට ඔබ වෙනුවෙන් කරගත්ත දේවල් මොනවද තියෙන්නේ? මං එහෙම ආපුවා තරුණ ළමයි කෙනා සයින්හස මම මගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තලු. මගෙම කියලා ඉඩමක් ගත්තලු. මගෙම කියලා ගේකුත් තියනවලු යන්තම් දැන් ෆිනෑන්ස් කරලා ගත්ත වාහනයකුත් තියනවලු. මං කිව්වා හරි. ඒක ඔයාගේ නම් දැන් ඔයාගේ එක්ස්පයර් ඩේට් එක අවුරුදු 80 ඉදිරි ඉවර වෙනවනේ. ඒවා එහෙනම් පෙට්ටියට දාලා ගෙනියන්න පුළුවන් වෙන්න ඕන. ඔයාගේ නම් ගෙනියන්න ඕනනේ. ඔප්පුවක්වත් දැන් සින්නක්කරටනේ ඔප්පු ලියන්නේ. වටින්නේ එහෙම වුණාම කියනවා. බදු ඔප්පුනේ සින්නක්කරට ලියන ඔප්පුවක්වත් මරණින් පස්සේ ගෙනියන්න බෑ. එතෙක් වෙනකල් තමයි අයිතිය තියෙන්නේ. මේ කිව්වේ ඒවා ගැන විතරක් නෙමෙයි ඒවා හොයන්න ගිහිල්ලා නේද සුසාන භූමියෙන් එහාට යන සිතුවිලි පරම්පරාවේ ඇතුලේ තියෙන ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් ඔබ මොනවද කරලා තියෙන්නේ? ඔය අර මට සමහර ළමයි කිව්වනේ ආන්දනේ මට දැන් මගෙම කියලා ව්‍යාපාරයක් තියෙනවා. තියෙන ව්‍යාපාරේ හැමදාම උදේ පාන්දර නැගිටපු ගමන් බොයිලේරුවක් වගේ රත් වෙලා ඉන්නේ. සේවකයෝ වැඩට එන්නේ නැද්ද? ඒගොල්ලන්ට බයිනෝ. හොරකම් කරලාද? ඒව බයිනෝ. රෑ නිදාගන්න එන්නේ රෑ 11ට විතර ඇවිලි. මම හැබැයි ඒ අයට යෝජනා කරලා තියෙනවා අනතුරුදායකයි ඒක මෙලවටත් සසරටත්. ඇයි කෝ නිවෙන වෙලාවක්? ඔය ඉන්න කේන්තියක් ඇතුලේදී හදිසියේදී මළොත් තත්ත්වය මොනවද අපි කරගෙන තියෙන්නේ? ඒක මරණින් මතු ජීවිතය. ඇයි මින් මෙහා සතුටෙන් ඉන්න බෑනේ? මතක තියාගන්න ප්‍රකෝටි ගණන් මුදල් තිබුණත් හිතේ සහනේ නැත්තම් එයා දුප්පතෙක්. සමහර වෙලාවට එදා වේල විතරක් කන්න තියෙනවා සල්ලි. හැබැයි හිතේ සතුට සැනසෙල්ල තියෙනවා නම් නිවැරදි භාවය ඇතුලේ සැනසෙන්න තියෙනවා නම් එයා පොහොසතෙක්. එහෙමයි බුද්ධ학මේ දුප්පත් පොහොසත් ભેදේ හදන්නේ. ඒක නිසා ගොඩක් අයට තමන්ට තමන් ප්‍රිය නැති හන්ද ඒ ආරක්ෂක වැඩපිළිවෙළවල් නැහැ. Tamanṭa කියලා කරගත්තාම පෙන්වන්න දෙන භෞතික දේවල් විතරයි. මං ඊළමයි අහලා තියෙනවා. පහන පත්තු කරනවද? ඔව්. කවදද? ඔෆිස් එකට ගියාම ඔෆිස් එක තියෙන දවසට. ඔෆිස් එක නිවාඩුනා? ආ එදාට නෑ. මං අහන පහන තියලා මොනවද කියන්නේ? අද කවුරක්වත් නිවාඩු ගන්න නැතුව ඔක්කොම එන්න ඕන. මගේ නැව් ටිකට ටැක්ස් අඩුවෙන් වදින්න ඕන පහන තියලා කියන්නේ. ඔව්. බලපුවාම ඒ තියලත් හොයලා තියෙන්නේ ආධ්‍යාත්මික සුවේ නෙමෙයි. මේක හරි වෙන කතාවක්. මේ එක යාමේක හරි බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කියලා තමන්ගේ ගුණද මෙනෙහි කරගෙන නිවැරදිතාවය ඇතුලෙන් හිත සහනයකට ගන්න එක තමයි මේ යෝජනා කරන්නේ. කුමන හෝ වේලාවක ආන් ඒ ආධ්‍යාත්මික චාරිකාව ඇතුළතින් කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. මේක මතක් කරන්නේත් හරි අපූර්ව තැනකදී. ඒ අපූර්ව තැන එන්නේ ඔය බිම්බිසාර රජුරවන්ට පුතෙක් හිටියන්නේ ගොඩක් අය දන්නවා බෝධි රාජ කුමාරයා කියලා. එයාගේ නම බෝධි රාජ. බෝධි රාජ කුමාරයා විවාහ වුණා. හැබැයි දරු සම්පත් තිබුණේ නැහැ. ඒක හින්දා බෝධි රාජ කුමාරයා මේ හොඩි වැඩක් කළා. ඒ තමයි හොඳම ශිල්පියෙක් අරගෙන ඇවිදිලා මාලිගාවක් හැදුවා. මේ මාලිගාව ගැන බණ පොත කියන්නේ ඔකට කියන්නේ කෝකනද මාලිගාව කියලා. එක පැත්තකින් බල කෝකනද කියලා කියන්නේ මේ පිපුණු නෙළුමක් වගේ පේනුමට නෙළුමක් පිපෙනවට කියන සංකේතාත්මක නම කෝකනද. එතකොට එක පැත්තකින් ඒ වගේ අනිත් පැත්තෙන් බලපුවහම කුරුල්ලෙක් වගේ. මේ බෝධිරාජ කුමාරයාට අදහසක් ආවා මේ වාගේ මාලිගාවක් මට විතරයි තියෙන්න ඕන. එතකොට මේ ශිල්පියාගෙන් ඇහුවා මේ වගේ එකක් හදලා තියෙනවද? හදලා නැහැ කිව්වා. ඊට පස්සේ රජ්ජුරුවන්ට ඔන්න අර ඔළුවට ආවා දැඩි තෘෂ්ණාව. ආව නිසා එයා කල්පනා කළා මේක හදලා ඉවර වෙච්ච ගමන් මම මෙයාව මරන්න ඕන. ඒක රාජපුරුෂයෙකුට කිව්වහම ওই කතාව ගිල කොහම රාජපුරුෂයාගේ මාර්ගයෙන් ඔය බාසුන් නැහැටත් වැඩේට ඇවිදිලා බාසුන් නැහැ උපක්‍රමයක් යොදලා ඉවර වෙලා ඔය මාලිගාව හදලා බිරිඳත් එක්ක අතුරු දහන් වෙනවා. පැනලා යනවා. මැරෙන්නේ නැහැ. හැබැයි ඔය බෝධි රාජ කුමාරයා ඔය මාලිගාව විවෘත කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වඩම්මනවා. බුදුරජාණන් වහන්සේ වඩම්මලා බුදුරජාණන් වහන්සේට වඩම්මවට පස්සේ යම් සංකේතයක් තියෙනවා. ඒ තමයි පාවඩයක් එලලා බෝධි රාජ කුමාරයා අදිෂ්ඨානයක් කරනවා බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ උඩින් වඩිනවා නම් මට දරු සම්පත් තියෙන්න ඕන. මගෙන් මගේ බිරිඳට දරුව ලැබෙන්න ඕන කියලා එයා හිතනවා. බුදුරජාණන් වහන්සේ වැඩියා මාලිගාවට පාවඩේට අඩි තියන්නේ නැහැ. හිටගෙන බලාගෙන වැඩ හිටියා. ඒ වෙලාවේ කට්ටිය ඇවිදලා පාවඩේ අයින් කරාට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩලා දානෙ වළඳලා ආපහු විහාරයට වැඩියට පස්සේ බෝධි රාජ කුමාරයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඇයි ඔබ වහන්සේ පාවඩේ උඩ වැඩියේ නැත්තේ? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කළා බෝධි රාජ ඒ පාවඩේ එළුවේ මොකටද? මට වඩින්න විතරක් නෙමෙයිනේ. තමුන්ගේ හිතේ තිබුණාද යම්කිසි බලාපොරොත්තුවක්? ඒ බලාපොරොත්තු ඇයිස බුදුරජාණන් වහන්සේ මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නැද්ද? මේ ජීවිතේදී වෙන්නේ නැහැ කිව්වා. වෙන්නේ නැහැ කිව්වා. හේතුව අතීත කතාවක් මතක් කළා. ඒ වෙලාවේ තමයි මේ දේශනාව කරන්නේ. අතීත කතාවේ එක භවයක බිරිඳයි මෙයයි නැව නැඟලා යනකොට නැව මූදුපත් වෙලා දූපතකට ගහගෙන යන්නේ. දවස් ගාණක් මූදේ ඉඳලා බඩගිනි කන්න දෙයක් නැහැ. බණපොත කියනවා මේ ඒ කැලේ කුරුල්ලෝ දාපු බිත්තර තිබුණා. පුළුවන් කාලයක් බිත්තර කඩාගෙන කෑවයි කියනවා. බිත්තර අඩු වෙනකොට පොඩි පොඩි කුරුල්ලෝ දඩයන් කරලා කෑවයි කියනවා. පොඩි පොඩි කුරුල්ලෝ නැති වෙනකොට ලොකු කුරුල්ලෝ දඩයන් කරලා කෑවයි කියනවා. ඉතින් ඒ වගේ විපාකේ හැටියට තමයි මේ දරුවෝ නොලබෙන්නේ කියලා කිව්වා. දැන් මේක සමාජගත වෙන්න හොඳ නැහැ. දරුවෝ නැත්තේ ඔක්කොම අර බෝධි රාජ කුමාරයාට වගේ උණයි කියලා හිතන්න බෑ. ඇයි දන්නවද එහෙම බෑ කියන්නේ? බුදුදහමේ යම්කිසි සිද්ධියක් ගන්නෙ පටිච්ච සමුප්පන්නවයි. මේක මේ වචන කීපේ හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට දරුවෝ ලබලා දරුවෝ නිසා මැරෙනකල් මෙරි උපදින අම්මලා තාත්තලා මේ ලෝකේ ඉන්නවා. දෙක, දරුවෝ නැතත් සමහර අය මෙරි උපදින දෙමව්පියෝ ඉන්නවා. ස්වාමි පුරුෂයා බිරිඳ දරුවෝ නැතත්. ඒ වගේම දරුවෝ හිටියත් සනසිල්ලෙන් සුසුම් හෙලන දෙමව්පියොත් ඉන්නවා. දරුවෝ නැතත් බොහොම සනසිල්ලෙන් තමන්ගේ විවාහ ජීවිතේ ගත කරන ස්වාමි බිරිඳවරු මේ ලෝකේ ඉන්නවා. දරුවන් සැදීම සාපේක්ෂ මතවාදයක්.
1: කෙනෙකුට කැමති නම් දරුවන් මේ ලෝකෙට බිහි කරන්න පුළුවන්, අකමැති නම් බිහි නොකර ඉන්න පුළුවන්. ඒ තැනක් බලලා පෙර පවක් ගැන කියන්නම එපා. ඒක කියන්න ඔබ මම සුදුසු නැහැ. ඒක තමයි හැබෑව. නැත්තම් මේ බෝධිරාජ කතාව වැරදි විදිහට ගන්න පුළුවන්. ළමයි නැති කෙනෙක් පවුලේ හිටියොත් කියන්න පුළුවන්, දන්නවද උඹලා ඉස්සර බිත්තර කඩලා. එහෙම නල්ලගන්නේ. දැන් දැනුත් ගම් වහරේ තියෙනවා මේ පොය දවසට බිත්තර කඩන්නේලු. මං හොයලා තිනයි කියලා ළමයි නැති වෙනවලු. මං අහන විතර පොයට විතර බිත්තර කඩනකොට ළමයි නැති වෙන්නයි. අනිත් දවස්වලට එහෙම ඒවා නැහැ. මං කියන්නේ ඒක වරදවා ගන්න එපා. මේ බෝධිරාජ කුමාරයාගේ සිදුවීම ඉතා දිග කතාවක්. සමහරුන්ට කර්මයේ ණය ගෙවන්න ළමයි සමහර වෙලාවට කර්ම දරුව වෙලා උපදිනවා. එහෙම ඉන්නෝනේ. බලන්නකො ඔය වැලිකඩ බෝගම්බර ගාවට ගිහිල්ලා අම්මලා බත් පාරසරයක් අරගෙන තමන්ගේ එකම පුතා වෙනුවෙන් හිටගෙන ඉන්නෝනේ. එහෙම ඒවා තියෙනවා. හැබැයි ඔකේ අනිත් පැත්තක් තියෙනවා. සමහර මට මුණ ගැහිලා තියෙනවා මේ මැදිරියේදීම තමන්ගේ දරුව ගැන බොහොම උදාන වාක්‍යයක් කියන අම්මලා මට මුණ ගැහිලා තියෙනවා. දරුව නැතත් බොහොම සතුටෙන් තමන්ගේ ජීවිතයේ ගෙවන අඹ සැමියවරු මට මුණ ගැහිලා තියෙනවා. එනිසා නිශ්චිත නිගමන දෙන්න යන්න බෑ මේක අසවල් එක කියලා. හැබැයි බෝධිරාජ කුමාරයාගේ කතාව උතනින් කියවෙලා කියනවා. දැන් මම මේ කියන කතාවට මොකද්ද සමහර අය කියනවනේ, අපි කැලේකට ගිහිල්ලා අතරමං වුණා, ඉතින් වෙන මොනවා කණ්ඩද, ඒ නිසා තමයි සත්තු මරාගෙන කෑවේ. ඔවුන්ගේ අදහස් දැක්වීම හාකිමුකෝ. මතක තියාගන්න, කුසගින්නේ හිටියත් මොන තැනක වැටිලා හිටියත් පවක් කළොත් විපාක තියෙනවාමයි. සාධාරණීකරණය කරගන්න බෑ. මට වෙන දේවල් කන්න තිබුණ නැති හන්දා තමයි කුරුල්ලෝ මැරුවේ. කුරුල්ලෝ මරාගෙන කාපු එක හොඳයි, ඉන්නේ මිනිස්සු මරාගෙන කනවට වඩා වගේ එකක් හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. රක්කෙයානම් සුරක්කිතම්, තමන්ගේ ආධ්‍යාත්මය රැකගන්න කියලා කිව්වා. ආධ්‍යාත්මය රකින්නයි කියලා කිව්වේ පංචස්කන්ධය රකින්නවා කියන එක විතරක් නෙමෙයි. පංචස්කන්ධය ඒ කියන්නේ හුස්ම පොද නැති වෙලා මලත් පවු නොකරනවයි කියන ප්‍රතිඥාව තමයි ආධ්‍යාත්මය රකින්න කෙනෙකුගේ ප්‍රතිඥාව. ඒකයි හැබෑව. ඒකයි බෞද්ධකම වටින්නේ. ඒක නිසා මට මේ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණ නැහැ, මේකම තමයි කළේ, ඉතින් කරන්න දෙයක් නැහැ කියන එක දැන් කියන්න පුළුවන්. ඒ උනාට විපාකය එනකොට එනවමයි. ඒක නිසා තමයි මං ওই ජීවිතය ඇතුලේ ඔබ අත්දකින් අත්දැකීම් වලට වෙන කාටවත් හේතු දක්වන්න යන්න එපා, වෙන කවවත් අල්ලගන්න එපා කියලා කියන්නේ. මොකද අපි තමයි මේ සංසාරේ බත් පිඟානට බෙදාගත්තා වගේ බෙදාගෙන තියෙන කර්ම ශක්ති ටික. ඒවා විඳින්න ඕන, ගෙවන්න ඕන. හැබැයි මේ ගෙවන කර්ම ශක්ති අලුත් කර්ම වලට හේතුවක් කරගන්න හොඳ නැහැ. එහෙම තමයි මුණ ගෙහෙලා තියෙන්නේ. ඇත්ත කතාව ඒක. ඒ නිසා අපි රැකගමු මේ බෝධිරාජ කුමාරයා කතා වෙනොත් බුදුරජාණන්

ආන් ඔබ ඒ මාරයට අහු වුණා. ඒ නිසා තමයි ඔබට මේ හිතන්නකෝ ලෝකෙටම ඒ වගේ මාලිගා එකයි ඕන තරම් සැප සම්පත්. එයා බලාපොරොත්තු වෙච්ච එක තිබ්බේ නැහැ. එයාට බලාපොරොත්තු වෙන්නේ දරු සම්පත. මේ සංසාරේ කර්ම විපාක විපාක දෙනකොට එහෙම තමයි කරන්නේ. රැක ගන්න බැරි වුණොත් මේ ජීවිතේ. දැන් සමහර අය ඉන්නවනේ. ඔය සමහර අය අපි අනුකම්පා කරන්න ඕන තමයි ඇත්ත කතාව. හොඳට ඉපදෙනවා සමහර වෙලාවට උපදින වෙලාවේදී වෛද්‍යවරු අතින් වැරදිලා අතපය කැපෙනවා. එහෙම එහෙම එහෙම කැපෙච්චා තියෙනවා. හිතලා නෙමෙයි. විපාක. බුද්ධ දේශනාවේ අර චුල්ලකම්ම විභංග සූත්‍රයේදී වෙනමම දේශනාවක් කරනවනේ. මේ ජීවිතයේ කෙනෙක් ඇස පිළිබඳව වටිනාකමක් නැතුව නේද? ඇස්වලට අන්ධ කිරීම රෝගාබාධ ඇති කරන විදිහේ දේවල් කළොත් ඊළඟට උපදිනවයි කියලා කියනවා. ඒ වගේ වටිනාකම වැඩිපුර ඇති කරන මානසික මට්ටමකින්. ඇත්ත කතාව ඒක. මං කියන්නේ කොහොමද කියලා ඔබට තේරෙනවා ඇති. කැමැතිම දේ අහිමි කරලා දෙනවා. එහෙම තමයි කර්ම විපාක දෙන්නේ. ඒ නිසා මේ බණ ටික අහන ඔබට මම කරන යෝජනාව ප්‍රියශීලී වෙලා රැකගන්න ඕනමයි ආධ්‍යාත්මය. මේක රැකගන්න ඕනේ නැයි දන්නවද? මේ හිත සිල්ලරට වැඩ කරන එකක්. හිත වැඩ කරන්නෙම ඕනම නැති ඒවා හොඳයි කියලාගෙන. ඒක නිසා තමයි ව්‍යාපාරය ඇතුලේ වේවා, රස්සාවල් ඇතුලේ වේවා, ජීවිතය ඇතුලේ වේවා, නරක නපුරු දේවල් අපි කියන්නේ ස්වයංක්‍රීයව එනවනේ. කොච්චර යන්නකෝ සිල් සමාදන් වෙලා භාවනා කරලා සියලු සත්ව සූපත් වේවා කියලා. ගෙදරට ගියපු ගමන් අකමැති දෙයක් වෙලා තිබ්බොත් ආයේ සූපත් වේවා ඔක්කොම ඉවරයි. මට ළමයි කියනවනේ ආදුන්නේ අපේ අම්මා අවුරුදු 15ක් 25ක් මන් දන්න කාලේ ඉඳන් සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙලා ආව දවසේම ආපහුපත් වෙනවනේ කියනවා. ඔව් ඒක හිතේ හැටි හොඳේ. ඒක සිල් වල වරදක් නෙමෙයි. පන්සලේ වරදකුත් නෙමෙයි. හිත කොහොමටත්ම පුරුදු වෙලා තියෙන්නේ චිත්තං පාපසන්නින්නම් පවට බර වෙන්න. කොච්චර හොඳ දේවල් බණෙන් කිව්වත් බනහගෙන ඉන්න උඩින් හරියට හරි මං ඊළඟ දවස් ඉඳන් මේ විදිහට තමයි හැදෙන්නේ. එක නින්දයින ඉඳලා හැරෙන්නේ හිත කියන අනේ මේව පැත්තකින් දාගනින් ආපහු පුරුදු විදිහට යමන් කියලා. හිතට බහලෙක් වෙනවා. මම අනාගත දේශනාවක කරනවා මේ හිත දිහා එළියෙන් බලාගෙන ඉන්න ක්‍රමවේදයක් දැන් හොයලා තියෙනවා. හිතට ඕන විදිහට වැඩ කරන එක නෙමෙයි අපිට ඕන විදිහට හිතට වැඩ කරන ක්‍රමවේදයක් දැන් අලුත් දැනුම ඇතුලේ හදලා තියෙනවා ලෝකේ. ඒක මම දේශනාවක අනාගතයේදී කියනවා. මොකද ඒක කියන්න වෙනවා. එහෙම නැත්තම් හිත අපිට කියන හැමදේම කරනවා. බලන්න අපි දන්නේ නැද්ද බොරු කියන්න හොඳ නැහැ කියලා? දන්නවා. බොරු කීමේ දැඩිම විපාකේ ගොළු වෙලා උපදිනවා. අනේ ගොළු වෙන්නේ සංසාරෙනේ. දැන් මට හොඳට කතා කරන්න පුළුවන් කියලා තියන කේලන් ටිකයි බොරු ටිකයි ඔක්කොම ඇදලා දානවා. ඒ කියන්නේ දන්නේ නැද්ද? දන්නවා. දැනගත්තට හිත දෙන්නේ නැහැ හොඳ දේ කරන්න. ඒක තමයි ඇත්ත. කොම ලෑස්තිලා ඉන්නවා. සිල් සමාදන් වෙන්න මල්ලත් හදාගෙන කල්පනා කරනවා. වෙසක්නේ. මම සිල් අනිවාර්යයෙන් මෙතනින් සිල් සමාදන් වෙනවා. ඊට පස්සේ ආයිද ලබන අවුරුද්ද දෙදසක් දිනවනේ. අද ළමයික ගිහිල්ලා එනවා කොහරි ඇවිදින තැනක. මිනිසුන්ට එහෙම හිතෙනවා. එහෙම හිතෙනවා. ඒක නිසා මේ හිතේ හැටි ඒක. මං කියන්නේ ඒකට කාටවත් දොස් කියන්න හොඳ නැහැ. හිතේ හැටි තේරුම් ගන්න ඥානවන්ත කෙනා, පණ්ඩිතයා ආන්ගේ හිත දමණය කරනවා. අරගෙන එනවා මෙහාට. ඒකන කිව්වේ රක්කේයානං සුරක්කිතං ආරක්ෂා කරගන්නවා තින්න මඤ්ඤ තරං යාමං. කුමන හෝ යාමයක මේක පැති දෙකකින් ගන්න. තරුණ හරි බාල හරි ඊළඟට වැඩිහිටි හරි කාල තුනෙන් එකක් කියන එක වරදක් නැහැ. ඒක ගත්තත් ඊළඟට උදේ දවල් රැ කියන ඒක ගත්තත් කමක් නැහැ. ওই දෙකම අරගමු. අරගෙන ජීවිතේ එක දවසක එක යාමක අපි වෙනුවෙන් කරගන්නේ මොනවද කියලා ඔබ ලයිස්තුගත කරන්න. මං එහෙම කියලා ওই ධර්මදේශනා සාමාන්‍ය පන්සල්වල නිවෙස්වල කරලා එනකොට ආය අවුරුද්දකින් දෙකකින් ඒගොල්ලෝ හම්බ වෙනකොට මට කියනවා ආන්දනේ අපි දැන් DNA කියලා ගෙදරයි අපි ඔක්කොම එකතු වෙලා බුදු පහන තියනවා. කොච්චර වෙලාවක්ද? ඔබ වහන්සේ කියන්නේ විනාඩි 20ක් විතර තියන්න කියලා. ඔව් තියන්න ඕන කියනවා. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් ආවා. ඇයි? අපේ ලොකු එක්කෙනා කිව්වලු විනාඩි 20ක් වැඩි විනාඩි 5ක් ඕන නම් මං පහනට අත විතරක් ගහන්නම් කියලා. එහෙම එනවා. ඒ හිත කියනවා නිකන් විනාඩි 20 වැඩි වගේ. ඒ හිතේ හැටි. ඒ වුණාට රූපවාහිනී ඉස්සරහින් සැටියේ වාඩි කරවන්නකෝ තියන්නකෝ බලන්න. 20 ඒවා 20ක් කරන්ට් එක යනකල් සමහර වෙලාවට රූපහානි ඔන් කරකට පහසුවෙන් තියනවා. හොඳේ අය කිසි අමාරුවක් නැහැ. ඒ නිසා මේ බණ ටික අහන අය හොඳට බලන්න. නිර්පරාදේ විනාශ කරලා දාන කාලයයි ඔබ වෙන

0: වෙන්නේ දෙයක් කරගත්ත කාලේ එකතු කළ බලන්න දවසකට මං එහෙම ලියන්න කියලාත් කියන සමහර තැන්වලදී ඔබ වෙනුවෙන් අද දවසේ ඔබ කරගත්ත දේවල් මොනවද ඔබට ඔබ ප්‍රියයි නම් අනිවාර්යෙන් ඔබ වෙනුවෙන් ආධ්‍යාත්මික යමක් කරගෙන ඉවරයි එහෙම ඉන්න පටන් ගන්න එහෙම තමයි පහනට අත තියලා මං ඒගොල්ලන්ට ඊට පස්සේ යෝජනා කරනවා නෑ පහනට අත තියලා නෙමෙයි ගාථා කියලා වාඩිලා වඳින්න ඊළඟට මේ හිතේ කෙලෙස් යටපත් කරන්න තව ක්‍රමවේදයක් බුද්ධ වන්දනාවයිද මම කියලා දීලා තියෙනවා ඉමජිනේෂන් කියන එක තමන් කරපු සියලු පුද පූජාවන් එතන ඉඳන් දිනපතා මෙනෙහි කරන්න දිනපතා මෙනෙහි කරන්න ගොඩාක් අම්මලා ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා ගොඩාක් අම්මලා රුවන්වැලි මහසෑය වැඳලා තියෙනවා ශ්‍රීමා බෝධිය වැඳලා තියෙනවා මේ දේවල් වැඳලා එතනින් ඉවර කරන්නේ නැහැ ගෙදර ඉඳන් බුදු පහනත් එක්ක මේ දේවල් හිතනවා එහෙම හිතනකොට තමයි අර යාම තුනෙන් එකක් අපිට අපි වෙනුවෙන් කරගත්තා වෙන්නේ ආන් මේ හිත කුසලයට ඒ වෙලාවේ නැඹුරු වෙනවා එහෙම තමයි ආරක්ෂා වෙන්නේ එහෙම නැතුව අපි දුවන්නම් වාලේ කරන්නම් වාලේ වැඩම කරලා වැඩම කරලා වැඩම කරලා බිසි බිසි කියලාම නම් ජීවිතේ ජීවත් වෙලා තියෙන්නේ තමන් වෙනුවෙන් මොකක්වත්ම කරගත්තේ නැති කෙනෙක් විදිහට හිස් අතින් තමයි යන්න වෙන්නේ ඒ නිසා මේ ධර්ම දේශනාව වුණත් දායකත්වයේ දරණ අය නිතර මෙනෙහි කරන්න අපි දායකත්වයක් දරුවා ලංකාවේ ලෝකේ ඉන්න කෙනෙකුට ඕන වෙලාවක මේ බණ ටික අහන්න පුළුවන් ලොකු පිනක් ඔබ දන්නවද ධර්මය ප්‍රචාරය කරන්න ධර්ම දායකත්වයේ දරණ කෙනෙකුට ලැබෙන ආනිසංස තමයි අනිත් අයට වඩා ඉක්මනින් ධර්මය වටහාගෙන අවබෝධ කරගන්න පුළුවන් කුසලයක් එකතු වෙන්නේ ප්‍රචාරය කිරීම. ඒකයි හැබෑව. ධර්මයේ ශ්‍රවණය කිරීමත් එහෙම තමයි. අනිත් අයට සාපේක්ෂව අවබෝධය. දැන් අපි දන්නවනේ තාම අවබෝධ වෙලා නැහෙනේ. අපිට සතර පෙරණි මිනිත් අහුවෙලා නැද්ද? කොහොම අපිට අවබෝධ වෙනවා? අපිට දුක දැනෙලා නැද්ද? ඒ වුණාට කොහොම මේක අවබෝධ වෙනවා? නැහැ. ඒ නිසා පටන් ගමු අපි අපිට ප්‍රියයි. ඒ ප්‍රියභාවය රැකගන්න අප්‍රිය නොවෙන්න වැඩ පිළිවෙලක් අපි හදාගමු. ඒ උදෙසා හිතට වහල් වීම නෙමෙයි හිත වහලෙක් කරගන්න ඕන වැඩ පිළිවෙලක් කොච්චර හිතාගෙන හිටියත් බෑ ඒ නිසා කාල සටහනක් දින සටහනක් හදාගන්න අද දවසේ මේ යාමය මගේ යාමයයි මාගේ මම වෙනුවෙන් ගත කරන යාමය අද එහෙනම් ඔබ නිින්දට පෙර කල්පනා කරලා බලන්න මම වෙනුවෙන් අද මොනවද කරගත්ත දේවල් ටික ඒ කියන්නේ මං කියවු භෞතික දේවල් නෙමෙයි ඈ ළමයිට ඉව්වා කැව්වා හේදුවා පිය දැම්මා මකුල් ඒව නෙමෙයි ඈ මතක තියාගන්න සුසාන භූමියෙන් එහාට ගෙන යන දේ තමයි ඔබේදී ඒක සංස්කෘතයේ කියනවා මේ අර්ථා ගෘහේ නිවර්තන්තේ ශ්‍රමසානේ මිත්‍ර බන්ධව දුෂ්කෘතං සුස්කෘතං චෛව ගච්ඡanti මනු ගච්ඡති එන සුසාන භූමියෙන් එහාට යනවා අර්ථා ගෘහේ නිවර්තන්තේ අර කියපු සල්ලි ධනය දේ පොළ ඔක්කොම ගෘහේ නිවර්තන්තේ සුසාන භූමියට අරගෙන යන්නේ නැත්නම් ගෙදර තියලා යනවා. සුසාන භූමියට යනකල් යනවා කවුද යාළුවෝ මිත්‍රයෝ දරුවෝ සම්බන්ධතා නෑයෝ ඔක්කොම ටික. ශ්‍රමසානේ මිත්‍ර බන්ධවා ඒගොල්ලෝ යන වෙතෙන්ට. හැබැයි එතනින් එහාට ආන් එතනින් එහාට යන දෙයට තමයි කිව්වේ දුෂ්කෘතං සුස්කෘතං. හිත මෙහෙවලා කරපු දේවල්. හොඳ නරක. සෝපත් සසරක නිවෙන්න ඕනේ නම් මේක කෙලවර කරගන්න ඕන නම් මේ ගණදෙනුව මං ආපහු කියනවා තිරිසන් ලෝකේ සත්තුන්ට වඩා ලේසි අපිට ඔබ ඔබ වෙනුවෙන් මරණින් මතු ගෙනියන දේ මොකක්ද කියලා හිතලා දවසට යම් මොහොතක් මොහොතක් කියලා කියන්නේ එකක් නෙමෙයි උදේ දවල් රැයේ ඔබ වෙනුවෙන් යමක් කරගත්තා කියලා හිතලා සතුට වෙන්න පුළුවන් දෙයක් කරගෙන තියන්න දැන් මේක අහනකොට හිතෙන්න පුළුවන් අපිට ගෙදරින් එළියට යන්න බෑ මේ සල්ලි කීයක්වත් අතේ නැ කන්නේත් අමාරුවෙන් මතක තියාගන්න සල්ලි 75ක් යන්නේ නැ තමන්ගේ හිත මෛත්‍රී සහගත භාවනාවක ආනාපාන සති භාවනාවක මිනිත්තු 10ක් වඩනවා නම් ඒක සංගික දානයකට වඩා ආනිසංස තියෙනවා කියලා කියනවා මතක තියාගන්න හෘද සාක්ෂියෙන් එකඟව හොඳේ ආන් එහෙම තනක් පටන් අරගෙන ඔබ ඔබ වෙනුවෙන් ප්‍රියශීලීව ගත කරන්න කියන යෝජනාවත් එක්ක තමයි අපිට අද මෙත්නෙත් පාමුලෙහි දේශනාව සමාප්ත කරන්න වෙලාව එළඹෙන්නේ මම මුලින්ුත් මතක් කළා අද දවසේ මේ දේශනාව විකාශනය කරන්න ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න මේ ස්ථානෙට ඇවිදිලා පංචශීලයේ සමාදන් වෙලා යවස චාරිත්‍ර සියලු දේවල් කරන්න පුළුවන් පිරිසක් හිටියා ඒ තමයි බුලත් සිංහල ඈගල් ඔය පදිංචි දයා රණවක මෑණියන් වගේම මංජුලා මනෝහාරි ඒ ස්වාමි දියණිය විමලා රණවක පුංචි අම්මා ස්වර්ණ රණවක පුංචි අම්මා ඇතුළු පවුලේ හැම දෙනාම බුලත් සිංහල ඈගල්ලෝ විසු ආර් දිනේෂ් බුද්ධික පුතුණුවන් අකල් මරණයක් කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන අඩු ආයුෂයකින් මේ පරලොව ගිය කෙනෙක් ඉතින් ඔහුට පින් අනුමෝදන් කරන දෙවර්ෂ පූර්ණ පින්කම හැටියට මේ මාසයේ 3 වෙනිදාට තමයි මේ බණ ටික ප්‍රචාරය වෙන දිනට අවුරුදු දෙක සම්පූර්ණ වෙන්නේ. එනිසා අපි ප්‍රාර්ථනාවක් කරමු අපි මේ සිද්ධ කරගත්ත පින්කම් වල බලයෙන්ද ඒ ආර් දිනේෂ් බුද්ධික තරුණ මහත්මයාගේ සංසාර ගමන සුවපත් කරගන්න සසර වසනාතුර අකල් මරණ වලට පත් නොවෙන්න මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව අපි සියලු දෙනාම සිද්ධ කරමු. ඒ අතරතම ආර් ඒ 40 අප්පුහාමි පියාණන්ටත් යෝඩේ නැන්සි නෝනා මෑණියන් ඇතුළු පරලෝසපත් වෙච්ච සියලු පවුලේ ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ පුණ්‍යානුමෝදනාවත් හිතේ තියාගෙන දේශනාවේ අනෙක් දායකත්වයේ දරන ගම්පහ සුහද මාවතේ පදිංචි චන්දිමා ජයවර්ධන හේමන්ත රාජපක්ෂ සහ ඒ දියණියන් දෙදෙනා ඔවුන්ගේ ප්‍රාර්ථනාවත් මීට තෙමසකට පෙර පරලෝසපත් වෙච්ච අමිතා ජයවර්ධන මෑණියන්ටත් වසරකට පෙර පරලෝසපත් ආර් එල් ජයතිලක මහත්මයාටත් වසර 12කට පෙර පරලෝසපත් සිරිපාල ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එනිසා අපි දායකත්වයේ දරන දෙපාර්ශ්වයේම නමින් ජන්මාන්තරගත වූ සියලු දෙනාටමත් දේශනාව දේශනා කළ ශ්‍රවණය කළ ඔබමා නමින් යමෙක් මිය පරලව ගොස් පින් බලාපොරොත්තු වේ නම් ඒ සංසාරගත සියලු ඥාති වර්ගයා මෙපින් අනුමෝදන් වෙත්වා. ලබා ඇති භවයන් සුගතිගාමී කරගනිත්වා. දුගතියකනම් දුකකනම් එයින් අත මිදෙත්වා සැපවත් වෙත්වා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලබන්නට මේ සියලු පින් අනුමෝදනාම කරගනිත්වා කියලා සාදු කියලා අපි පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරමු. ඒ වගේම දායකත්වයේ දරන පවුල්වල ලොකු කුඩා හැම සියලු දෙනාටමත් ලෝකවාසී ලක්වාසී සියලු අපේම දායක දායිකාවන්ට සියලු ජනතාවට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා සැලසේවා. දෙවියොත් පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි ඉසුරු සැප සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය මේ ලක්දිවට ලෝකයට ඔබට අපට නොඅඩුව ලැබේවා සැලසේවා. අවසන දෙවියන් සහිත ලෝක සත්වයාටත් ඔබටත් මටත් මිය පරලව ගිය සැමටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානි සංසේ පිහිට පිළිසරණ වේවා කියා සාදු කියා පින් අනුමෝදන් වෙමි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ. අදත් අපේ ගෞරවනීය ආරාධනෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් වැඩමවව දාල මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමා කරන වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. මෙත්නෙත් පාමුලහන බොහෝ අය බොහොම සමීපව තමන්ගේ තිබෙන මානසික ගැටලුන්, තමන්ට හිතයිශීන්ගේ තිබෙන ගැටලුන් ඉදිරිපත් කරලා මානසික උපදේශනය ලබන්නට අපි කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න පිරිස බහුලයි. ඉතින් අපි ඔබට සිහිපත් කරනෝ එවැනි අපි ස්වාමීන් වහන්සේගෙන් උපදේශනය ලබන්න බලාපොරොත්තු වෙමින් ඔබ වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට ඒ පිටබඳ විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා. 07.013.403 07.013.403 අපේ කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේගේ කාර්යාල අංකයට කතා කරලා ඔබට ඒ සඳහා අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නැවත ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පමණක් නොවේ, මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට අහන්නට පුළුවන්. ඒ නිසා අපි ඔබට බොහොම හෘදයාංගමව ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා වෙනදාට මෙත්නෙත් පාමුලේ ඔබ ඇහු ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙන නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා එම ධර්ම සාකච්ඡාවත් අහන්න කියන කාරණා. ඒ වගේම තවත් සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම ට්‍රැවල් නෙත් ආයතනය පිළිබඳව අපි සිහිපත් කරන බොහොම ගෞරවයෙන් බුද්ධ දේශයේ ඔබ සතුටින් වඳින්න යන අපේක්ෂාවෙන් ඉන්නේ. දඹදිව යන්න කොයි මොහොතේද මගේ ජීවිතයේ අවස්ථාව උදා වෙන්නේ කියලා ඔබ සිත සිත ඉන්නේ. තිනෙවැනි සිතුවිල්ලක යථාර්ථය බොහොම ගෞරවනීය ආකාරයෙන් තමන්ගේ ජීවිතයට ලං කරගන්නට කැමති පින්නතුන්ට අපි සිහිපත් කරනවා. ට්‍රැවල් නෙත් එකතු වෙලා ඒ දඹදිව වන්දනාව ඔබ සිදු කරන්න. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සහ විශ්වසනීය සේවයක් දඹදිව වන්දනාව වන්දනාව පුරාවටම ඔබට ලබා දෙන ආයතනයක්. එනිසා ට්‍රැවල් නෙත් ආයතනයත් එක්ක එකතු වෙලා ඉදිරි වන්දනා ගමන් සඳහා යොමු වෙනවා නම් 0112863363 අංකයට කතා කරන්න. 0112863363 එහෙම නැතිනම් 0767613872 අංකයට විවෘතව තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ ගමේ නගරයේ පැවැත්වෙන්නා වූ විශේෂ වැඩසටහන් තිබෙනවා ධර්මදේශනාමය වැඩසටහන්. ඒ ඇතැම් වෙලාවට ඔබේ නිවසේ වෙන්න පුළුවන්. ඔබේ මළගිය ඥාතීන් වෙනුවෙන්, මියගිය ඥාතීන් වෙනුවෙන් වාර්ෂිකව, මාසිකව, තුන්මාසිකව මෙයාදී කොටගත්තු ඕනෑම මතක ධර්මදේශනාවක් පවා ඕනෑම ධර්මදේශනාවක් නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත්, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ රූදසුන් සහිතව වීඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත් නෙත් සමග අපිත් සමග අත්වල් බැඳගන්න ඔබට පුළුවන්. ඔබේ ගමේ පන්සලේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව නෙත් රේඩියෝස්සේ විකාශය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නෙත් රේඩියෝ විමන කියන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩමවල ඔබේ ප්‍රදේශයේ ගමේ නිවසේ ධර්ම දේශනාමය පින්කම සිදු කරන්නට අපේක්ෂාවෙන් ඉන්නවා නම් එයත් නෙත් එක්ක එකතු වෙලා ඔබට කරන්නට පුළුවන්. ඒ නිසා එවැනි අපේක්ෂාවක් තියෙන අයට 0777986237 අංකයට කතා කරන්නට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් කරමින් අද මෙත්නෙත් පාමුල වැඩසටහන මෙලෙස නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: වෙලාව දෙන්න වෙයි දැන්.
2: Hey yo, yummy!

0: මට දුක හිතෙනවා අප්පයි සින්දු ඇහුවා.
1: එහෙම කදී
0: නිකන් නෑ නිකන්. ඔය පේනවා. මොකුත් කියන්න බෑ ප්‍රශ්න. මං කියනවා සෙමනේරිස් අයියට හොඳේ.
1: කවුද කවුද දැන් මේ සෙමනේරිස් අයියෝ අර මෙසේජ් දාලා තියෙන්නේ?
0: මේ Facebook එකේ අපේ පෝස්ට් එක යට ඉන්නවා සෙමනේරිස් අයියා. ඔන්න එයා ඔන්න එයා කියලා දිනවා.
1: මාරු විදිහට රයිම් වෙනවා එක.
0: ඒක තමයි. පක්කට මඩානේ නම.
1: ඒකනේ.
0: ආදරයට එතකොට කොහොමද ෂෝට් කරලා නම කියන්නේ සෙමාද?
1: අද මොනවා හරි වෙන පැත්තකින් තමයි නැගිටලා තියෙන්නේ මට තේනීගෙන යනවා. ඉතින් අපිට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා නේ. අපි දෙන්න මේකමත් එක කාලෙකට කලින් ගත්ත ෆොටෝ දෙක ෆොටෝ එක. දමිත් දර්ශන දාලා තියෙනවා. ඊට පස්සේ තාරුක සෙනවිරත්න, නුවන් වීරකෝන්, පර්සිනානයක්කාර, තව කවුද, රුවන් රාජපක්ෂ, මෙන්න මේ වගේ කට්ටියම්ම දාගෙන යනවා. ඔගොල්ලොත් කමෙන්ට්ස් කරන්න, අපි බලාගෙන ඉන්නවා කියවන්න.
0: එන්නත් FM Facebook පිටුවේ අපේ පෝස්ට් එක ළඟට WhatsApp messages ගොඩක් තියෙනවා. අපි එකකට දෙකට chance එකක්
1: දෙනවා. කවුද නාදනීය තරංගාර සහ දිව්‍යට සුබ උදැසනක් වේවා.
0: එසේම වේවා.
1: අදත් ආව අපි ඔයාලා දෙන්නව අහගෙන ඉන්න. හෙලෝ හෙලෝ සතියන්තින්. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ පස්සරින් දෙවුලි, ශෂී, බාති එක්ක රමණි සුමේදා.
0: ඕකේ නං සෙමනේරිස් අයියේ.

0: Sabah dersen akvela odaya nafaya binari visi tunay de.
1: Velava oba beta gene enne.
2: Avasan gamanata ikman nohanna. Australiyawata boottuwe niti virodhiwa sankramane wimata obata kisidu avasthawak ne.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747231340
4: තාති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
5: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි
4: තාති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රී දෙන්න නැතිනේ.
5: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
4: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් ගන්න
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
10: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
11: Net FM. Hello hello Satyantea.
0: දැන් මෙතන එහෙම බැලුවාම කියලා සින්දුව තියදි මෙයා මෙතන ඉඳන් මෙහෙම බලනවා මන්දියා.
12: එහෙම බලලා මේ මම පොඩ්ඩක් එහෙම කවුරු හරි බලලා තියෙනවද කියලා අහනවද නැද්ද කියලා කල්පනා කළේ.
0: අනවශ්‍ය ප්‍රශ්න ඉතින් ආන්නේ මේ.
12: අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනේ නෑ උදේම නේද?
0: ඉතින් අපි යමුද WhatsApp එක පැත්තට.
12: යන්කෝ බලන්න.
0: ඉතින් හෙලෝ හෙලෝ සතියන්ති අහන්නේ මම අහංගම ඉරෝෂි ප්‍රියංගිකා තමයි මෙසේජ් එක දාලා තියෙන අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියලා. තරංගාදීව සුබ දවසක්. හෙලෝ හෙලෝ සතියන්ති සුපිරිලු. ලස්සන සින්දු ටිකක් කනවා ලස්සන ගීත ගොඩක් දෙන්නලු. අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දනයි චාන්දනී තමයි මෙසේජ් එක දාන්නේ.
12: සංසාරේ මැෂ් කරගෙන නම් ගෙනාවු කපල් එක.
0: ඒකනේ. හායි මම බදුල්ල කෝටි ගොඩ ගීතිකා. කොහොමද? අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. සෝංග එකකට එකතු කරගන්නලු මගේ ආදරණීය හස්බන් අසංක මගේ චූටි පැටව දෙන්න සෙනුවන් සෙනු අම්මා ශීලා තාත්තා ජයන්ත ඊට පස්සේ මයංගනේ අම්මා මල්ලි නංගිගේ පැටව දෙන්නයි අක්කා අක්කිගේ පවුල හැමෝමමයි මල්ලි මල්ලිගේ පවුල හැමෝමමයි අපි දෙන්නවයිත් එකතු කරගන්නවලු
12: පවුල් සංස්ථාවම එකතු කරගන්න.
0: ඉතින් අපි දෙන්නගේ පෝස්ට් එකේ යස්සේ අපි දෙන්නට මේවල හරිම ලස්සනයිලු.
12: Thank you.
0: Good morning දෙන්නටම අද හරිම ලස්සනයි දෙන්නම මරත් ලස්සන සින්දුවක් දෙන්නක් කියලා කියන්නේ වීර කැටියන් දුලා සුදු පුතා චිරණ එතකොට චිරණ බබාව එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ආදරණීය තරංග දිව්‍යා සුබ උදෑසනක් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි සඳරවල ගාමන්ට් රූම් එකේ සියලු දෙනා
12: ගාමිනී ටී රූම් නේ
0: ටී දේ තියෙන්නේ
12: ඔව් මං කණ්ණාඩි දාලානේ ආවේ කොහෙද මං එක දැක්කේ
0: ඔයා ෆැෂන් එක නේද කණ්ණාඩි දැම්මේ මෙච්චර දවස් මර දැන් තමයි තේරෙන්නේ
12: නෑ නෑ එතන තියෙන්නේ කෑමක් බීමක් නේ ඒවා පේනවා ගාමිනී ටී රූම් තව මැසේජ් එකක්
0: හා අයිබෝවන් සුබ දවසක් දෙන්නටම සින්දුවකට එකතු කරගන්න මාවත් මේ කියන්නේ බරුදත්පුර SL ප්‍රනාන්දු.
12: හරි ඔන්න එන එකතු කරගත්ත කට්ටිය. එහෙම බැලුවම මාදිහ ප්‍රශ්න අහන්නද? කවුරු හරි එහෙම බලලා තියනවද?
0: ඔයත් බැලුවේ
12: දැන්.

0: ගිනි නිවන හමුදාවට කිව්ව ගීතේවා ගීතේ
1: ඔය කොමල එක හරියටම කිව්ව.
0: ඒ කියන්නේ මා නිවෙනවා ඇනි වෙනවා
1: ගින්න ඇවිලිලා
0: මා ඇවිලිලා ඊට පස්සේ නිවෙන කතාවක් තියෙනවා.
1: මේ ඔයාට මම බඩුවක් කියන්න
0: කියන්නව.
1: අද දවස අපි දෙන්නට හරිම ස්පෙෂල්.
0: මොකද්ද?
1: අද තමයි එකක් ඔයාට අද ඇවිල්ලා චොක්ලට් ඩේ එක. චොක්ලට් කස්ටඩ් ඩේ එක.
0: හැබැයි ඉතින් මෙහෙමයි මටත් වඩා එක ස්පෙෂල් වෙන්නේ ඔයාට හදිසි දවසක තමයි මට එහෙම චොක්ලට් ස්පෙෂල් වෙන්නේ.
1: අනිත් එක තමයි අද වර්ල්ඩ් ලාෆ්ට් ඩේ එක. ඒ කියන්නේ hina වෙනවා ඉවර යන්නේ. අද මං හිතාගත්තා 12 වෙනකන් එක ටිකට hina වෙනවා. කොක් කණ්ඩලා hina වෙනවා.
0: දෙතම අපි එක නොදැන දන්නා වගේ එකක් අපි හරියට hina වෙනවා නේද?
1: අපිට එක දවසක් නෑ.
0: අන්න ඒක.
1: හැම ඉරිදා දිනකම hina වෙන එක තමයි අපි
0: කරන්නේ.
1: එදින ඕගොල්ලෝත් අද ගෙදර ඉන්න ගමන් අපි දෙන්නම අහනකම චොක්ලට් කෑල්ලක් කන්න.
0: ආලා හොඳට ඉන්න වෙන්න.
1: ඉතින් අන්න එහෙම චොක්ලට් කාලා hina වෙවි අපි දෙන්නම අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේ අපි තුදේ ඉඳන් මහගෙන ඉන්නවා. ඊළඟ සොන් එකට අම්මවයි අක්කවයි එකතු කරගන්න කියලා අම්බලන් තොටින් ෂනල් කියනවා. Hi, good morning, mango friends. ජය වේවා. අපිට මේ මෙසේජ් එක දාලා තියෙන්නේ රයිගම ගලේ කඩෙන් සරස්චන්ද්‍ර ජයසයියා. ඔයා දන්නවද යව?
0: නෑනේ.
1: තෑගි දිනපු එක්කෙනෙක් තමයි.
0: ඇත්තද?
1: ඊට පස්සේ අපිට කවුද මේ චන්දනයි චාන්දනි අර මැචින් කපල් එක හාර තුනක් කියලා.
0: හා හා. බෙරා දෙකක් අපි දෙන්න ගන්නම් එකක් කොහොමද?
1: එකක් කාටද?
0: ඒක නෑ කාට දෙන්නේ.
1: හෙලෝ හෙලෝ සතියන්තේ ඔයාට සුබ දවසක් ලස්සනයි දෙන්නම මාවත් එකතු කරගන්නකෝ කියලා ගාලෙන් සූරි මැසේජ් එකක් දාලා.
0: හා.
1: අපි තව එකකට යන්න.
0: එකකට යන්න.
1: හා. Good morning නංගිලා. net fm කියන්නේ කලාවක් නම් මේකේ පිකාසෝල තමයි. ඔයාලා ආදරේ ගොඩක් අපිට ලස්සන සින්දු ගොඩක් ඕනේ. පන්න සින්දු වල තමයි ආසානේ. බලංගොඩ චිත්‍ර තමයි මැසේජ් එක දාන්නේ. පවුල හැමෝම එකතු කරගන්න කියනවා යාළුවෝ ටිකත් එක්ක.
0: අන්න ලස්සන පරණ සින්දුවා.

0: කියන්නේ එයා කැමතිම රෝල් එක තමයි දැන් එයා ප්ලේ කරන්න කියලා
1: කියන්නේ
0: අම්මා කෙනෙක්ගේ රෝල්
1: එක. ඉතින් මා ටැලන්ටඩ් ඇක්ට්‍රස් කෙනෙක්නේ.
0: ඔව්. ඇත්තටම
1: මා ලස්සනයි.
0: සායාගේ ජීවිතය ඇත්තටම එයා ඩිප්‍රෙෂන් හැඳිලා එයා මුලින්ම රන්බීර් කපූර් එක්ක සම්බන්ධකම කැඩලා ගියාට පස්සේ අන්තිම බිඳුවටම වැටලෙද්දි තමයි රන්වීර් සිංහම් වෙන්නේ.
1: ඔව්.
0: ඊට පස්සේ ඒ මුළු ජීවිතේම එයාගේ ලස්සන වෙන්න පටන් ගන්නවා රන්වීර්ගේ ආදරෙන් පස්සේ.
1: එහෙම තමයි නේ හැමෝටම එහෙම වෙන්න පුළුවන්. ඔව්. ඩවුන් වෙච්ච ගමන් නෙගටිව් හිතන්න හොඳ නැහැ.
0: හොඳ නැහැ. කවුරු හරි ඔයාලා ලෝකෙට දුන්න ආදරේ වෙන කෙනෙක් අරගෙන එන්න තිර තියෙනවා.
1: අනිවාර්යෙන්. ඉතින් අන්න එහෙම අපිට නට ආදරේ දෙන කට්ටියක් කෝල් කරා මට. ඉතින් කඩවතින් ගාමිණී කතා කරා මේ වෙලාවේ අපි දෙන්නම අහගෙන ඉන්නවලු. ඒ වගේම පොළොන්නරුවෙන් රමණී කතා කරා නැත්නම් හැමෝමවත් එකතු කරගන්නක දීලාඟ සින්දුවට. ඊට පස්සේ යකුරැස්සෙන් යෂෝ ගෙදර හැමෝම එකතු කරගෙන මේ සින්දුව හම් කිව්වා.

0: උදේ 9යි විනාඩි 48යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
5: කොල්ල කෙල්ල කොට යන

0: ලොතරැයි මණ්ඩලය
1: නොවිලැක්වේ හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ. නොවිලැක්වේ හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
2: Heels වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිල කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි කස්ලබ් ග්‍රෑම් 100ක් රුපියල් 13යි ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි Heels නැවුම් බවයි අඩුම මිලයි.

0: 하다 하다 온난다 하야벨라
1: Paul Pitting Howle Ahan Jani Ek De Dunu Mavata Satye Davaswala Ude Dahayata
0: Jani Yat Vedi Vela
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
3: Net FM. Hello, hello, Satyantem.

0: මගේ කන්ද කැහෙන්නේ නැහැ මට.
1: මට ආරංචි. අද මාර ප්‍රශ්න ටිකක් තියෙන ඇස් දෙක දාලා ඇවිල්ලා ගෙදර.
0: ඔව්. කන් දෙක.
1: මෙතෙන් ආවම මේක ඇහින්නේ
0: නැහැ. වයසට ගිහින් දානේවා.
1: දන්නවත් එපා වයසට ගියා කියලා. හොඳද?
0: දැන් ඉතින් උපන්දිනෙත් එනවා ළඟ ළඟ.
1: ඔව් නේ. ඔන්න උපන්දිනේට ඔයා මේ අපිට පාටියක් දෙනවද?
0: නෑ, උපන්දිනේට වයසට යනවා.
1: කමටි
0: වයසට ගිහින් පෙන්නන්න උපන්දිනේට.
1: අවුරුද්දකින් නේ?
0: ඔව්, අවුරුද්දකින් වයසට ගිහින් පෙන්නන්න.
1: මාර කපටි උත්තරයක් දුන්නේ නට. මං එනවා එදාට කියලා. උදේම උදේම නැගිටලා එනවා.
0: හා.
1: ඇවිල්ලා යන් කියලා යනවා.
0: ඔයා ලස්සන මල් මාලයක් ගෙනල්ලා ඒක දාලා මට.
1: ඒකත් කරමුකෝ. ඉතින් මට කෝල් කරපු කට්ටිය ඉන්නවා, අපි දෙන්නට මෙසේජ් කරපු කට්ටිය ඉන්නවා. නිවුස් මියන් වලින් ගීතිකා කතා කර අපිට වෙනද වගේම අදත් දලු කඩන ගමන්.
0: තේ දලු ලියන්
1: නලු කඩන ගමන්. අයි රංගනී ඉන්නවලු, ශ්‍රියාමාලා, අන්තෝනි මේ කට්ටිය එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ කෑගල්ලෙන් තරංග කතා කර.
0: තරංගාගේ පුරුෂ ලිංග පදය තරංග.
1: ඉතින් පවුල හැමෝම යාළුවෝ ඔක්කොම එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අපි යමු WhatsApp එකට.
0: යන්කෝ.
1: අද කට්ටිය උදේම නැගිලා හොගාලා මෙසේජස් දානවා.
0: ඒක තමයි.
1: කවුද? ගුඩ් මෝර්නින් නංගිලා, net fm කියා අපි මේක කියවන්නේ නේද? සුබ දවසක් දෙන්නටම.
0: සුබ දවසක්.
1: කොහම තරංගක්කේ?
0: මරදක් නේ.
1: ස්විං ඉන්න ඕනේ හැමදාම.
0: ඕකේ.
1: පොඩි අවුලකට තියන්නේ ඇඳේ එහා පැත්තෙන් නැගින්න එක තමයි.
0: එයා එහෙම ලියලාද? ඔයා එහෙම කියලාද?
1: මං එහෙම කියනවා. අපිටත් ලස්සන සින්දුවකට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. පුතා ඔමිරු, වයිෆ් සුරේනි, මිලාන් මාලක තමයි ඉබ්බාගමු ඉඳලා අපිට මැසේජ් එක දාන්නේ. ඊට පස්සේ තව කවුද මේ thank you කරලා තිනවා. ඉස්සෙල්ලා අපි එකතු කරගත්තේ ඒක.
0: මොනවාද මල් වට්ටි ටිකක්ද දීලා තියන්නේ?
1: ඕ, මල් පූජාවක් තියන එකට වට්ටි ටිකක් කියලා. හෙලෝ හෙලෝ සතියන්තය. මොනවාද මගේ ආදර හිත් දෙකටම. ආයි අපි දෙන්න නේද? මම නුවර බොක්කාවල රඹුකේවල පාරේ වසන්ත අක්කා.
0: ලස්සන පින්තූරයක්ත් තියෙන්නේ.
1: ඒකනේ යාගේ හස්බන්ඩ්ගේ ෆොටෝ එකක් දාලා අපිට. ඊට පස්සේ මහත්තයා සරත් රඹුක් අංග මොකද වැරදිලා මං
0: හිතන්නේ.
1: වැවල බොක්කාවල net අහන හැමෝමවත් එයාගේ Facebook එකේ friend list එකේ හැමෝමවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුලු.
0: හලි.
1: හයි ඔයාල දෙන්නටම සුබම සුබ දවසක් වේවා. දෙන්නගේ හිනාව නම් හරිම ලස්සනයි.
0: ස්තුතියි.
1: මමයි ෆැමිලි එකේ අයවයි net අහන් ඉන්න හැම දෙනාම එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට. කවුද මේ කියන්නේ? හබ්‍රාදුවෙන් දිල් රුක්ෂි.
0: හරි දිල්. එහෙනම් අපි යන් ලස්සන සින්දුවකට.
1: මේ සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor dela kiri padamak. Will I make gana danuwa? Male wasa kala kiri fun ekak piri ela kiri kiri.
1: Good morning, වේලාව උදේ 10යි දැන්.
2: Sene hasin nadarin hadawat sanasala.
3: Medoli sam mohatak man rasavat karai.
4: මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් සකසන ප්‍රවෘත්ති සමග

0: කොහේ හිටියද මන්ද මෙච්චර වෙලාවක් අපි දෙන්න.
1: ඒකනේ අපි දෙන්න දැන් තව ටිකකින් ඕගොල්ලන්ට සර්ප්‍රයිස් එකක්
0: දෙනවා. ඒ සර්ප්‍රයිස් එක කොච්චරක්ද කියනවා නම් අපි සින්දු දෙකක් විතර මිඩංගු කළා ඒක රූගත කරන්න.
1: එහෙම ලේසි නෑ මේ ෂූට් එක.
0: ඔව් දැන් රූගත කිරීම අවසానයි. දැන් ප්‍රදර්ශනය සඳහා සූදානම්.
1: අපි දැන් ප්‍රීමියර් එක පටන් ගන්න හදන තව ටිකකින්.
0: ඔව් කට්ටිය Facebook එකට log වෙන්න අපේ ලස්සනම ලස්සන TikTok එක බලන්න.
1: මේක මෙහෙමයි. අර දුක යටපත් කරගන්න ඕන කමට කරපු දෙයක් මේ.
0: අනේ ඔව් දෙය.
1: ඉතින් අපිට අග්ගාල WhatsApp එකේ යාළුවෝ ටිකක් ඉන්න මතක් කරමු. අක්කේ දෙන්නටම good morning.
0: Good morning.
1: ඔය දෙන්න ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරනවා මම පියුමි. එයාගේ හස්බන් ඉන්නවා කමල් දුවල දෙන්න තරුදී සෙනායයි පුතාලා දෙන්න රිනුක රිදූෂ. ඔක්කොම කට්ටිය එකතු කරගන්නවා අපි. ඉතින් දිව්‍ය තරංගා හෙලෝ හෙලෝ සතියන්තයට ඔන්න අපිත් ආවා. කොහොමත් ඉතින් තරංග ගිනි නිවනවනේ. අපේ හදවත් සුවපත් කරනවා කියලා දාලා තියෙන ආදරේ දෙන්නටම පැලෙන්න කියලා තියෙනවා. කවුද මේ කියන්නේ කියලා දාලා නැහැ.
0: අයියෝ.
1: සුබ
0: දවසක් නිශ්ශබ්දයි කියන්නේ ඒක දිව්‍ය.
1: සුබ දවසක් net fm වල දෙන්නටම. ඔයාලා ලස්සන වැඩසටහන කරගෙන යනවා. මම බණ්ඩාර වලින් කුමුදුනි. මගේ බලංගොඩ පවුල සියලුම දෙනායි මගේ පුතා ඉදුරංග කවීෂ මගේ නගා චිත්‍ර ගුණවර්ධන සනත් මල්ලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අද සංජු පැටියාගේ දහම් පාසල් ගිහින් සංජු පැටියා දහම් පාසල් ගිහිල්ලා
0: නැහැ
1: අන්න කට් කරලා
0: තමයි.
1: ඉතින් ආවත් එකතු කරගන්න කියලා මාත් එක තරහ වෙහෙළු අමතකුනොත්.
0: අන්නක කිව්වා නම සංජු පැටියා.
1: සංජු පැටියාට එහෙනම් අද ගෙදර ඉඳන් අපි දෙන්න වහගෙන ඉන්න. එහෙනම් මාලි හලෙමු.
0: මාලි හලෙමු.

0: කිරි ෆන් එක පිරි එල කිරි කිරි
1: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
2: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
4: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
7: NetFM Hello Hello Satyantaya

අපි හැමෝටම තියෙනවා ඩ්‍රීම්ස් ගොඩක් ලයිෆ් එකේනේ. එක එක දේවල් ඇචීව් කරගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ, එක එක දේවල් ඉතින් ගෑළමයින්ට එහෙමනම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරින් අපිට තියෙන ලොකුම හිණයක් තමයි ලස්සන ගයක් හදාගන්න එක. ඉතින් ඔයාගේ නිවාස සිහිනයත් තව දුරටත් හිණයක් නොවි ඒක හැබෑ කරගන්න විදිහක් තමයි දැන් මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අතේ තියෙන මුදලට එහෙමත් නැත්නම් පොඩි කියන්නේ ගෙවීමේ ක්‍රමයකට වගේ ගියක් හදාගන්න තියෙනවා නම් සෑහෙන වටිනවනේ මේ කාලෙත් එක්ක. මේ තියෙන ආර්ථික අර්බුදත් එක්ක මේ හැම ප්‍රශ්නයක් එක්කම මෙන්න මේ විදිහට ගෙවන්න පුළුවන් ගානකට අතේ ඇති මුදලකට ගියක් හදාගන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ වටිනම දේ. ඉතින් අන්න ඒ වගේ ගියක් හදාගන්න ඔය යන්න ඕන හොඳම තැන තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියන්නේ. ඉතින් රුපියල් 140ක් වගේ ගානකට, කියන්නේ මිලියන 4ක් වගේ ගානකට ඔයාට පුළුවන් දැන් කාමර දෙකක් එක්ක අංග සම්පූර්ණ ගයක් එයාලට කියලා හදව ගන්න. හිතන්න දැන් ඔයාට ලංකාව ඇතුලේ කොහේ හරි තැනක ඉඩමක් තියෙනවා නම් කැදල් එන්ටර්ප්‍රයිසස් ලෑස්ට් වෙලා තියෙන අන්නේ ඉඩමේ ඔයාගේ ඩ්‍රීම් හවුස් එක ඔයා වෙනුවෙන් ඉදි කරලා දෙන්න. ඉතින් ඔයාට කරන්න තියෙන හරිම පොඩි දෙයයි අපොයින්ට්මන්ට් එකක් දාන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. මොකද මේ අවස්ථාව නිසා ගොඩක් අය ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන් ක්ලයන්ට්ස්ලා ඇති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාම මම මේ මතක් කරන නම්බර්ස් වලට කෝල් එක දීලා අදම අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයාගේ නිවාස සිහිනයත් හැබෑ කරගන්න අමතක කරන්න එපා. ඉතින් 0744390352 50 එහෙම නැත්නම් 0744390352 51 කියන නම්බර් එකට කෝල් කරලා මාර්ගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා අදම ඔයාගේ නිවාස සිහිනයත් හැබැයි කරගන්න අමතක කරන්න එපා. එහෙනම් දැම්ම කෝල් එක දීලා ඔයාගේ ස්පොට් එක වෙන් කරගන්න.

0: ඉතින්
1: කට්ටිය මොනවද කියලා තියෙන්නේ?
0: කට්ටිය කියපු නැති දෙයක්නේ.
1: ඇත්තට ඉස්සර වෙලාම මියුසික් එක ලූප් කරගෙන ඉන්න සහෝදරී. නැත්තම් සින්දුව පටන්
0: ගන්නලා තියෙන්නේ.
1: ලූප් කරලා තියෙන ගුඩ් ගර්ල්.
0: අද කන්නාඩි නැති එකේ ප්‍රශ්න තමයි මේ. අනේ මන්දයි. ඉතින් අපි යමු WhatsApp එකට.
1: යම් බලන්න.
0: හා. තරංගකේ දිව්‍යා අපිත් net අහන් ඉන්නේ. මාතලේ ඉඳලා වාසනා තමයි message එක දාන්නේ.
1: මාතලේ මල්ලක්.
0: Hi hi hello weekend. Hello hello weekend එක මාත් ඉන්නවා. මේ අපේ ලලිත් අයියා. දුම්බර ලලිත් අයියා. Hi hi දෙන්නටම අපිත් අහන් ඉන්නේ බණ්ඩාරවැල ඉඳන් ආදරණීය සැමියා ඉන්නවලු. ඊට පස්සේ ලොකු පුතායි මායි විතරයිලු මේ වෙලාවේ gideri ඉන්නේ. ඒත් හැමෝම එක්ක ලස්සන සින්දුවක් අහමු කියලා බණ්ඩාර වෙලින් සාගී. ඊට පස්සේ යන්නේ පාරවල් ගොඩක් තියෙන පැත්තකට.
1: යම් බලන්න.
0: නිගම්බෝ ධනංජය බණ්ඩාර සේන ඇන්තනිස් රෝඩ් එකේ තමයි අපිට මැසේජ් එක දාන්න. තරංගනංගී, දිව්‍යනංගී සුබ දවසක් ඔයාලා දෙන්නටම. තරංගනංගී වයසට ගියා. එයාගේ ආදරණීය අදහස්. මොනවද අදහස්? මේ අදහස්. වචන වයසට යන්නේ නැහැ. යා මේ විහිළුවක් කරේ බර්ත්ඩේ එකට ඔයාලත් එන්න මෙන්න මෙහි අපි ලොකු පාටියක් දාන්න හදන්නේ. ලස්සන සින්දුවකට දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර ඉන්න මගේ අම්මවත් ඔයාලා දෙන්නවත් ආදරෙන් එකතු කරගන්නවලු. එහෙනම් මේ සින්දුව යාට හරි.

0: सुबोधा सुनाक वेला उदे 10:17 දැන්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636 අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් උපත් අදමෙවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රැසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර්
5: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
7: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
2: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: අද ඇත්තටම ආබාධ සහිත දිනයක්.
1: ඒ මොකද?
0: හෙඩ් ෆෝන් එකේ එක කණයි ඇහෙන්නේ.
1: අනේ මන්ද අද උදේ ඉඳලා වැඩ ඉවර යන්නේ. ඇස් දෙක දාලා ඇවිල්ලා මෙහෙන් එක කණයිලු ඇහෙන්නේ.
0: ඇයි රෑ මැදියම ඇහැරිලා චොක්ලට් කන්න වෙලා?
1: චොක්ලට් කාපුවා මම මාර ක්‍රේවිංස් එන්නේ.
0: අනේ මන්ද.
1: ඊට පස්සේ රෑ වෙනකන් හොඳට කාලා කාලා නැහැරගෙන ඉඳලා උදේට කියන අනේ නිදිපතයි චුට්ටක් පරක්කු වුණා.
0: චුට්ටක්.
1: ඉතින් මේ අහනක මේ වෙලාවේ කට්ටියක් ඉන්නවා අනුරාධපුරේ ගිහිල්ලා.
0: මම යන ගමන් නම් කියන්නේ ගිහිල්ලා අපි ගැනත් ලස්සන ප්‍රාර්ථනා කරලා එන්න
1: කියලා. කරන්නේ නැති සමහරක් විතර. ඉතින් මේ අපිට එහෙම මොන හරි ගත්තත් දන්නේත්
0: නැහැ.
1: ඉතින් අර මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු අපේ සූර්යාංකල්. ඒත් එක්ක මාසිත් කීර්ති වහගෙන ඉන්නවලු ෆැමිලි එකේ ඔක්කොම එක්ක. ඉතින් ට්‍රිප් එක ගිහිල්ලා එන ගමන් එහෙනම් සතුටින් පරිස්සමින් එන්න ඕනේ අපි දෙන්නම අහගෙන.
0: අන්න හරි ඒ වගේ
1: මතක් කරලා අහගෙන එන්න ඕනේ.
0: මතක් කරලා අහගෙන එන්න ඕනේ. එක තප්පරයක්වත් මිස් කරන්න බෑ.
1: ආවට පස්සේ ප්‍රශ්න අහනවා කෝක.
0: අන්න හරි. උදේ 10යි විනාඩි 45යි තප්පර 20ට අපි මොනවද කිව්වේ?
1: ඉතින් එහෙනම් පරිස්සමින් එන්න.
0: ආ ආ

0: Og det er det her, jeg vil nærlig ha til å sette i den.
1: Vi laver og bevete gjerne inne.
2: Cinderella වගේ මන්නම් ඉන්නේ මම ඔබේ ගන්න කවුරුත් යනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳට දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි. සුදු සීනි කිලෝව රුපියල් 209යි. මුංගිට කිලෝව රුපියල් 875යි. රතු පරිප්පු කිලෝව රුපියල් 279යි. ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලුණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: අක්මා විතෙල් ෆැටි ලිව, බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
2: FM 95, FM 94.8, Net FM.
3: Net FM. Hello, hello, Satyantaya.

0: කොච්චර කිව්වත් එපා වෙන්නේ නැති වචනයන්නේ.
1: මොකද ආදර? අනේ මන්න
0: අපේ මන්දන්නේ.
1: ඉතින් මේ ඉන්නව කට්ටිය සෑහෙන ගොඩක්. අපිට දෙන්න ලස්සන සින්දුවක් කිරිබනාර ඉන්දික සමරනායක තමයි මෙසේජ් එක දාන්නේ. නෝන චන්ද්‍ර ඉන්නවා, දුව සයුරි ඉන්නවා, පුතා ගනිදු, චූටි දුව අමන්දා, ගිහන්සා, මෙන්න මේ ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා අද දවස සැහැල්ලුවෙන්ලු ඉන්නේ. ඇයි ඒ සැහැල්ලුවෙන් ඉන්නේ කියලා දන්නවද?
0: ඇයි
1: අපි දෙන්නගේ හිනාව
0: තියන්නේ?
1: වටිනා අදහස් නියමයිලු.
0: දැන්
1: මෙතන දුන්නේ එක වටිනා අදහස්.
0: මොකද්ද වටිනා අදහස්?
1: චොක්ලට් කන්න කිව් එක, හිනා වෙන්න කිව් එකයි
0: තමයි.
1: බර එහෙම වැඩි වෙයි.
0: ඇයි කොච්චර කිව්වත් එපා වෙන්නේ නැති වචනේ
1: ආදරේ.
0: ඇත්තද? ඔන්න මන්නේ දැන් කිව්වේ දිව්‍යා.
1: ඉතින් කොහෙද අම්පාර පරණ ගාමත් හන්දි හෙල්මන් ජගත් කරේ අතුගෝරල අයිය තමයි අපිට මෙසේජ් එක දාන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ වෙනද වගේම මාතාවලු අකියෝ අම්මා චිත්‍ර ඉන්නවා, අප්පා චිසනත් ඉන්නවා, ඒ වගේම බණ්ඩාර වෙලා ආදරණීය කවි අයියා ඉන්නවලු, චූටි අම්මා, ඉඳු අයියා, මාම එකතුගෙන බලංගොඩින් සංජු තමයි අපිට මෙසේජ් එක දාන්නේ.
0: මේ මං කතා කරද්දි මෙන්න මෙහෙම වෙන්නේ ඇයි? මම සිංදුවට හරි ආසයි දිව්‍යා.
1: ඔයාට අහන්න දෙන්නද? එහෙනම්
0: අහන්න දෙන්න. මේක කියන්නේ මේ Now I'm lost. ඔයා හම්බුනාට පස්සේ මට මාව නැති වුණා කියලා. අනේ මන්දා මං හිතුවා ඒක කියයි කියලා.
1: ඉතින් එහෙනම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0711 95 95 95
0: Now I'm lost.

0: ජන්තය හන අපි අලුත් පැයකට යන්න හදන්නේ වෙලාව උදේ එකලහයි විනාඩි එකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: යම එන හැම තැන ඇනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක්. වෙලා ඉන්න ඒ ගැන දැනුවාලේ වස කල කිරි ෆන් එක පිරි එල කිරි කිරි.

0: මාමත් මගේ හදවතේ රැව් පිළි රැව් දෙනවා ඒ හඬ.
1: කොයි හඬද?
0: මම් පරක්කු නෑ සාරදා.
1: සාරදාට ගොඩක් සින්දු ලියවිලා තියෙනවා
0: නේ. ඕනේ කවුද සාරදා?
1: මං හිතන්නේ ආදරය ගැන කතා කරනකොට අමතක කරන්න බැරි නමක් තමයි සාරදා.
0: මොකද දැන් ආදරය ගැන මේ විශේෂ විදග්ධ සාකච්ඡාවක් යන්නේ.
1: ඒකත් පුළුවන් වැද්දෙන් දාලා. නෑ දැන් අපි අර මේ ඕෆ් එක කතා කරේ. සාරදා හරි famous ආදරෙදි.
0: ඔව් නේද?
1: ඉතින් ආදරේ අවගොල්ලන්ට
0: තලතේ. මං පරක්කු නෑ සාරදා.
1: ගායකයාගෙන් කෝල් එකක් ඇයි තව ටික කීන් කියන්න එපා.
0: නෑ නෑ හරි.
1: ස්වර ටික වැරදිනවා කියලා.
0: ස්වර ටික වැරදුනාද? මගේ තෝරියට හරි කියලා.
1: දී WhatsApp එකේ අපිට මෙසේජස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. සුබ උදෑසනක්, ලස්සන දවසක් වේවා දෙන්නටම. සින්දු ටිකත් ලස්සනයිලු.
0: Thank you.
1: අහමු තව තවත් ආදරණීය සින්දු ගොඩක්.
0: මම පරක්කු නෑ සාරදා වගේ.
1: සුජීව මధుරංග තමයි මෙසේජ් එක දාන්නේ අරියන් තොටේ ඉඳලා. ඊට පස්සේ කවුද ඉන්නේ? තරංග, දිව්‍ය මණිකි, ලස්සන සින්දු ගොඩක් ඕනෙලු.
0: ආ දෙන්නම්.
1: මල්ලෝ පිටිය සුනෙත් වෙළඳ සැලෙන්න නයන තමයි දාන්නේ. එකතු කරගන්නේ අම්මවයි පුතාවයි නිසුන්, එවාගේ අතිසුන්.
0: තිසුන්.
1: හවි සුනෙත් ගාල්ලි ගෙදරින් ඉන්න හැමෝමවත් එකතු කරගන්නවලු. ඊට පස්සේ සඳ ලංකාවෙන් පූර්ණිමා සෙව්වන්දිත් අපිට මෙසේජ් එකක් දාලා තිනා. නිකන් අර ඇටෙන්ඩන්ස් මාක් කරනවා වගේ මම පූර්ණිකා කියලා දාලා තිනා සඳ ලංකාව.
0: හා හා හා. හරි ඉන්නවා.
1: Good morning net FM. Hello hello සතියන්තය. අපි තහනවා ලස්සන සින්දුවක් දෙන්න. ත්‍රිකුණමලේ පහේ කණුවෙන් පුංචි බණ්ඩ අයියාගේ ෆැමිලි එකයි තමයි අපිට මෙසේජ් එක
0: දාන්නේ.
1: එනං සාරදාව හිතේ තියාගෙන
0: මම් පරක්කු නෑ සාරදා
1: කියලා මෙන්න මේ සින්දුව අහගෙන ඉන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Meltol Hisarathaya Una Semprathishyava Angapatha Vedanava Apahasu Dina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
1: Noinas Adivegayak Superima Sabandiyawak SLT Mobitel Fiber Within Then Unlimited Package Rasak 100 Mbps Sita 1000 Mbps Dakwa Masakata Rupiyal 5900 Sita Superima Unlimited Wenasa Athwindinna SLT Mobitel Fiber Kondesi Adalave
2: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
3: Net FM. Hello, hello, Satyantaya.
4: Yeah, you already know who it is.

0: அந்த தெய்யனே உனே வலம் மெஸ் அப் பெருலகின்னு வெட்டுனவா கேக்குப்பா.
1: අපි එහෙම එක පාට දැන් ඉදාගෙන ඉන්න කට්ටිය හැරෙන්නේ එහෙම දැන් සමහර අය ඉන්න තාම නිදි.
0: ඔව් නේ ඒක තමයි. ඔයා කොච්චර ඇත්තට කොච්චර පරාර්ථකාමි ළමෙද්ද. ඒ කියන්නේ මෙච්චර වෙලා කට්ටිය නිදියන්න හොඳ නෑනේ. එතකොට වලම්බැස්ස පෙරලෙන වගේ දඩබඩාස් ගාලා පඩි මියුසික් එකක් දෙනවා. ඇඳන් වලින් පැනලා කට්ටිය නැගිටලා එන්නේ. මං වුණත් හිතන් හිටියේ වෙන දෙයක් කියන්න. හැබැයි මට කියන්න සිද්ධ වුණේ මේ දේ. මං කියන්න ගියපු එක කියන්නද?
1: ආ
0: මං කියන්නේ ගිය හරි වෙන ඕන දෙයක් වෙච්චාවේ. මේක අපි දෙන්නගේ ජාතික ගීය වගේ නේද? හැමදාම
1: ඒක ලස්සනයි නේ.
0: ලස්සනයි මාතසයි.
1: ඒකනේ කියන්නේ අපි ලංකාවේ බලන්න මියුසික්
0: අහස කඩාගෙන වැටුණාවේ වෙන ඕන දෙයක් වෙච්චා ගණන් ගන්න එපා ඔසුළු දේවල්. අනේ කයි පිස්සුද කියලා විකාගේ.
1: අහස නෙමෙයි මේ ලෝකෙ අනිත් පැත්ත දෙල්ලෙන් අපි අනං ගනින්න බලන්න.
0: ඔව්.
1: ඉතින් කවුද ඉන්නේ WhatsApp එකේ ඉන්නව කෝල්ස් ටික කියන්නම්.
0: කවුනේ? කවුනේ?
1: ඉතින් වැලිමඩ පැත්තෙන් අපිට කුසුමාවති කෝල් කරා. ළමයි ටිකයි ගෙදර ඉන්න ඔක්කොමයි එකතු කරගන්නවා අපි දෙන්නත් එක්කම. ඊට පස්සේ වාදුවෙන් චන්දි මම කතා කරා. හස්බන්ඩ් ඉන්නවලු ලකි.
0: ලකි. ඒ කියන්නේ දැන් මං කියන්නේ වයිෆ්ත් ලකි යටි.
1: ඉතින් පුතා
0: ඔයාලට බයිද ලකි කෙනෙක් හොයාගන්න.
1: ට්‍රයි කරනවා. ඉතින් එයාගේ පුතා ඉන්නවා සස්වි, සෙව්වන්දි, ඉදුනීල්, ඒ වගේම සෙව්වන්දිගේ ඉදුනීල්ගේ චූටි පුතත් ඉන්නවලු.
0: ආහා.
1: අපි දෙන්න වහගෙනලු ඉන්නේ. ඊට පස්සේ මහනුවරින් ආයෂ කෝල් කරා. පවුල හැමෝමයි net family එකේ හැමෝම ඊළඟ සින්දුවට එකතු කරනවායි කියලා. වෙනද වගේම අපේ සූර්ය වැවෙන් ලියන ආරච්චිත් කෝල් කරා.
0: හා හා එහෙනම් අපි දැන් සින්දුව අහන්න ඔයාලා මං අර වලම් මැස්සස් කරලා එන්න.
1: පෙරලිච්ච වලම්.
0: ඔව් ඔව්.

0: ඉතින් මේ වගේ සිින්දු තෝරගන්නේ ඇයි ඔයා?
1: මොනාසයි
0: දැසපියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව.
1: මට කතා හදනවා නේද අවුදීදලා?
0: පද පද කතා නෙවෙයි ඒවා පද.
1: ඉතින් ලස්සනයිනි බලන්නකෝනේ.
0: ලස්සනයි. කවුද ලස්සන?
1: මේ කවුද මේ සිංදු කියන එක්කන ලස්සන කියලා
0: මාරියරි.
1: ඉතින් අපිට මේ හිතා ගන්න බැරි මැසේජස් ප්‍රමාණයක් එනවා.
0: ඔව් ඔව්.
1: මම මේ කල්පනා කරේ පැය භාගයක තුරුද කොහොමද මේ ඔක්කොම කියන්නේ කියලා.
0: හංගුම් දෝරේ ගලලා අපි අසන්නන්ගේ.
1: ඉතින් හලෝ කොහමද? මම ගාමිණී ජයසිංහ.
0: අනේ මේ හලෝ කියන්න එපා, හෙලෝ කියන්න.
1: හලෝ කියලා
0: දාලා තියෙන.
1: ජපානි දන්
0: තමයි ගහන්න යනවා වගේ මේ හලෝ.
1: එහෙම දන්නෙත් නෑ, බැන්නත් දන්නෙ
0: නෑ. බලන්න බැන්නලද කියලා.
1: ඉතින් ඒකනේ ඊට පස්සේ ජපානි දර තමයි මේ ඔක්කොම මෙසේජස් දාන්නේ. හරිද? හැමදාම අපි දෙන්නව අහනවලු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා තියෙනවා. යාලුව දෙන්න ඉන්නවලු නිශාන්තයි ඉෂානුයි. මේ දෙන තරඟිට දාන්නේ මෙසේජස්. තව ටිකකින් මෙයාගේ යාලුවගෙන් එනවා මෙසේජ් එක. වයිෆ් සංජීවනී ඉන්නවා, පුතා ඕෂද, දුව සේනාශ්‍රී. එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුලු. හෙලෝ හෙලෝ දිමි ඇන් තරංගකි. අපි සුපුරුදු විදිහට කොච්චර වැඩ තිබ්බත් හෙලෝ හෙලෝ සතියන්ත යහන් චිල් එකේ ඉන්නවලු. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. හාද බදුල්ලෙන් ඉෂාරා තමයි යහන්නේ. ආදරේ හැමදාම නෙත්. හැමදාම නේද? ඔවුනේ.
0: අද කන්නාඩි නෑනේ, මගේ මුකුත් අහන්න එපා.
1: ඉතින් කෑගල්ලේ බත් කඩේ කට්ටිය තමයි අපිට දාලා තියෙන මැසේජ් එක. චම්යක්
0: අහා බිත්තර කෑම එකක් දෙන්න.
1: ඊට පස්සේ කැන්ඩි අම්පිටිය ආර්ය ටේලර්ස් එකෙන් සෝමතිලි කයියත් අපිට මැසේජ් එක දාලා තියෙනවා. ආදිත්‍ය පුතත් මේ වෙලාවේ ළඟ ඉන්නවලු. ඉතින් අපිට තව පැය භාගයක් අපි ඉන්නේ මැසේජ් කරන්න.
0: ඒකනේ නේද?
1: කොහොම හරි කියනවා.
0: කොහොම හරි කියනවා.
1: එහෙනම් මේ සින්දු අහලෙන්න ක්‍රස් දෙක වහගෙනම.
0: ආ එස් වහගෙන හොන්ඩෝනේ. නෑ මන් දන්නේ, වයස වැරද්ද.

0: විනාඩි 35යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් උපත් අද මේවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදූකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය කල ආයුර්වේද 0747132340.
4: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
5: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio වල දවසම ආලෝකමත් කරගමු.
6: Net FM Alpha Studio with Kasani and Lehansa.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මෙරේ රශ්කේ කමර්
2: මේ කනමී මට මතක් වුණ කරි බඩුව
1: මකත්
2: අරමන් පෙල්ලපු දර මැස්සවා අස්කරාද
1: වලම් මැස්ස
2: වලම් මැස්
1: වලම් මැස් අස්කරන්න ගිල මලට කොළුවේ නැවුණා තැන් තිබ්බටික පේන්න
2: අනේ ඔය අයියරට මොනවරි කෑවද
1: චොක්ලට්
2: ටික ඉෆෙක්ට් එක තමයි මේ
1: තාම නැතිව මේ හැරිලා චොක්ලට් කෑමේ විපාක
2: ඊළඟ සතියේ මතක් කරලා චොක්ලට් පෙත්තක් කාලා ඉන්න
1: ඕනේ
2: මොන වුණත් පොඩි වෙනසක් ඉතින් මේ වාස සින්දුවන්නේ
1: ඕනේ කොමට කියන්න දුන්නේ
2: ආ කියන්න දැන්
1: මෙරේ රශ්කේ කමර් තුනේ පහලී නසර් ජබ් නසර් සේ මිලායේ මজা ආ ගියා මගේ රශ් වෙච්ච කාමරේ කලබලකාරී කාමරේට එහා ඉංගාව ඔයාගේ පළවෙනි බැල්ම රශ්කේ කමර් තුනේ පහලී නසර් ජබ් නසර් සේ එහෙම ආවට පස්සේ මගේ හිත මজা ආ ගියා මට මාරයි කියලා හිතුණා
2: දැන් මට තියෙන ප්‍රශ්න මොකක්ද දන්නවද
1: මොකක්ද
2: අර කලබලකාරී කාමරේට මොකද අර ගැලමකින් එබිලා තියෙන්නේ
1: ඒ කියන්නේ නරක ළමින් නේද මෙහෙදිච්ච කොමයි
2: මේ ඔක්කොම දැසි මේ ළමයා ඔක්කොම නවත්තලා ගිහලා ඒකට එබිලා
1: ඒකනේ නේද
2: ඒකනේ දැන් අපි කරා නම් එහෙම කුටි කන්නේ
1: හදිච්ච ගෑනු ළමයි එහෙම කරනවා තොන්නේ
2: ඉතින් මේ එහෙනම් මේ සින්දුව අහලා එන්න WhatsApp එකේ ගෙන පස්සේ කියන්න
1: පස්සේ කියන්න
2: එතකන් වර වනම් මැස්සේ පොඩි මොනවා හරි වැඩක්
1: ඔයා නෑ දැන් මේ මුට්ටියට මොකක් හරි කන මුට්ටි බඳින එකකින් ගහන්න නැම් මට උඩු පේන්නේ
2: මම පොල්ලක් හොයාගෙන ඉන්නවා
1: හරි හරි ඔලුව පරිස්සම් කරන්න.

0: මට නිකං මේ ඒ කටහඬ හැනකට කටරළු මල් මතක් වෙනවා.
1: එයාගෙමනේනි.
0: එයාගෙමනේ නිල් කටරළු මල් එන්නුපන් ඒ ගීතය ගයන්නේ.
1: ඔව්. නේද? ඉතින්?
0: ඉතින්?
1: ඔයාට මොකද හිතුනේ වෙන?
0: මට

0: තව හිතන ඉතින් මේ ඒ කාලේ දැන් අපි අර කවුද කිව්වේ කාටද සාරදා වගේ ඒ කාලේ ගොඩාක් සින්දු හැදිලා තිබ්බේ ලතාලට.
1: ලතාලට.
0: අපේ අම්මගේ අහලයකත් ඉන්නා ලතා කියලා.
1: සින්දුවක් හැදිලාද දන්නේ
0: නැහැ. දන්නේ නැහැ. අටක් දන්නේ නැහැ මේ සින්දුව හැදිලා තියෙන්නේ. හන්ඩෝනි.
1: හැබැයි මේ හරිම ලස්සන සින්දුවක් සහ කාලෙකදී හරිම මේ ෆේමස් වෙච්ච සින්දුවක්නේ.
0: ඔව් කැමතියි. හරි ජොලියේ සින්දුව.
1: දැන් YouTube එකේ එක එක versions තියෙනවා.
0: ඇත්තද? අපිත් එකක් කියමුද?
1: කියමු.
0: කට්ටිය දුවයි ඉතිගේවල.
1: ඊළඟ සතිය අපි සින්දුවක් හෝ නැටුමක් හරි ඔයගලන්ට දෙනවා.
0: අපි නැටුමක් නටමු. හොඳ නැටුමක්.
1: දැන් මේ හිටියා මදේ රංගපපා
0: ඔව් නේද නටමු.
1: ඉතින් ඊළඟට අපි සින්දුවට යන්න කලින් දෙතුන් දෙනෙක් මතක් කරන්නම්. ආයිබෝවන් මඩපාත ලක්ෂ්මන් තමයි අපිට මැසේජ් එක දාන්නේ. තමරා, නිශානි, චේතනා, තේජ, අවෝඩ් පුංචි පුතා ඉන්නවලු. එතකොට භාග්‍ය, අවිෂ්ක සමගින් සේරුවාවල KDA සමර සිංහත් මතක් කරලා තියෙනවා. ඉතින් ඇවත් සුවපත් වෙන්න කියලා තමයි රික්වෙස්ට් කරලා තියෙන. මොකද මම හිතන්නේ අසනීපෙන් ඇත්තේ
0: සුවපත් වේවා.
1: ආව්. ඉතින් ඒත් එක්කම තව කවුද ඉන්නේ? හෙලෝ හෙලෝ. හයි, මේ වෙලාවේ අපිත් සදරෙම net අහන ගමන් ඉන්නේ. අම්පාර බණ්ඩාර දුව මුතුහර බ්ලොග් කරන ආයතනයේ වැඩ කරන සෙට් එකත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ලස්සන ගෑන් ළමයි දෙන්න මම චින්තකලු.
0: ආහා, අපිට බ්ලොග් ගලක් බැරිද පෝස්ට් එකේ වන්?
1: බ්ලොග් ගලේ කොහොමද මොකද්ද කරන්න හදන්නේ?
0: බ්ලොග් ගලෙන් කරන්න හදන්නේ ඇත්තටම එයා ආදරෙන් එවන බ්ලොග් ගලෙන් බ්ලොග් ගල එකතු කරලා සිහින නිවාන කීදි කරලා
1: එක එක එවන්න වෙයේ නංගි නම් සෑහෙන්නනේ.
0: යුම්හත් හැබැයි ඉතින් බ්ලොග් ගලෙන් ඔළුවට ගහයි තන්නේ මට කරන්න දෙයක්.
1: පළවෙනි එක දෙක ඉවසයි 3-4 ඔළුවට ගන්න
0: වෙන්නේ.
1: ඉතින් හෙලෝ හෙලෝ සතියන්තිර අපිවත් එකතු කරගන්නකෝ. ඇලියෝගට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් චමින්ද ඉන්නවා, සුදු බබා ඉන්නවා, රසිඳු, කුරුවිට, කඹුරාමෙන්, බින්ති නගා ඉන්නවලු, මාලින්ද, තනූෂ පුතා, එතකොට විහාරදුව, ශාකි පුතා, ඒ හැමෝම එකතු කරගෙන එහෙනම් මේ සින්දු අහලෙන්නේ.
0: ආ මොනේද?

0: ඇති නේද විහිළු කර කර හිටියා.
1: ඇති ඉතින් අපිට යන්න වෙනවා නේ.
0: ඔව් නේද.
1: ඉතින් අපි ඊළඟ සතියේ තේනවද ගියාට?
0: ඔව් නේ එමු නේද. මොකද කරන්නේ? නෑවිත් තිබුද එමුද?
1: නෑ නෑ එනවා එනවා.
0: එනවා නේද.
1: ආ එනවා. ඉතින් අපිට අද මැසේජ් කරපු, කෝල් කරපු අපි දෙන්නගේ කෝලන් ඔක්කොටම කෙලින්ම මොනවද? මොනවද?
0: ආදරේ කරපු.
1: ආදරේ කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් අපි.
0: කා වෙනවෙන්ද මේ නියගලා මල?
1: නියගලා මල කන්න යන්න එපා. අහල රස විඳින්න.
0: හා හරි හරි.
1: එහෙනම් අපි
0: කෑවොත් ඉවරයි.
1: එහෙනම් අපි දෙන්න මොගලන්ට ගොඩක් ආදරෙයි.
0: ගොඩක් ආදරෙයි.
1: ඉංගනම්.
0: ඉංගනම්. මන් දිව්‍යනේ.
1: මම තරංගා.

0: paha. FM adu hatarai dashma ata. Net FM.
1: Rapunzel wage mannan inne. Mawa bera gana kawurut enakan.
2: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
3: ඇයි ෂුගර් කියන මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල. නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටී. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමේ සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: Hey yo යමේන හැමතැන anytime fit වෙන flavor දෙල කිරි පදමක් වෙලයි මේ ගැන දැනුවත්
7: වසකල කිරි fun එක පිරි එල කිරි
8: Good afternoon දැන් වේලාව දවල් 12:00

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 1016 3672.
0: Net News.
2: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රටතට සිදුවීම් වාර්තාකරණය නෙත් දහවල් 12. මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: ඉන්ධන මිල වැඩිවීමට ජනතාවගෙන් දැඩි විරෝධය. ගාස්තු වැඩිවීමක් නැහැ. බස් සංගම් කියයි. මාලදිවයින් ජනපති අද පස්වරුවේ දිවයිනට. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට වැඩ වරදි. ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්. වසරෙහි ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි. වෙසක් පොහොය වෙනුවෙන් හෙට සිට දන්සල් ලියාපදිංචිය ඇරඹේ.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
2: ඉන්ධන මිල ගණන් ඉහළ ගියද බස් ගාස්තු වැඩිකිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැඹුරු විජේරත්න මහතා පැවසුවේ ජූලි මාසයේ තුලදී වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී මේ පිළිබඳව සලකා බලන බවයි.
3: ඊයේ දිනේදී නැවත වරක් මාසික ඉන්ධන ගැලපුම ඇවිල්ලා තිබුණා. රුපියල් 10කින් වැඩි වෙලා තිබුණා. මේ රුපියල් 10 අපිට බස් ගාස්තු වල ගැලපීමක් කරන්න හැකියාවක් නැහැ. පාඩු පිට තමයි බස් ධාවනය කරන්නේ. මේ රුපියල් 10 ඒ පාඩුවට එක්කව වෙනවා. එතකොට කෙටි ගමන් සේවාවල සාමාන්‍යයෙන් රුපියල් 500ක වගේ දිනකට පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම දුර ගමන් සේවාවලත් රුපියල් 1500 වගේ පාඩුවක් දෛනිකව සිද්ධ වෙනවා. ඉතින් මේ පාඩුව අපිට දරාගන්න වෙනවා ජූලයි මාසේ වෙනකන්. මොකද ජූලයි මාසේ පළවෙනිදා තමයි වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ අනිත් පිරිවැයන් එක්ක. ඒකට අනිත් පිරිවැයන් එක්ක මේක සංශෝධනය වෙලා සාමාන්‍යයෙන් මේක ඕවරෝල් කොස්ට් එකේ තව තියෙනවා කරුණු 12ක් මේකට පදනම් කරගන්න. ඒකට මේ කරුණු 12 පදනම් කරගත්තා නම් තමයි ජූලයි මාසේ බස් ගාස්තු වාර්ෂික සංශෝධනය සිදු වෙන්නේ. දැනට තියෙන තත්ත්වය අනුව මේ රුපියල් 10 වැඩි කිරීම මත අපිට නෛතික හැකියාවක් නැහැ නැවත වරක් බස් ගාස්තු පිළිබඳ ප්‍රකාශයට පත් කරන්න. එහෙම හැකියාවක් නැත්නම් මොකද අපි ජාතික ප්‍රතිපත්තියේ මේ මූලධර්මයන් මත බැඳලා ඉන්න නිසා.
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග පාසල් ප්‍රවාහන ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එල් මාල්ශ්‍රීත සිල්වා මහතා කියා සිටියේ ප්‍රතිශතයක් ලෙස වැඩි නොකර දෙමාපියන් සමග සාකච්ඡා කොට යම් ප්‍රමාණයකින් බස් ගාස්තු වැඩි කරන බවයි.
4: ඒ මධ්‍යම රාත්‍රියේ ඩීසල් මිල රුපියල් 10කින් වැඩි වෙලා තියෙනවා. මේට පෙර කීප වතාවක්ම ඩීසල් මිල වැඩි වුණත් අපි දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි නොකර සිටියා. නමුත් මින් ඉදිරියට අපිට මේ දේ කරගෙන යෑමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා ප්‍රතිශතයක් නැතුව දෙමව්පියන් සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් දෙමව්පියන්ට බරක් නොවෙන්න ඉදිරියට කරගෙන යන්න කියලා තමයි සිරු දිනාගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ අවස්ථාවේ අපිට මෙහෙම දිගින් දිගට වැඩිවීමෙන් අපේ රැකියාව කරගෙන යෑමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒ හින්දා මේ ගැන හොයාබලා රජයෙන් යම්කිසි සහන ආධාරයක් ලබා දෙන්න කියලා ඉල්ලා
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග ජනතාව දැඩි විරෝධයක් දක්වනවා. ඔවුන් දැඩි පීඩාවට පත් ඇති බවයි ජනතාව පවසන්නේ.
5: ඇත්තරම ඉතින් වැඩි මිනිස්සුන්ට මේක මිනිස්සුන්ට කියන්නේ එකපාරට ඇත්තරම දරා ගන්න බෑ මේක. අපේ හේතුව ඉතින් මේ වගේ දෙයක් නෙමෙයි ඇත්තරම බලාපොරොත්තුනේ. දැන් වෙලා තියෙන එක අනිත් පැත්ත. කොහොම හරි ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න. අහිංසක මිනිස්සුම ඔක්කොම අමාරු වැටෙන ඉතින්. ඇරික දුවන්නේ කොහොමද මිනිස්සුන්ට? ගානක් කියන්න බෑනේ. අද එක ගානක් හෙට එක ගාන. අයල් දුවන්න බෑ. දැන් 400 ගානක් නේද? තවරික දාස ගානට 500 කියයි. ඒත් අපි කිරි ගන්න බෑ ඉතින්. අර මේ බොරතෙල් මිල අඩු වෙනවා. මේ අපේ තෙල් මිල වැඩි වෙනවා. කොහොම කනගාටු? ඔයාලා හැම කෙනාම මේකනේ කිව්වේ. ආපු හැම කට්ටියම ඕක තමයි කිව්වේ. අහිංසක මිනිහා තමයි හැමදාම අමාරු වෙලා.
6: තෙල් මිල ඉතින් වැඩි වෙලා තියෙනවා. මොනා කරන්න දෙයක් නැහැ. අපි මේ ඡන්දෙ දුන්නේ මේකටනේ. හැමදාම වැඩි වෙනවා. ඉතින් අපි ගහනවා. දරා ගන්න බෑ. ඉතින් මොනවා කරන්නේ? බෙල්ල වලදා ගන්න දා තින්ද? එදා ඉඳලා කරන්නේ බොරුව. අදලත් කරන්නේ බොරුව. අයර් දුවන්න බෑ. දැන් අපිට මේ මීටරේවත් මුකුත් කරගන්න බෑ. යන මිනිසුත් අපහසුතාවයෙන්. යන මිනිසුත් අපහසුතාවයකට පත් වෙනවා. අපේ දරුවෝ ජීවත් කරගන්නේ කොහොමද? බලන්න එළි වෙනකොට අපි දන්නේ මේ මේ මේවා කරන්න. කරන්න දෙයක් නැහැ. ඉතින් දුන්නා නම් කාපල්ලා.
7: නෑ රික්‍රියේ 20ට දුවලා මිනිස්සු කෑ ගන්නවා අයර් එක වැඩි කියලා. ඉතින් බලන්න අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. නෑ බොරුවනේ මුන් යන්නේ මේ අවුරුද්ද මොක තමයි කරන්නේ.
8: වැඩ නැහැ. ඉතින් කතා කරලා මොන සාහනයක්ද මේක මේ අම්බාන්ට වැඩිලානේ තියෙන්නේ. කතා කරලා වැඩක් නැහැ. තෙල් මිලනා. හයර දුවන්න බෑ මේක දුවලා ගෙදර තමයි තියාගෙන ඉන්නේ. තෙල් ටික ගහලා.
9: පුළුවන්. හයර දුවන්න පුළුවන්. ඒ වුණාට අපි මිනිස්සුන්ට ගාණක් කියන්න බෑනේ. දැන් අපි ගාණ වැඩි කළාට ඒ මිනිස්සගේ මාසික වේතන වැඩි වෙලා නැහැ. ඔබතුමාගේ පඩිය වැඩි වෙලා නැහැ. මිනිස්සු ගැන හිතන්න ඕනේ. රජයක් වශයෙන් උත් හිතන්න ඕනේ. රජය මිනිස්සු ගැන හිතන්න ඕනේ මේ රජය සාධාරණ විදියට.
10: අපි මේ දිනේ දවසේ වැඩි කරේ නැහැ පළවෙනිදා.
9: ඔව්. ඒතකොට මේ දිනේ රැලියට යන්නේ නැහැ මිනිස්සු.
11: පළවෙනි වැඩි කරන එක අද තුන්වෙනි වැඩි කරා. ඔව් මේ දිනේ යන්න. මා සෞතුම වැඩක් කරන්න මේ ආණ්ඩුව.
12: අපි පසුතැවෙන ගන්දි දීපේකට. දීලා දැන් පසුතැවෙන. කිසිම වැඩක් නැහැ. කලකිරීමේ කාපෝ දෙන්නේ ජීවිතේ.
2: නව ඉන්ධන මිල ගණන් ඊ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ තමා ඇත්තේ රුපියල් 12කින්. ඒ අනුව රුපියල් 398කට පැවති එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410ක්. රුපියල් 455ක් ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 470ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 392ක්. රුපියල් 443ක් ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක් වන බව සඳහන්. මේ අතර භූමි තෙල් ලීටරයක මිලද ඉහළ දමා තිබෙනවා. ඒ රුපියල් 10කින්. ඒ අනුව රුපියල් 255ක් ව පැවති භූමි තෙල් ලීටරයක මිල රුපියල් 265ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මේ වීම විශේෂත්වයක්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 6 වන දින තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි. සිය සංචාරයේදී ඔහු දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. එමෙන්ම දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගනිමින් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමද මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයේදී සිදු කිරීමට නියමිතයි. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට රාජ්‍ය සංචාරය හේතුවෙන් අද සිට ලබන 6 වෙනිදා දක්වා කොළඹ නගරයට ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළා. මද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහතා පවසනවා. ඔහු පවසන්නේ මද්‍රව්‍ය ජාවාරම කලක පටන් මෙරට තුළ ඉතාම නිදහසේ පැවති බවත් එය පිරිසකගේ ආශිර්වාදයෙන් සහ බලපෑම යටතේ ක්‍රියාත්මක වූ බවයි.
13: මද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ තාමත්ම නිදහසේ පැවිචිච්ච දෙයක්. ඒකට සෑහෙන පිරිසකගේ බලපෑම් යටතේ තමයි ඒවා කෙරුණේ ආශිර්වාදයක්. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා. ක්‍රමානුකූලව ඒවා මේ රටින් තුරන් කරන්න අපි ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම නාවික හමුදාව මේ දවස්වල ලොකු කාර්යභාරයක් කරනවා. ඒට අවශ්‍ය කරන තීරණ තීන්දු අපි අරගෙන තියෙනවා. ත්‍රිවිධ හමුදාවත් මැදියලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙනවා. අපි ක්‍රමානුකූලව මේ උවදුර මද්ද්‍රව්‍ය ජාවාරම ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්න ඔයාලට පේනවා ඇති. ඒ අනුව ඉස්සරහට ඒවැ විමර්ශන කටයුතු පැවැත්වෙනවා. විමර්ශන කටයුතු අනුව ඒ අවශ්‍ය කරන මහමොළ කරුවන්ද ඒ බිස්නස් කරන කට්ටිය ඔක්කොම ඉස්සරහට මේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග වලට යටත් වෙන්න සිද්ධ වෙයි. ඒක දිගටම වෙනවා. විශේෂගත වෙලා ඉන්න කට්ටියත් අත්අඩංගුවටපත් වෙන මේ රටට සැරෙන් සැරේ ගේනවා ඔයාලා දකින්න ඇති. එම තමයි නීති අනුකූල පැත්තක් නේ තියෙන්නේ. ඒක නිසා මේ නීතියත් එක්ක තමයි හැමතිස්සෙම අපි කටයුතු කරන්නේ.
2: 2026 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,444ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා සීමාවෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි. මේ වන විට ඩෙංගු රෝගයේ හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරණයටද පත්ව ඇති බව ඇය සඳහන් කළා.
14: 2026 වර්ෂයේට ජනවාරි මාස සිට මැයි පළවෙනිදා දක්වා ඩෙංගු රෝගීන් 25,444ක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් මරණ 12ක් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වෙලා තියෙනවා. එයින් අපිට වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කොළඹ මහනගර සීමාව තුළින් සහ කළුතර දිස්ත්‍රික්කයෙන්. 2025 වර්ෂයේ ගත්තොත් සති 17 අවසාන වෙන විට රෝගීන් 17,030ක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. 2024 වර්ෂයේ 24,844ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් පොඩි වැඩි වීමක් දක්නට ලැබෙනවා. ඒක ගැන අපි සැලකිලිමත් වෙලා තියෙන්නේ.
2: පුද්ගලයෙකුට දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී එය ඩෙංගු රෝගයේදයි තහවුරු කරගන්නා ලෙස වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
14: මහජනතාව විදියට ගත්තොත් අපි දන්නවා තද උණ සමග ඇඟපත වේදනාව, හිස රදය, මාංශපේශී වේදනාව, වමනයේ උකාරයේ බඩ රිදුම වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් සුදුසම්ලත් වෛද්‍යවරයෙක් ළඟට යා යුතුයි කියලා, ගිහිල්ලා ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම කළ යුතුයි කියලා බොහෝ දෙනා දන්නවා. නමුත් නිසි කාලයට වෛද්‍යවරයෙක් හම්බෙලා නිසියාකාරව ප්‍රතිකාර ගැනීම වැදගත්, වගේම උණ සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිතා නොකිරීම කළ යුතුයි මේ වෙලාවේ. ඊට අමතරව තමන්ගේ පරිසරයේ, කියන්නේ තමන්ගේ නිවසේ විතරක් නෙවෙයි, තමන් ඉන්න පරිසරය, කියන්නේ තමන්ගේ දරුවා යන පාසල, තමන්ගේ වැඩ කරන ස්ථානය, තමන්ගේ පන්සල, පල්ලි, ඒ හැමදේම පිරිසිදුව තබා ගැනීමෙන් තමයි අපිට මේ ඩෙංගු රෝගය අඩු කර ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ වගේම වඳුරුවන් දෂ්ටනය කිරීම වැළකීම සඳහා වඳුරු විකාශක පාවිච්චි කිරීමත් වැදගත් කියලා අපි මතක් කරනවා.
2: වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධාන කරන දන්සල් ලියාපදිංචිය හෙට සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.
15: මේ වර වෙසක් උත්සව නිමිත්තෙන් විශේෂයෙන් මැයි 30 වෙනිදා පැවැත්වෙන වෙසක් පොහොය නිමිත්තෙන් දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට දිනය සිට දිවයිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ආරම්භ කරනවා. මෙහිදී ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමු වී ඔබගේ දන්සල් ලියාපදිංචි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දන්සලක් පැවැත්වීමේදී ලබා ගන්නා ආහාර අමුද්‍රව්‍ය, ඒ වගේම දන්සල පවත්වන ස්ථානය සහ කටට බැහැරලීම, ජලය ආදී කරුණු කීපයක් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක අවධානය යොමු කරනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මහජන සෞඛ්‍ය පරිශ්‍ර මහතා විසින් ඔබට ලබා දෙනවා ඇති.
2: දන්සල් පැවැත්වීමට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් නිකුත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
15: විශේෂයෙන් මේ වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් දන්සල් සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ මාර්ගෝපදේශ පිළිබඳවත් දන්සලක් සෞඛ්‍ය ක්‍රමානුකූලව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් ඔබට අදාළ උපදෙස් ලබා දෙනවා. ඔබ දන්සල් ලබා දෙන ස්ථානය, ඒ වගේම දුරකථන අංක, ලබා දෙන සංවිධානය හෝ එම පුද්ගලයන් පිළිබඳ විස්තර සහ ලබා දෙන ආහාර සම්බන්ධයෙන් විස්තර ඔබ මුලින්ම ලියාපදිංචි කිරීමේදී අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට ලබා දිය යුතුයි. විස්තර සමග සමහර අවස්ථාවලදී වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ලියාපදිංචි කිරීමට අවශ්‍ය විස්තර ලබා ගැනීමට පෝරමයක් ඔබට ලබා දෙනවා. එය සම්පූර්ණ කර ලබා දීමෙන් මේ ලියාපදිංචි කටයුතු සිදු කර ගන්න පුළුවන්. යම් කෙනෙකුට මේ උපදෙස් ලබා දෙන උපදෙස් වලට පරිබාහිරව නුසුසු ස්ථානවල සහ නුසුසු අමුද්‍රව්‍ය යොදාගෙන ආහාර සකස් කිරීමක් අපට හමුවොත් යම් අවස්ථාවලදී දන්සල තහනම් කිරීමට හෝ නීතිමය ක්‍රියාමල් ගැනීමට පවා සිදු විය හැකි. එම නිසා ඔබ ලබා දෙන ආහාරය සුදු සහ සෞඛ්‍ය ක්‍රමානුකූල දන්සලක් ලබා දීමට කටයුතු කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.
2: Net News. Net News නිමව. මිලක Net News සවස 6:30ට. වැඩිතුරතුරු සඳහා net news youtube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. net news ඔබ වෙත ගෙන ආවේ අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112863372 0776 716 7672.
16: Sati Antea.
17: Hello, hello.
16: Sati Antea.

0: සියල්ලු තාක්ෂණික දෝෂයන් නිරාකරණය කරගෙන අපි ආයෙත් පාරක් වැරදිග පටන් ගන්න හදන්න.
1: ඔව් මේ අපි දෙන්නාම පොඩක් හදන්න තියෙන දේ වැඩි නේද?
0: හෙඩ්ෆෝන් එකේ ප්‍රශ්නයක් තිබුණා හරි කියන්නේ. මේ කෝල් කරපු කට්ටිය ඉන්නවා. කෝල් කරපු කට්ටිය කියන්නේ එක කෝල් එක යාන්ස කරේ. දැන් මෙච්චරලා යත් එක කතා කර කර හිටියා.
1: මම දැක්ක ෆෝන් එකේ එල්ලීලා ඉන්නවා. ජනීට මුලින්ම එන කෝල් එක මොක වුණා? හැමදාම
0: මෙයා
1: විනාඩි 10ක් විතර ඉන්නවා ඒ
0: කෝල් එක. ඔව් කතා කර කර ඉන්නවා. ඉතින් මොනා කරන්නද? අපිටත් වෙන වැඩක් නැහැ නේ මිතන. ඔයාගේ මූණ දිහා බලන්න. ඔයා එක කතා කරන්නත් බෑනේ. මූණ දෙකට පස්සේ කතා කරන්න එපා වෙනවනේ.
1: හරි, කවුද කෝල් කරේ අපිට?
0: වෙලංගල් ඉඳන් රූපාමනසිංහ කතා කරා.
1: රයිට්.
0: වෙලංගල්ලා තියෙන්නේ සීතාවක රාජධානිය.
1: ඕකේ.
0: එතකොට සීතාවක රාජධානියට යන්න තමයි හදන්නේ අපි.
1: හරි.
0: මේ බය උඩානේ මං ඉතිහාස කතාවක්
1: කියන්නේ. මේ වැරද්දන් නිවැරදි කරන්නවත් මම දන්නේ නැහැ නේ. ඉතින් කමක් නැහැ කියන්න.
0: ඒකට බොරුවක් උනත් කියන්න පුළුවන් නේ.
1: ඔව් පුළුවන් පුළුවන්.
0: මේ මහත්තයා ප්‍රේමසිරිව එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ චූටි පුතාලගේ ගෙදර ගිහිල්ලා ඉන්නේ.
1: රයිට්.
0: බලන්න දැන් හැමෝම ට්‍රිප් යනවා. දැන් ඔයත් ඊයේ කොහේ හරි ගියානේ?
1: ඊයේ මමත් ගියා ගමනක්.
0: ඔව් ඒකනේ. මම විතරයි මේ මෙහෙට වෙලා ඉන්නේ. කුසල් ඉන්නවා. කුසල් තමයි චූටි පුතා. ඊට පස්සේ ඉමායා උදයන්ගණී තමයි. උදයන්ගි තමයි වයිෆ් මං හිතන්නේ කුසල්ගේ.
1: රයිට්.
0: ඊට පස්සේ බිනුලි පුංචි දුව. ඊට පස්සේ සුමේද ඉන්නවා.
1: නැවාට ලියාගත්ත නම ඔයාට
0: ඉන්දිකා වෙන්නේ නැති නේද?
1: කමක් නැහැ. කවුරුණත් කවුද මුලින්ම කියපු නම?
0: සුබෝදා ඉන්නවා. කොමරි මේ රූපා මොනසිංහ කියපු නම් ටික ඔක්කොම මම එකතු කරගන්නවා. හරි, දැන් ඊළඟට කතා කරනාගේ නම් ටික ලස්සන කුරෙන් ලියාගෙන මම පොරොන්දු වෙනවා.
1: ඕකේ.
0: රයිට්. අපි WhatsApp එක පැත්ත බලමු.
1: ඕකේ. මට WhatsApp එක පැත්ත පේන්නේ නැහැ කියලා ඔයාලට තේරෙනවද ජනි?
0: ඔව් රයිට් රයිට් රයිට්.
1: කොමාරි ජාතික ලයිස්ට් එක නම කියන්න තියෙනවා.
0: ආහ්.
1: අපිට ඉන්නවා රත්මලානින් ධනුජා හගෙන.
0: අරේ
1: අරේ
0: අරේ.
1: දෙව්මිනි සෙව්වන්දි තිලක්. ඊට පස්සේ අර බව්ව සෙට් එක ඉන්නවා. ප්ලූටෝ, කෛරා,
0: බ්‍රහස්පති, සෙනසුරු, අංගාරු,
1: ලීනා,
0: යුරේනස්, නෙප්චූන්.
1: ඔව් ඒක ඒගොල්ලෝ තින්නවා. හරි, ඒ ටිකත්.
0: ඒ කියන්නේ මේ තාරකා විද්‍යාව වගේ මොන හරි සම්බන්ධ කට්ටියක් දින්නේ කියලා.
1: ඔව් ඒ ගෙදර මාරාසයි තාරකා විද්‍යාවට.
0: ඔව්
1: ඒකයි. හරි, දැන් ගියා අපේ WhatsApp එක.
0: මම කල්පනා කරේ අර කේක් කවනවා කිව්ව නේද මට?
1: අහන් ඇත්තේ සමහර විට බලමු අපි ඉල්ලලා.
0: අද මේ කුරුවිට ජයමිනි හෝටල් එකේ ප්‍රභාත් චමින්ද පුතාගේ උපන්දිනේ.
1: ඕකේ, හැපි බර්ත්ඩේ.
0: ඔව් ඒක හන්ද ජයමිනි හෝටල් එකට කන්නේ නැහැ මොටම නිකන් කන්න දෙනවා කියලා එහෙම නෙවෙයි අපි කියන්නේ. හරිද? මේ සින්දුවක් දෙන්න කියලා කියනවා.
1: ඕකේ.
0: ගලිගමු ඉඳන් ගයානි හෙට්ටිය ආරච්චිතුලේ පවුලේ සම තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. දැන් මේ අපි කියපුව කහල එක පාර දැන් යයිද නැහැ කට්ටිය ජයමිනි හෝටලෙට ගිහිල්ලා කාගෙන කාගෙන යයිද නැහැ.
1: ජයමිනි හෝටලේ ඉස්සරහා පෝලිමක් හැදුනොත් අපි වගකීම බාර ගන්න නොලැබේ.
0: හරි, කමන්නේ.
1: ඊට පස්සේ කවුද ඉන්නේ?
0: කොහොමද ලස්සන ළමයි දෙන්නට? චනුගේ මුණ දැකලා නැතිනම් තමයි ඒක කියන්නේ.
1: ලයිව් වෙනවා අපි ඊළඟ පැයේ. ඒතොර බලන්න ලස්සනයිද නැද්ද කියලා.
0: ආහ, මේ ඒගොල්ලන්ගේ අම්මා ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඉල්ලනවලු. අපි දාගෙන ආවා. මේ පානතුරු ඉඳන් රසංගිකා තමයි අපිට එහෙම කියලා තියෙන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ඉල්ලීම අපි මේ පැය තුන ඇතුලේ ඉටු කරනවා ඉටු කරනවා ඉටු කරනවාමයි.
1: ඕකේ.
0: ඊට පස්සේ
1: ලස්සනට ටයිප් කළා මැසේජ්
0: එක. ඒක තමයි කියන්නේ අර ඉමෝජිස් දාලා, මල් දාලා, තරු දාලා, කොඩි දාලා.
1: මං කියන්නේ හැමෝම මැසේජ් එකක් කරනවා නම් මෙහෙම වන්න ඕනේ. අපිට කියවන්න මාර ලේසි මේක.
0: හරි, ඊළඟට බදුල්ලේ කෝට්ට ගොඩ ඉඳන් අපේ ගීතිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
1: ඕකේ.
0: කොහොමද අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. සින්දුවට එකතු කරගන්න කියලා එයාගේ ආදරණීය හස්බන්ඩ් අසංක.
1: අසංක අසංක
0: අසංක
1: අසංක බැඳලාද?
0: චූටි පැටවු දෙන්න සෙනු ඇන් චෙනු.
1: ඕකේ.
0: අම්මා සීලා, තාත්තයි තාත්තා ජයන්ත,
1: රයිට්.
0: මහියංගනේ ඉන්නවා අම්මා, මල්ලි, නංගිලාගේ පැටවු දෙන්න, අක්කි, අක්කිගේ පවුලේ හැමෝම, මල්ලි, මල්ලි මල්ලිගේ පවුලේ හැමෝම. ඔයාලා දෙන්නත් එකතු කරගන්න වෝ කියලා අපිට දාලා තියෙනවා. දැන් ඒ වගේ ඔයගලනත් පුළුවන් මේ පැත්තට කෝල් කරන්න.
1: 0112 553 63 නම්බර් එකත් පැටලෙනවා තාචුත්.
0: ඔව් නම්බර් එක මතක නෑනේ.
1: ඔයානේ ෆෝන් එක බාරව ඉන්නේ.
0: 0112 553 63 අපිට කෝල් එකක් දෙන්න. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න. 0711 95 95 95. හැබැයි ඒ අතර මතක් කරන්න ඕනේ අපේ Facebook post එක තියෙනවා. post එකටත් comment එකක් දාන්න.
1: ඕකේ.

0: මෙහෙමයි ඉතින්. අනික් අයගේ මගේ නෙමෙයි අපෙන් සින්දුවක් ඉල්ලුවොත් අපි අනිවාර්යෙන් ඒ ඉල්ලීම ඉටු කරනවා.
1: ඔව් සිතු පැතු දේවල් දෙනවා ඔයගොල්ලන්ට. ඔව්
0: සිතු පැතු දේ හැමදේම අපි දෙනවා.
1: Yes.
0: ඔව් ඔයාලා දැන් මෙතනින් ඔය ගෙදර ඉඳන් තෙල් එහෙම ලැබෙන්න කියලා හිතන්න එපා. තෙල් වල ගාන අඩු වෙන වගේ දේවල් හිතන්න එපා. ඒ වගේ දේවල් දෙන්න බෑ.
1: ඒක දෙන්න පොඩක් අමාරුයි.
0: නිකන් සින්දුවක් වගේ එකක් හිතුවොත් අපිට ඒක දෙන්න පුළුවන්.
1: දෙන්න පුළුවන්.
0: ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඕනේ කිව්වා.
1: ඒක
0: දෙනවා මොකද්ද කියන්න හැදුවේ?
1: නෑ කියන්න හැදුවේ තියෙම ඕගොල්ලන්ට හිතෙනවා නම් මේ සින්දුව දැහුවොත් හොඳයි කියලා අපි දෙන්නට මැසේජ් එකක් දාන්න
0: කියලා. අන්න ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්.
1: Yes.
0: ඉතින් අර පහණි භූතයෝ දෙන්න වගේ තමයි අපි දෙන්නා වගේ කියලා
1: කියන්නේ. ඇලඩින්න දෙන්නෙක්.
0: ඔව් ඊට පස්සේ මග්ගොණට යමු.
1: ඕකේ.
0: මග්ගොඩ ඉඳන් මග්ගොණ.
1: ඉතින්
0: මෛත්‍රී පාල කතා කරා.
1: හරි.
0: මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක.
1: මදුසංක.
0: මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා මං හිතරි පැණිත් එක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා.
1: මදු.
0: ඔව් මදුරංග, මදුකා, මදුසංක කට්ටිය මේකතු කරගන්න කියලා කිව්වා.
1: ඕකේ.
0: ඊට පස්සේ මේ මයන්නත් එක්ක තියෙනවා නේද?
1: මොකක් හරි එකක් ඇති.
0: ඒකනේ මේ කතා කරේ මෛත්‍රී පාල එකතු කරගන්න කිව්වා මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක. මයන්නත් එක්කත් මොකක්ද ලොකු බැඳීමක් තියෙනවා.
1: අවුලට සුබ ශබ්දය මයන්නද දන්නේ.
0: ඒක දන්නේ
1: නැහැ. මදුද දන්නේ.
0: අහලා කියන්න ඕනේ. මං ආයි පාර කෝල් එකක් දුන්නම අහලා කියන්නද?
1: අහලා කියන්න. මට දැනගන්න
0: හෙලෝ හෙලෝ සතියන්තයේ මමත් අහගෙන ඉන්නේ ජනී චනු දෙන්නම ආදරෙන් අහගෙන ඉන්නවලු. මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා අපි අර රසටම තේ හදන කට්ටිය.
1: කවුද?
0: උකුවෙල මාෂි.
1: උකුවෙල මාෂි.
0: සමහනේ උකුවට තේ එකක් ඇදුවම රහයින්.
1: ඔව්.
0: ඔව් එතකොට මං හිතන්නේ මාෂිලා ගෙදර තේ සෑහෙන රස ඇති.
1: තේ
0: ගෙදර නෙවෙයි. මාෂිලා ගමේම තේ රසයි.
1: ගමේමයි උකුවෙලනේ.
0: උකු තේනේ දෙන්නේ.
1: හරි තව කවුද ඉන්නේ?
0: නුවරඑළියේ ඉඳන් බදුළු යනවා CTB බස් එකක්. බස් එකේ නමක් ගමක් දාලත් නෑ, කොන්දොස්තර මහත්තයා ඩ්‍රයිවර් මහත්තයාගෙන කියලත් නෑ, මෙසේජ් එක දාන්නේ කවුද කියලා කියලත් නෑ. කොහොම හරි නුවරඑළි ඉඳන් බදුළු යනවනේ මේ වෙලාවේ CTV බස් එකක අපි වහගෙන.
1: ඔව් කවුරුණත්
0: කවුරුණත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා.
1: ඔව් පරිස්සමෙන් යන්න.
0: ඔය නුවරඑළි පැත්තේ බස් වල යනකොට පොඩි ප්‍රශ්න එහෙම එකක් තියෙනවා.
1: කොහොමද?
0: බස් එකේ දෙපැත්තක් තියෙනවනේ ඉඳගන්න.
1: ඔව්
0: නුවරඑළිය බදුළු පැත්තේ බස් එකක යන ට්‍රිප් එකක් කියන්නේ ඒ ගමනක් යනවා කියලා කියන්නේ මාර සුන්දර අත්දැකීමක්. ඒ
1: කියන්නේ
0: වටපිට බලබල මීදුම් බාල දැන් මේ වෙලාවේ නම් මීදුම් නෑ.
1: එහෙන්
0: බලබල යන්න පුළුවන්
1: නේ.
0: හැබැයි මෙහෙමයි.
1: කොහමද?
0: එක පැත්තක් පේනවා අර කඳු වලින් ඈත පේන පැත්ත.
1: රයිට්.
0: අනිත් පැත්තේ
1: කඳ විත්තිය වගේ.
0: විත්තිය වගේ. මේ පැත්තට මොකුත් පේන්නේ
1: නෑ. ඕකේ.
0: අන්න ඒ වගේ සාමාන්‍ය ප්‍රායෝගික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් ඔය
1: බදුළු බණ්ඩාරවල පැත්තේ.
0: ඔව් වම් පැත්තේ කියලා නෑ ඉතින්.
1: ඇයි අර පැත්තට යද්දි වම් පැත්තේ මේ පැත්තරේදී ආයෙත් වම් පැත්තේ.
0: ඒ ඔයා ගිහිල්ලා තියෙන පාර වෙනද ඒක. එක එක පාරවල වල එක වෙනස් වෙනවා.
1: ආ ඕකේ. ඕකේ ඕකේ ඕකේ. හරි මේ මේ පැත්තේ ගැන එක්ස්පර්ට් කෙනෙක් එක මං ඉන්නේ. මේ මේ ටෝක් එකෙන් පස්සේ අහගන්න ඕනේ පැත්ත තෝරගන්නේ කොහොමද කියලා.
0: අනිවාර්යයෙන්. මං ඒක පැත්ත තෝරන හැටි කියලා දෙනකන් ඔයගොල්ලෝ මේ පැත්තට කෝල් කරන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න.
1: Right.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව දවල් 12:00 විනාඩි 41යි දැන්.
3: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
2: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා තුනක කාලයක් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.
5: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව දවල් 12:43යි
4: FM 95 94.8 Net FM Divaina Pura
5: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
6: Net FM Hello Hello Satyantaya
7: මල්කි කතා කරා ගාල්ලි කතා කරලා කිව්වා අයියේ චාමර වීරසිංහ අයියගේ සින්දුවක් දෙන්න කියලා.
8: අත්‍තරමිල්ලද?
7: අත්‍තරමිල්ල.
8: මම මල්කිගේ හිත කියවපු නිසා ටක් ගාලා
7: සම්මත. දැන් ඔක ඔයාලා දැම්මේ.
8: ඔව් මම දැම්මේ.
7: හරි එහෙම කියමු. හරි. මල්කි.
8: රයිට්.
7: ඔයාව ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න මල්කි ඉන්නේ ගාල්ලි ගෝණපුර.
8: ගෝණපුර.
7: ගෝණපුර. මල්කි එකතු කරගන්නවා. ඊළඟට කතා කරා යශෝද්‍යා.
8: රයිට්.
7: කවුද යශෝද්‍යා? ඒකනේ නේද? යශෝද්‍යා කියන්නේ අපේ අකුරැස්ස යශෝ. මෙච්චර දවසක් අච්චර ලස්සන නමක් තියාගෙන කියලා නෑනේ.
8: යශෝ කී කියන ඉඳලා තින්නේ.
7: ඕ. ගෙවල් වල පැත්තේ කට්ටියට හොරින්ද දන්නේ නෑනේ මේ පැත්තට මෙසේජ් දාන්නේ.
8: දන්නේ.
7: ඕ ගමේ කට්ටියට ඇහිලා අඳුරගත්තොත් එහෙම ආමේ අපේ යශෝද්‍යානේ මේ මෙසේජ් දාලා තින්නේ වගේ එක. ඕ ඒක හන්දක් දන්නේ නෑ. කොහොම හරි යක්කල මහීව මතක් කරන්න කිව්වා.
8: යක්කල මහීව මතක් කරන්න කිව්වා යශෝ.
7: යශෝ.
8: ඕකේ.
7: යශෝ කිව්වට යශෝද්‍යා.
8: යශෝ.
7: මහී කිව්වට මහීත් නෙවෙයි.
8: මහී නෙමෙයි.
7: මහිනි. ඊළඟට රමණි කතා කරා පොළොන්නරුව ඉදන් එයාව මතක් කරන්න ඕනේ ඊට පස්සේ කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ කෑගල් නිදහස් මාවතේ තමයි ශාන්ත ටේලර්ස් එක තියෙන්නේ මේගොල්ලෝ හරි නරක වැඩක් කරා හොඳ වැඩක් නරක වැඩක් වඩ හොඳ වැඩක් හොඳ වැඩේ හොඳ වැඩේ අතරේ නරක වැඩකුත් කරා.
8: මොකද්ද නරක වැඩේ කියන්නේ?
7: පෝය තිබුණනේ. කම්කරු දිනේ දවසේ පෝය තිබුණනේ මේ පාර වේදී. එකම දවසට දාලා බාන නිවාඩු දෙකක් හරියට වැටුණා නම්.
8: ඒක තමයි නේද? මම කියන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙක දෙන්න.
7: වගේ වැටුණා නිකන් ඔක කතා වෙලා කරගත්තා නේද? පෝය පළවෙනිදර පෝය දාගෙන නිකන් කම්කරු දිනේ 31 වගේ ගෙනිච්චරන් එහෙම නේද? චෝක් එහෙම.
8: ඒක තමයි.
7: හරි කොමාරි කෑගල්ලේ මේ ශාන්ත ටේලර්ස් එකේ සෙට් එක
8: රයිට්
7: පොයේ දවසේ දන්සලක් දුන්නා බත් දන්සලක් කලින් දවසේ කොස් කපගෙනවා කොස් සුද්ධ කර කර එහෙම මෙහේ දේදුරු මාවතටයි අපේ හතර වටේටයි කතා කර කර මට දැන් විස්තර කියන මං ඒත් බලාපොරොත්තුන් හිටියා පොයේ දවසේ මට බත් එකක් තැබෑලෙන් හරි එවයි කියලා
8: ආවේ නැද්ද
7: ආවේ නෑ මං බඩගින්න හිටියේ දා
8: සෝචනීය
7: කෑ මෙව්වේ නෑ මට
8: ගන්න අම්මා නංගි ලොකුදු සයුරි පොරුදු සංසාරී පුතා සිතුමිනි චූටි මැණික නිහන්සා මං කිතුල් ගලින් කාංචනා කියලා තමයි මැසේජ් එක දාලා
7: තියෙන්නේ. මේ බවුල කට්ටියට නම් දෙන්නේ කවුද දන්නේ නැහැ නේ ලස්සන නම් ටිකක් දාලා.
8: කාංචනා වෙනද ඇත්තටම මේ සංසාරී කියන්නේ හරිම ලස්සන නම.
7: සංසාරිනි මගේ සින්දු ලියලා තියෙන යාටනේ.
8: ඔව් යාට ලියලා තියෙන්නේ වා සින්දු කියන්නේ පා
7: අර මැසේජ් එක මිස් වෙලා
8: තියෙනවා මෙතන නේද අයියේ මගේ නම සුපුන් මං මාතර ලස්සන මං මාතර ඕගොල්ලෝ මං කිව්වේ හිස්තෙන් හරියට මොනවද හිස්තෙන් නෙමෙයි ෆුල් ස්ටොප් හරියට කියලා
7: නෑ නැවතීමේ තිත
8: ඔව් අයියේ මගේ නම සුපුන්
7: හරි
8: මං මාතර
7: හරි
8: ලස්සන සින්දුවක් ගොඩයි
7: සුපුන්ගේ මැසේජ් එක කවුරු හරි මිස් කරලා තිබුණා මෙතන අනික් එක්කෙනා මම නැතුව අනික් එක්කෙනෙක් ඉන්නවනේ මෙතන එයාගේ මැසේජ් එක මිස් කරලා තිබුණා මම තමයි මේ මැසේජ් එක පෙන්නුවේ
8: සුපුන් ඔන්න මෙයාට මොනව හරි වන්න සුපුන්
7: සුබ දහවලක් වේවා net fm hello hello සතියන්තේ අපි තහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා ත්‍රිකුණාමලේ පහේ කණුයි අපේ පුංචි බණ්ඩ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා
8: ඕකේ
7: ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ මමත් ඉන්නවා අම්පාරේ පරණ ගාමන්ට හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල් එහෙම කියලා තිනවා කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා
8: ඕකේ අපි ඊට පස්සේ හම්බෙන්නේ අලුත් පැයෙන්
7: නෑ නෑ තව කතා කරමු
8: ආ තව කතා කරන්න ඕනද ආට
7: මේ සින්දුව අහලා මේ පැය ඉඳලා පාර කතා කරමු
8: රයිට්

0: එක එක කාලවල් වලට එක එක විදිහට සල්ලිකාරයෝ වෙනා ඉන්නෝනි.
1: ඕකේ.
0: දැන් ඒ විදිහට මේ දවස්වල දියුණු වෙන්න හොඳටම පුළුවන් කට්ටියක් ගැන තමයි අපි මේ ඊළඟ සින්දුව අහන්න හදන්නේ.
1: රයිට්.
0: දැන් මොකද මේ දවස්වල ත්‍රිවිල් එකක් පැද්දත්, මෝටර් බයික් එකක් පැද්දත් තෙල් හඳ පොඩි වියදම වැඩිවීමක් තියෙනවනේ.
1: ඔව්.
0: හැබැයි මේ වාහනේ පැද්ද කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ.
1: ඔව් නේද?
0: ඔව්.
1: අපි මේ ඕගොල්ලන්ට ටිප්ස් දෙන්න යා.
0: ටිප්ස් දෙන්න. ඒ කියන්නේ කරත්තයක් විතරක් තියෙනවා අර ඉස්සරහ බැඳගෙන යන කවුරුත් නැත්තම් චනුත්යව නොමිලේ දෙනවා.
1: නෑ මම ගානක් අය කරනවා ඒකට.
0: හරි. මේ වැතර කෝල් කරන්න අපි ඊළඟ පැයට යන්නනේ හදන්නේ 012 55 33 63 WhatsApp කරන්න 0711 95 95 95

0: FM Anu Paha, FM Anu Hatırayı Taşımaata, Net FM.
1: Pilavada Valdola Hay Vinadi Panasatay.
2: ඉගෙන උමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
4: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න මේව තමයි කන්න තියෙන්නේ කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
8: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
7: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 1672
9: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
10: Net FM Hello Hello Satyantaya
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: Hey yo yame na hama dana anytime set when a flavor delikiri padamak will i make gonna danuwa wasakala kiri fun එක piri elakiri kiri
1: දැන් වේලාව දවල් 1:00 වෙනාඩිය

FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura.

0: ආසව සිද්ුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: නැතෆම් හැලෝ හැලෝ සතියන්තය
2: හෙලෝ හෙලෝ සතියන්තයේ ජයග්‍රාහි දෙවැනි පැයේ වැඩ කටයුතු ටික අපි ආරම්භ කරන්න හදන්නේ දැන් වෙලාව 1:07.
3: රයිට් 1:07 මේ ජනි. මේ මැයි මාසෙ.
2: අහහ.
3: මැයි මාසෙ අපි එන පළවෙනි දවස නේද?
2: අම්මා. නෑ මම නම් දෙවැනි දවස.
3: ආ මම එන පළවෙනි දවස. ඔව් ඇත්තටම
2: ඔව් ඒ කියන්නේ අලුත් මාසයක් පටන් ගන්න නේද? ඒක අමතක වුණානේ.
3: මගේ බර්ත්ඩේ මාසෙ. මැයි මාසෙ ඒ කියන්නේ ලස්සන රොබරෝසියා පිපෙනවා, පළතුරු හැදෙනවා. අර හරි මොකද්ද ඒකට කියන්නේ වසන්තයේ මාසය තමයි මැයි මාසෙ.
2: අර පොඩ්ඩක් ඉන්නකම මොකක් හරි මැයි මාසෙ ගැන මොකක් හරි ගමට අහුගෙන කන් ඉන්නු.
3: ලස්සන ගෑනු ළමයි ඉපදුන. මම දැක්ක මේ WhatsApp එක පැත්තට ගොඩාක් අද මේ අද බර්ත්ඩේ එක කිකේ ගොඩාක් අය දාලා තියෙනවා.
2: රයිට්. ඊට කලින් කෝල් කරපු කට්ටිය එකතු කරගමු.
3: ඕකේ.
2: මොකද කෝල් කරන කට්ටිය තමයි මෙතන වැදගත්.
3: මියැසිවයි
2: නිරාශවයි විශේෂයෙන්ම මේ කැලණි කැම්පස් එකේ ඉන්නවලු මිහිරි නවෝද්‍ය ජොබ් එක කරලා ගෙදර ගිහිල්ලා අවසර දෙකක් බීලා
3: ඔයා දන්නවද එදින ග්‍රූටින්
2: එක ඕ යස්
3: හොඳයි
2: ගයානි ඉන්නවා ඊට පස්සේ ශාන්තියක් අය ඉන්නවා
3: රයිට්
2: ඊට පස්සේ අබේ අනේ අබේ අම්ම නෙවෙයි ඒගොල්ලන්ගේ අම්මා
3: ඕකේ
2: ගීතිකාගේ අම්මා
3: හරි
2: අනුලාවති ඉන්නවා
3: ඕකේ
2: ඊට පස්සේ ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත අයිය එකතු කරගන්න කියලා කිව්වා
3: ඕකේ
2: ඊට පස්සේ ගම්පොළ ඉඳන් අපේ ඉන්දික කතා කරලා කිව්වා මම WhatsApp message එකක් දාලා දෙනවා පොඩ්ඩයික කියවන්න
3: කියලා.
2: අර දැන් අපි යාළුවන්ට මෙහෙම ඕක වෙනවනේ.
3: ඔව්.
2: message දාන message දානවා බලන්න. ඊට පස්සේ call එකක් දාලා කියනවා මේ මම WhatsApp messages ටිකක් දාලා දෙනවා පොඩ්ඩක් බලන්න කියලා.
3: ඔව්. ඔව් අර message එක බලන්න
2: කියලා. බලන්න කියලා.
3: මම call එකෙන් කියන්නේ නැහැ ඒක.
2: මම ඊයෙත් එහෙම වැඩක් කරා.
3: ඔව් කරා නේද. හරි. call ඉවරයිද?
2: තව තියෙනවා පස්සේ කියමු.
3: Okay. WhatsApp එක පැත්තට යන්. Hello hello Johnny Tanu. අපි තාම ඔයගොල්ලන්ගේ program එක අහන්න. ඉතින් දෙන්නම ලස්සනට program එක කරනවා දෙන්නම ලස්සනයි. Johnny ඔයාලට ලස්සනට sing කරන්න පුළුවන්. එහෙනම් මේ කවු වැරදිලා මං හිතන්නේ
2: මට හිතෙන්නේ මගේ අර ඉස්සර හිටිය වෙන යාළුවෙක් මේ යත් එක පටලවගෙන ගිහදා මට හිතේ.
3: රයිට් මේ මියත් එක් මියා සින්දු කියද්දි මම මේක ඇතුලේ ඉන්න අමාරුව. ඔගොල්ලෝ දන්නවනම් ඔගොල්ලෝ ඔහොම කියන්නේ නැහැ. මේ මැසේජ් එක දාලා තියෙන්නේ
2: චන්ද්‍රිකා.
3: චන්ද්‍රිකා. මේ දාලා ජනි හොඳයිලු පුල්ලිගොනාගේ ජෙමාට. ඒ මොකක්ද ඒ කියන්නේ?
2: අර කලින් අර පොල්ලිගුණා පුරුදු කාර්ය අහනකොට මං කිව්වනේ ආව ගන්න හොඳයි කියලා ඇදගෙන යන්න. ඔය ඇරියස් එකට දීලා දෙන්න මට.
3: කමේ මට ආදරේ කට්ටිය.
2: අඳුරන්නේ නැද්ද?
3: නැහැ දන්නේ නැහැ. හරි ඉතින් කොහොමද ජනි සහ චනු සුබ දවසක් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා සඳරවල කඩේ ගාමිණී අයයි පවුලේ කට්ටියවයි. ඊට පස්සේ සුබ දහවලක් වේවා දෙන්නටම අපි දෙමෝදර බැද්දේ වල
2: ඉඳන් තමයි අපිට ස්වර්ණමාලි මැසේජ් එක දාලා
3: තියෙන්නේ. ඔකේ මහත්ය කුමාර. කියන්න.
2: චෝටි දු අනුෂි. ආයුෂි.
3: ආයුෂි.
2: ආයුෂි. අම්මා නන්දාවති. ඊට පස්සේ සුගත් අයියා, පසින්දු, චතු, නේතු, නදීකා, සනුකි ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා අපිට ස්වර්ණමාලි මැසේජ් එකක් දාලා දෙනවා. ඊට පස්සේ මේ නිගම්බු පැත්තට ගිහිල්ලෙමු.
3: රයිට්.
2: නිගම්බු ඉඳන් අපේ ධනංජය බණ්ඩාර මැසේජ් එකක් දාලා දෙනවා. ඒගොල්ලෝ පාරවල් පිටේ. ඒ කියන්නේ විනාය ගම් පිටින් එකතු වෙන්නේ මේගොල්ලෝ පාරවල් පිටින් එකතු වෙන්නේ.
3: හරි.
2: සෙන් ඇන්තනිස් පාර තියෙනවනේ නිකම්බෝල සෙන් ඇන්තනිස් පාරේ ඉන්න කට්ටියයි ඊට පස්සේ දංගොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න කට්ටියයි ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට අපි යමු ගිහිල්ලෙන්න අප්සරාව හොයාගෙන.
3: අප්සරා සීගිරියේ අප්සරා.
2: නෑ නෑ එයා සීගිරිය නෙවෙයි ඉන්නේ.
3: තංගල්ල පැත්තේ.
2: එයා ඉන්නේ තංගල්ල.
3: තංගල්ල පැත්තේ තියෙන සීගිරියක තමයි ආ ඉන්නේ.
2: මේ ශිහාන් මිහිරංගගේ සින්දුවක් දිල්ලන්නේ නෑනේ.
3: නෑ
2: නෑ නෑ නෑ මිහිරාන්ගේ සින්දුවක් ඉල්ලන්නේ.
3: ඕකේ.
2: රයි එකක් දෙන්නම් කොහොමද ශිහාන් මිහිරංගගේ සින්දුවක් දාගනව දැන් මේකනේ වෙනදට මෙයා ඉල්ලන්නේ ශිහාන් මිහිරංගගේ සින්දුව.
3: ඒකෙ ඉන්න අපි අප්සරාව මතක් කරගෙන
2: සින්දුව දාගෙන මතක් කරලා ශිහාන් මිහිරංගගේ සින්දුවක් දාගනව අද එයා පැත්ත මාරු කරලා
3: අප්සරා එහෙම ටීම්ස් මාරු කරන්න හොඳ නැහැ.
2: ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් මේ පැය කියලා කියන්නේ ගොඩක් අය බලාගෙන ඉන්න පැයක්.
3: රයිට්.
2: මොකද අපි Facebook live වෙන පැයනේ.
3: හ්ම්.
2: ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න තව බොහොම පුංචි වෙලාවකින්.
3: ඔව්. තව චුට්ටකින් කියන්නේ තව විනාඩි 5කින් විතර.
2: 5කින් වගේ කියන්නේ අපි දැන් මෙහෙ මේකප් දාන්න ඕනේ. දැන්
3: කොණ්ඩ හදන්න ඕනේ.
2: ඒ කියන්නේ මගේ නම් එහෙම අමුතු වෙන ලෑස්ති වෙන දෙයක් නැහැ. මම කොහොමත් ලස්සන හන්දා. මේ චනූ මෙතන බොරු කොණ්ඩේ දා ගන්න ඕනේ. යාගේ එහෙම මේ ඇඳුම් මාරු කරන්න ඕනේ. මෙහෙම ලොකු වැඩ කොටසක් තියෙනවා චනුත් යට live වෙන්න කලින් කරන්න.
3: රයිට්.
2: ඒ ටික කරලා ඉවරන ගමන් අපි Facebook live වෙනවා. එයාම කියන්න.
3: හරි. වෙලාව දවල් 1යි විනාඩි 12යි අපි නැකත කියන දා අපේ Facebook එකෙන් කියලා ඊළඟ සින්දුවෙන් මතක් කරන්න.
2: නැකත කියුණාත් ඔය මේකප් එහෙම දාගෙන ඉවර වෙලා අපිට එන්න.
3: ඔව් අපි මතක් කරන්නම් අපි එදී.

0: ලයිව් වෙන්න තමයි හදන්නේ ජනී. ටෙක්නිකල් වැඩ ටික හදනවා.
1: ටෙක්නිකල් වැඩ ටික මම හදනවා. එතකොට චනුත්‍ය තාම මේකප් ටික ගානවා. මේකප් ගානව නෙවෙයි, මේකප් නානවා. ඒකනේ සාමාන්‍ය මිනිස්සුෙකුට නම් මේකප් පොඩ්ඩක් නිකන් මූණේ ගාගත්ත වේ ඇති චන්.
0: දැන්
1: ඔයාගේ ඔය පොඩ්ඩක් ඔය සාමාන්‍ය වෙනුමක් හදාගන්න ඔයාලට නිකන් අර පොටිය දින්න එහෙම ඕනිනේ.
0: ඔව් ඒකනේ මම මෙහෙමයි. දැන් ඔයාගේ ලස්සන ගානටම ගන්න එපයි
1: මම. ගන්න එපයි.
0: ඒකයි මම මේ විතර නගලන්නේ.
1: මේ වෙලාවේ මේ අපි දෙන්න හරි ජොලි. අපි දෙන්නව අහගෙන ඉන්න කෙනෙක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා.
0: රයිට්.
1: ලක්ෂි.
0: ඕකේ.
1: ලක්ෂියාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එයා අපි කියන ඕනි සින්දුවකට කැමතියි කියලා කිව්වා.
0: දෙන ඕනි එකකට කැමතියි.
1: දෙන ඕනි එකකට කැමතියි. අන්න කෙල්ලෝ නේද? ලක්ෂි ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ එහෙම්ම තමයි අපේ ප්‍රදීප.
0: ඕකේ.
1: මීර කැටි ඉඳන් අපිට කෝල් එක දුන්නේ.
0: රයිට්.
1: එයාත් සින්දු දෙකක් විතර ඉල්ලුවා.
0: හා.
1: හම්බ වෙන්නේ නෑ වගේ පාටක් ආවා කියලා එයාට තේරුණා. ඊට පස්සේ කිව්වා හරි ඔයාලා දෙන ඕනි සින්දුවක් ලස්සනයි.
0: හා.
1: පොඩි පුතා අතර දීලා දිනවන නැලවෙන්න පුතා බත් කන්න නැතුව දුව බත් කන්න නැතුව දුව හරි පුතා හරි අතර ෆෝන් එක දීලා නම් තියෙන්නේ බත් කන්න. එයාට බත් කන එක නවත්තන්න කියලා ෆෝන් එක අතර අරගෙන දාලා දෙන්න Facebook live එක.
0: සමහරට එයාට මේක පෙන්වනවා මම බත් ටිකක් කයි.
1: බත් කයි බයට.
0: හරි අපි ලයිව් වෙන එක මතක් කරන්න තමයි ආවේ. ඉක්මන් ඉක්මනට ෆෝන් එක අතට අරගෙන Facebook එකට ලොග් වෙන්න.
1: මෙහෙමයි ඕගලන්ට ඕනි නම් අර ලැප්ටොප් එකකින් කම්පියුටර් එකකින් ලොකු තිරයෙන් බැලුවත් ප්‍රශ්නයක්
0: නැහැ. ඔව් කෙලින්ම අර මේ මොනවාද ෆිල්ම් එකක් වගේ බලන්න පුළුවන්.
1: ෆිල්ම් එකක් වගේ බලන්න පුළුවන් ජෝගි ටික.
0: රයිට් ඕකේ.

0: FM අනුපහ 94.8 Net FM දිවයින පුරා
1: වෙලාව දවල් 1යි විනාඩි 23යි.
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්
1: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ
5: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
6: Net FM. Hello, hello, Satyantaya.
7: වෙලාව 1යි විනාඩි 25යි. මේක තමයි ඔයගොල්ලෝ බලාගෙන හිටපු වෙලාව.
1: Yes, බලාගෙන හිටපු වෙලාව අපි දෙන්නා Facebook Live ඇවිල්ලා ඉන්නේ.
7: එන්නානේ TFM අපේ Facebook fan page එකට. මම දන්නවා මේ වෙලාවෙල් මුළු රටක්ම බලාගෙන ඉන්න Facebook Live එක මේක තමයි කියලා.
1: Yes.
7: ඒ වගේම අපි හිතපු විදිහෙන් ප්‍රතිචාරයක් මේ වෙනකොටත් අපිට හම්බ වෙලා තිනවා. හුඟ දෙනෙක් අපේ Facebook Live එකට ටට ගාලා join වෙගෙන ගිහිල්ලා.
1: ඔව්, මතක් කරන්නත් කලින් ගොඩක් කට්ටිය ඇවිල්ලා
7: ඉනවා. join වෙලා comment දාගෙන යනවා. Yes. අප්සරා තාරුකා ඉන්නවා. ඒ වගේ ගොඩ දිනක් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා.
1: රයිට්.
7: ඉස්සරහදී මතක් කරන්නම් කවුද ඉන්නේ කින්ද මන්ද කියලා. දැනට Facebook live එකට එන්නේ Net FM Facebook fan page එකට ඇවිල්ලා.

0: රයිට් අපි දෙන ෆේස්බුක් ලයිව් ඇවිල්ලා ඉන්නේ.
1: යස් ෆේස්බුක් ලයිව් එකේ කට්ටිය අපිට මැසේජ් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ නම් ලෝකෙටම හෙන්න කියන්නලු.
0: ඔව්. කවුද එහෙම කියන්නේ?
1: අපේ හසා කියන්නේ.
0: ඕකේ.
1: හසංග වීරරත්න මේ මැසේජ් එකක් නෙවෙයි අපේ ලයිව් එකට කමෙන්ට් එකක් දාලා තියෙනවා. එයාවත් සින්දුවට එකතු කරගන්න කියලා.
0: රයිට්.
1: ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න අපේ ආදරණීය මිතුරිය.
0: ඕකේ.
1: එයා අපිව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා නෙවෙයි කමෙන්ට් එකක් දාලා තියෙනවා.
0: රයිට්.
1: ඊළඟට කියන්න ඕන නම් ටික.
0: ඔව් මංගල ගුණවර්ධන ඉන්නවා. ඊට පස්සේ අපිට ලස්සන මලක් එවලා. ඊට පස්සේ තවිනා ජයනි රවීනා.
1: මේනක බාලසූරිය
0: දාලා හයි චනු පැටියෝ ඔයා ලස්සනයි කියලා.
1: අම්මෝ අම්මෝ මොනටුවේ ඉඳන් අපිව බලාගෙන ඉන්නවා ෆේස්බුක් ලයිව් එකේ බුද්ධිකාඩ අයස් අපේ නම් ටිකක් කියන්න කියලා තියෙනවා. ඊට පස්සේ මාස් රාමනායක හයි ජනු චනු ජනි චනු දෙන්නම බලාගෙන ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියනවා. ඊට පස්සේ තව කවුද ඉන්නේ?
0: ඊට පස්සේ ඉන්නවා තිෂානි පුංචි හේවා හයි වැලිගම අපිවත් එකතු කරගන්න කියලා
1: කියනවා. ඔගල කිව්වද?
0: වැලිගම ටිකක් දුරයි නාට දකුණේනේ. නුවන් වීරකෝන් හාට්ස් ගොඩක් ඉවලා ලක්ෂි මුහන්දිරම් ඉන්නවා. මදු තාරුකා එනවා යනවා එනවා යනවා. මදු නිලෝෂි තිලකරත්න ඉන්නවා. හයි ජනු චනු කොහොමද ඉතින්?
1: ජනි ජනු
0: ජනෝ චනෝ කියලා
1: තියෙනවා.
0: මං කියන්නේ හිතන්නේ ඔයගොල්ලෝ අපිට ජනෝ කියලා එක එකකට කිව්වනම් ලේසි. ඊට පස්සේ ඉන්නවා චින්තක කොළඹ ආරච්චි. සුබ දහවලක් දෙන්නටම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා.
1: කසුන් ජානකව මතක් කරන්න ඕනි. කසුන් ජානක මේ වෙලාව අපි කොරියාව ඉඳන් අහගෙන ඉන්නේ.
0: රයිට්.
1: අහගෙන ඉන්නවා වගේම අපි Facebook live එකේ බලාගෙනත් ඉන්නවා.
0: ඕකේ. තව කවුද ඉන්නේ?
1: ඊට පස්සේ සුභාෂිනී කුමුදුමාලා.
0: හරි.
1: ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා තිනවා. කොහින්දන්ද එහෙම කින්දමන්ද කියලා නෑ. කොහමරි අපිව බලාගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකක් දාලා දිනවා.
0: කිරිපාට දත්ති ඔයා ලස්සනයි නංගි කියලා දාලා තියෙනවා මැසේජ් එක.
1: කවුද දාලා තියෙන්නේ?
0: රංජිත් අධිකාරම්. මගේ ඕගුලන්ට අද මව පේනවා වගේ. මගේ ටැටූස් පේනවා. මගේ දත්වල පාටත් පේනවා. බලන්නකෝ.
1: ඔය පේන නොපෙන හැමදේම බලන්න එන්න අපේ Facebook fan page එකේ අපි ඇවිල්ලා තියෙන Facebook live එක බලන්න.

0: ප්‍රථම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
4: හීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිල. කැරට් ග්‍රෑම් 100ක් දැන් ₹35. කස්ල ග්‍රෑම් 100ක් ₹13. ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් ₹228. හීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වෙලාව දවල්ේ කයි විනාඩි 45යි
5: FM 95.8 Net FM දිවයින පුරා
6: පිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
7: Net FM Hello Hello Satyantaya
8: ඇයි මයික් ඔන් කරන් පරක්කු කරේවා
9: වාට පොඩ්ඩක් මේ පොඩි ප්‍රෑන්කයක් කරන්න හිතුණා
8: හරි මං ඉතින් මං බලාගෙන හිටියා දැන් මයික් ඔන් කරයි දැන් මයික් එක ඔන් කරයි කියලා මං කතා කරන්න පටන් ගත්තා
9: ඔන් කරා දැන් හරි දැන් කතා කරන්න
8: රයිට් මේ වෙලාවේ අපේ Facebook live එක සෑහෙන ට්‍රෙන්ඩින් වෙලා තිනවා ඒ කියන්නේ උංගදෙනි බලාගෙන ඉන්නවා ඒ බලාගෙන ඉන්න අය කමෙන්ට් දාගෙන යනවා ඉතින් ඒ දාගෙන යන කමෙන්ට් අතරේ ඔයගෙන් පොඩි ඉල්ලීමක් කරලා තිනවා අපේ ඉෂාර මෙසක් එකේ තොරණක යක්ෂණී දින්න පුළුවන්ද කියලා
9: හරි. නෑ ඒවට ගිහින් ඉවරයි දැන්.
8: ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් යන්නේ ඊට වඩා දරුණු ඒවට යන්නේ.
9: ඔව්.
8: ඔව්.
9: යාමපල්ලගේ ගෑනු වසන එකට යන්නේ.
8: ඒ කියන්නේ මෙහෙමයි. අර දැන් මේ වගේ ප්‍රශ්නයක් ලයිව් එක බලාගෙන ඉන්න කෙනෙක් අහනවා කියලා කියන්නේ.
9: හා
8: හා. Facebook live එක බලාගෙන ඉන්න කෙනෙක් ඔයාව යක්ෂණීට ඉන්න තෝරගන්නවා වගේ කියලා කියන්නේ.
9: ඔකේ.
8: ඔයාගේ පෙනුම මොන වගේ තත්වයක තියෙනවද කියලාද ඔයා හිතන්නේ?
9: ලස්සන යක්ෂණියක් තියෙනවා දන්නවද? ලස්සනම යක්ෂණියන් තමයි. හරි, ඒවා ඇති. අපි යන් අපේ Facebook එකේ comments පැත්තට ගොඩාක් තියෙනවා comments.
8: අනික මං කලින් කියුවෙත් comment එකක් තමයි. ඒ comment එකක් දාලා තමයි අහලා තින්නේ.
9: ආ, උනේ ඒ කියන්නේ පටන් ගත්තේ.
8: සම්පතේක නායක කියන්නකෝ. මේ ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයක් අහලා
9: තියෙන්නේ.
8: ටෝනි ග්‍රෙග් සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ක්‍රිකට් කිව්වට පස්සේ මේ ඒක පස්සේ කියන්න දැන් මේ Facebook live එකේ comment දාපු කට්ටියගේ නම් කියන්නේ බෑ. මට දැන් මේ ක්‍රිකට් ගැන කිව්වට පස්සේ කියන්න යන දේ අමතකලා ක්‍රිකට් ගැන විතරක් මං කියනවා.
9: ඔව්, එයාට ක්‍රිකට් පිස්සෙක් මේ ඉන්නේ ක්‍රිකට් පිස්සෙක් අත්වාශෙම කියනවා
8: නම්. නිරංජ අඹගහ ගෙදර අපිට comment කරලා තියෙනවා. ඊට පස්සේ චාමර ගුණවර්ධන.
9: ඕකේ.
8: අපි දෙන්නත් අහගෙන ඉන්නේ. අපේ මේ පනාපිටියේ චාමර ස්ටෝස් එක තියෙන්නේ.
9: රයිට්.
8: අපේ කඩයක් වගේ එක නිකන් චාමර ස්ටෝස් කියන්නේ
9: දැන්.
8: කලුතර ඉඳන් චාමරයි තනෝජයි අපිව බලාගෙන ඉන්නවා කියනවා. ඊට පස්සේ නිරංජ අඹගහ ගෙදර දෙහියත්ත කන්දේ ඉඳන් අපිව ගරින්නවලු ගුණවර්ධන කමෙන්ට් එකක් දාලා තිනෝ ඔයා නම් ලස්සනයි මල්ලි කියලා.
9: හරි. මම වෙන මොකුත් නැද්ද ඒක.
8: ඊට පස්සේ ප්‍රේමරත්න කියලා තියෙනවා. හරි. රශ්පුතාගේ බර්ත්ඩේ එකට අපි හැමෝම wish කරනවා කියලා කමෙන්ට් එකක් දාලා තිනෝ.
9: කවුද දාලා තින්නේ?
8: ප්‍රේමරත්න තමයි කමෙන්ට් එක දාලා.

0: ඉතින් රශ්පුඩා පුතාට
1: මෙතෙෆම්
0: ටීම් එකේ අපි හැමෝමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: Happy birthday.
0: මාදම්පේ ඉඳන් සංජීවනී කමෙන්ට් එකක් දාලා තිනවා. මමත් ඉන්නවා ජනී කියලා තමයි කියලා
1: තියෙන්නේ.
0: එකතු කරගන්නවා. ඊට පස්සේ හරිම ලස්සනයි දික්වැල්ලේ ඉඳන් අනෝෂා අපිට කමෙන්ට් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මතක් කරනවා.
1: ඕකේ.
0: තව ඉන්නවද?
1: තව ඉන්නවා.
0: තව ඉන්නවා. තව ගොඩ දෙනෙක් ඉන්නවා. ඉස්සරහදී අනිවාර්යෙන් මතක් කරන්න.
1: Right.

0: ජනතාවගේ ආදරෙන් වැහිලා ඉන්නේ කියන්න නෙමෙයි කියන්න කවුද බලාගෙන ඉන්නේ කියලා.
1: නෑ මේ මම පොඩ්ඩක් ප්‍රොසෙස් කරනවා මේ අපි කලින් අහපු ඒ වඩාත් උත්තර ඇවිල්ලා දැන්. කොල්ල ඔයානම් ලස්සනයි කියලා දාලා ගුණවර්ධන.
0: ඊට
1: පස්සේ මාම්පල ගම පියල් ජේහිරිමිතු කොට දාලා ජනීගේ කොණ්ඩේ කපලා තියෙන්නේ කෝචිය යන ගමන් කියලා.
0: මොකද්ද ඒක ඇයි කියලාද හිතන්නේ?
1: ඇයි ඇයි කියලා කියන්න පියල් ජේ. ඔව් මහේෂි ප්‍රියංගිකා ඉන්නවා. හායි කියලා දාලා ඊට පස්සේ අපේ හසා දාලා තිබ්බා.
0: එහෙම දාලා තිබ්බේ නැහැ. ඒව හිතලා කියන්නේ.
1: ජනි ගිය සැරේ තොරණකට ආලවකට හිටියා නේද කියලා ජනි ඔව් කියලා පිළිගත්තා. ඊට පස්සේ අයියටයි මටයි තියෙන්නේ සේම් නේම් නේද කියලා ජයනි රවීනා කියලා දාලා. සුනෙත් ඒකනායක ඉන්නවා, සංජීවනී ප්‍රියරත්න ඉන්නවා, ඊට පස්සේ අපේ නිරංජ අම්මගහ ගෙදර ඉන්නවා, චාමර ගුණවර්ධන ඉන්නවා,
0: අපිට බනින්න බලාගෙන ඉන්න කට්ටියක්
1: ඉන්නවනේ.
0: අපි දාන ඒවා පේන්නේ නැද්ද? රසිකා මනතිලක අපිට කමෙන්ට් එකක් දාලා එහෙම අහලා තියෙනවා. ඊළඟට ආයෙත් අපි දාන ඒවා පේන්නේ නැද්ද කියලා ගුණවර්ධන අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තව කවුද ඉන්නවා
1: චාමර ගුණවර්ධන කිවනේ අපේ ඉෂාරයි තින් කමෙන්ට්ස් ගොඩාක් දාලා තියෙනවා. ඊට පස්සේ
0: සංජීවනී ප්‍රියංකා ගැන කිව්වද අපි රත්නපුරේ මාදම්ප ඉඳන් අපිව බලාගෙන ඉන්නවා කියලා
1: කිව්වා. මං හිතන්නේ කමක් නැහැ, නේතු කුමාරිත් ඉන්නවා, ලස්සනයි ඔයාලා දෙන්නම් කියලා දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට අපි
0: ඒ කියන්නේ දැන් අපේ ගොඩාක් අපේ Facebook live එකට එන කමෙන්ට් වල තියෙන්නේ අපි දෙන්න ලස්සනයි කියලා. ඒ කියන්නේ ඇත්තටම අර එකපාරට ලස්සන දෙයක් දැක්කට පස්සේ අපේ ඇසුත් ඒ දිහාටනේ යොමු වෙන්නේ.
1: ඔව්.
0: එතකොට දැන් මේ දැන් Facebook live එකේ ඉස්සරහින් ඉන්නේ මම. එතකොට මාව දැක්කම අර ඔයාගේ කැතවාව ඇහිලා යනවා.
1: හරි.
0: මාව ලස්සන හන්ද.
1: මේ අපේ හරිත් ඉන්නවා
0: live එකේ. ආහා.
1: එතකොට බැරිද දෙන්න සුදු අරලිය මල කියලා අහලා
0: තියෙනවා.
1: ඒක ජනීගෙන් තමයි අහන්නේ.
0: ඔව් අපි බලමු මේක මොකක් හරි කරගන්න.
1: ඔව් HP චමින්ද ඉන්නවා. නුවන් වීරකෝන් කියලා දක්කෝ අපි ගැන කිව්වේ නෑ නී කියලා.
0: නුවන් වීරකෝන් ගැන කිව්වේ නැද්ද? කියන්න ඕනේ නේ.
1: නුවන් ඔන නුවන් මතක් කරා අපි තරංගා දිල්හානි ඉන්නවා. මාවත් කියන්නකෝ. ඔයාලා දෙන්න ලස්සනයි කියලා දාලා.
0: ඉෂාරා කරුණාරත්න දාලා දිනවා මෝඩ චනු කියලා.
1: යාරි කොහෙන් ගියත් ඒ කමෙන්ට් එක නම්
0: මේ ලක්ෂි දාලා තිනවා
1: රයිට්
0: කම්මලක් වගේ කට තියෙන ඒ උනාට කම්මල දන්නේ නැහැ කියලා චනුත්යට දාලා තිනවා. දැන් අපේ චනුත්යගෙන් අපි මේ Facebook live එකේ කම්මල ගැන ඇහුවා.
1: අහහ
0: කම්මල ගැන ඇහුවම චනුත්ය කම්මල ගැන දන්නේ නැහැ.
1: ඕකේ.
0: ඊට පස්සේ දැන් අපේ Facebook live එකේ කට්ටියට කම්මල කියන්නේ මොකද්ද කියලා දෙනවා.
1: හා
0: ඔයගොල්ලොත් එහෙම නොදන්න දේවල් කියලා දෙන්න කැමති නම් එන්න ටග් ගාලා අපේ Facebook live එකට අපි මේ සින්දුවත් අහගෙන ඊළඟ පැයේ ෂේප් එකේ හම්බ වෙලා කතා කරමු.
1: ඔව් අපි වැඩි වෙලා ඉන්නේ. තා පොඩ්ඩ වෙලාවයි.
0: ඔව් අන්තිම විනාඩි කිහිපෙ.
1: ඉක්මනට එන්නේ.

0: වෙලාව දවල් 1යි විනාඩි 59යි.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලාතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.

0: පිටින් හවුල යහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: FM 95 94.8 Net FM දිවයින පුරා
2: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
3: Net FM Hello Hello Satyantea
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: Hey yo යම එන හැම තැන anytime set වෙන flavor දෙලකිරි පදමක් වෙලයි නේ ගැන දැනුවත් මලේ වසකල කිරි fun එක පිරි එලකිරි කිරි
5: වෙලාව දවල් 2:01

0: මාසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyantaya
2: අපි ඇවිල්ලා ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ. ඔයයි අපි දෙන්නයි ගත කරන පැය තුනේ අවසාන පැයට.
3: යස් සන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ.
2: යස් මේ වෙනකොට මමත් යස් කිව්වා. ඔයත් යස් කිව්වා. පුදුම යස් එකක් කියලා දින්නේ මේක.
3: ජයග්‍රාහි Facebook live එකකින් පස්සේ අපි
2: ඔව් ඒ කියන්නේ දැන් Facebook live එක කේ කට්ටිය ගෑන නම් කියනකොට WhatsApp message කරපු අය call කරපු අය බලාගෙන ඉන්නවා ඇයි අපි කළුද?
3: ඔව්.
2: අපි නම් කියන්නේ නැති ඇයි? එහෙම කියලා බලාගෙන ඉන්නකොට එහෙම බලාගෙන ඉන්න දෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ නම් කියන්න තමයි හදන්නේ. අපි කොහෙටද යන්නේ මුලින්ම?
3: Right. යන්නේ අපි කොහෙටද? උපන්දිනයේ සමරන කෙනෙක් ඉන්නවා. මගේ සුදු දෝණිගේ උපන්දිනේලු.
2: ආහා. සුදු දෝණට වරහන් අස දාලා දිනෝ කේෂි ටීචර් කියලා.
3: කේෂි ටීචර් සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා විශ් කරන්නේ කවුද? අම්මා තාත්තා අක්කා මල්ලි සීයා ඇතුළු පවුලේ සියලු දෙනාම. මැසේජ් එක දාලා තියෙන්නේ සුදුමැණික.
2: සුදුමැණික දාලා දිනවා සුදු දෝණිට සුබ උපන්දිනයක් කියලා නේද? සුදු වාසනා සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. අපි ගොඩාක් ආදරෙන් සුබ පතනවා සුදු දෝණිට.
3: සුදු දෝණිට. ඊට පස්සේ ඉනවා හයි හෙලෝ හෙලෝ සතියන්තේ. හයි හෙලෝ හෙලෝ සතියන්තේ.
2: ආහා.
3: අද අපේ කඩවත වෝටර් බෝඩ් එකේ කුමාරි මිස්ගේ උපන්දිනේලු.
2: ආහා. ඒ කියන්නේ කඩවත පැත්තේ කට්ටියට වතුර බටේ දිගේ කේක් කන්න පුළුවන්.
3: අද කේක් ආවත් වතුර වෙනුවට වැඩි ගණන් ගන්න එපා. කඩවත පැත්තේ කට්ටිය එයාවත් එකතු කරගන්න අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන අපිව සද්දෙන් අහගෙනලු ඉන්නේ.
2: අපේ ලක්මාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
3: ඔව් දුල්මි තිනුලි දුව ලක්මාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දුල්මිවයි තිනුලි දුවවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න
2: කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් සමහරට ඕෆ් වෙලා ගිහිල්ලත් දන්නෙත් නෑ
3: කියන්නේ. ඔව් අනේ 12 මාට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි ඊටපස්සේ
2: කෝල් කරපු කට්ටියක් ඉන්නවා රයිට් හරිද? මට කතා කරා බදුල්ලේ කොස්ගස් හන්දිය පැත්තේ දැන් අපේ සේනක.
3: රයිට්.
2: එයාව සේනක කියනවට වඩා කට්ටිය දන්නේ ආයුබෝවන් අයියා කිව්වා.
3: ආයුබෝවන් අයියා.
2: ඔව් මං හිතන්නේ මේ ගිහිල්ලා කඩේ ඉස්සරහට එහෙම ගිහිල්ලා ආයුබෝවන්. ආයුබෝවන්.
3: හරි හොඳයි නේද?
2: ඔව් ආයුබෝවන් එහෙම කියනවා ඉතින්
3: කට්ටිය. හැමෝගෙම ආයුෂ වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා
2: කරනවා. යස් එහෙම කෙනෙක්. එතකොට මේ එකතු කරගන්න කියලා කිව්වා. දැන් එයාම ගිහිල්ලා
3: රයිට්
2: කොස්ගස් හන්දිය දෙනවලු කඩ දෙකක් ওই කඩ දෙකේ net fm ටියුන් කරලා දීලා.
3: ඕකේ.
2: දැන් ඉතින් අපිට ඒ ගැන කියන්න කියලා
3: කිව්වා. යාම කියලා අහන්න
2: කියන්නේ. හරි. එකක් තමයි රෝයල් ඔටෝස් ස්පෙයා පාර්ට්ස් කඩේ.
3: ඕකේ.
2: දැන් එතකොට ඔය දැන් බදුල්ල කොස්ගස් කන්දිය පැත්තේ කට්ටිය වාහනේට ඔටෝ මීන්ස් ස්පෙයා පාර්ට්ස් එම අරගෙනකොට වෙන කොහෙවත් යන්න එපා. කෙලින්ම අර මේකට තමයි යන්න ඕනේ. රෝයල් ඔටෝස් ස්පෙයා පාර්ට්ස් එක.
3: ඕකේ.
2: ඊට පස්සේ කෙවින් ෆැෂන් නෙවෙයි. කෙවින් කැෆේ.
3: කෙවින් කැෆේ
2: එක තියෙනවා. කෙවින් කැෆේ එකේ දැන් ස්පෙයා පාර්ට් එක දාගන්නකම් ස්පෙයා පාර්ට් අරගන්නකම් ඕගොල්ලන්ට පුළුවන් කෙවින් කැෆේ එකට ගිහිල්ලා තේ එකක් හැම්බී ලෙන්න.
3: ඕකේ.
2: කොහොමද අපි රේඩියෝ එක දාන එකට අපි දෙන ප්‍රොමෝෂන් එක.
3: ඔව්. හරි WhatsApp එක පැත්තේ තව නම් දෙක තුනක් විතර මතක් කරමු නේද
2: ජානි. ඔව් දෙක තුනක් නෙවෙයි අපිට මං හිතන්නේ 10ක් 20ක් මතක් කරන්න වෙනවා. මොකද ඒ තරමට කට්ටියක් අපිට මෙසේජස් දාලා තිනවා. කෑගල්ලට යමු. කෑගල්ලට යන්න කලින් කිතුල්ගලට යනවා. මොකද කෑගල්ලට යන්න කලින් අපි කිතුල්ගල පොඩ්ඩක් ගිහිල්ලෙමු. සවිඳු මෙසේජ් එකක් දාලා තිනවා.
3: රයිට්.
2: පානදුරේ දඹුල්ලේ අයියලා දෙන්නව එකතු කරගන්න කියලා කියනවා. ඒ තැන් දෙකේ ඉන්න කන්කසන්තුරේ ඉන්න තාත්තව එකතු කරගන්න කියලා කියනවා. මං හිතන්නේ මුළු ලංකාව පුරාම විහිදිලා ඉන්න පවුලක් තමයි අපි සවිඳුට තියෙන්නේ. අයියා කෙනෙක් පාන ඉන්නවා, තව අයිය කෙනෙක් දඹුල්ල ඉන්නවා, තාත්තා කංකසන්තුරේ ඉන්නවා, ඒ අයිය අම්මයි මේ කිතුල්ගල ඉන්නවා.
3: ඕකේ.
2: ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගන්නවා. ඊළඟට කවුද මේ අපේ රෝසමල් ගොඩාරියක් කියලා තියෙන්නේ.
3: අපි කෑගලට ගිහින් යමු ඉස්සෙල්ලා.
2: ඔව් කෑගලට ගිහිල්ලෙමු. මේ මොකද මට අර රෝසමල් දැක්කම ස්කිප් කරන් එහෙට යන්න හිතුණා.
3: ඔයාට නෙමෙයි යවල තියෙන්නේ. අපි
2: පුෂ්පාංගණී. පුෂ්පාංගණී තමයි දාලා තියෙන්නේ හාල් දෙන්න. හාල් නෙවෙයි හායි.
3: හායි දෙන්නටම සුබ දහවලක් වේවා. අපිව ලස්සන සින්දුවක එකතු කර ගන්න මහත්ය අනිමල් පුතා තුෂාර චමුතිතද
2: තුෂාර චමුතිත තමයි පුතාගේ නම.
3: ඕකේ තුෂාර චමුතිත.
2: පානදුරේ පොඩි අක්කා.
3: ඕකේ
2: සුබද්‍රදුව කුමාරි මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා.
3: රයිට් දැන් ගියා වන්නවාගේ රෝසමල් මැසේජ් එකට.
2: කොහොමද ලස්සන ළමයි දෙන්නට? අපේ අම්මා ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඉල්ලනවා. පානදුරෙන් ප්‍රසංගණි. අපි මේ මැසේජ් එක කියවලා සින්දුව දුන්නානේ.
3: අනේ ඔය අපි දෙන්නන්නේ මේ ආදරේ ප්‍රකාශ කරන්න තමයි මල්ලේ තියෙන්නේ. අපි සින්දුව දීපු නිසා.
2: හයි ජනි අපිවත් එකතු කරගන්න. අම්මා අනුෂා, අප්පච්චි ලක්මාල්, පොඩි අක්කා, ඊට පස්සේ පොඩි අක්කට ආදරේට කියන්නේ ජජා කියන.
3: ජජා. කියුට් අනේ ජජා.
2: ලොකු අක්කා මින්නි. මේගොල්ලන්ට ආදරේට කියන නම් තමයි මේ මින්නි ජජා හැම කියන්නේ.
3: ඕකේ.
2: මං හිතන්නේ මේ බණ්ඩාරවල කාවින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
3: රයිට්.
2: කාවින්දර බහ තෝරන කාලේ කියපු නම් ටික තමයි තාම මං හිතන්නේ කියන්නේ.
3: ඔව් අර අපි වතුර වලට ජෝ කියනවනේ. ඇත්තරම් පොඩි ළමයි කියනවා ජෝ කියලා. සුබ දහවලක් වේවා දෙන්නටම මමත් හෙලෝ හෙලෝ සතියන්ති අහගෙන ඉන්නේ. සින්දුවකට එකතු කරගන්න මම එස් එල් ප්‍රනාන්දු බරු දැල් පොළ ඉඳලා
2: හැමදාම
3: කල්කැවිලා මේ නම මටම එනවනේ.
2: ඊළඟට සුබ දහවලක් වේවා ජනිත් අයටයි චනුවක් අටයි. මම නිමේෂි යටියන් තොටි තන් තමයි නිමේෂි අපිට මෙසේජ් එක දාලා දෙන තාත්තා තුෂාර පුංචි රම්මෙලත අයිය නිම්සර නංගි රන්දුනුයි අපි හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා දෙනවා. අර කවුද ටයිප් කරන්නේ මං හිතන්නේ අපිට බනින්නද කොයි දාදන්නේ
3: බනින්න තමයි හදන්නේ.
2: ආ මේ අපේ ඉෂාරා
3: ඔයා කියවන්නේ.
2: හෙලෝ හෙලෝ ජනියන් චනු අදත් ලයිව් එකේ කතා කරන මාතෘකාව ඊයේ අර නංගි ගිය ට්‍රිප් එක ගැනද. එයාට ඔෆිස් එන වැඩේට වඩා ට්‍රිප් එක ලොකු වුණා. ඊට පස්සේ එයා මේ අපේ බොස්ට කෝල් එකක් දීලා තිබුණා ජනිත් අයියට පොඩ්ඩක් එන්න කියන්න මේ මම අද ගෙදර නවතින්නම්
3: කියලා.
2: ඔව් ඔව් ඒ වගේ වැඩ දැන් ඊළඟට එනවා. එයාත් එක පොඩ්ඩක් අහලා බලන්න ගොඩේද අපි ඉන්දු එනවා ඊළඟට. චනු රෝසමලක් නම් මම මී මැසෙක් වෙලා ඇවිත් විදිනවා යාට. මං හරි කැමතියි අනේ පීෂාර හිතන විදියට.
3: මම මුකුත් කියන්නේ නැහැ. හරි අපි සින්දුවක් අහලා එමු. කතා කරා ගොඩක් වෙලා.
2: ගොඩක් වෙලා කතා කරා මොකද ගොඩක් අය ඉන්නවා එකතු කරගෙන. තව ඉතුරු වෙලා ඉන්නවා. එයාත් ඉස්සරහදී මතක් කරන්න.
3: රයිට්.

0: දැන් මේ දවස්වල ක්‍රිකට් වලට ආදරේ කරන අයට නිකන් වසන්ත කාලේ වගේ තමයි තියෙන්නේ.
1: අයියේ IPL නිසා.
0: IPL තියෙනවා. ඊට පස්සේ IPL ගියම නැති කට්ටිය PSL ගිහිල්ලා තියෙනවා.
1: Right.
0: PSL කියන්නේ පාකිස්තාන්.
1: Okay. ඉතින් ඉතුරු වෙනවද කට්ටිය? ඒව ගහන්න IPL එකේ හැමෝම ඉන්නවා.
0: ඔව් IPL එකේ හැමෝම ඉන්නවා. පාකිස්තාන් ටීම් එකේ කට්ටිය ඊට පස්සේ දැන් ලංකාවේ අපේ ගොඩක් අය ඉන්නේ PSL එකේ.
1: Right.
0: එතකොට අපි ආදරේ කරන ගොඩක් අය ඉන්න තරඟ බලන්න පුළුවන්කම තියෙනවා.
1: Okay.
0: දැන් අද තමයි පාකිස්තාන් සුපර් ලීග් එකේ ෆයිනල්ස් තියෙන්නේ.
1: Right.
0: එතකොට අද අපේ අයට බලන්න පුළුවන් එක ටීම් එකක ඉන්නවා කුසල් මෙන්ඩිස්.
1: හහ.
0: අනෙක් ටීම් එකේ ඉන්නවා කුසල් ජනිත් පෙරේරා.
1: Okay.
0: ඒ පාකිස්තාන් සුපර් ලීග්.
1: Right.
0: ඊට පස්සේ අද තියෙනවා ඉන්දිය ප්‍රීමියර් ලීග් වල කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද්.
1: Sunrisers ලගේ මැච් එක. අපේ කමිදු මෙන්ඩිස් ඉන්නවද අද?
0: ඔව්. එතකොට කමිදු මෙන්ඩිස් ඉන්නවා බෙන්ච්
1: එකේ. Okay.
0: ඉන්නකෝ කියනක.
1: හරි.
0: හොඳ නෑ නේ එහෙම කියන්නේ.
1: ඒකනේ හරි. ගාල්ලේ කොල්ලෙක්.
0: කොල්කටා නයිට් රයිඩර්ස් ටීම් එකේ ඉන්නවා අපේ මතීෂ පතිරණ ගිහිල්ලා ඉන්නවා ආබාධයෙන් සුවය ලැබලා.
1: ආ ඔකේ. හොඳ වෙලාවට.
0: ආද සෙල්ලම් කරයි දන්නේ. හොඳ වෙලාවට. IPL නේ.
1: ආ ඒක තමයි.
0: ඊට පස්සේ සන්රයිසර්ස් කණ්ඩායමේ සෙල්ලම් කරනවා කොහොමද ඉෂාන් මාලිංග.
1: රයිට්.
0: ඒ කියන්නේ මේ වෙනකොට IPL තරඟාවලිය තුල වැඩියෙන්ම කතාබහට ලක් වෙච්ච ක්‍රීඩකෙක් බවට පත් වෙලා තියෙනවා ඉෂාන් මාලිංගයාගේ රිවර්ස් ස්විංග් බෝලෙත් එක්ක ටිකක් කතාබහට ලක් වෙච්ච ක්‍රීඩකෙක් වෙලා තියෙනවා.
1: ඔව් මම දැක්ක සින්දුත් කියනවා.
0: සින්දුත් කියනවා. කියන්නේ IPL ඒගොල්ලන්ගේ සන්රයිසර්ස් ටීම් එකේ කට්ටිය ඒගොල්ලන්ගේ අර තියෙනවනේ මේ ඇතුලේ.
1: ඔව්.
0: ටීම් එක එකතු වෙන තැන් වල සින්දු කියනකොට ඉෂාන් මාලිංගගේ කටහඬ තමයිලු ඒගොල්ලෝ ආස.
1: ආසම ඔව්.
0: ඊට පස්සේ සන්රයිසර්ස් ටීම් එකේ ඉන්නවා අපේ දිනශාන් මදුශංක ඉන්නවා. ඊට පස්සේ තව ගත්තොත් කමිදු මෙන්ඩිස් ඉන්නවා. ඊට පස්සේ ඒ කට්ටිය නේද ඉන්නේ.
1: ඔව් ඒ කට්ටිය තමයි.
0: ඒ කට්ටිය තමයි ඔව් ඒ කට්ටිය තමයි ඉන්නේ. ඊට පස්සේ දැන් ඔතන මෙහෙම සීන් එකක් තියෙනවා.
1: අහහ.
0: දැන් ඉෂාන් මාලිංග තමයි සන්රයිසර්ස් ටීම් එකේ ඉස්සරහින්ම ප්ලේ කරන්නේ.
1: හරි.
0: හැබැයි අපේ කමින්දුට ඊට පස්සේ දිල්ෂාන් මදුෂංකට පොඩ්ඩක් ඇතුළට එන්න අමාරුයි. මොකද ඒ තරමටම ස්ට්‍රෝං ටීම් එකක් තමයි මේ වෙලාවේ සන්රයිසර්ස් ටීම් එකේ තියෙන්නේ.
1: ඕකේ.
0: ඒකත් එක්ක දැන් මැච් බලනකොට ගොඩාක් වෙලාවට gedirin ena ප්‍රශ්නේ තමයි උඹ ඔය ටීවී එක ඉස්සරහට වෙලා ටීවී බල බල ඉතින් ගියක්වත් හදාගන්න හිතක් නැහැ කියලා.
1: ඔව්. පෙලවහක් කරගෙන.
0: පෙලවහක් කරගන්න. ගියක් හදා. පෙලවහක් කරගන්න කලින් ගියක් හදාගෙන ඉන්නේ
1: නේ. මම ඒක කියන්නේ දෙපෙලවහක් කරගන්න බෑ ගෙවල් නැතුව.
0: ගෙවල් නැතුව. අන්න ප්‍රශ්නයක් එතකොට මතුවෙනවනේ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ ඔක බනින්න පටන් ගත්තම දැන් ගියක් නැහැ කියලා බයින්න පටන් ගත්තට පස්සේ බයින්නේ අපි ඉඩමකුත් දීලා තියෙනවා.
1: ඔව්.
0: අම්මල බයින්න හේවනේ. ඉඩමකුත් දුන්නා.
1: ඒත් බැරි වුණා.
0: ඒත් බැරි වුණා ගේ හදාගන්න. සැලෙන්නපා මිත්‍රවරුනි කතා කරන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එක.
1: ඔව්
0: කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ ගේ හදා ගන්න ඔයාලට සහයෝගය දෙන්න බලාගෙන ඉන්න අපේ ආදරණීය හිතවත. 0744390352 කියන නම්බර්ස් දෙක කොලේක ලියලා තියාගෙන මේ අපි කියලා උනාට පස්සේ ටග්ගාල ෆෝන් එකේ සේව් කරගන්න. මොකද කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නේ ඔයාගේ ගෙදර හදන වැඩේ. ඔයාගේ ඉඩම ලංකාවේ කොතනක තිබුණත් එතනටම ඇවිල්ලා කරලා දෙන්න. විශේෂම දේ වෙන්නේ සල්ලි ප්‍රශ්නයක් හන්ද නම් ඔයාගේ හදන වැඩේ නවත්තගෙන ඉන්නේ. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් විතර කාලයක් අරගෙන හිමීට ගෙවාගෙන යන අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් දීලා දිනවා. එහෙමයි කියලා ගේ හදන්න අවුරුදු 10ක් ඒගොල්ලෝ ගන්නෑ. ගේ ටග්ගාලා හදලා දෙනවා.
1: ඕකේ.
0: සල්ලි ටික හිමීට ගෙවාගෙන යන්න පුළුවන්. ගේ ඇතුළේ ලස්සන ගෙදරක ඉන්නකොට පිරිවිලක් වෙලා ඉන්නකොට සල්ලි උනත් ඔයාගේ ළඟට ගලාගෙන එනවා.
1: ගලාගෙන එනවා.
0: ඒක හන්දා දැන්ම තීරණේ අරගෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් ගන්න. 0744390352 0744390352

0: වෙලාව දවල් දෙකයි විනාඩි 29යි.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති තුනක කාලයක් සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවන කළ ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවන කළ
6: FM 95.8 Net FM දිවයින පුරා
5: ගාව තියෙනවා අහසතරන් සින්දු කාටද ඕනේ කාටද
7: ඕනේ net fm hello hello satyantaya
8: යන්න හදන දිය කිඳුරේ හොයාගෙන දැකලා තියෙනවා දිය කිඳුරේ
0: ඔයාගේ යහපැති ඉන්නේ
8: WhatsApp එක පැත්ත බලමු මොකද මේ පැත්තේ කට්ටිය බලාගෙන ඉන්නව නම් කියනකම් මේ තාම අපි කියන්නේ දවල් එකට විතර අපිට අම්මගේ මැසේජ් හරිද
0: හරි
8: අපිත් ඔයාලව සද්දෙටම අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න රත්නපුරේ කොල්ලෙක්
0: ඕකේ
8: රත්නපුරේ රවින්දු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා
0: රයිට්
8: ඊට පස්සේ හරි මේ කමෙන්ට් එක අපි මැසේජ් එක කියෙව්වා සුබදහමලක් වේවා ලස්සන සින්දුවක් දෙන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ යටියන්තොට අපේ සුජීව මදුරංග සුජීව ඔයාව එකතු කරගන්නවා ඊළඟට කවුද ඉන්නේ
0: ඊට පස්සේ ඉන්නවා මම රූපිකා එයාගේ මල්ලිගේ උපන්දිනෙලු අද ගොඩක් අයගේ බර්ත්ඩේස් නේද
8: ඒකනේ
0: මේ එයාගේ නම සුජිත් එයාව එකතු කරගන්න සහ එයාගේ බිරිඳ වසන්ති පුතා නුලාන් මගේ මහත්තයා ලලිත්
8: එයාගේ
0: මහත්තයා රූපිකාගේ මහත්තයා ලලිත් පුතාලා දෙන්නා සහ රූපයාගේ අම්මා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න
8: කියලා තමයි අපේ සුජිත් සුබ උපන් දිනයක් වේවා කියලා නේ එෆ්එම් ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අද අපි බර්ත්ඩේ විෂස් ගොඩාක් කරමු නම් මට නිකමට හිතෙනවා අපි පහලට යනකොට
0: එක කේක් කෑල්ලක් කරේ කියලා.
8: කේක් කෑල්ලක් කරේ තියේ කියලා.
0: බලමු.
8: ඔව් වතුර ටිකක් බොන්න නැතුව යන්න ඕනේ කේක් කන්න බලාගෙන.
0: ඔව් කේක් කන්න බලාගෙන. හරි.
8: හෙලෝ හෙලෝ ජනි කොහොමද? ගුඩ් ආෆ්ටර්නූන්. ඔයාලට සද්දෙටම අපි වහගෙන ඉන්නේ ඕගොල්ලන්ව. අමතක නොකර අපිවත් එකතු කරගන්න සින්දුවකට.
0: මීරිගම මදු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
8: මේ මදු.
0: Yes.
8: ගම්පොළ උමගිරි උයන ඉඳන් අපේ සංජීව මැසේජ් එකක් දාලා දිනා. මං හිතන්නේ සංජීව තමයි අපිට කෝල් එකක උත් දුන්නේ.
0: Right.
8: දුවල දෙන්න නුවන්ති සත්සරණී ඊට පස්සේ net fm එකේ අපේ දර්ශන ඇතුළු ටීම් එකම එකතු කරගන්න කියලා තියෙනවා.
0: ඊට
8: පස්සේ අපි යන්න හදන කැන්ඩි වලට අම්පිටියේ තියෙනවනේ ආර්ය ටේලර්ස් එක.
0: Okay.
8: ඕ ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියා ඇතුළු සෙට් එකම අපි වහගෙන ඉන්නවා. ආදිත්‍ය පුතා ඉන්නවා මේ හැමෝම මතක් කරන්න කියලා තියෙනවා. ගම්පොළ අටභාගේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දිනවා අපේ නිපුණි. අද Facebook live එක පැත්තේ ආවෙ නෑ නේද?
0: ආවෙ නෑ ඒක තමයි.
8: පාළුයි වගේ Facebook live එක නිපුණි නැතුවද?
0: ඔව් අන්න අපේ screen shot එකකුත් දාලා ඉවරයි.
8: අපි දෙන්නගේ photo එකකුත් දාලා. කවුද මේ? මේ අපේ වෙස්ට් අප්‍රිකාවේ ටෝගෝ වල ඉන්න වැක්කේබල් එකේ සෙට් එක.
0: හරිම ලස්සන caption එකක් දාලා බටහිර අහසේ ocean view එකෙන් අහස බබලවන නෙන්ත්. ඒ කියන්නේ අපේ location එක දාලා
8: තියෙනවා. location එක හරියටම දාලා තිනවා සහ අපි දෙන්නට මේ අලුත් නමකුත් දාලා තියෙනවා CNJ
0: කියලා.
8: CNJ නෙවෙයි JNC
0: වෙනවා.
8: මමයි පැය මුලින්ම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ.
0: රයිට්.
8: තව දිනන මැසේජස් ගොඩක් ටක් ගාලා මේකත් කියවන්න.
0: හෙලෝ ජනි ජය වේවා. ජනිට තමයි ජය වේවා කියලා තියෙන්නේ. කවුද? මීගව ටවුන් එකේ.
8: මීගමුව ටවුන් එකේ ඔරලෝසු කණුව ගාව ඉඳන් අපි වහගෙන ඉන්නවා ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එක. ඒ කට්ටියවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේ මැසේජස් කියවලා කියවලම අර සමහර ගම්වල හැම අකුරක් දෙකක් දැක්කත් අපිට තේරෙනවා මේ මේක තමයි කියන්නේ ඇත්තේ කියලා.
0: ඔව්.
8: ජනි යන් චනු මැංගෝ ෆ්‍රෙන්ඩ්ස් ජය වේවා.
0: සරච්චන්ද්‍ර ඩයස්
8: ගලේ කඩේ රයිගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. තාමත් මැසේජ් කරේ නැත්නම් ටග් ගාලා මැසේජ් එකක් දාන්න. යන්න කලින් අනිවාර්යයෙන්ම අපි කියනවා
0: කියවනවා.
8: ඔව්. කෝල් කරන කට්ටියත් කෝල් කරන්න 0112553363.
0: නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න 0711 95 95 95.

0: හරි අපි යන්න හදන ඊළඟ සින්දුවට හැබැයි ඊට කලින් WhatsApp message ඔබ කට්ටිය කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. වල්පිට මුල්ලේ අපේ උපාලි කතා කරා, යාගේ වයිෆ් දම්මී තුෂාන් මිහිරංග පුතාල දෙන්න. ඊට පස්සේ ගාල්ලයක් මීමන ලක්ෂ්මී කතා කරා, යාගේ දිෂාන් මදුශංක පුතයි දිල්ෂාන් මදුශංක පුතයි. ඊට පස්සේ සූර්යවලිය නාරච්චි අපේ අයියා කතා කරා. ඊට පස්සේ හම්බෙගමු ඉඳන් අපේ සේපාලිකා කතා කරා. සේපාලිකා මලයි
1: මට මතක්ුනේ සේපාලිකාවෝ
0: වාන්නදි සේපාලිකා ගැන ඔච්චර දින්න දිනාද
1: කියලා.
0: අම්මයි තාත්තයි අක්කලගේ පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්න කියනවා. විශේෂයෙන්ම මේ අක්කලගේ දුව ඉන්නේ අපේ netmi.
1: හහ
0: එයා ඉන්නේ 9 වසරේ. netmiගේ උපන්දිනය අද.
1: happy birthday netmi.
0: සුබ උපන්දිනයක් netmi. ඔයාලට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. දැන් අපිට කේක් එවන්න.
1: කේක් එවන්න කියනකොටම
0: මිදිවල දෙනවා අපිට.
1: මිදිවල දෙනවා අපේ ජපානි නිශාන්ත බඩගිනින් ඉන්න වෙලාවක අයෝ එවන්නේ.
0: එක දවස ස්ට්‍රෝබෙරි එවුවා.
1: අනේ බලන්න මේ මාර මේ ලංකාවේ වගේ නෙමෙයි. ඒක ඇත්තට මාර
0: ඒකෙන් මාර පිළිවෙලට දෙනවා නේද?
1: කන්න හිතෙනවා ඒක දැක්කම. හයි ජපානි නිශාන්ත කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා යාළුවෝ දෙන්න එකතු කරගන්නලු ගාමිණි සහ ඉෂාන්. ඊට පස්සේ අපි දෙන්නත් එකතු කරගන්න කියලා
0: තියෙනවා.
1: ස්වීට් නේද? අපි මතක් වෙනවා කියන්නේ. ඔය මිදි පෙට්ටියක් මේ පැත්තේ එවන්න බැරිද දන්නේ?
0: මට හිතෙනවා ළඟදීම අපිට මිදි ස්ට්‍රෝබෙරි.
1: ඔව්
0: අපේ අර නිශාන්ත කවුද අඹ ගහ ගෙදර?
1: ඔව් අපේ.
0: එයාගේ අඹ.
1: නිරන්ජි අඹ ගහ ගෙදර.
0: ඒගොල්ලන්ගේ අඹ එහෙම අපිට හම්බ වෙනවා ඉස්සරහ.
1: රයිට්. ඊට පස්සේ
0: හයි ජනි ජෝතිපාල මහත්තයාගේ සින්දුවකට මාව එකතු කරගන්න කියලා අපේ ඩොන් නෙවෙයි ඩොන් අයියා අපිට මැසේජ් එකක් දාලා
1: තියෙනවා.
0: අපි ජෝතිපාල මහත්තයාගේ සින්දුව දුන්න පළවෙනි පැයනේ.
1: ඔව් ඒකනේ.
0: ඒකනේ හයි ජනි ඇන් චනු දෙන්නකෝ අපිටත් හොඳ සින්දුවක්. සෙවනගල ඉඳන් හබරලු වැවේ. හබරලු වැවනේ?
1: හබරලු වැව.
0: හබරලි වැව ඉඳන් ශ්‍රියාලතා අපිට මැසේජ් එක දාලා තියෙන දුව netmi පුතා ලහිරු ඒ දෙන්නගේ ඒ දෙන්න ඉගෙන ගන්න ගිහින් ජපානේ ඉන්නේ.
1: රයිට්.
0: ඔයාලා දෙන්නට බුදුසරණයි කියලා දාලා තියෙනවා.
1: ස්වීට් අනේ.
0: කොච්චර හොඳයිද නේද මේ? ඉතින් මේ netmi පුතයි ලහිරු පුතයි ජපානේ ඉන්නේ.
1: ජපානේ ඉන්නේ.
0: දැන් ජපානේ ගොඩාක් යාළුව අපිට ඉන්නේ.
1: ඔව්.
0: නුවරත් ඒ වගේ.
1: හරි. ඊට පස්සේ ජී
0: නුවරට තමයි ඒක හන්ද යන්නේ අපි.
1: නුවරට යන්නේ. ඔකේ. මේ අර ලස්සන නම් සෙට් එක මම හැමදාම හරි කැමති මේ නම් සෙට් එක කියවන්න. ජීව්ස් ෆ්‍රීඩා දීප්
0: ෆරීඩා.
1: ඔකේ.
0: ෆරීඩා. ඔයා කැමති වුණාට වැරදින්නේ කියවන්නේ.
1: ඒකනේ අනේ දීප්ති සිල්වා. ෂරීන් ඩයස් ගයිනි සිල්වා රොසෙට් ගමගේ නිරෝ සහ චන්ද්‍රානි මාරසිංහ
0: හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට දාලා දෙන්නේ. ඊට පස්සේ අපිටත් අස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔය දෙන්නත් එකතු කරගෙන අපේ මේ පණාවිටියේ
1: චාමර
0: ස්ටෝස් එකේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් තාම මැසේජ් එකක් දැමෙන්න නැත්නම් ටග් ගාලා මැසේජ් එකක් දාන්න. මොකද අපි දෙන්න ඉන්න අවසන් මිනිත්තු 19 තමයි මේ ගෙවිමින් පවතින්නේ.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bel Ganna Kavuruth Tanaka
2: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: වෙලාව දවල් දෙකයි විනාඩි 47යි.
4: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයියේ NLB මෙගා පවර් ඔබත් අද
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
8: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
5: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
9: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
10: Net FM Alpha Studio with Kasani and Lehansa.
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package.

0: රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
1: FM 95 FM 94.8 Net FM.
2: රයිට් මයික් එක ඔන් කරලා තිබුණේ
3: පොඩ්ඩක් දන්නේ නැද්ද
2: හරි ටටක් ගාලා නම් ටික කියන්න හදනේ මොකද අපිට වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනෝ
3: රයිට් වල විනාඩියක් දෙන්නම් මම
2: හයි ජනි අපිටත් අසන සින්දුවක් දෙන්න අම්මා එකතු කරගන්න කියනවා දුව පංචාලි එකතු කරගන්න කියනවා පුතා ලක්ෂිත ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා රත්නපුරේ සමන් දේවාලිගාව ඉඳන් ලාලනි ජයදෙලක තමයි අපිට මැසේජ් එක දාලා තින් කෙලින්ම රත්නපුරේ මැසේජ් එක දාලා තියෙන අපේ රාගම රෝසි එයාගේ නම රෝසි හිමාෂා එයා දාලා තියෙනවා පොළොන්නරුව ජයන්තිපුර ඉන්නවනේ චතුරංග එයා එයාගේ විතරයි එයා රෝසිගේ විතරයි වෙන කවුරුත් චතුරංගට ට්‍රයි කරන්න එපා ජයන්තිපුර චතුරංග රෝසිගේ පමණයි ඊයේ තව අහගෙන හිටියද
3: මම අහගෙන හිටියේ ඉතින් ගෙදර ගියත් අහගෙන ඉන්නේ
2: ඊට පස්සේ ජය වේවා ජනි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මහත්තයා සමන් පවුලේ හැමෝම එකතු කරගන්න කියලා අපිට කියන්නේ අපේ හෙත්තිගන්දි නිරෝෂක්කා
3: රයිට්
2: ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා ගන්තුනේ ඉඳන් අපිට මැසේජ් කරන කෞශල්‍ය මං හිතන්නේ අද නිවාඩුද කොහෙද වෙන්දර නම් කෞශල්‍ය මේ එයාගේ ටේලර් ෂොප් එකේ ඉඳන් තමයි අපිට මැසේජ් කරන්නේ අද තනියම
3: රයිට්
2: එයාට එයාගේ චූටි සුදුටයි ලස්සන ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා මාළඹේ ඉඳන් ප්‍රියදර්ශනී ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ උකුවෙල මාෂි ඔයා ගොඩක් ආදරෙන් එකතු කරගන්න මම දැන් කලිනුත් අපේ මාෂිගේ නම කිව්වා
3: ඔව් එයා පැයෙන් පැයට දානවා මැසේජස්
2: මඩපාති දැන් ලක්ෂ්මන් අපිට මැසේජ් එකක් දාලා තිනවා තමරා නිෂානි චේතනා තේජ අවෝර් පුංචි පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා පුතා භාග්‍ය අවිෂ්කවත් මතක් කරන්න කියනවා
3: රයිට්
2: KDS සමරසිංහ එයා ඉන්නේ සේරුවාවිල එයාවත් මතක් කරන්න කියලා තිනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ අපේ නිකවැරටිය චම්පික ලලිත් පෙරේරා පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා අද නිවාඩු දවසේ වයිෆ් ක්වේට් ඉන්නවලු එයා ගෙදර ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන අපේ ජීව දමුල්ලි ඉඳන් අහගෙන ඉන්නවා ජීවව එකතු කරගන්නවා ඊට පස්සේ අපේ ගාමිණී ජයසිංහත් ජපානි ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා යාගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා හම්මුමට ඇති
3: හරි හත ඔයා හති ආරිනකන් අපි සින්දුව අහලා එමු යන්න කලින් තව එක සැරයක් එනවා යනවා කියලා යන්න

0: හරි වෙලාව 2:00 විනාඩි 53යි. දුක හිතන පණිවිඩයක් කියන්න හදන්න.
1: මොකද?
0: අපි යන්න හදන්න.
1: ඔව් යන්න හදන්න. කොහොමද වාගේ දුකයිද සතුටුයිද කියලා?
0: මන් දන්නව දුකයි. හැබැයි සමහරුන් සතුටුත් ඇදිනේ.
1: ඔව් කියවිල නවත්තනින් හින්දා සතුටු වෙනවා දන්නේ
0: නැහැ. කනට පොඩි නිදහසක් හම්බ වෙනවා වගේ එකක් කියනවත් දන්නේ නැහැ. මේ දෙහිවල ඇදිමාලි ඇන්ඩර්සන් පාරේ අපේ චාමර ස්ටෝස් එකේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දෙමුණ කට්ටිය මේ අපි ෆොටෝ එකකුත් එඩිට් කරලා දාලා දෙමුණ
1: ඉතින්
0: ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නවා. එහෙම කියන ගමන් තමයි අපි මේ සින්දුවත් අහගෙන යන්න හදන්නේ. මොකද අපේ ඉන්දු එක්ක කවි ඇවිල්ලා ඉන්නවා. අද කවිෂ් නැති කතාවක් කිව්වද?
1: ආ එහෙමද?
0: ඒ වගේ එකක් මන්ට ගන් ඇහුණා.
1: මේ බොරු ප්‍රචාරය වන්න. හරි අපි යන් නේද අපේ වෙලාව ඉවරයි.
0: එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එනම් හෙට උදේ 10ට මම එනවා දේදුණු මාවතෙන්.
1: හෙට උදේ 7ට මම එනවා ඇල්ගොටවුන් වලින්.
0: පරිසරෙන් සන්තෝෂෙන් ඉන්න ගිහින් එන්නම් මම ජනි.
1: මම ජනෝ.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අත්‍යවශ්‍ය වාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: රසවත් කරයි.
3: ඇයි ෂුග කියල මූනෙල්ල කන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
4: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය FM 95 FM 94.8 Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: Hey yo yame na hama tane anytime set when a flavor tele kiri padamak will i ne gana danuwa wasa kala kiri fun ek piri ele kiri kiri
3: good afternoon velava havas 3 hello hello satyanthaya

0: ஹலோ ஹலோ, குட் ஆஃப்டர்நூன். நன்னா அத தவத் இருதா தவசக் தவத் இருதா தவசக் மட ஜானி சானோ இதென்னம கேப்ப கதா ஒக்கோம தாகன இதலா தமை மம்மே ஆவே ஒயாத் எக்க லசன சிந்து டிகாக் எக்க ஒன்ன அத தவசே மகே பய துண ஒயாவ சத்துட்டிங் தியான்ன ஆதரிங் தியான்ன ஹிதாகென. හරිදෝ, දැන් මට එක එක කතා කියවනේ අර දෙන්න. ඔක්කොටම කලින් මේ සනසිල්ලේ අපේ හෙලෝ හෙලෝ සතියන්තයේ සනසිල්ලේ අහගෙන ඉන්න ඔයාට සුබ සන්ධ්‍යාවක් කියලා ආයෙත් කියන ගමන් ඔන්න මම කතාවට බහින. දැන් අර දෙන්න මට සෑහෙන දොස් කිව්වා. අනේ ඉතින් ඊයේ උණ ගැනලා හිටපු හින්දානේ මං ආවේ නැත්තේ. මෙයාල මේ හිතන්ගිනි බොඩෙඩ් දානවා කියලාද කොහෙද? මම හොයාගත්තා උණක් හැදුනට පස්සේ ඉක්මනට රිකවර් වෙන්න පුළුවන් මෙතඩ් එකක්. එහෙම හොයාගෙන තමයි මම අද ආවේ. නැත්තං මම අදත් ගෙදර. ඔන්න තව නිවේදනයකුත් නිකුත් කළා තිනවා. දවස් දෙකකට වඩා උනේ එහෙම තියෙනවා නම් ඇඟපතුරු උදාව තියෙනවා නම් ඩෙන්ගු වලට චෙකප් එකක් කරගන්න කියලා. මේ ඔමේ කට කහනවට කියනව නෙමෙයි අනේ. තේරේ කාට හරි මට ඩෙන්ගු හැදිලා ඔයාට බෝ වුණා නම් මම ඔක්කොම සනීප කරගෙන තමයි අද ආවේ. හරිද? බය වෙන දෙයක් නෑ. අපිට අද ඉන්නේ අපිට අද තියෙන්නේ hina vela සතුටින් මේ පැය තුන මා වහගෙන ඉන්න. දන්නවද මෙන්න මේම කතන්දරයක්? අපිට එදිනෙදා හැදෙන රෝගවලින් 50%කට කායික ජීවවිද්‍යාත්මක හේතු තියෙනවා. ඉතුරු 50% 50%යිලු අපි කායිකව ලෙඩ වෙන්නේ. ඉතුරු 50% අනිත් 50% අපි රෝගී වෙන්නේ අර කියපු කායික රෝගවලට අපි මානසිකව දක්වන ප්‍රතිචාර වලින්ලු. ඒක නිතින් උනක් හිම්පිරිස්සාව කියන ලොකු සර්ජරි එකක් වෙනකල් ලෙඩක් හැදෙන ගමන්ම අපිට අර කායික ලෙඩේ සනීප වුණත් අපේ ශරීර ශක්තිය ස්ට්‍රෙන්ත් එක තිබ්බත් මෙන්ටලි රිකවර් වෙලා අපේ එදිනෙදා වැඩ ටික හරි සාමාන්‍ය ජීවිතේට හැඩගැහෙන අපිට කල් වෙලා යන්නේ, දවස් ගත වෙන්නේ. ඔන්න ඕක තමයි හේතු. දැන් මේකට විසඳුමක් මං අරන් ආවා කියලා කිව්වේ නිකන් නෙමෙයි, ඇත්තටම විසඳුමක් අරගෙන ආවේ ඔන්න. හරිද? මේකට විසඳුමක් ගේන දවසක් විදිහට අද ඉන්ටර්නැෂනලි නේම් කරලා නම් කරලා තියෙනවා. අද තමයි ඉන්ටර්නැෂනල් ලාෆ්ටර් ඩේ එක. ඔන්න මේකට විසඳුම අරගෙන ඉන්නේ ඉන්ටර්නැෂනල් ලාෆ්ටර් ඩේ එක නම් කරපු ලාෆ්ටර් යෝගා තෙරපිස්ට් කෙනෙක් වෙන ඉන්දියාවේ ඉන්න ඩොක්ටර් මදන් කටාරියා කියන එක. මදන් කටාරියා කිව්වම දන්න මෙයා පිරිමි දොස්තර කෙනෙක්. දොස්තර කෙනෙක්ටත් වඩා මෙයා ලාෆින් තෙරපිස්ට් කෙනෙක්, ලාෆින් යෝගා තෙරපිස්ට් කෙනෙක්. ඉතින් මේ දොස්තර මහත්තයා කියලා දීලා තියෙනවා අපි අර දත් සුද්ධ කරන ඩෙන්ටල් ෆ්ලොස් කරනවානේ, අන්න ඒ වගේ ඔය දවස පුරාවට සතිය පුරාවට පිරෙන කුණු වලින් එහෙම නැත්නම් කායිකව රෝග වුණාම මනසට ඇති වෙන ආතතියෙන් අපිව මෙන්ටලි ෆ්ලොස් එකක් කරගන්න හොඳ ලොකු ජොලි හිනාවක් එක්ක අපිට යෝගා කරන්න පුළුවන් කියලා. ඒකෙන් සෑහෙන ලොකු වාසි ගොඩක් තියෙනවා කියලාත් කියනවා. ආතතිය අඩු වෙනවලු, ප්‍රතිශක්තිය වැඩි වෙනවලු. ඒ වගේම අපිට හිනාව තව කෙනෙක් එක්ක ෂෙයා කරගත්තාම ලස්සන සමාජීය බැඳීම් ඇති වෙනවලු. ඉතින් ඔන්න ඕක තමයි වෙන්නේ. මේ දිනේ නම් කරලා තියෙන 1998 මං අර කිව්ව ඩොක්ටර් මැඩන් කටාරියා තමයි හදලා තියෙන්නේ මේ දිනේ. ඉතින් ඔයාටත් පුළුවන් අද වර්ල්ඩ් ලාෆ්ටර් ඩේ හින්න ඔයා ගැන හිතලා හිනා වෙන්න, අනිත් අයට හිනා වෙන්න, නැත්නම් අනිත් අයත් එක්ක හිනා වෙන්න ෆන් ඇක්ටිවිටීස් කරන්න. එකමුතුව අවුරුද්දේ දවස් 365ම හිනා වෙලා ඉන්න ඕන. අද ඒකට ආරම්භයක් ගන්න. මතක තියාගන්න ඔයාගේ හිනාවට ලොකු වටිනාකමක් තියෙනවා. හරිද? ඔයාට හිනා වෙන මිනිසුන්ටත් ඔයා හිනා වෙන්න. එහෙම තමයි අපි ලස්සන්ට වීකෙන්ඩ් එක ප්ලෑන් කරගෙන ඉන්නේ. එහෙනම් පැය තුනක් දිග්ගටම ඔයාට සින්දු ගැන ඉඳ වහගෙන ඉන්න පුළුවන්. අද කවි නෑ. කවි එනකන් මාත් මේ බඟ බලාගෙන ඉන්න. බලන්න පෝස්ට් එකක් දාලා ඇති තෙල් නැවක උඩ ඉඳගෙන කවි එනකම් මම මග බලාගෙන ඉන්න හැටි. ඔයා කොහේ හරි කවියව දැක්කොත් මට කියන්න හොඳේ. එතකන් අපි සින්දුවක් අහගිරිමු. FM 95.4.8. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0711 95 95 95 WhatsApp එකකින්, වගේම කෝල් කරන්න 0112 55 33 63 අපේ හොට්ලයින් එකට.
1: Net FM. Hello, hello, Satyantaya.

0: වෙලාව හවස 3යි විනාඩි 17යි දැන්.
1: FM 95 FM 94.8 Net FM.
2: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
3: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති 3ක කාලයක් සෙවණගල ආයම ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටි. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවනගල ආයුම ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල. නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති 3ක කාලයක් සෙවනගල ආයුම ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටි. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය දැනුවත් කරමි. සෙවනගල ආයුම ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
7: Net FM. Hello.

ඔන්නහොම තමයි ඉතින් වැඩේ වුණේ. අපි ඉතින් මග බල බලා ඉන්නවා එක්කෙනෙක් කෙනකන්. එයා තාම නැහැ. තෙල් අරගෙන ආවොත් හොඳයි, තෙල් අරගෙන ආව නැත්තම් ඇවිත් වැඩක් නෑ, ඔයාගෙන් වැඩක් නෑ. එහෙම නෑ, එහෙම නෑනේ. හරි, අද ඉතින් කවීෂ් මං හිතන්නේ පොඩි අසනීප තත්වකින් මේ දවස්වල කට්ටියට එක එක ජාතිය ලෙඩ හැදෙනවානේ, උණ හැදෙනවානේ නේද? අපේ ඔෆිසියෙත් ගොඩක් අය උණ හැදිලා තිබ්බා. ඒ නිසා ගොඩක් අය ඩෙංගු වලට එහෙම චෙකප් කරගෙන තිබ්බා. ඔයාටත් එහෙම උණ තියෙනව නම් දවස් දෙකකට වඩා ගිහිල්ලා ටෙස්ට් එකක් කරගන්න, ඩෙංගු වලට කෝකටත් හොඳ වෙන්න හා නේද? හරි, ඔන්න අපි වහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා මේ සන්ධ්‍යාවේ. ජීව්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශුරීන් ඩයස්, ගයානි රසට් කමගේ නිරෝ එක, චන්ද්‍රානි මාරසිංහ කට්ටියම අපිව අහගෙන ඉන්නවා නුවර ඉඳන්. නුවර කලාවෙන්, නුවර කලාවෙන්. මෙන්න එක්කෙනෙක් ඔන්න ආයෙමත් පටලගෙන තියෙනවා මම භාෂා කියලා. මම හිතන්නේ ඊයේ කොහෙද ගියේ, බොරු කිව්ව නේද අසනීප කියලා. නෑ නෑ, එයාටත් උන තමයි, එයාත් අසනීපෙන් තමයි ඉන්නේ. මේ භාෂණෙමෙ මේ ඉන්දු. හරි, විජය බාපුර බර්ටි, බර්ටි අයේ මාට පැටලුනාද චුට්ටක්. බර්ටි අයවත් එකතු කරගෙන, ලක්ෂානුවත් එකතු කරගෙන, දිනක්ෂි දමයන්ති කට්ටියවම එකතු කරගන්නව ඔන්න ඊගාව සින්දුවට. ගම්පල උමගිරි උයනෙන් මම සංජීව දුවල දෙන්න නුවන්තේ සත්සරණි නැතකේ දර්ශන බණ්ඩාරාය ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙන. දර්ශන අය දැන් ටිකකට කලින් තමයි ඔෆිසියට ආවේ. මං ඉතින් බලල හිනා වෙලා හායි කියලා විස්තරහල ඔන්න ඉතින් එයා උඩට ගියා. උඩට කියන්නේ ඉතින් අපේ ආගමික අංශයට ගියා. පතල එල්කේ සෙට් එකත් ඔන්න අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ආයුබෝවන්, ආයුබෝවන් කට්ටිය. එහෙනම් වැඩි ගැඹුරට යන්න ඇතුව, පොඩක් ලොකුවට සීරියස් වෙන්න ඇතුව, අර උඩින් උඩින් ලස්සන සින්දු ටිකක් අහගෙන චිල් එකේ, රිලැක්ස් එකේ ඉන්නයි තියෙන වීකෙන්ඩ් එකේ. හරි, මා වහගෙන ඉන්න. හා, ඉන්ද නම් ගියා වහගෙන ඉන්න මාත් අහමු සුපර සින්දු ගොඩක් කියලා. සුජය මදුරංගය යටි අන්තරින් අපිට මැසේජ් එකක් කියලා තිනා, ආදරේ ගොඩක් කියලා. ආදරේ, ආදරේ, ආදරේ, ආදරේ, ආදරේ. හෙලෝ හෙලෝ, සුබ සන්ධ්‍යාවක් වේවා. දැනුම් සම්භාරයක් මරන් ආපු ඉන්ද බබාට අම්බෝ. එච්චර ලොකු දැනුමක් නෙමෙයි අප්පයි. ඉතින් අද දවසේ විශේෂත්වය මං කොහොමත් හොයාගෙන එනවනේ, නැත්නම් අපි ජීවත් වෙලත් අඩක් නෑ. අද දවසට ගැළපෙන දේවල්, ඔබින දේවල් කරන්න බැරි නම් අපේ දවසේ මට හිතනවා වැඩක් නෑ කියලා. අද දවසේ ස්පෙෂලිටි එක පොඩ්ඩක් දැනගෙන ඒකට අනුව අපේ දවසේ ප්ලෑන් කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් වෙනස් විදියට. එතකොට හැම දවසක්ම අලුත් දවසක්, යුනික් දවසක්, වෙනස් දවසක්. මං ආසයි එහෙම ජීවත් වෙන්න. ඔය ආස නැත්ත සද්ද වැඩි කරලා අහන් ඉන්නලු. ලස්සන සින්දුවක් ඕනෙලු. ඒ නිසා අද කුමාරයා නෑනේ, මං විතරයි. ප්‍රියංකා අක්කා නුවරින්, ප්‍රියංකා අක්කගේ කුමාරයාත් අද නෑ. අද මේ වෙනදට ස්ටුඩියෝ එකේ ඉන්න, මෙතන මගේ එපුටු එහා පැතිනගෙන ඉන්න කුමාරයාත් අද නෑ. කුමාරයෝ දෙන්නම කොහේ ගියාද කියලා මේ කුමාරිකාව දෙන්නම දන්නේ නෑ. එහෙම නේද ප්‍රියංකා? මං හරි නේද? හා, ඉන්දු නංගියෝ මමත් අහගෙන ඉන්නේ අහමු සිපිරි සින්දු ගොඩක් කියලා. ආයෙත් මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ ඉන්දු බබාට. කවුද? තංගල්ලින් අප්සරා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න, වෙබ් ටීම් එකේ අයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අපිට. හරි, ඔන්න එහෙම ඒ කට්ටිය වට්ස්ඇප් එකෙන් එකතු කරගනිදී අපිට රිකෙල්ල ගස්කඩි දැන් අරුණ කතා කරා. අම්මෝ සද්දට සින්දු අහගෙන ඉන්නවත් කියලා තමයි කිව්වේ රිකෙල්ල ගස්කඩ ගම්ම දෙදරන්න. සද්දට නැත් FM අහගෙන ඉන්නවලු. ඉතින් අරුණ, ඔයාවයි අම්මවයි අපච්චිවයි එකතු කරගන්නවා, ඒ වගේම දිනශනංගිවයි කසුන් අයියවයි එකතු කරගන්නවා. මට මතක ඉදිරි කසුන් තමයි අයියගේ නමනේ. හරි හරි, කසුන් අයව එකතු කරගන්නවා. ඊළඟට අපේ කාන්ති අක්කා, ආදරණීය කාන්ති අක්කා එකතු කරගන්නවා රඹුක්කන ඉඳන්, රඹුක්කන හැමෝම. ඒ වගේම දැන් කාන්ති අක්කා අතම කෙනෙක්නේ, චූටි දෝණියෙක් ඉන්නවනේ මා සහායක. අපේ අමාර බබා ඉන්නවනේ. ඉතින් අමාර බබාගේ නම අද මම පළවෙනි වතාවට ඇහුවේ. දෝණියෙක් ඉන්නවා කියන්නේ නම කලින් අහලා තිබ්බේ නෑ මම. අමාර කෙනෙක්ගේ තේරුම මං ඇහුවා. දන්නවද අමාර කෙනෙක්ගේ තේරුම මොකද්ද කියලා? අමාරා කියන්නේ අමරණීය කියන එකලු. බලන්නකෝ ඉතින්, ඉමෝටල් විදියටම චූටි බබාලා ඉන්නවා නම් හැමදාම මේ අමරණීය විදියට. අර එකම වයසක නතර වෙලා චූටි විදියට, කියුට් විදියට ඉන්නවා නම් ඇයි පිල්ලංග ගහ ඇස් බෝල කර කර දෙපැත්තට වනවන? අනේ අමාරට පුළුවන් නම් ඒ වයසම නතර වෙන්න. එපා එපා, බබාලා ලොකු වෙන්න ඕනේ. ඒ වුණාට හරිය ලෝභයි අප්ප බබාලා ලොකු වෙද්දි. හා නැද්ද කාන්ති අක්කා? ඔයත් මං ඉන්න මතේම නෙමේ දින්නේ. ඉන්දු නංගේ ඔයාගේ FB නේම් එක කියන්න. සමාන්ත දිසානායක
අයියට අයියට වාගන්න බෑ. ඉන්දු නංගේ GFB name එක කියන්න කලින් ඔයා net fm අපේ page එක follow කරලාද like කරලාද ඉන්න කියලා බලන්න. එහෙම කරලා ඉවරුනාට පස්සේ ඔයාට පුළුවන් Sara RJ කියන page එකත් follow කරගෙන යන්න. Okay. අපි නම් මේ කට්ටිය විකට කරගෙන දැන් line එකට ගොඩාක් calls එන හිඳ ඒ calls ටිකත් answer කරන්න ඕන හින්දා ඔන්න ආවී ගාව සින්දුවට මේ කට්ටිය විකට කරගෙන ඉක්මනට යන්න ලෑස්ති වෙන්නේ. අමතක නොකර අපි 4ට එන live එකටත් එන්න. එයාවට පස්සේ තව විශේෂ දේවල් ටිකක් තියෙනවා කියන්න. එතකන් එහෙනම් සින්දුවක් අහගෙන නිවි සනසිල්ලේ පාඩුවේ ඉන්නයි තියෙන වෙලාව හවස 3:28 මේ මිහිදකේ චකිතයෝ

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: දැන් වේලාව 07:03 විනාඩි 37යි.
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස්වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
9: නොවිලැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් නිසා සති 3ක කාලයක් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල වසා තබන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටු වන අතර විවෘත කරන දිනය ඉදිරියේදී දැනුවත් කරමි. සෙවනගල ආයුමා ආයුර්වේද රෝහල කිරිබන්නාර සෙවනගල.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ
3: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
4: Net FM Hello Hello Satyantaya

එකේ ගෑනු ළමයි කට්ටිය මේ ගෑනු ළමයි කට්ටිය ඉතින් කවිෂ්ඨ එකේකේව කී කී හිටියා මේ ඉන්දු එක්කව දඟලනවා වැඩි මේ නිසා පරිස්සමේ ඇත්තලා ඉන්න ඊට පස්සේ මට නම් ඉතින් පර්සනල් මැසේජ් ආවෙ නැහැ කියලා තින ඔය ගෑනු ළමගෙන් ඇත්තලා ඉන්න චුට්ට අයියනේ දඟලන්නේ ඔච්චර කොල්ල ප්‍රෝග්‍රෑම් එකට ආවෙ නැත්තේ ඒ හින්දාද මන්දා මගේ තොටදී හමු ඉදදී අපිට කතා හැදුනා ඔය කතා ඉවසගෙන හිටියොත් ඉතින් ඔය කතා විශ්වාස කරගෙන හිටියොත් අපිට කිසි වැඩක් කරගන්න වෙන්නේ ඒ නිසා මෙන්න මේ එන්න කවි ප්‍රෝග්‍රෑම් එකට ඊගව දවසේ තාම නැත්තම් බලාගමු හරිද චෝටි චෝටි දේවල් අපිට මතක් කරන්න තියෙනවා ඒ මතක් කරන්න දේවල් තියෙන අතරේ අද තියෙනවා ලස්සන වැදගත්කමක් දවසට හරිද ඒ තමයි වර්ඩ් ස්මිත් ඩේ කියලා කියන්නේ මේකේ දැන් මේ රේඩියෝ අහන හැමෝටම තියෙනවනේ හොඳ ලස්සන පරිකල්පන හැකියාවක් ඒ වගේම නිර්මාණශීලී හැකියාවක් අපිට ගොඩාක් දේවල් අහගෙන ඉඳලා ඒ හැරෙන තප්පරයට ඒව ලස්සනට මවා ගන්න පුළුවන් වෙනවා රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ඒ හැකියාව හම්බ වෙනවා નિરાයාසයෙන්ම එහෙම හැකියාවක් තියෙන අයට නිතරම ලේඛන හැකියාව එහෙම නැත්නම් ලස්සනට අකුරු ගලපල වචන ගලපල ලස්සන දේවල් ලියන්න ලස්සන නිසන්දස් ලියන්න ලස්සන කෙටි කතා ලියන්න නව කතා ලියන්න ඊළඟට ලස්සන නිර්මාණ කරන්න මේ වගේ හැකියාවල් හම්බ වෙනවා ඉතින් වර්ඩ් ස්මිත් ඩේ එක කියලා කියන්නේ තන්නේ වගේ ලස්සනට සිත් ගන්න සුළු විදිහට අර කලාත්මක විදිහට වචන හසුරවලා හරිම ලස්සනට දේවල් ලියන අයට වෙන් වුණ දිනයක්. ඉතින් වචන තෝරලා බේරලා හැඩගස්සලා අර ගැඹුරු විදිහේ කලාකෘතියක් නිර්මාණය කරන්න ඔයාලට හැකියාව තියෙනවා නම් ඒ වගේම තව කෙනෙක්ට ඔයාගේ හදවතේ දැනෙන ෆීලිංග්ස් 100%ක් ඒ විදිහටම හරිම වචනේ හරිම තැනට දාලා ලස්සන ලේඛනයකින් ඔයාට කියවන කෙනාගේ හදවතට දැනෙන්න දෙන්න පුළුවන් නම් ඔයාටත් ඔන්න මේ දවස මදි නොකියන්න සමරන්න පුළුවන්. නිදහසක් සීමාවක් නිදහසේ සීමාවක් නැතුව ඔයාව එක්ස්ප්‍රෙස් කරන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ භාෂාවෙන් අපිට තිළෙන වෙලා තියෙන ලේඛන කලාව කියලා කියන්නේ. කතා කරන්න ඕනේ නැහැ. ලියමනකින් පුළුවන්. ඉස්සරත් එහෙමනේ පෙම් හසුන් ලියලානේ අප්පා අපේ කට්ටිය. ගෑනු ළමයි පිරිමි ළමයිව දැලේ දාගත්තේ. පිරිමි ළමයි ගෑනු ළමයිව සමාවෙන්න. ගෑනු ළමයි නම් ඔහොම ඉතින් ලව් ලෙටර්ස් ලියන්න ගියේ නැහැ. පිරිමි ළමයි තමයි හොඳම යාළුවාට කියලා ලස්සන එකක් පද පේලියක් ගොතාගෙන එහෙම නැත්නම් අලුතෙන් ට්‍රෙන්ඩ් වෙලා තියෙන සින්දුවක කැලලක් අමුණගෙන ලස්සන ලියමනක් ලියලා ඔන්න රෝස පාට සුවඳ කොළයක ලියලා ගෑන් ළමයට යවන්නේ. මේ දේවල් ලොකු මතක් වෙනද වර්ල්ඩ් වර්ඩ් ස්මිත් ඩේ එක සමරන්න ලස්සන ලේඛක ලේඛිකාවන්ට පුළුවන් ඔන්න අපිටත් ලස්සන මොනවා හරි දෙයක් ලියලා WhatsApp එකට එවන්න. 0711 95 95 95 මං ඒ ඔයාගේ නමත් එක්කම කියවනවා මුළු ලෝකෙටම හැන්න. ඒ වගේම මට ස්පෙෂල් කෙනෙක් ඉන්නවා නම් එයාගේ නමත් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම බර්ත්ඩේ විෂස් වලට ලස්සන සින්දුවක් ඒ කෙනාට ඩෙඩිකේට් කරන්න වෙනම දෙයක් කරන්න මේ පැත්තට එන්න එන්න එන්න 0112 55 33 63 මට ඔයාට කතා කරන්න පුළුවන් ඔයාට මට කතා කරන්න පුළුවන් වගේම ඒ වගේම 0711 95 95 95 WhatsApp එක පැත්තට එන්න. ඊගාව සින්දුවට එකතු කරගන්න කට්ටිය ඉන්නවා. ගම්පහින් රවින්දු අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ සින්දු ගොඩාක් ඕනි කියලා Facebook page දෙකම මම follow කරලා තියෙන්නේ ඔන්නලු. Thank you so much. Hello hello ඉන්දු. ඉන්දි නෙමෙයි ඉන්දු. හරිද? හරියට නම කියන්නකෝ. ඊයේ ට්‍රේන් එකේ ගියේ කවි වැඩි රේල්වේ ස්ටේෂන් එකකින් බහලා වෙන්න බැරිද? කවුද මේ? මේනම් වෙන්න ඕනේ මම හිතන කෙනා වෙන්න ඕනේ. මේ ඉෂාරා නේද? ඉෂාරා තමයි. මේ වගේ ලස්සන කතන්දර ගොතලා කියන්නේ අපිට. ඊයේ කවි කොච්චිය ගියා කියලා මට මතකයි. මං හිතන්නේ අලුත්ගම පැත්තට තමයි ගිහින් තිබ්බේ. ඉතින් රේල්වේ ස්ටේෂන් එකෙන් බහලා මේ විදිහ අතරමං වෙලාද කියලා තමයි මම ඉෂුව අහන්නේ. තාම ආපහු වෙන ගමන් වෙන්නේ නැති නේද? බය වෙන්න එපා. ලබන් සතිය වෙද්දි බඹලපිටිය ස්ටේෂන් එකේ ඉඳී ව්‍යායාමත්. ඉෂාරා ඉෂාරා ඉෂාරා නේ අම්මේ. කොහේ හිටියත් කවි මේ ඉෂාරාගේ කමෙන්ට් එක නම් අහගෙන ඉන්නවා ඇති කියලා මං හිතන්නේ. අපිත් ඉන්නවා මොනරාගල සියම ලාණ්ඩුවෙන්. රේණුකා කා මැසේජ් එකක් එවලා තියෙනවා. මහත්තයා වසන්තවයි, ලොකු දුව දිලාරවයි, පොඩි දුව ශ්‍රේහාරවයි, චූටි පුතා ආදිෂ්ඨයි. ආදිෂ්ඨයිකත කරගෙන චූටි ආදිෂ්ඨ දැන් මාස 7යි කියලා තේවලා තේනවා. දැන් මං කලින් අමාරව මතක් කරන්නේ මාස 6 චූටි දෝනියක්. ඉතින් ඒ නිසා වන්න ආදිෂ්ඨත් එක්ක කරගන්නවා. හරිද ආදරේ? හායි මෙනික මාත් ඉන්නවා. ඉවන් අවිස්සාවෙලෙන් ඔන්න මේ කටිව එකතු කරගෙන අපි මේ පැය අන්තිම සින්දු ටික අහන්න යන්නේ. ගව පැය මගෙත් එක්ක ලයිව් වෙන්න බලාගෙන ඉන්නවා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Good afternoon, Thawinadi 5කින් හවස 4යි.
4: box bar නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින box bar එකක් ගන්න හොඳම ක්‍රමය bar එක කිරලා බලන එක. මෙල්වා box bar වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-76-716-7872.
7: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
8: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

වෙලාව හවස 4යි විනාඩි 6ක් වෙලා තියෙන වෙලාවේ ඔන්න මම පොරොන්දු වෙන විදිහට විනාඩි 5ක් පරක් වෙලා අදත් ලයිව් එකට ඇවිල්ලා ඉන්නේ. දන්නවන්නේ තින් මේ හැමදාම කියනවා වගේ විනාඩි 5ක් පරක් වුණා ගෑනලා මේක් ලයිව් වෙනවා කිව්වොත් වෙනවම තමයි මේ විනාඩි 5. එයා පාවිච්චි කරන්නේ මේකප් එක ඉම්ප්‍රූව් කරගන්නද, එහෙම නැත්නම් කොණ්ඩේ හදාගන්නද, ඇඳුම මාරු කරගන්නද, එහෙම නැත්නම් අඟි චුට්ටක් ගිහිල්ලා කටියත් එක එකතු වෙලා පොඩි උපදෝපයක් කියවලෙන්නද කියලා හොයන්න එපා. හැබැයි විනාඩි 5ක් පරක් වුණා මේක පිළිගන්න. විනාඩි 5ක් පරක් වුණාට කමක් නැහැ. අනේ ගෑනු ළමෙක්ද කියලා ඉම්පෝර්ට් එක්ස්කියුස් එකක් දෙන්න. හරි හරි මේ කතාවත් වැඩක් නැහැ. කොහොම හරි මම විනාඩි 5ක් පරක් වෙලා හරි ඔයාලගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න ඔන්න දැන් Facebook live ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පුළුවන් ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න, මාව බලාගෙන ඉන්න, මාව රේඩියෝ එකෙන් අහගෙන ඉන්නවාට අමතරව. දන්නවද වැඩක්? ඔන්න දැන් න්ියුස් වල හැමතැනම තියෙනවා වෙසක් පෝය එනවානේ, තව සති දෙකමාරකින් නෑ සති තුනක් යනවානේ. වෙසක් පෝයට සංවිධානය කරන මේ දන්සල් ඔන්න දැම්මම ලියාපදිංචි කරගන්න ලෑස්ති පිට ඉන්න කියලා. මොකද හෙට ඉඳන් ඔන්න ඒ දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන්න ඕන කියලා අපේ PHI මහතුරුන්ගේ සංගමයෙන් ඔන්න නිල ප්‍රකාශයක් කෙවලා තියෙනවා. එනිසා ඔන්න ඔයාගේ ගමෙත් මේ වෙලාවේ සූදානම් කරලා තිනවා නම් එක එක තැන්වල දන්සල් සංවිධායක මණ්ඩලයේ ඉන්න ඔබතුමාට ඔබතුමියට මේ ආදරෙන් මතක් කරන්නේ ඔන්න ආගේ දන්සල් ලියාපදිංචි කරගන්න, නැත්නම් පස්සට පසු දැවෙන්න වෙයි, ප්‍රශ්න ඇති වෙයි. වගකෙවේතු ජාතී නාලිකාව විදිහට ඔන්න ඒක මුලින්ම මතක් කරලා හිටිය. හරිද? හරි. ඔන්න ඒ විදිහට දන්සල් ලියාපදිංචි කරගන්න එකට අමතරව තව තියෙනවා දෙයක් කියන්න. දැන් දන්සල් පෝලිං වලට අපි දන්සල් වඳින්න යන්නේ, එහෙම නැත්නම් වෙසක් බලන්න යන්නේ, වෙසක් වඳින්න යන්නේ වාහනවල නේද? පයින් යනව හරි අඩුයිනේ. ඉතින් හැමෝගෙම හිත සුව පිණිස තෙල් ප්‍රශ්නෙ තියෙන නිසාම අද මේ පාර හැමෝටම පුළුවන් වාහන, ලොරි, කරත්ත, බයික් ඔක්කොම ගෙදර තියලා පයින් පවුලේ අයත් එක්ක ට්‍රැෆිකුත් නැතුව හරිම රිලැක්ස් එකේ පාරේ වන්දනාමාන කටයුතු වලට, එතකොට දන්සල් කටයුතු වලට එහෙම පාරට බහින ඕනේ. මතක තියාගන්න කවිශාවේ නැත්තම් විතරයි මේ අර්බුදය අපි හැමෝටම ඇති වෙන්නේ. කවිශ් තෙල් නැවත් අරගෙන අර මම බලාගෙන ඉන්න පෝස්ට් එකේ මම බලන් ඉන්න දිශාවෙන් ආවොත් මතු වුණොත් මං ලංකාවට මැහෙන්න කෑ ගහලා කියන්නම් ඔන්න අපේ කවිශ් තෙල් නැව අරගෙන එනවෝ, බය වෙන්න දෙයක් නැතෝ කියලා. ආයි පෝලිං වල පයින් රස්තිය අදු වෙන්න ඕනේ, බයික් වල ආපහු යන්න පුළුවන් කියලා මම කියන්නම්. ඒ වගේම තෙල් පෝලිං වල ඉන්න ඕනේ නැහැ කියලා මම හොඳේ ඔයාට අප්ඩේට් එකක් දෙන්නම් එයා ආවොතින්. හරිනේ. ඉතින් නව ඉන්ධන මිල ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ ඉඳන් ක්‍රියාත්මක වෙලා තිනවා. සමහරු අපි රෑ නින්දර යනවා හරිම සන්තෝෂෙන් නිදහසේ. අපි හන්දියට එහෙම ගිහලා වරු ටිකක් එහෙම ගෙනලා රෑට නින්දෙන් නිදා නිදාගන්න ගිහිල්ලා ඊට පස්සේ උදේට නැගිටලා ජොබ් එකට යන්න වාහනේ ස්ටාර්ට් කරාම එමන් නැතන් වාහනේ ස්ටාර්ට් කරගෙන නැතන් බයික් එක ස්ටාර්ට් කරගෙන යනකොට තමයි පෝලින් දැක්කාම දන්නේ අපෝ ඉදෙයනේ පැය 24කින් නෙමෙයි පැය 12කින් මේ තරම් ලොකු වෙනසක් විනාශයක් රටකට කරන්න පුළුවන්ද කියලා. බලන්න ඉතින් ආයෙත් දැන් ඔන්න තෙල් පෝලිං ඇවිල්ලායි තියෙන්නේ. හැබැයි බස් ගාස්තු වැඩි වෙලා නැහැ. ඒ නිසා බය වෙන්න එපා. ඒ වගේම මෙට්‍රෝ බස් ගාස්තු එහෙම කොහොමත් වැඩි වෙන්නේ නැහැ. ඒවැ කොහොමත් වැඩි වෙන්නේ ගාන. හරි හරි හරි. කොහේ ගියත් කමන්නේ. පරිස්සමෙන් සන්තෝෂෙන් යන්නයි ඕනේ. යන වාහනයක දෙයියන්ගේ පිටින් නිතෙෆෙම් දාගෙන ගියොත් වාට පුළුවන් ඉක්මනටම අපේ ইনফরমේෂන් දෙන හින්ද තොරතුරු වලින් අප්ඩේට් වෙන්න. එතකොට ලස්සන සින්දු ටිකක් අහගෙන ඔලියෝ රිලැක්ස් එකේ යන්න ඔන්න මේ දේවල් කරන්න පුළුවන්. අපේ ඉෂාර අපේව ලයිව් එකේ බලාගෙන ඉන්නෝ. හීන මකා හංගාලා මං ආවා කියලා. ඔයා හීනෙන් එන්න ඕනේ නැහැ. ඔයා WhatsApp එකෙන් ඇවිල්ලා දාපු මැසේජ් මං කියෙව්වා. හීනෙනුත් පේන ලයින් එකක් තමයි යන්නේ. ඔහොම හැමදාම එක දිගට එකම ලයිව් එකට මැසේජ් කරොත් ඉෂාරා. හරි කරදරයක් වෙන්න යන්නේ මේක. කවිෂ් දැන් ගෙදර ඉඳන් හීනෙන් බලනවද දන්නේ නැහැ ඔයාව. කියන්න බෑ. කුමාරි පෙරේරා කුමාරි අක්කත් අපිව බලාගෙන ඉන්නෝ. ඒ වගේම සමන් ජපාන් වලින් දැන් අපිව බලාගෙන ඉන්නවා. කොහොමද අපිට කියලා, කොහොමද ඔයාට, මං හොඳින් ඉන්නවා. හර්ෂි වණිගසිංහ අපිව බලාගෙන ඉන්නවා. හයි හර්ෂි. ඒ වගේම හර්ෂිගේ හස්බන්ඩ් එකතු කරගන්නවා. චන්දන මාපලගමගේ චන්දන අයවත් එකතු කරගන්නවා. ඒත් එක්කම වල්පිට මුල්ලින් උපාලි අපිට කතා කරා. උපාලි අයගෙත් ගෙදර හැමෝම එකතු කරගන්නකෝ, විශේෂයෙන්ම ආදරණීය බිරිඳ වයිෆ් දම්මි. ඒ වගේම තුෂාන් මිහිරංග කියන අපේ මලිලා දෙන්න. ඉතින් අපේ ළමයි වගේ තමාර, අපේ නෑදෑ බබාල වගේ තමයි මෙයාලා දෙන්න. ඉතින් හැමදාම මතක් කරා මේ බබාල කිව්වට මේ ලොකු කොල්ලෝ අලිපුත්තු
හරිද? මම බබාල කියන්න බෑ ඉතින්. අම්මලා තාත්තලාට තාම දරුවෝ පුංචි වුණාට ඉතින් අපිට එහෙම කියන්න බෑනේ. හරි හරි කොහොම හරි කමන්න. ඒ වගේම පානදුරෙන් නෑ පොළොන්නරුවෙන් රමණි අපිට කතා කරා. ඔන්න රමණිගේ ෆැමිලි එක හැමෝමත් අපි ආදරෙන් එකතු කරගන්නවා. තව කට්ටියක් ඉන්නවා WhatsApp එකේ. ඒ නිසා ඉක්මනට යන්න මේ පැත්තට. ඉන්දුවා කී තාත්තා සුරංගවයි අම්ම රේණුකාවයි ලොකෝය චානුකවයි පොඩි අය සදෙව්වායි මල්ලි ශ්‍රේණවයි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දු ගොඩාක් ඕනිකල නාරහෙන් පිටින් හේෂාන අපිට මැසේජ් එකක් එවලා තිනවා. ඔන්න හේෂ් ඔයාවත් එකතු කරගන්න ආදරෙන්. හායි හායි අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුකට පින්නවලා අලියානාථාගාරේ මේ වෙලාව වැඩ කර ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා අපිට සිරිමාන්න මැසේජ් එකක් දා තිනවා. සිරිමාන්න අය ආවයි මේ වෙලාවේ ලස්සන චෝටි අලි බබාලවයි ලොකු ලොකු අලි බබාලවයි බලාගන්න හැමෝම. ඔන්න ආදරෙන් එකතු කරගන්න. එයාලව බඩිකින් හැම තියන්නේ වෙලාවට කවල පොල නාවල තියාගන්න ඕනේ. අපි හරි ආදරේ සතෙක් අපේ ලංකාවට ආවේනික ආසියාතික අලියා කියලා කියන්නේ හරිද? ඒ වගේ මාලටත් ආදර එයාලව පරිස්සමින් බලාගන්නවට ඉතින් ඔන්න හැට්ස් ඔෆ් හිසනම ආචාර කරනවා. හායි කොහොමද ඔයාට? අපිටත් සින්දුවක් දෙන්න අපිවත් එකතු කරගෙන මේ කොළන්න කෝරලෙන් දිනික ඒ වගේම උෂානා හස්බන්ඩ් පුල්වත් එකතු කරගන්න කියලා තමයි එවලා තියෙන්නේ. දිනිකා වෙන්න ඕන මං හිතන්නේ. ඒගවට මේ සදී අපිට මැසේජ් එකක් කියලා තිනවා. ලස්සන පින්තූරයක් මං හිතන්නේ මේ අපේ කලබල පැන්සට යොපු ෆොටෝ එකක් වෙන්න ඕන. හරි ඒක ස්කිප් කරලා ඉස්සරහට යනකොට කියවන්න කොහෙනම් ඉන්දු බබාගේ ලස්සන වොයිස් එකෙන් මගේ නිසන්දස කියලා ප්‍රියංකා ඔන්න නිසන්දසක් කියවලා තිනවා. මොකද මං කියවන්නේ අද ඇවිල්ලා වර්ඩ් ස්මිත් ඩේ එක කියලා කියන්නේ අපි කියන්නේ අපි ස්මිත් කෙනෙක් කියලා කියන්නේ වඩු වැක්ටනේ. එතකොට එවි නැත්තම් කාපෙන්ට කියලා කියනවා නැත්තම් ස්මිත් කෙනෙක් කියලා කියන්නේ මොනවාරි වඩු වැඩ කරන කෙනෙක්ට. වර්ඩ් ස්මිත් කෙනෙක් කියලා කියන්නේ වචන කැටයම් කරලා ලස්සනට අර වචන වලින් හැඩවැඩ දාලා කැටයම් දාලා ලියන කටිය තමයි වර්ඩ් ස්මිත් ඩේ එක වෙන් කරලා තියෙන්නේ. අදේ දවස නිසා ඔන ලස්සන දිලිනේ ප්‍රියංකාත් අපිට ලස්සන නිසන්සක් කියවලා තියෙනවා. දස දහසක් හඬවල් මැත්තේ ඔබේ හඬ මම හඳුනන්නම්. විකසිත වත මෙලෙක මලෙක ඔබේ මෝ රැඳි සිනා දුටිම්. පායන පුන් සඳේ වතින් ඔබේ නිමල හද දුටුවෙම්. ප්‍රියංකා පලි පාන. ඔන්න ලස්සන එකක් එවලා තිනවා. මේක ලිව්වේ ඉතින් කාටද? හබී කුමාරයාටද ලිව්වේ නැත්තම් හඬවල් මැද්දේ මූණු ගොඩක් මැද්දේ මාව පේනවා කියලා ලයිව් එක බලන් ඉන්න ගම මං ගැනදෝ කියන්නේ? කමක් නැහැ, කොහොම හරි කමක් නැහැ ප්‍රියංකා. ඔයා ලස්සනට ලියනවා. ඒ නිසා දිගටම ලියන්න. හායි හායි හෙලෝ හෙලෝ සති අන්තිමට නෙත FM එකට දැන් ඇඩික්ට් වෙලා ඉන්නේ. අහන්න ආසයි දෙනවා ඔයාලම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. දුවතිනුලි කඩවත ලක්මාලියක්ක තමයි තුටිලිවත් එකතු කරගෙන ලස්සන සොංග් එකට යන් කියලා ආදරේ හස්තරම් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හරි එහෙනම් අපි ඉක්මනට තව කල් වෙලා ගන්න නැතුව ලස්සන සින්දුවකට ගිහිල්ලා අයිත් මේ පැත්තට තොල තොලෙමු. මතක තියාගන්න මම දැන් ලයිව් ඇවිල්ලා ඉන්නේ. ඔයාට පුළුවන් නෙත FM official page එකෙන් මාව බලාගෙන ඉන්න.

0: Anu Paha FM Anu Hatrai Dashma Ata Net FM
1: Velava Avasa Hatrai Vinati Visai Dang
2: Excite Gunner Lucky ka Charge Kara Gunner Excite Battery Ek Vila Dikena Warranty Ka Activate Kara Sama Satya Kama Angal Panas Paya LED TV Ka Dina Gunner
3: Noinas Adivegak Supirima Sabadiavak SLT Mobitel 5 within then unlimited package Razak 100 Mbps sit 1000 Mbps Dakwa Masakata Rupial 5900 sit Supirima Unlimited Venasak Vindinna SLT Mobitel 5 Kondesi Adalave
4: Meltol Hisaratya Una Sempratishava Angapata Vedanava Apasudina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
3: Noinas Adivegak Supirima Sabadiavak SLT Mobitel 5 within then unlimited package Razak 100 Mbps sit 1000 Mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wenas athwindinna SLT Mobitel Fiber kondesi adala ve
5: maase meda metchara manu ganne kohomada lotarai yakwat adunada me Kiehl's products ne hema deyakma hondama quality eken ganna Kiehl's nishpadana tiyenawa shopping karanna gihilla adu wedi ganan hadupu kale dan iwarai
6: Kiehl's eken cart ekata dakka gatta obata onuma de adu milata hondama tatwein Kiehl's nishpadana wetin
7: hada roga snayu roga arthritis sathulu obata tibena o nema rogayak ඉතාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
8: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: Kiehl's within දැන් ඔබට වැඩි ඉතිරියක් Sprite liter 2ක් සඳහා 130ක වට්ටමක් Midori fat spread gram 500ක් සඳහා 135ක වට්ටමක් ඔබත් අදම Kiehl's Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න This is Saitai.
10: Guitar and Patharagana. Violin at Attatudna. Danti and Piabana.
11: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

වෙලාවහම 4 විනාඩි 27ක් වෙලා තියෙන්නේ. ඒ අතර කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. නිකනුත් නෙමෙයි ප්‍රශ්නේ අහලා තින්නේ. ගීතයකින් අහලා තින්නේ. ගීත පද පේලියකින් තමයි මට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඔහ් ලයිව් එක පැත්තට ගිහිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකට ගිහත් තවන්ට පුළුවන් මේ ප්‍රශ්නේ අහලා තින්නේ කවුද කියලා හොයාගන්න. මම කොම්ලාගේ නම කියන්නේ. කොම්ලා කිව්වම කවුද කියලා සමහර දන්නවත් ඇති. මගේ ආදර ඉන්දු ඇයි ඔය කෙස් අග පොකටු. ඒකෙ තිබ්බන් ඉපදිච්ච හැටි මම හිතලා ක්‍රේල් කරලා නෙමෙයි. හරි වැඩක් මේක. බලන්න කොහොනේ කොණ්ඩ ස්ට්‍රේට් උනත් වැරදි මෙයාලට පුකුරුණත් වැරදි මෙයාලට නෑ නෑ වැරද්දක් එහෙම නෙමෙයි කියලා තියෙන්නේ ඉතින්. අර කවීත්වය අර අද තියෙනවනේ අර කවීත්වය නේද මොකද්ද ඒකට කියන්නේ වර්ඩ් ස්මිත් ඩේ එක තියෙනවනේ. ඔන්න ඒකට අදාළ වෙන්න ලස්සන්ට පද ගලපලා කියන්න පුළුවන් ගෑනු ළමයෙක්ට පිකප් ලයින් එකක් ලස්සන කවියකින් කියන්න පුළුවන් කියලා දක්ෂතාව පෙන්වන්න තමයි කොම්ලා මට මේ මැසේජ් එක කමෙන්ට් එකක් විදියට එවලා තියෙන්නේ අපේ ලයිව් එකේ. ගිහින් බලන්න පුළුවන් කඩේට මොන කොම්ලද මේක දාලා තියෙන්නේ කියලා. මට ඉතින් දෙන්න තියෙන උත්තරේ තමයි පොකටු ඉතින් අපේ තාත්තගේ අම්මගේ කොණ්ඩ පොකටු හින්දා. ඒකට කියන්නේ ජෙනටික්ස් කියලා. ජෙනටික්ස්. රුවන් රාජපක්ෂ හයි ගුඩ් ඊවනිං කියලා අපිට මැසේජ් කරලා තිබ්බා. ඒගාවට ඉෂාර අපේ ලයිව් එකට ආවා නේතු කුමාරි. මට මගහැරුණ කෙනෙක් කියනනම් මම ටග්ගාල මේ නම් ටික් කියවගෙන යනවා. හරිද? උදයන්ගේ නේතුමි අක්කා කොහොමද ඉන්දු බබා ලස්සනයි නේ ඔයා කියලා රොසමලක් දාලා තියෙනවා. ආදරේ ආන්දරේ නේතු ඔයාට ගොඩාක් ආදරේ. නුවන් වීරකෝන් හයි හයි අපි නෙත් එක තමයි උදේ ඉඳන්. උදේ ඉඳන් ඉත් එක්ක ඉන්නවා කියන්නේ රෑ වෙනකොට ඔයාට අර මුළු දවසේම කරපු වැඩ ටික අපි අර මතක් කරන වෙලාවක් තියෙනවනේ. රෑට නිින්දට යන කලින් මං අද මොනවද කරේ, මට අද මොනවද මිස් වුණේ, අද මිස් වුණ දේවල් වලින් හෙට මට ඉතුරු වෙලා තියෙන වැඩ ටික මොනවද කියලා මතක් කරන වෙලාවේ ඔයාට අනිවාර්යෙන් ඉත් FM වල ප්ලේ වුණ උදේ ඉඳන් හවස වෙනකන් ප්ලේ වුණ සින්දුවක් වගේ ෆේවරිට් සින්දුවක් විදියට මිමිනෙනවම තමයි. ඒක වෙනවනම් නුවන් වීරකෝන් නුවන් කොම්ලෝ ඒක වෙනවනම් ඔයාට ඔයා අපි කියන්නේ හරිම ලෝයල් නෙත් FM ශ්‍රාවකේ බවට සනාත කරමි. රුමේෂ් ඉෂාර හයි හයි අකි රුමේෂ් ගලිගමුවෙන් මම කියලා දාලා තිනවා. හයි ඉඳු ආද ලස්සනයි නේ සම්මත දිසන් අද විතරද සමන්තයි මං ලස්සන මම ආදරෙන් අහන්නේ අද විතරද ලස්සන කියන්න බලන්න. ඒ මේ මොනාද මැෂිනුත් කැඩෙන්නේ යනවා. රවීන්ද්‍ර ජාලත් හයි අකියෝ කියලා තියෙනවා. හයි හයි ලක්මාලි ප්‍රේදර්ශනී හයි යෝ ලස්සනයි නංග තැන්ක්යූ තැන්ක්යූ අක්කා. සමීර් සමීර් හයි කියලා දාලා තියෙනවා. එතකොට අපිව කවිශ්වත් බලා අපි කවි අපිව බලාගෙන හිටියා කවිශුත් ඇවිල්ලා අපේ ලයිව් එකට. ඔන්න ගිහලා කවිශ්ගේ කවුන්ට් එකත් ඔයාලට හොයාගන්න පුළුවන් මේ ලයිව් එකේ දාලා තියෙන කමෙන්ට්ස් මැද්දේ. නිසන්දස් දිනේ නිදහස් දිනේ කියලා හිතපු මෝඩ කවි ඉසාරගේ කවිස් ගිස් සණ්ඩු බේරන්න මට නම් බැරිය. චීතියා චීතියා එච්.ආර්. ඇහෙන්නේ නෑනේ කියලා දාලා තිනවා. මාව ඇහෙන්නේ නැතුව හිටියද කොයි වෙලේ හරි. එහෙම වුණා කියලා නම් පේන්න නෑ වගේ අනිත් අයට ඇහිලා වගේ. ඩිවයිස් එකේ ප්‍රශ්නයක්ද කියලා බලන්න චොට්ටක්. හරි. ඔන්න ඔන්න මට මග ඇරිච්ච කෙනෙක් ඉන්නනම් එයාල හැමෝමත් මතක් කරා. ඒ අතරේ විශේෂ දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි දැන් මේ දවස්වල තෙල් මිලත් ගණන් ගිහින් තියෙන එකේ ගෙදරින් ගොඩක් වෙලාවට එළියට පහළියට බහින් නැතුව ගෙදර අපිට චුට්ටක් ඉන්න වෙනවනේ නේද? නැත්තම් පෝලිං වල හරි ඉන්න වෙනවනේ. ගෙදර හිටියත් පෝලි මේ හිටියත් ඔයාට බෝරින් නැතුව ඔයාගේ වැඩ ටික ස්මූත්ලි කරගන්න ස්පීඩ් කනෙක්ෂන් එකට ඔයා ලොග් වෙලා ඉන්නවා නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයාට පුළුවන් ලොස් නැතුව හරිම ස්මූත්ලි ඔයාගේ ඩේ ටු ඩේ life එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින් කරගන්න දේවල් ටික හරිම ලස්සනට කරගෙන යන්න. ඒ වගේම බෆරින් වෙන්නේ නැතුව දවස පුරාම ගේම් ප්ලේ කරන පොඩොන්ට සීමාවක් නැතුව ලස්සන ලස්සන මූවිස් බලන මූවි පික්කොන්ට ඒවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම අපේ ස්ට්‍රීමින් කරන ගේම් බොයි ගේමින් බොයිස් ලට හිමන් නැතන් අපි කියන්නේ ගේමර්ස් ලට හිමන් නැතන් ටෙක් ගයිස් ලට යාලගේ බ්ලොග්ස් කරන්න ට්‍රැවල් බ්ලොග්ස් කරන්න එතකොට මේ දේවල් අප්ලෝඩ් කරන්න ටික්ටොක් කරන නංගිල මලි ලට මේ දේවල් කරන්න හැම දෙයකටම ඕන කරන්න හොඳම කනෙක්ෂන් එක ස්පීඩ්ම කනෙක්ෂන් එක SLT5 ඕන වෙලාවක අරගෙන ඇවිත් තියෙනවා. එනි ටයිම් ඩේටා අරගෙන එනි ටයිම් එක පැකේජ් එක රුපියල් 2690 ඉඳන් පටන් ගන්නවා. අන්ලිමිටඩ් 5 පැකේජ් එක රුපියල් 5900 ඉඳන් පටන් ගන්නවා. ඉතින් ඔයාගේ කනෙක්ෂන් එක හොඳ හය කනෙක්ෂන් එකක් කරගන්න ස්පීඩ් ස්ට්‍රොන්ග් කනෙක්ෂන් එකක් කරගන්න මේ SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකත් එකතු වෙන්න කියන මතක් කිරීමත් කරනවා. අපේ නම් ඒ ගාව සින්දුවට යන්න කලින්
ගිහෙන් බලමු වට්ස්ඇප් එක පැත්තේ කවුද ඉන්නේ කියලා. සැහෙන පිරිසක් ඉන්නවා වගේ. හලේ හලේ අපිටත් සින්දුව කෝනේ හලේ රත්නපුර සමන් දේවාලේ පැත්තේ. ලාලනී ජයලත් අම්මා පංචාලි දුව ලක්ෂිත පුතා හරින්දු පුතා එතක ඇතුළු හැම දෙනාම එකතු කරගන්නවා. මේ අඬන තේ කෝපයක් එවලා තියෙනවා. අඬන්නේ පානේ ලස්සන සින්දුවක් ඇස් ආදරින් පිරෙන සින්දුවක් ඊගාවට අරන් ඇවිත් තියෙනවා. නලින් අයෝ දියතලාවෙන් එකතු කරගෙන ඊළඟට පූර්ණිමා සෙවන් දිවත් සඳ ලංකාවෙන් එකතු කරගෙන උදානවත් එකතු කරගෙන ඊගාවට දික්වැල්ලෙන් හසාන්‍යයි හැමදාමත් වගේ සතියන්ත හගෙන ඉන්නවා කියන අපේ ලස්සන හසාන්‍යවත් එකතු කරගෙන ෆැමිලි කෑවත් එකතු කරගෙන අම්මා අනුෂා ගෙදර හැමෝම මේ හැමෝම එකතු කරගෙන ඔන්න එහෙනම් අපි ලස්සන සින්දු දෙක තුනක් අහන්න ලෑස්ති වෙන්නේ. ඊගාවට චූටි බ්‍රේක් එකක් අරගෙන මං ආයෙත් චුට්ටි චැට් එකක් දාන්න එන්න. එතකන් ලස්සන සින්දුවක් අහගෙන ඉන්නයි තියෙන්නේ. මතක ඇතුව අපේ ලයිව් එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න මතක කරන්න ඉපා හොඳේ. හෙලෝ හෙලෝ සත්‍යන්තයත් එක්ක දිගටම ඉන්න.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන්වන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් ඔබත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙලා, අතුරුගිරිය, නාරම්මල, ගනේ මුල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: කීල්ස් වෙතින් දැන් නව නිෂ්පාදන සඳහා අඩුම මිලක් කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි. කස්ල ග්‍රෑම් 100ක් රුපියල් 13යි. ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි. කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
6: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
7: NetFM. Hello, hello, Satyantea.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව හවස 4 විනාඩි 48යි.
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එකට. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-862-863-363 0776-716-3672.
9: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

වෙලාව හවස 4:53. මාවහගෙන ඉන්න හැමෝටම මේ පුංචි මතක් කිරීම කරන්නයි තුවගෙන තුවගෙන ආවේ. ඇත්තටම කියනවනම් මේ මැයි මාසෙනේ ලස්සන ලස්සන මැයි ගස් යට ලස්සන කහපාට රතුපාට මැයිමල් වැටිලා තියෙනවා දකිනකොට අපිට ආදරය කරන්න තව බලාපොරොත්තුවක් හදවතට එකතු වෙනවා. ඉතින් ආදරය කරන ආදරය කිව්වහම ඉතින් ගැන්ළමයට පිරිමිළමයට විතරක් නෙමෙයි, අම්මට තාත්තට නැදැයන්ට විවසක් මාසේ දුරින් හැමෝටම කතා බහ කරලා කොහොමද කියලා හොයලා බලලා හැමෝම එකතු කරගෙන වන්දනා ගමන් යන ඉතන අයට ප්ලෑන් කරන අයට ස්කයිප් කෝල් ගන්නවා නම් වට්සප් කෝල් ගන්නවා නම් එතකොට වීඩියෝ කෝල් ගන්නවා නම් මේ හැම දෙයකටම ඔන්න ස්පීඩ්ම කනෙක්ෂන් එකක් SLT 5 අන්ලිමිටඩ් අරගෙන ඇවිල්ලා තියෙනවා. SLT මොබිටෙල් කියලා කියන්නේ අපේ හදවතට ළඟම සබැදියා කියලා හැමෝම දන්නවනේ. එනිසා ඉතින් වේගවත් ශක්තිමත් වගේම ස්ථාවර කනෙක්ෂන් එකට හැමෝත් එක්කම සම්බන්ධකම් පවත්වන්න ආදරෙන්, ඒ වගේම ස්ට්‍රීමින් කරන අයට ගේම් ස්ට්‍රීමින් කරන්න 4K චිත්‍රපටි ප්‍රමාද නොවි ලස්සන ක්වලිටි එකක් තියාගෙන ඩවුන්ලෝඩ් කරන්න, ඒ වගේම බලන්න නයිට් ටයිම් ඩේටා තියාගෙන, එතකොට අන්ලිමිටඩ් පැකේජස් තියෙන හින්දා නයිට් ටයිම් ඩේටා එනකම් බලාගෙන ඉන්නේ නැතුව මේ පැකේජස් වලින්ම හැමදේම ගොඩදා ගන්න, ලස්සනට රෝම් නෙවි බෆරිං නෙවි දවස පුරාම හොඳ කනෙක්ෂන් එකක් ස්ට්‍රොංග්ලි තියාගෙන වාගේ දවස බෝරින් නැතුව ගත කරන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන් මැයි මාසේ. SLT fiber unlimited connection එකත් එක්ක එහෙනම් දැම්ම ඔයාට කරන්න තියෙන්නේ SLT mobitel app එක ඩවුන්ලෝඩ් කරගෙන fiber connection එකත් එක්ක එකතු වෙන එක.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Engineer Lekridiata, Mudaletavada, Prometheus, Maki Wagakima, Navina Takshanin, Apemratidi, Seata Siak, Pirisidu Biletful in Mahadranisai, Mama Melva RV Pansia, Vishwa Sinir Deshakrani.
2: Melva Eker, Lankavi Eker, Apima Eker.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0472213540
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
6: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත් නැති බිලා නැහැ.

0: ಕಿಚ್ಚಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, යමේන හැමතැන anytime set වෙන flavor දෙලකිරි පදමක්. වෙලයි මේ ගැන දැනුවත්. වසකල කිරි fun එක පිරි එලකිරි කිරි.
3: Good evening, වේලාව හවස 5 විනාඩි 1යි.

බලන්න ඉතින් අපිට විතරක් නෙවෙයි දුක හිතෙන්නේ. හඳ, තරු, ඉර, මල් මේවලට දුක හිතෙනවා. එහෙම නම්ම බිම වැටෙන්නේ. හවස වෙනකොට මල් පවර වෙනවා වගේම ඔය කියන්නේ නුවන්දිකාකාරී යගේට සඳර දුක හිතිලා එයාත් බිම වැටිලා කියලානේ. විද්‍යාවත් නිහඳයි ඔන්න උතනදී. ඒකනේ අද වර්ඩ්ස්මිත් ඩේ එක කියන්නේ. ලස්සන්ට ලියන අයට පුළුවන් අපේ හදවතේ තියෙන හැඟීම් හරිම ලස්සන්ට වචන කරලා ඒකට සංගීතය මුසු කරලා නේද ගායකයේ ගායිකාවකගේ හඬින් අපේ හදවතට කතා කරන්න, තට්ටු කරන්න පුළුවන් විදිහට නිර්මාණයක් විදිහට එළියට දාන්න. ඉතින් ඔන්න ඔය වගේ නිර්මාණ තමයි අපි කියන්නේ කවදාවත් අපේ හෙත්වලින් මැකෙන්නේ නෑ කියලා, අමරණීයයි කියලා. ඉතින් සදාකල් හදවතේ රඳන නිර්මාණ අහන්න ඕනන, ලස්සනම සින්දු අහන්න ඕනන. FM 95.4 FM මහගෙන එන දිගටම දිගටම දිගටම මන් තව හරියටම කිව්වොත් විනාඩි 50ක් විතර හරිද ඔයත් එක්ක ඉන්නවා. ඒ නිසා දිගටම මේ පැයත් මහ වහගෙන ඉන්න. පුංචි කාලේ අපි ආස කරන්නේ ඩිස්නි කතන්දර බලන්නනේ. චූටි කාලේ විතරක් නෙවෙයි මම නම් දැනටත් ඩිස්නි මූවී එකක් ආවොත් ඉක්මනට බලනවා. වීකෙන්ඩ් එකේ ඒ වෙනුවෙන් වෙලාවක් වින් කරගෙනම ඩිස්නි ප්ලස් channel එකෙන් ඔන ඩිස්නි ප්ලස් ආයතනයෙන් තීරණය කරලා තියෙනවා මේ ඩිස්නි මූවීස් වල හදලා තියෙන ලස්සන ලස්සන ගීත තියෙනවානේ. ෆ්‍රෝසන් බැලුවා නම්, ෆ්‍රෝසන් 2 බැලුවා නම්, ඔයාට බබාලා ඉන්නෝ නම් එයාලා මේ දේවල් බලනෝ නම් ඔයා දන්නවා. ෆ්‍රෝසන් 2, එතකොට මොආනා 2, එන්කැන්තෝ, මේ වගේ හරිම ලස්සන ඩිස්නි මූවීස් වල තියෙනවා හරිය ලස්සන මියුසික් වීඩියෝස්. ඒක ඩිස්නි ප්ලස් චැනල් එකේ, ඒ වගේම ඩිස්නි යූටියුබ් චැනල් එකේ මේවයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. හැබැයි ඔන්න ඩිස්නි තව පියවරක් ඉදිරියට ගිහිලා මේ ලස්සනට තියෙන මියුසික් වීඩියෝ ආයෙමත් ඔන්න ප්‍රතිනිර්මාණය කරලා තිනවා, රී ඇනිමේටඩ් කරලා තිනවා අපේ ආදරණීය එහෙම ශ්‍රව්‍ය ආබාධ තියෙන, එහෙමත් නැත්නම් කතා කරන්න බැරි, ඇහෙන්නේ නැති අපේ පුංචි බබාලා ඉන්නවනේ වෙනමම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, මෙන්න මේ අයට සංඥා භාෂාවෙන් සයින් ලැංග්වේජ් එකකින් ඔන්න දැන් අලුතෙන්ම ඩිස්නි ලස්සනම ලස්සන ඩිස්නි මූවීස් වල එන ලස්සන ලස්සන ඩිස්නි මියුසික් වීඩියෝස් රීඇනිමේටඩ් වෙලා තිනවා කියලා ආරංචියක් ආවා. ඉතින් ඔන්න ඔයාගේ චූටි පැටියෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔයාට දුවෙක් පුතෙක් ඉන්නවා නම්, එයාට අපි වගේ රස විඳින්න බැයි නම් ඩිස්නි මූවීස් ඩිස්නි සින්දු ඔන්න එයාට අපිට වගේම රස විඳින්න පුළුවන් වෙන්න, අහන්න නැති වුණත් ඒවා විඳින්න පුළුවන් වෙන සංඥා භාෂාවෙන් දැන් ඩිස්නි අවස්ථාව අරගෙන ඇවිල්ලා තිනවා. ළඟදිම ඩිස්නි යූටියුබ් චැනල් එකට මේවා අප්ලෝඩ් කරන්න නියමිතයි. ඒ ගැන අවධානයෙන් ඉන්න. අපි ඉතින් හැමෝට මාදුරේනේ. අපි කිසිම ભેදයක් නැතුව, කොලයක් මලයක් නැතුව, ජාතියක් ආගමකින් ભેදයක් හදාගන්න නැතුව තමයි මේ වගේ පණිවිඩ ලෝකෙටම කියන්නේ. හරි. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ අර අපි කියනවනේ පුංචි දරුවෝ වෙනුවෙන්ම විතරකුත් නෙමෙයි, වැඩිහිටිය අය වෙනුවෙනුත් ඉදිරියට ඩිස්නි වෙතින් අරගෙන එන, එහෙමත් නැත්නම් ඩිස්නිලාට අයත් වෙන අනිකුත් චැනලින් අරගෙන එන මියුසික් වීඩියෝස් ප්‍රතිනිර්මාණය වෙන්න සුබ ලකුණක් තියෙනවා කියලත් ඔන්න මේ විස්තරේ සඳහන් වෙනවා. හරි, ඔන්න ඒ දේත් එක්ක මං යනවා WhatsApp එක පැත්තට. අපේ බබාලා ඉන්නෝනේ පැත්තේ මාව වහගෙන. ඉතින් යාළුවා ඊගාව සොංග්ස් වලට එකතු කරගන්නයි තියෙන්නේ මට දැන්. ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න රංජිත් දිසානායක මකුලොළුවෙන් ඉන්නවා මාව වහගෙන. ඒ වගේම හයි, මම ගම්පල යටි පියන් ගලින් ඉන්දික සංජීව පුතා උදේශ දුවලා දෙන දුලීෂ මනීෂ දෙන්නවත් එකතු කරගන්න. ඒ වගේම ඉන්දිකගේ අම්මයි තාත්තවයි තාදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවකට යන් කියලා තමයි කියන්නේ. ඉන්දුවක්කේ Good evening. කවුද මේ කෑ ගහන්නේ? අකුරස යශෝ තමයි. ඔම කෑ ගහල මැසේජ් එකක් එවනවා නම් එවන්න. ඔය අසනීපුණා කියලා ජනී අය දවල් කිව්වානේ, දැන් හොඳයිද? අසනීපනම් වුණා තමයි. අපි ගියානේ අනුරාධපුරයේ වන්දනා ට්‍රිප් එකක්. ඉතින් ගියලෙනකොට චූටි අසනීප තත්වයක් තිබ්බ. දැන් නම් මං ඊයේ දවසම ගෙදර ඉඳලා බෙඩ් රෙස්ට් කරලා හොඳට කොත්තමල්ලි තඹගෙන බීලා ඔයා වෙනුවෙන් අද එන්න ඕන හින්දා ඉක්මනට හොඳ කරගෙන සනීපෙලා වන්න ආවා. සතුටුයි නේද? චුට්ටක් වොයිස් එක වෙනස් ඇති, ගණන් ගන්න එපා. එකත් තව දවසකින් දෙකකින් හරියයි. අම්මා ධම්මිකා මහිමි බබා එක්ක නිතකි හැමෝම එකතු කරගන්න කියලා තමයි යශෝ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම මට මහනුවර ආයේශ කතා කරා ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා යාගේ. ඒ වගේම නෙත් අහන හැමෝමයි, නෙත් පවුල හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එතකොට තව අපිට දිනෙත් කතා කරා වුණ දිනෙත්ගේ පවුල හැමෝම එකතු කරගන්නවා ඊගාව ලස්සන සින්දුවට. හරි, ඊගාවට තව එක්කෙනෙක් එනවා.
සඳු සඳු අහනවා කවිෂ් අයියකෝ කවිෂ් අයියකෝ ඇයි අද යන්න නැත්තේ කියලා. මං කිව්වා ඉතින් කවිෂ් නෑ කියලාද, කමක් නෑ එහෙනම් ඔයාව හගෙන ඉන්න කියලා ඉතින් කෙල්ල පොඩ්ඩක් දැන් නැද හිත හදාගත්තා. අර සිතනි වෙන කතාවක් මං කිව්වානේ කවිෂ් අයියා ඉගල් සතිය එනවා කියලා. ඉතින් සඳු ඒලෙවල් ක්ලාස් යන ගමන් තමයි මේ දවස්වල නම් ඉතින් ඒලෙවල් ලොකු භීෂණයක් නැහැනේ. වැඩ ටික කරගෙන යන ගමන් තමයි අපි වහගෙන ඉන්නවා. කී වීකෙන්ඩ් එකේ ඔළුව චුට්ටක් ස්ට්‍රෙස් එකෙන් නිදහස් කරගෙන ආතතියෙන් මිදිලා ඉන්න අම්මවයි තාත්තවයි අක්කවයි අයියවයි එකතු කරගන්නවා. එහෙනම් හොඳට අධ්‍යාපන වැඩ කටයුතු ටිකත් කරගෙන අපි වහගෙන රිලැක්ස් එකේ ඉන්නයි තියෙන්න ඕන. එහෙනම් සඳුවත් එකතු කරගන්නවා ඊගව සින්දුවට. හරි, මේ හැමෝම එකතු කරගෙන යන්න හදනකොට මෙන්න ඇවිල්ලා තියෙනවා ආයෙත් ගම්පොල පැත්තෙන් මැසේජ් එකක්. හැලෝ හැලෝ අක්කි, කෝ අනේ අපේ කවිෂ අයියා. හැමෝම ඉතින් කවිෂ තමයි අහන්නේ. මට එතකොට මොකද වෙන්නේ? මං කවුද? මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ගම්පොල අටභාගයේ නිපුණි නිපුණිවත් ඔන්න ආදරෙන් එකතු කරගන්නවා. රුමේනියාවේ රුමේනියාවලින් අලව්වේ කලල් පිටියෙන් පුතා තුහින දුව බිනාරා වයිෆ් ප්‍රියංකා හැමෝමත් එකතු කරගන්නේ. සම්පතයි ඔන්න හැමෝම එකතු කරගෙන තන හැමෝමත් එකතු කරගෙන අපි ගව සින්දුවටියක් මේ පැතර කාල එකක් දෙන්න. 0112553 63.

0: Anupaha FM adu hatarai dashma ata net FM
1: dikata ma wahagene ina welawa hawasa 5 winadi 20
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
3: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rise Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD Rise Leader 125 bike. KD Rise Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
4: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
5: නෑනි, එයා ලොකු ළමෙක්.
4: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
5: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදෝ?
4: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: Meltdol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki
8: pehenawa pehenawa kiyanne pothe galapena kiyana ekene
9: hariyata oyage ammai thaatthaye wage
8: kokome beriwela
9: beriwela vithara nemei me alila
8: thuwenam meka hadala balannako man hadanna vijaya
7: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සමනියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළවේ.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
12: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: Love is in the air. Love is in the air. Enna aadre allaganna
3: Net FM. Hello, hello.

තාමස පහයි විනාඩි 24යි. ඒකක් එහෙම මේ පැත්තට ගෙනවට පාඩු නෑ හොඳේ. මේ වෙලාව වෙනම් චූටි තේති බහක් කැවිත් ඉන්නේ මට. බොරු කියන්න ඕනේ නෑනේ. ඔයාට නම් ඉතින් ඊතර ඉදන් තේ බිබි මාව නිදාසෙ හගෙන ඉන්න විතරයි තියෙන්නේ. නේද රියන ආරච්චියයි. අපේ චූටි ලියන බබාවත් ළඟ තියාගෙන මේ වෙලාවේ කටියේ තේ බොනම මට නොදී කමක් නෑ කමක් නෑ. ලියනරච්චයි අපිට කතා කරා සූර්ය වැවෙන්. ඉතින් ලියනරච්චයිගේ පවුලි හැමෝමයි චූටි ලියන බබත් මට කතා කරා ආදරේ ගොඩක් කියලා. ඉතින් ඔයාටත් ආදරේ කියලා කියන ගම පවුලි හැමෝම එකතු කරගන්නවා. හරිද චූටි ලියන? ඕකේ. ඒ ගාවට ගාමී අයව එකතු කරගන්න ඕනේ. ගම්පලින් රන්ජීව එකතු කරගන්න ඕන. මෙන්න මේ හැමෝමත් එකතු කරගෙන අපිට මග හැරුණ කෙනෙක් ඉන්නවා. තව චූටි බට්ටෙකුත් ඉන්නවා. ඒ කට්ටිය බට්ට ගොඩක් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න තියෙනවා. Hi, hi, Indu Aishwarya. Thank you for calling me in my full name. අපිටවන්න ඔයාව හඳලු ආදරේ පැලෙන්න අපේ කලතර ශෂි දෙවලි භාෂි එක්ක රමණි සමේදා රමණි අක්කව තමයි මේ විදිහට කට්ටියවන්ත එක්ක එකතු කරගන්නේ. කැනඩාවල ඉන්නවා අපේ චන්න චන්න අයියා, එතකොට ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක සොෆියා චූටි පැටියා. ඔන්න චූටි පැටව ටිකවයි ලොකු පැටව ටිකවයි හැමෝම එකතු කරගෙන ඒගාව සෝන් එකට යන්න කලින් පුස්සල්ලාවේ බේව් ජනපදයේ අපේ අනුර අයියාවත් එකතු කරගන්න ඕන. මං හිතනවා හැමෝම එකතු කරගත්තා කියලා. ඔන්නෝ අතුර සෙදුරු නැතුව හොඳද? එනිසා කාටවත් ඔන්න දැන් තරහ වෙන්න විදිහක් නැහැ. තරහ වෙන්න බෑ. හරි, ඔයාලට මතක් කරන්න ඕන දේවල් ටික ඔක්කොම මතක් කරා. ඊගාවට මතක් කරන්න තියෙන්නේ ඉතින් කල් තියාම කූඩු හදන්න කියලා තමයි. මොකද අපේ ගෙදර නම් සාමාන්‍යයෙන් වෙන්නේ වෙසක් දවසට කලින් දවසේ උදේ ඉඳන් රෑ වෙනකන් තමයි පාප්ප සහ ඉතුරු වර්ණ කොළ ටික ඔක්කොම ඇඟේ නාගෙන පාට පාට ගාගෙන නිකන් බෞද්ධ කොඩිය නිකන් ඇඟට තියලා අලවල වගේ පාට රැලි අලවගෙන ඇඟ පුරාම අපි නිකන් අර වෙසක් කියන එක හොඳට ඇඟටම අරගෙන පාප්පනාගෙන මේ කූඩු අලවන දවස. එනිසා එහෙම අර්බුදවලට මුණ දෙන්න ඇතුව කල්තියාම ලස්සනම ලස්සන වෙසක් කූඩු හදන්න අලවන්න. ඒ වගේම වෙසක් කූඩු කරන බිස්නස් කරන කට්ටියගේ වෙසක් කූඩු බිස්නස් වැඩි වෙන්න, කස්ටමර්ස්ලා වැඩි වෙන්න, ගොඩ යන්න, ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොහෝ මන් දැමම යන්නේ. හරිද, චුට්ටක් වැඩිපුර කතා කරමු ඉන්න මේ යන්න දහදන්නේ කියලා කලබල වෙන්න එපා. තව ලස්සන සින්දු ගොඩාක් තියෙනවා. එනිසා ඔයා ආසම සින්දුව මට කියලා ඉල්ලගන්න මේ පැත්තට 0711 95 95 95 0112 55 33 63. එහෙනම් අපි සින්දුව අහලා ආයි මේ පැත්තට යමු.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව හවස 5 විනාඩි 34යි දැන්.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඳ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: හීල්ස් වෙතින් දැන් නව නිෂ්පාදන සඳහා අඩුම මිලක් කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි කස්ලබ් ග්‍රෑම් 100ක් රුපියල් 13යි ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි හීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-3131-540
11: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
12: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සීන සැබෑ කරගන්න එන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250ට හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
14: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
15: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: වේලාව හවස 5යි විනාඩි 45යි.
2: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
5: Net FM. Hello, hello, Satyantaya.

0: Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
1: Vilava Havasa Pahai Panahai
2: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
3: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 7933 36

0: ඔබත් අදම රස බලන්න.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
2: කොල්ල කෙල්ල කොට

0: ගලොතරයි මණ්ඩලය.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112 863 363 0776 716 3672.
3: හලෝ. හලෝ. හලෝ.
4: මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

ඔයාට ස්පීඩ් කනෙක්ෂන් එකක් ඕන නම් පෝස්ට් කරන්න, විශේෂයෙන්ම ඉන්ස්ටාග්‍රම් ස්ටෝරීස්, ෆේස්බුක් ස්ටෝරීස් දානවා නම් ඔයා නිතරම ස්ටේටස් අප්ඩේට් කරන කෙනෙක් නම් ඔයාගේ ලයිෆ් එක ලස්සනට ස්මූත්ලි හරිම ස්පීඩ් විදිහට ගලාගෙන යන දවස පුරාම ඔයාට ඕන කරන ස්පීඩි කනෙක්ෂන් එක, ස්ට්‍රෙන්ති කනෙක්ෂන් එක තියාගන්න. SRT 5 unlimited කනෙක්ෂන් එකත් එක්ක දැම්ම එකතු වෙන්න unlimited fiber package එක රුපියල් 5900 ඉඳන් ආරම්භ වෙනවා. ඒ වගේ mini time packages තියෙනවා SRT 5 2690 රුපියල් 2690 බලන්න කොච්චර ලාභද කියලානේ. මේ දේවල් ඔයාට මාසිකටම අත්විඳින්න හම්බ වෙන්නේ ඕනම දෙයක් එක්ක, ඕනම සෙල්ලමක් දාන්න ඉන්ටර්නෙට් ලෝකේ ඔයාට පුළුවන් SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් මං යන්න කියලා තමයි කෙල්ලනේ කොල්ලනේ හදන්නේ. යන්න කලින් ඔයාලව අන්තිම වතාව ටිකමන්ට් එකතු කරගන්න කට්ටියක් ඉන්නවා වට්ස්ඇප් එකේ. යාලවත් ඉක්මන්ට කරත්තට දාගෙනම මං ගෙදර යන්නම්. හරි, දැන් ඉතින් කරත්තවල ඉන්නේ අපිට ට්‍රැවල් කරන්න වෙලා තියෙන තෙල් නෑනේ අය. හරි, ඔන්න ඉන්දු ටී එකක් එලවන. ඔන්න ඉන්දු ටී එකක් එවලා තියෙනවා ගුඩ් හෙල්ත් ඉකෝ ප්‍රොඩක්ට්ස් වලින් අම්බලන් ගොඩ. තේකක් එවට තැන්ක් යූ හොඳේ. ගුඩ් හෙල්ත් ටීම් එකේ මනෝජී, එතකොට චමින් අය, රුක්මාල් පුතා, යෙනිති බබා එක්ක අපි වහගෙන ඉන්නවා කියලා තමයි ආරංචි. යෙනිති බබා කියන්නේ මනෝජිගේ නංගිගේ දෝනි අර්ධ පහයි යන්නේ චූට පැටියෙක්. ඔන්න යාවත් තෙරුවන් සරණේ, නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා ආතරෙන් එකතු කරගෙන අපි උදයන්ගයක්වත් මේ පැත්තෙන් එකතු කරගෙන කරත්තට දාගෙන යන්නයි හදන්නේ. එහෙනම් හැමෝම සතියන්තේ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. අද වර්ල්ඩ් ලාෆ්ට ඩේ එක, ඒ වගේම ලස්සන ටකුරු ගලපලා ලියන්නන්ගේ දවස, වර්ඩ් ස්මිත් ඩේ එක, මේ දෙකම එන්ජොයි කරන්න ලස්සනට හිනාව වී ජෝක් කතාවක් ලියලා පුළුවන් නම් FB එකට, Instagram එකට පෝස්ට් කරන්න. ඕකේ, මං එනගින් එන්නම් හවස 5 විනාඩි 55 වෙලාව. මං ඉන්නු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැනලව සවසහයයි.
2: Hey yo, yame na hama dana anytime fit when a flavor delikiri padamak. Will I make gana denuwa? Wasakala kiri fun ekak piri elakiri kiri.

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්. ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් අය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: Hey yo, Kotmale

0: kiri fan එක piri ele kiri kiri
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel fiber කොන්දේසි අදාළ වේ.
2: තාම ලක් එක charge කළේ නැද්ද?
3: මොකද්ද මහත්තයා?
2: ලක් එක charge කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කර ගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක්. CBC Finance. අද නම තන්න 0768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව, දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
5: මුළු තැන් ගෙටම විජය
6: විජය තුන පහ අපේ රසය රටේ සැමට
7: කවදත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සවසහයයි විනාඩි 30යි.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
2: ආයුබෝවන්. දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට කැඳවුවාද? පොහොට්ටුවෙන් උත්තර. කේක් කපලා අයිස් ගහලා ගාල්ල බන්ධනාගාරයේ සමරපු පාටිය ගැන විමර්ශන. බස් ගාස්තුව වැඩි නොකළත් ත්‍රිවිල් ගාස්තුව වැඩි කිරීමට ඉල්ලීමක්. භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ආණ්ඩුවෙන් යළිත් ප්‍රකාශයක්. ආසියානු හෙල්ලවිසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
2: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර රජයරත්න මහතාට ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නේ දැනුම් දීමක් සිදු කර ඇති බවට වාර්තා පළවනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන 2013 ප්‍රශ්නගත යාබස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා ඔවුන් දෙදෙනාට දැනුම් දී ඇති බවයි එම වාර්තාවල සඳහන් වුණේ. පළවෙනිම වාර්තා සම්බන්ධයෙන් Net News ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාකරකාරියව සම්මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නේ එම කොමිසම මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. මේ අතර 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් A330 ගුවන් යාන 6ක් සහ එයාබස් A350 වර්ගයේ ගුවන් යාන 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේයයි එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණා. එම සිද්ධියට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මාර්තු 12 වනදා අල්ලස් කොමිසමට අත්අඩංගුවට ගත් අතර පසුව මැයි මස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එහිදී එයාබස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාරයක් තුළ කේක් කපා පැවැත්වූ සාදයක් බව පවසමින් සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතින වීඩියෝව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. අදාළ වීඩියෝව සමග දැක්වෙන විස්තරවල දැක්වුණේ මෙම සිදුවීම ගාල්ල බන්ධනාගාරයේ සීවාට්ටුව තුළ හෙවත් මහා සෙල් එක තුළ පවත්වා ඇති බවයි. එම වාට්ටුවේ රඳවා සිටින පාතාල කලි සාමාජිකයෙකු වන හත්තිමුනි නාමල් ශාන්ත හෙවත් පොඩියා නැමැත්තා එලෙස සිය උපන්දිනය සමරා ඇති බවද සමාජ මාධ්‍ය සංසරණය වන වීඩියෝ සමග ඇති විස්තරවල සඳහන්. එමෙන්ම මද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මොහු ප්‍රකට පාතාල කලි සාමාජික අහුංගල්ලේ ලොකු පැටීගේ සමීපතමයෙකු බවද එහි දැක්වෙනවා. සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම සිද්ධිය සම්බන්ධයෙන් Net News බන්ධනාගාරය Net News බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක මහතා පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවරගෙන ඇති බවයි. එම වාර්තාව ලැබුණු විගස ඉදිරි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. Net News ඒ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයෙන්ද සුවබැලීමක් කළා. එම උපන්දින සාදය මෑතකදී පවත්වන ලද්දක් නොවන බවයි එහිදී තොරතුරු අනාවරණය වුණේ. ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග ත්‍රිරෝධ රථ ගාස්තුවේද යම් කිසි මිල වැඩි කිරීමක් සිදු කළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝධ රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා පැවසුවේ පෙට්‍රල් රුපියල් 12කින් මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් ත්‍රිරෝධ රථ ගාස්තුවද සංශෝධනය කළ යුතු බවයි. ඒ අනුව දැනට දෙවන කිලෝමීටරයට අයකන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස තම සංගමය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
3: අනිවාර්යයෙන්ම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලීම කරනවා අඩුම තරමේ දෙවෙනි කිලෝමීටරය අපිට යම් ආකාරයකින් මිල වැඩි කිරීමක් කරලා දෙන්න කියලා. එහෙම නැති වුණොත් මේ කර්මාන්තය ඉතාමත්ම පහත් තැනට වැටෙනවා. ඒ පහත් තැනට වැටුණයින් පස්සේ වෙන්නේ මේක කර්මාන්තයක්. මේක කිසිදු ආණ්ඩුවකට කිසිදු ආකාරයක බලපෑමක් නොකරන කර්මාන්තයක්. මේකේ යැපෙන්නම් ගාන ගත්තාම මිලියන 5කට වැඩි. එතකොට මෙතනින් තීරෝධ රථ රියදුරා තමන්ගේ වාහනේ ධාවනය කරලා දෛනික උපයන දෙයින් තමයි මේ මෙතනින් පල්ලෙහා ඉන්න ගරාජ් කරුවා පේන් කරන කට්ටියද අමතර කොටස් විකුණන කට්ටියද ඒ වගේම තමයි දෛනික උපයන දෙයින් තමයි ඉසින් ෆිනෑන්ස් ආයතන වලට ගෙවන්නේ. එතකොට මේ ඔක්කොම හිර වුණයින් පස්සේ මේ කර්මාන්තයේ නියුත්තු අය කොහෙටද යන්නේ?
2: ඉන්ධන මිල ගණන් ඉහළ ගියද බස් ගාස්තු වැඩිවීමක් සිදු නොකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ ජූලි මාසයේ තුල වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී මේ පිළිබඳව සලකා බලන බවයි.
4: ඊයේ දිනේදී නැවත වරක් මාසික ඉන්ධන ගැලපුම ඇවිල්ලා තුණා. රුපියල් 10කින් වැඩි වෙලා තිබුණා. මේ රුපියල් 10 අපිට බස් ගාස්තු වල ගැලපීමක් කරන්න හැකියාවක් නැහැ. පාඩු පිට තමයි බස් ධාවනය කරන්නේ. මේ රුපියල් 10ක් ඒ පාඩුවට එක්කහු වෙනවා. එතකොට කෙටි ගමන් සේවාවල සාමාන්‍යයෙන් රුපියල් 500ක වගේ දිනකට පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම දුර ගමන් සේවාවලත් රුපියල් 1500 වගේ පාඩුවක් දෛනිකව සිද්ධ වෙනවා. ඉතින් මේ පාඩුව අපිට දරාගන්න වෙනවා ජූලයි මාසේ වෙනකන්. මොකද ජූලයි මාසේ පළවෙනිදා තමයි වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ අනිත් පරිවැයන් එක්ක. ඒකට අනිත් පරිවැයන් එක්ක මේක සංශෝධනය වෙලා සාමාන්‍යයෙන් මේක ඕවරෝල් කොස්ට් එකේ තව තියෙනවා කරුණු 12ක් මේකට පදනම් කරගන්න. ඒකට මේ කරුණු 12 පදනම් කරගත්තා නම් තමයි ජූලයි මාසේ බස් ගාස්තු වාර්ෂික සංශෝධනය සිදු වෙන්නේ. දැනට තියෙන තත්ත්වය අනුව මේ රුපියල් 10 වැඩි කිරීම මත අපිට නෛතික හැකියාවක් නැහැ. නැවත වරක් බස් ගාස්තු පිළිබඳ ප්‍රකාශයට පත් කරන්න එහෙම හැකියාවක් නැත්නම් මොකද අපි ජාතික ප්‍රතිපත්තියේ මේ මූලධර්මයන් මත බැඳිලා ඉන්න නිසා.
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ප්‍රවාහන ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එල් මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේ ප්‍රතිශතයක් ලෙස වැඩි නොකර දෙමාපියන් සමග සාකච්ඡා කොට යම් ප්‍රමාණයකින් ගාස්තු වැඩි කෙරෙන බවයි.
5: ඒ මධ්‍යම රාත්‍රියේ ඩීසල් මිල රුපියල් 10කින් වැඩි වෙලා තියෙනවා. මේට පෙර කීප වතාවක්ම ඩීසල් මිල වැඩි වුණත් අපි දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි නොකර සිටියා. නමුත් මින් ඉදිරියට අපිට මේ දේ කරගෙන යෑමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා ප්‍රතිශතයක් නැතුව දෙමව්පියන් සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් දෙමව්පියන්ට බරක් නොවෙන්න ඉදිරියට කරගෙන යන්න කියලා තමයි සිරු දිනාගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ අවස්ථාවේ අපිට මෙහෙම දිගින් දිගට වැඩිවීමෙන් අපේ රැකියාව කරගෙන යෑමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒ හින්දා මේ ගැන හොයාබලා රජයෙන් යම් කිසි සහන ආධාරයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ තැමීමත් සමග ජනතාව ඊට දැඩි විරෝධයක් දක්වනවා. ඔවුන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි ජනතාව පවසන්නේ.
6: ඇත්තරම ඉතින් වැඩි මිනිස්සුන්ට මේක මිනිස්සුන්ට ගැන එකපාරට ඇත්තරම දරා ගන්න බෑ මේක. අපේ හේතුව ඉතින් මේ වගේ දෙයක් නෙමෙයි ඇත්තරම බලාපොරොත්තුනේ. දැන් වෙලා තියෙන්නේ අනිත් පැත්ත. කොහොම හරි ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න. අහිංසක මිනිස්සුම ඔක්කොම අමාරු වෙටින්නේ ඉතින්. ඇයික දුවන්නේ කොහොමද මිනිස්සුන්ට? ගානක් කියන්න බෑනේ. අද එක ගානක් හෙට එක ගානක්. අය දුවන්න බෑ. දැන් 400 ගානක් නේද? තවනික දාස ගානට 500 කියයි. ඒත් අපි කිරි ගහන්න බෑනේ. අර මේ බොර තෙල් මිල අඩු වෙනවා. මේ අපේ තෙල් මිල වැඩි වෙනවා. කොහොම කනගාටු? ඔයාලා හැම කෙනාම මේකනේ කිව්වේ. ආපු හැම කට්ටියම ඕක තමයි කිව්වේ. අහිංසක මිනිහා තමයි හැමදාම අමාරු වෙලා.
7: තෙල් මිල ඉතින් වැඩි වෙලා තියෙනවා. මොනා කරන්න දෙන්නේ අපි මේ ඡන්දෙ දුන්නේ මේකටනේ. හැමදාම වැඩි වෙනවා. ඉතින් අපි ගහනවා. දරා ගන්න බෑ. ඉතින් මොනවා කරන්නේ? බෙල්ල වැඩ ගන්න දලා තින්ද? එදා ඉඳලා කරන්නේ බොරුව. අදලත් කරන්නේ බොරුව. අය දුවන්න බෑ. දැන් අපිට මේ මීටරේවත් මුකුත් කරගන්න බෑ. යන මිනිසුත් අපහසුතාවයට. යන මිනිසුත් අපහසුතාවයට පත් වෙනවා. අපේ දරුවෝ ජීවත් කරගන්නේ කොහොමද? බලන්න එලි වෙනකොට අපි දන්නේ මේ මේ මේවා කරන්න. කරන්න දෙයක් නැහැ. ඉතින් දුන්නා නම් කාපල්ලා.
8: නෑ රිකෘතිය විශ්සට දුවලා මිනිස්සු කෑ ගන්නවා. අයරක වැඩි කියලා. ඉතින් බලන්න අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. නෑ බොරුවනේ මුන් යන්නේ මේ අවුරුද්ද මොක තමයි කරන්නේ?
9: වැඩ නැහැ. ඉතින් කතා කරලා. මොන සාහනයක්ද මේක මේ අම්බාන්ට වැඩි වෙලා නැතිවෙන්නේ. කතා කරලා වැඩක් නැහැ. තෙල් මිලන. අයර
7: හයර දුවන්න බෑ මේක දුවලා ගෙදර තමයි තියාගෙන ඉන්නේ තෙල් ටික ගහලා
9: පුළුවන් හයර දුවන්න පුළුවන් ඒ වුණාට අපි මිනිස්සුන්ට ගාණක් කියන්න බෑනේ දැන් අපි ගාණ වැඩි කළාට ඒ මිනිස්සගේ මාසික වේතන වැඩි වෙලා නැහැ ඔබතුමාගේ පඩිය වැඩි වෙලා නැහැ මිනිස්සු ගැන හිතන්න ඕනේ රජයක් වශයෙන් උත් හිතන්න ඕනේ රජය මිනිස්සු ගැන හිතන්න ඕනේ මේ රජය සාධාරණ විදියට
2: නව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ තම ඇත්තේ රුපියල් 12කින්. ඒ අනුව රුපියල් 398කට පැවති එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410ක්. රුපියල් 455ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ තම ඇති අතර එහි නව මිල රුපියල් 470ක් වන බවයි සඳහන්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 392ක්. රුපියල් 443ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. මේ අතර භූමි තෙල් ලීටරයක මිලද ඉහළ දමා තිබෙනවා. ඒ රුපියල් 10කින්. ඒ අනුව රුපියල් 255ක්ව තිබූ භූමි තෙල් ලීටරයක දැන් මිල රුපියල් 265ක් වන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් පිරිසක් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සියලු විමර්ශන කටයුතු සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එමෙන්ම මුදල් අමාත්‍යාංශය හරහාද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවයි අමාත්‍යවරයා අද කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් මේ සඳහා සම්බන්ධ වී ඇත්ද යන්න සෙවීම පරීක්ෂණවලින් සිදුකරන බවත් එසේ සිදුව නොමැතිනම් මෙවැනි දෙයක් අනාගතයේදී සිදු නොවන්නට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කළා.
10: සියලු විමර්ශන කටයුතු සිදු වෙනවා මුදල් අමාත්‍යාංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණ සිදු වෙනවා ඒ වගේම අපරාපක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසෙ සිදු කරන ලද පැමිණිල්ලන කටයුතු සිදු වෙනවා මොකද අපිට ඕනකම තිබෙන්නේ චේතනාන්විතව යම් ලධාරියෙක් හෝ ලධාරි කීප දෙනෙක් මේකට සම්බන්ධ වුණාද කියන එක හොයාගන්න එම නොවුනා නම් මෙවැනි දෙයක් අනාගතයේ සිදු වන්නට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රයක් සකස් කරගන්න එක ඒ අනුව ඒ දෙපැත්තෙම අපි කටයුතු කරගෙන යනවා ඒක තමයි මේ දින වේදිකාවල කියවුනේ හැමෝම කියන්නේ කොහොමත් ඉදිරි දවස්වලේ නඩු දින ප්‍රකාශයට පත් වෙලා
2: මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සීල් දොලවත්ත මහතා මෙලෙස අදහස් පළ කළා.
11: මේ ආණ්ඩුවට විරුද්ධව වංචනික ක්‍රියාවලි සම්බන්ධයෙන් මුල් සාකිකාරෝ දිගින් දිගටම මැරෙනවා. කන්ටේනර් 303 සම්බන්ධයෙන් පැමිණිලි කරු ඩෑන් 37 මරලා දානවා. අල්ලස දූෂණ විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරපු නන්දන උඩුතිලක මැතිතුමා අකාලේ මිය ගිහිල්ලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් සම්බන්ධයෙන් පරීක්ෂණ අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වෙන ඉරංග රාජපක්ෂ මහත්මයා මිය ගිහිල්ලා තියෙනවා. මේ කාරණය පැහැදිලිවම ජාත්‍යන්තර දක්වා දිවෙනවා. අපි තාමත් ඕනෑ කෙනෙක් ඉල්ලා සිටිනවා. මේ ඉරංග රාජපක්ෂ මහත්මයාගේ මරණය සම්බන්ධයෙන් විදේශීය අධිකරණ වෛද්‍යරිය උදාගෙන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුයි. අනෙක් කාරණේ පොලිසිය බාර අමාත්‍යතුමාට පැහැදිලිව කියන තවත් වැඩතහනම් වෙච්ච අධ්‍යක්ෂවරු කීප දෙනෙක් ඉන්නවා. කරුණාකරලා මේ අයගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව තහවුරු කරන්න.
2: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවයි.
12: ක්‍රියා මාර්ග තීරණය කරන්න අදාළ ස්ථානවල වකිගිතු නිලධාරී. ඒක අපිට මේ ඉඳන් කියන්න බෑ. ඒසයි නියමිත ක්‍රමවේදයට අනුව තමයි පියවර ගන්න පුළුවන්. එක එකනට එක එක කියන්න පුළුවන්. අරයව ගත්තනම් හරි මෙයව ගත්තනම් හරි අර මේ කියලා ඉල්ල. ඒ ක්‍රියා පටිපාටියක් තියෙනවා. රාජ්‍ය ක්‍රියා පටිපාටිය કોઈ කවුරක්වත් ඒවා දන්නේ නැහනේ. ඒ ක්‍රියා පටිපාටිය අනුව කටයුතු වෙලා තියෙන එච්චරයි. ඒ විපක්ෂයනේ කියන්නේ විපක්ෂේ කොහොමත් එක එක ජාතියවනේ කියන්නේ. ඒව අදාළ කරගන්න ඕනේ නැහැ. ඒවත් කිසි තර්කයක් නැහැ. අලුත් හොරුන් ගැන කතා කරන අලුතෙන් හොරු

0: කිරීමේදී නිලධාරීන් පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. එහිදී තුවාල ලැබූ රඳවියා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය වැඩිදුරටත් සඳහන් කළා. දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු හෙළවිසිකිරීමේ ශුරතාවලියේ පිරිමි හෙළවිසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සුමේධ රණසිංහ සමත්ය තිබෙනවා. ඔහු එහිදී මීටර් 75.61 දුරක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. එමි සව්වේ මීටර් 77.39 දුරක් වාර්තා කළ උස්බෙකිස්තාන ක්‍රීඩක සර්වර් ඉස්මොයිලොව් එහි රන් පදක්කමද දකුණු කොරියානු ක්‍රීඩක ටී පොං එම ඉසව්වේ ලෝකට පදක්කමද දිනාගත්තා. මේ අතර හෙළවිසි කිරීමේ කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට දිල්හානි ලේකම්ගේද සමත් වුණා. එහිදී ඇය වාර්තා කළ දුර මීටර 56.79 වන අතර එම ඉසව්වේ රන් සහ ලෝකට පදක්කම් ජපාන ක්‍රීඩිකාවන් විසින් දිනා ගනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පැවැත්වෙන තරගාවලියට අදාළව කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තරගාවලියට එක් දින තරග තුනක්, 20-20 තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක්ද ඇතුළත්. ඒ එක් දින තරගාවලිය ආරම්භමින් පළමු එක් දින තරගය ජුනි මාස 3 වනදා සබිනා පාරකේදී ආරම්භ වන අතර දෙවන සහ තුන්වන එක් දින තරග ජුනි 6 සහ ජුනි 8 යන දිනයන්වලදී එම සබිනා පාරකේදීම පැවැත්වීමට නියමිත වෙමින් දෙරට අතර 20-20 තරගාවලිය ජුනි 11 වනදා ආරම්භ වන අතර තරග තුනකින් යුත් එම තරගාවලියේ දෙවන සහ තුන්වන තරග ජුනි 13 සහ 14 යන දිනයන්වලදී පැවැත්වෙනවා. තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජුනි 25 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය ජූලි 3 වනදා ආරම්භ වීමට නියමිතයි. net news නිමාව මීලග net news හෙට උදෑසන 6:45ට වැඩිතරතුරු සඳහා net news youtube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.
1: net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් net news ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
4: කවදත් අලුත් කාගෙත් නෙට්
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගර්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. commercial credit
10: excite ගන්න ලක් එක charge කරගන්න excite battery එක පිළිදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් උපත් අතුමෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගණේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
0: කවදත් අලුත් කාගෙත් නෙට්.

0: Sit net asse voor.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්තේ ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි ආරම්භන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව Subscribe කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

0: හැම දිනාටම පින්බර වූම සැන්දෑවක් වේවා කියලා බොහෝම මෙත් සිතින් මහා සංඝ රත්නයේ වෙනුවෙන් ආශිර්වාද කරමින් අද මේ අමයුරු ධර්ම පරයාය දේශනා කරන්නට මෙලෙසින් ආරම්භ කරනවා. අද සිද්නි තසපුවෙන් මේ උතුම් ධර්ම දානමි පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ සාලියපුර අනුරාධපුර ලිපිණේ පදිංචි පින්වත් AUB රණතුංග, එවැගේම බිරිඳ ශාමලිකා රණතුංග, පුතණුවන් ඖෂධ රණතුංග, දියණිය චන්තුලි රණතුංග කියන ඒ ආදරණීය පවුලේ පින්වත් පිරිස පුරුදු පරිදි නිතරම ධර්ම දානමි පින්කම් සිද්ධ කරන්නේ පිරිස මේ උතුම් ධර්ම දානය අද දවසේ සිද්ධ කරමින් සිද්නෙත් අසපුවෙන් ලබන්නා වූ පුණ්‍ය සම්පදාමේ බලමහිමෙන් සියලු පින් බල බලාපොරොත්තු පුරපස මුහු කුරා නැගෙන සඳ මඩලක් ශ්‍රේෂ්ඨ සිද්ධ වේවා කියලා අපි පළමුව ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ පටන් ටික වෙලාවක් මේ ශ්‍රද්ධාවන්ත පින්වතුල්ලා මේ ලෝකයට පහළ වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාහල ධර්මයෙන් බිඳක් සිත පහදවාගෙන ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය සහ ධර්ම මනසිකාරය නිවන් දොරටුවක් කියලා. විමුක්තායතන සූත්‍රයේදී ඒ බව ඉතා පැහැදිලිව දේශනා කළා. අපි මේ ශ්‍රවණය කරන ධර්මය පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ විරාගී හදවතේ විස්මිත අවබෝධයක් ලෙසින්. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගත් විස්මිත ධර්මය දෙවි මිනිසුන්ට එදා භාරතයේ පැවති ප්‍රසිද්ධම භාෂාව වන මාගදීහි භාෂාවෙහිමත් පාලි භාෂාවෙන් දේශනා කළා. ඒ පොදු ව්‍යවහාරයෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඇහෙනකොට එදවස භාරතයේ ජීවත් වෙච්ච තරාතිරමින් විවිධ වූ මට්ටමින් සංකීර්ණ වූ ජනසමාජයේ පිරිසට බොහෝ සෙයින් ඒ ධර්මය අවබෝධ කර ගැනීමේ බුද්ධිමය හැකියාව තිබුණා. ඒ බුද්ධිමය හැකියාව හඳුන්වනවා යෝනිසෝ මනසිකාරය කියලා මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ ඔය සම්මාසව සූත්‍රයේදී දේශනා කළා, ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. මහණෙනි, මම මේ මුළු ධර්මයම දේශනා කරන්නේ එක කාරණයක් පිළිබඳව දන්නා දක්නා කෙනෙකුට. කුමක්ද ඒ කාරණය? යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් වෙන්ව හඳුනා ගැනීමට දක්ෂ වූ, එසේ හඳුනාගෙන යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට දක්ෂ ශ්‍රාවකයාට තමයි මේ මුළු ධර්ම මාර්ගයම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එනිසා මේ ධර්ම මාර්ගය තුළ ඉතා වැදගත් අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ යහපත් ආකාරයෙන් මෙනෙහි කිරීම කියලා තේරුම් ගත්තාම හරි. යහපත් ආකාරයෙන් මෙනෙහි කිරීම මනසිකාරයේ චෛතසික ධර්මයක්. ඒ මනසිකාරයේ තියෙනම අයෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය කියලා පැතිකඩ දෙකක්. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් යම් කෙනෙක් මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම තුළ නූපන් කුසල් උපදිනවා. උපන් කුසල් වෘද්ධියට විපුල භාවයට පත්වෙනවා. ආන්නේ ආකාරයෙන් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ප්‍රඥාව සම්බන්ධ වෙලා නුවණින් නැත්නම් ප්‍රඥාව සම්බන්ධ වෙලා කෙරෙන විමසීම. ආන්නේ විමසීම මූලය කරගෙන තමයි මුළු ධර්ම මාර්ගයම රඳා පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආන්නේ යෝනිසෝ මනසිකාරය හරි හැටි හඳුනාගෙන එයින් මේ කියා දෙන උතුම් ධර්මය විමසමින් ජීවිතයට ගලපාගෙන බලන්නට පුළුවන් ශ්‍රාවකයාට තමයි මේ ධර්මයේ වටහා ගැනීමේ අවස්ථාව සැලසෙන්නේ. එනිසා අපි හැමෝගේම ගිහි පැවිදි ඒ යෝනිසෝ මනසිකාර කෞශල්‍යය ඉඳුරාම ජීවිතයේ තිබිය යුතුයි. සරලව කියනවා නම් නූපන් කුසල් උපදින්නත්, උපන් කුසල් වැඩෙන්නත්, නූපන් අකුසල් නූපදින්නත්, උපන් අකුසල් යටපත් වෙන්නත් සුදුසුවන ආකාරයෙන් මෙනෙහි කිරීමේ රටාව අපි හැමෝම දැනගන්නට ඕනේ මේ ධර්ම මාර්ගය තුළ. ඒ ක්‍රමය පින්වතුනි අනාදිමත් සංසාරේ අපට වැරදී ගිය නිසායි මේ කෙලවරක් නැති අති දීර්ඝ ගමනක් සංසාරයේ දුක් විඳින්නට සිද්ධ වුණේ. ඉපදීම් ජරා මරණ මතින් කෙලවරක් නැති සංසාර ගමනේ මේ තාක් අපි රැඳී සිටින්නේ ඒ මානසිකාර ක්‍රමය හරියට ගලපා ගන්නට බැරි වෙච්ච නිසා. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි ඒ උතුම් මානසිකාර ක්‍රමය මේ ලෝකයට දේශනා කරන්නේ දසබලධාරී බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා. පසේ බුදු කෙනෙකුටවත් ඒ කාර්ය සිද්ධ කරන්නට බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ ලෝකයේ දුර්ලභම වස්තුව, දුර්ලභම සම්පත. ලෝකයේ සෙසු සියලුම දේවල් දුර්ලභ නෑ. හැබැයි බුදු උපත තමයි ලෝකයේ අතිශයින්ම විරල සිදුවීම. බුදු කෙනෙක් පහළ වීමට කල්ප කාලාන්තරයක් ගත වෙනවා. කල්පවලින් ගණන් කරන්න බැරි කාල පරිච්ඡේදයක් අඛණ්ඩව අති දීර්ඝ කාලයක් සසරේ නොනවත්වාම සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් කැපවිලා වෙහෙසිලා මහන්සි වෙලා උපාය හඳුනාගෙන ඒ ඔස්සේ ගමන් කරනවා බෝසතාණන් වහන්සේ නමක්. සම්මා සම්බුදු පදවිය ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේ නමකට මෙන්න මේ පාරමිතාව මට සම්පූර්ණ කළ නොහැකියි කියලා ඉවත දමන්නට බෑ කිසිම පාරමිතාවක්. සර්වාකාරයෙන් සියලු පාරමිතා ධර්ම එක්වරක් දෙවරක් තුන්වරක් නෙමෙයි අනන්ත වාරයන්නි අඛණ්ඩව සම්පාදනය කරන්න ඕන. පාරමි ධර්ම මොනවද කියලා මේ පින්වතුන්ලා අහලා තියෙනවා. දාන සීලාදී ඒ උතුම් ගුණ ජීවිතයේ නමුත් පරදුවට තමා සම්පාදනය කරමින් මුලින් පිහිටුවාගත් ඒ බලවත් අදිෂ්ඨානය, මුලින්ම පිහිටුවාගත් ඒ බලවත් අරමුණ වෙනස් වෙන්නට නොදී ඒ උදෙසාම ලැබෙන සෑම ජීවිතයක්ම, ලැබෙන සෑම හැකියාවක්ම, ලැබෙන සෑම භෞතික සම්පතක්ම කැපකිරීමේ හැකියාව බෝසතාණන් වහන්සේ නමකට තිබිය යුතුයි. ඒ කැප කරනවා කියන වචනය තුළ අඹුදරුවන් පවා, රටරාජ්‍ය පවා, අවසානයේ ජීවිතය පවා දන් දෙමින් බුදුකුරුදම් පිරීමට බෝසතාණන් වහන්සේ නමක් අදිෂ්ඨානශීලීව කැමති වෙන්නට ඕන. එසේ කැමැතිවීම ලෝකේ ඉතාම අපහසු දෙයක්. සාමාන්‍යයෙන් අපේ ජීවිතවල ගත්තොත් කිසියම් දෙයක් කැපකිරීමක් කරනවා නම්, නැත්නම් කිසියම් පරිත්‍යාගයක් කරනවා නම්, අතහැරීමක් කරනවා නම්, ඒක කොයිතරම් අමාරුද එතෙන්ට හිත හදාගන්න කියන එක අපි කවුරුත් දන්නවා. නමුත් මහසත් බෝසත් උතුමන් වහන්සේ නමක් ඉතාම කැමැත්තෙන් සෝමනස්සයෙන් පිරිච්ච හදවතකින් අද අදම සම්මා සම්බුදු බව ලැබෙනවා යන බලවත් අදහසින් යුක්තව ඒ පාරමී ධර්ම අති දීර්ඝ කාලයක් පුරන්නට ඕන. අන්නේසේ පාරමී ධර්ම පුරා කවදා හෝ දවසක පාරමිතාව සම්පූර්ණ වුණාට පස්සේ තමයි බුද්ධ රාජ්‍ය පිණිස අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වුණා වෙන්නේ. ඒ පාරමී කාලයේ අවම වශයෙන් බෝසතාණන් වහන්සේ නමක් මහා කල්පවලින් මහා කල්ප අසංඛේය හතරකුත් තමත් ලක්ෂයක කාලයක් සම්පාදනය කරනවා. අවම වශයෙන් අවම කාල පරිච්ඡේදය. එතකොට ආන්නේ කාලයේ පුරාවටම පාරමිතා හෙත් පාරමිතා නමින්, එහෙම නැත්නම් බෝධිපාක්ෂික නමින්, එහෙමත් නැත්නම් බුද්ධකාරක නමින් ඒ උතුම් ගුණධර්ම සමුදාය සම්පාදනය කිරීමේ ඇති දුෂ්කර භාවය නිසා මේ ලෝකයට බෝසතාණන් වහන්සේලා අඩුයි. එනිසාම ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබන ඒ උතුමෝ ලෝකයට අඩුයි. එනිසාම ශ්‍රී සද්ධර්මය, සත්‍යයේ ආමන්ත්‍රණය ලෝකයාහට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. බුද්ධ ශූන්‍ය කල්ප මේ පොළවේ අසංඛේය ගණන් එන බව අමා ධර්මයේ සඳහන් කළා. බුද්ධ ශූන්‍ය කියන්නේ ඒ කල්පේ බුදුවරු නැහැ. බුදුවරු නොමැති කල්ප අසංඛේය ගණන් එන එක දිගට. එතකොට ඒ වගේ යුගයක පින්වතුනි බුද්ධ කියන වචනේ පවා ලෝකයාට නුහුරුම නුපුරුදුම වචනේ බවට පත් වෙනවා. දැන් මේ වගේ කාලයක ඔබට මට බුද්ධ කියන වචනේ කිසිම නුහුරක් නුපුරුදු බවක් නැහැ. බහතෝරණ වයසේදීම සවනත වැකිච්ච වචනේ තමයි බුද්ධ, ධම්ම, සංඝ කියන මේ වචන තුන. නමුත් ඔය වචන ත්‍රිත්වය අනාදිමත් සංසාරයේ දෙවි මිනිසුන්ට නැසෙන කාල පරිච්ඡේද තමයි ඉතාම වැඩි. එනිසා එවන් කාලයක මේ ධර්මය ඇහෙන්නේ නැහැ. මේ ධර්මය ඇහෙන්නේ නැති වෙනකොට අස්සවනතා ධම්මස්ස පරිහායන්ති සත්තා. සත්වයෝ පිරිහිලා යනවා. පින් රැස් කරන්න මේ නැත්තම් ධර්මය අවබෝධ කරන්න පින් තිබුණත් ධර්මය ඇහෙන්නේ නැති වෙනකොට පරිහානියට පත් වෙනවා. බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච අලුතම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකය දෙස විස්මිත බුදු ඇසින් බලා වදාලා. බුදු ඇසින් බලනවා කියන්නේ ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානය, ආසයානුසය ඥානය හා මිශ්‍ර වූ සර්වඥතා ඥානයෙන් දෙවියන් සහිත ලෝකයේ දෙස බැලීම. ඒක ඥානයෙන් කෙරෙන ගවේෂණයක්. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ දැක වදාලා මේ මනුස්ස ලෝකේ නැත්තම් සත්ව ලෝකය හරියට නෙළුම් විලකට උපමා කොට ඒ නෙළුම් මිලේ ඇතැම් නෙළුම් පොහොට්ටු තියෙනවා. වතුර ඇතුලේම තියෙනවා. තාම වතුරෙන් උඩට මතුවෙන්න අදහසක් නැත්තම් උඩට මතුවීමේ අවස්ථාවක් නැහැ. තවත් නෙළුම් පොහොට්ටු තියෙනවා, වතුරෙන් උඩට මතුවෙමින් තියෙනවා. එවැගේම තවත් නෙළුම් පොහොට්ටු ප්‍රමාණයක් තියෙනවා, වතුරෙන් උඩට මතුවෙලා තියෙනවා. එතකොට ඉර උදා වෙනකොට අර වතුරෙන් උඩට මතුවෙලා තිබුණ නෙළුම් පොහොට්ටු ඒ කාන්තෙන් පිපෙනවා. ඒකයි කාටවත් වළක්වන්න බෑ. හැබැයි ඉර මඩුලු 1000ක් උදා වුණත් අර වතුර ඇතුලේ තියෙන නෙළුම් පොහොට්ටු පිපෙන්නේ නැහැ. වතුරෙන් මතුවෙමින් පවතිනේම පිපෙන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ අන්නේ උපමාවෙන් දැකබදාල මේ ලෝකයේ ඉර මඩල උදාවන තුරු බලා සිටින්නාක් බඳුව ඒ වතුරෙන් මතුවෙලා තියෙන නෙළුම් පොහොට්ටු වගේ කියලා මේ ලෝකේ ධර්මය අවබෝධ කරගන්නට පින තියෙන, හැකියාව තියෙන, යෝනිසෝ මනසිකාරමේ කෞශල්‍ය තියෙන සත්ව ප්‍රජාව. එතකොට ආන්නේ සත්ව ප්‍රජාව ලෝකයේ කොයි කාලෙත් ඉන්න පුළුවන්. කුමන ජන සමාජයක වුණත් ඉන්න පුළුවන්. නමුත් ඒ පිරිසට තථාගත ධර්මයේ ඇසෙනවා කියන කාරණය ඉතාම දුර්ලභයි. අර ඉර උදා වෙනවා වගේ තථාගත ධර්මයේ ඇහුනොත් තමයි ඒ සත්වයන් ඒ ධර්මය අවබෝධ කරගන්නේ. හරියට නෙළුම් විකසිත වෙනවා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සංක්ෂේපයෙන් කියනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මය. දුකක් ඇති බව, දුකක් විද්‍යමාන බව, ඒ දුකට හේතුවක් විද්‍යමාන බව, ඒ හේතුවේ නැති කිරීමක් විද්‍යමාන බව, ඒ හේතුවේ නැති කිරීමෙන් දුක නිරෝධයක් විද්‍යමාන වන බව. ඔන්න ඔය කාරණා හතරව චතුරාර්ය සත්‍ය ධර්මය තමයි නේකාකාර ණය ප්‍රතිමන්ඩිතව බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් මේ ලෝකයට දේශනා කළේ. ඒ මුළු 45 අවුරුද්දක කාලයේ පුරාවටම ඔය චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරමින් භාරත තලයේ බුදු සිරිපා තබමින් ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ නමකගේ ආශ්චර්ය කියන්නේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ රූපය තමයි මේ සත්වයන් අතර නැත්තම් මේ සත්ව ලෝකේ ලස්සනම රූපය. බුදුරජාණන් වහන්සේට නමක් තමයි අසමෝ අසම සමෝ කියලා කියන්නේ. අසම අසම කියලා කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන් හා සැසඳෙන්නේ නැහැ. රූපයෙන්වත් ඥානයෙන්වත් බලයෙන්වත් සාමාන්‍ය මිනිසුන්ට සංසන්දනය කරන්නට බෑ. ඊළඟට දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් සැසඳන්නට බෑ. ඒ වගේම අසම සම කියන්නේ බඳු වූම බුදුරජාණන් වහන්සේ නමකට විතරයි සැසඳෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ රූපය ගත්තොතින් ඒ බුද්ධ රූපයේ තියෙනම සාමාන්‍ය මිනිසෙකුට පිහිටන්නේ නැති මහා පුරුෂ ලක්ෂණ 32ක්. ඒවට කියනවා පින් ලකුණු කියලා. මහා පුරුෂ ලක්ෂණ, මහා පුරුෂයෙකුට ශරීරයේ පිහිටන ලකුණු. ඒවා බණ පොතේ ඔය අත්හැරි අම්බුත වගේ සූත්‍ර දේශනාවල ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙම නැත්තම් මේ දේශකයන් වහන්සේලා අතිශයෝක්තියෙන් එහෙම කරන වර්ණා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඒ මහා පුරුෂ ලක්ෂණ 32කට අමතරව තවත් 80ක් කුඩා ලක්ෂණ තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ වලින් සමලංකృత බුද්ධ රූපය දකින්කොට සාමාන්‍ය මිනිසෙකුගේ නෙත සිත මොහොතකින් බැඳිලා වසඟ වෙලා යනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ කටහඬ මේ ලෝකේ සාමාන්‍ය මිනිසෙකුගේ කටහඬ වගේ නෙමෙයි. සෙමෙන් පිටෙන් පලි බෝධයක් නැතිව විස්සත්ත මංජු විඤ්ඤය සමනීය විසාරිත ආදී අංග 8කින් යුක්ත ගැඹුරු කටහඬක්. ඒක කටහඬ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලෙන් නිකුත් වෙනකොට අසා සිටින්නන්ගේ සවන් යුග මනාව ඒ හඬින් බැඳෙනවා. එතකොට ඒ හඬ කොච්චර අර්ථ විඤ්ඤාපනීයද කියනවා නම් ඒ හඬින් එක වචනයක් දේශනා කරනකොට අසන ශ්‍රාවකයාගේ සිත එකඟ වෙන බවක් තියෙනවා. බුද්ධ රූපය දකිනකොට ඇස සිත බැඳිලා ගිහිල්ලා ඒ කටහඬින් ධර්මයේ කියවෙනකොට ශ්‍රාවකයාගේ මනස බුදුරජාණන් වහන්සේ මුළු මනින්ම බැඳ ගන්නවා. ඒක සිද්ධ කරන්නේ අමුතු මනබැන්දනයකින් නෙමෙයි, එහෙම නැත්නම් අමුතු ආවර්තනී මායාවකින් නෙමෙයි. ඒ ස්වභාවයෙන්ම බුදුරජාණන් වහන්සේගේ රූපයත් කටහඬත් සිත බැඳිලා යන මට්ටමක ලස්සනක් තියෙන නිසා. ඒක මිනිසු විතරක් නෙමෙයි, දෙවියෝ බ්‍රහ්මියෝ පවා වසඟ වෙනවා. එතකොට මේ ලස්සන රූපේ ලැබෙන්නේ අර සංසාරේ පුරාලු අති දෙවන්ත පාරමිතාව සනිටුහන් කරමින්. සංසාරේ පුරාලු මේ දෙවන්ත පාරමිතාවේ තියෙන එක කොටසක් මහා මෛත්‍රී පාරමිතාව. එතකොට අනේ මෛත්‍රී පාරමිතාවේ කෙළපත් මහා මුනිවරයන් වහන්සේ තමයි බෝසතාණන් වහන්සේ. එතකොට මේ පාරමිතාව ශ්‍රී ශරීරයෙන් සලකුණු කොට ඉස්මතු කොට පෙන්වනවා වගේ ඒ ශරීරය තන්වන් පාටයි. ඒකට කියනවා සුවන්න වන්නතා ලක්ෂණය කියලා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන රත්තරන් නෙමෙයි, රත්තරන් වලත් තියෙන විශිෂ්ට ගණයේ රත්තරන්. ජම්බෝ නද වර්ගයේ රත්තරන් කියලා කියන බණ පොතේ ඒවා අපි දැකලා නැහැ. ඒ තරමින්ම දැකුම් කළු ලස්සන රූපයක්. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ නෙතු සංගල, දළදා මහන්සියලා, මුව මණ්ඩල, ශ්‍රී ශරීරයේ විශේෂයෙන් සිරිපතුල් ඒම සාමාන්‍ය මනුසකට පිහිටනෝ වගේ නෙමේ සාප්තිසය මවිතය එලබන පුදුම එලබන විසුමය එලබන ආකාරයෙන් තමයි පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මහ පොළොවේ සම්පූර්ණයෙන් ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ අපේ පතුල් වල අපේ පතුල් නම් පොළොවේ තිබුවාම හිඩසක් තියෙනවා. නමුත් බුදු සිරිපතුල් මහ පොළොවේ තිබුවාම එහෙම නෙමෙයි සම්පූර්ණයෙන් මුළු පොළොමේම ස්පර්ශ වෙනවා. ඒකට කියනවා සුප්පතිට්ඨිත පාද ලක්ෂණය කියලා. ඒ වගේම ඒ සිරිපතුල් වල මේ සාමාන්‍යයෙන් අපේ පතුල් වල වාගේ වරල් පැලීම් ආදී කොටගත් අවලස්සන වීමක් නැහැ. හරියට මුදු තලුණ හත්පාද කියනවා ඒ ලක්ෂණයට. ඒ කියන්නේ එදවස ඉපදිච්ච බිලිඳෙකුගේ පතුල් වල අතුල් පතුල් වල තියෙන සුමට බව තියෙනවා. ඒ වගේම දීගංගුලී කියන්නේ සිරිපතුලේ ඇඟිලි පහම සමාන දිගකින් යුක්තයි. මුලින් මහතට පටන් අරන් අගට සිහින් වෙන තමයි මේ ඇඟිලි පිහිටලා තියෙන්නේ. ශ්‍රී හස්තේ ඇඟිලි හතරක් එක හා සමාන දිගින් යුක්තයි. ඒ වගේම ඇඟිලි වල පුරුක් බෙදලා තියෙන්නේ බොහොම සමාන්තර මට්ටමට. ඒකට කියනවා ජාල හත්පාද ලක්ෂණය කියලා. ඊළඟට අර සිරිපතුල් වල තියෙනවා සාමාන්‍ය මනුස්සකරු නොපිහිටන චක්‍ර ලක්ෂණ දෙකක්. චක්‍රය කියන්නේ මේ රවුමක් කියන එක. ඒ වගේ රත චක්‍රය වගේ ඒ වගේ ලක්ෂණ දෙකක් කා වැදිලා තියෙනවා සිරිපතුල් වල. ඒ චක්‍ර ලක්ෂණ දෙකේ තියෙනවා නාභි මණ්ඩලයක් හා අර දහසක්. අර කියන්නේ අර දැබි වාගේ චක්‍රයේ නාභියේ පටන් අග දක්වා දිවෙන ඒ රේඛාමලට. එමට කියනවා මේ දැවි කියලා. එතකොට ඒව 1000ක් තියෙනවා. එතකොට ඒව 1000කකට එකක් ස්පර්ශ නොවෙන්න එකකට එකක් මිශ්‍ර නොවෙන්න තමයි පිටලා තියෙන්නේ. සම්භාකාර පරිපූර්ණානි සනේබිකානි සනාබිකානි කියලා ඒ විස්තර කරනවා බණ පොතේ. එතකොට මේ චක්‍ර ලක්ෂණ දෙකේ ලෝකේ අතීතාක් මංගල ලක්ෂණ කෙටිලා තියෙනවා. ඒ වගේම සිරිපතුල හතරට බෙදුවොත් හතරෙන් එකක් විලුඹට වෙන් වෙනවා. ඒකට කියනවා ආයත පන්හි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිහිටලා තියෙන සිහින් කකුල් නැත්තම් ගොප්පැට මාංශය පිහිටලා තියෙන්නේ ඉහළට වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ නම් මේ සිහින් කකුලට ස්පර්ශ වෙලාමයි පිහිටලා තියෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ ටිකක් ඉහළින් පිහිටලා තියෙන්නේ. ඇතෙක් ගමන් කරනකොට සාමාන්‍යයෙන් ඇතෙක් ගමන් කරනකොට ඉස්සරහා කකුල් දෙකේ යටිපතුල් දෙක පිටුපසෙන් සිට බැලුවොත් පේනවා. ඒකට හේතුව තමයි ගොප්පැට ඉහළින් පිහිටලා තියෙන හින්දා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට කොයි අතින් බැලුවත් ඒ සිරිපතුල් වල චක්‍ර ලක්ෂණ දකින්න පුළුවන් කියනවා දෙවි මිනිසුන්ට. ඒතකොට හිතලා බලන්න මේ කොයිතරම් ආශ්චර්යමත් ශ්‍රීපාදයක්ද. ඊළඟට සාමාන්‍යයෙන් අපේ නම් කෙන්ඩා මාංශය ඉදිරියෙන් අස්තිය තියෙනවා පිටුපසින් මස් ගොබේ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වල ඒනි ජංගතා ලක්ෂණය කියලා ලක්ෂණයක් තියෙනවා. අස්තිය මැදට වෙන්න ඉතාමත්ම දකුම්කළු මාංශයකින් මුළු ඒ කෙන්ඩා මාංශය වට වෙලා තියෙනවා. බුද්ධ වචනේ තියෙන දෙයක්. ඒ වගේම තථාගතයන් වහන්සේ හිටගත්තට පස්සේ නැමෙන්නේ නැතිව වක් වෙන්නේ නැතිව අත් දෙකෙන් දනිස් දෙක ස්පර්ශ කරන්න පුළුවන්. ඒකට කියනවා හිතකෝව අනෝනමන්තෝ උබෝහි පානිතලේහි ජංගානි පරිමජ්ජති පරිමසති කියලා. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඊළඟට තථාගතයන් වහන්සේගේ පුරුෂ නිමිත්ත තියෙන්නේ කෝෂයක් අභ්‍යන්තරයට ගමන් කරලා. සාමාන්‍ය පිරිමින්ගේ වාගේ නෙමෙයි. ඒ වගේම මුළු ශරීරේම රන්මන් පාටයි. ඒ වගේම කුණු දුහුවිලියේ ශරීරයේ තැබෙන්නේ නැහැ. ඒකට කියනවා සුඛුම චවිතා ලක්ෂණය කියලා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ සී ශරීරයේ එක තැනකින් රෝම කූප දෙකක් මතු වෙන්නේ නැහැ. එක තැනකින් එක රෝම කූපයයි මතු වෙන්නේ. ඒකේක ලෝමතා ලක්ෂණය. ඊළඟට මේ මතු වෙලා තියෙන සෑම රෝම කූපයක්ම ශරීරයේ උඩුවක් බලාගෙන ගමන් කරලා දක්ෂිනා වර්තුව භ්‍රමණීය වෙලා හැමත ඇලිලා පවතිනවා. ඔය තරම් සුන්දරත්වයක් ඇතිද? මම මේ කිව්වේ බුද්ධ රූපේ ඇති ආශ්චර්ය සාමාන්‍යයෙන් හිතින් මමා බලන්ට. ඊළඟට තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ බ්‍රහ්මුච්චුගත ලක්ෂණෙන් යුක්තයි. ඒ කියන්නේ බ්‍රහ්මයාගේ වගේ ඍජුයි. කිසිම තැනකින් වක් වෙලා නැමිලා නැහැ. ඒ වගේම පිටි අත්ල පිටිපතුල් උරහිස් කොන්ද කියන කිසිම තැනක කිසිම අස්තියක් මතු වෙලා පේන්නේ නැහැ. ඒකට කියනවා සත්තුස්සද කියලා. ඒ වගේම සිංහ රාජෙක් ඉදිරියෙන් බලනකොට යම්සේ තේජාන්විත වෙනවා දන්නේ වගේ තථාගත ශ්‍රී ශරීරයේ කොයි පැත්තෙන් බැලුවත් මහා පුදුම තේජසක් දැනෙනවා බලන අයට. ඒකට කියනවා සිහිය පුබ්බද්ද කාය ලක්ෂණය කියලා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ පිටකොන්ද මැද දැන් අපේ නම් පිටකොන්ද මැද තියෙනවා කානුවක් වගේ දෙපැත්තට මස් බෙදිලා. නමුත් තථාගතයන් වහන්සේගේ ශරීරය එහෙම නැහැ. මුළු මනින්ම ඒ ශ්‍රී ශරීරයේ පිටකොන්ද ස්වර්ණමය ලෑල්ලක් වගේ ඉතා දකුම් කළුව පිහිටලා තියෙනවා. ඒකට කියන මහා පුරුෂ ලක්ෂණ කියලා. ඊළඟට උසට සරිලන මහත මහතට සරිලන උසින් යුක්ත. ඒකට කියනවා නිග්‍රෝධ පරිමණ්ඩල ලක්ෂණය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ බෙල්ල හරියට රන් කලයක කට වාගේ ඉතා දැකුම් කළු පිටලා තියෙනවා. නහර වැල් එලිලා නැහැ, රැලි වැටිලා නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුගේ සමහර මිනිසුන්ගේ ගත්තොතින් බෙල්ලක් නැහැ, මුහුණ සම්පූර්ණයෙන් කඳට ඇලිලා වගේ තියෙන. සමහර අයගේ බෙල්ල සෑහෙන දිගයි. එසේ අවලස්සන නොවි මනාව ඒ ශ්‍රී ශරීරයේ බෙල්ල පිටලා තියෙනවා. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඊළඟට තථාගතයන් වහන්සේගේ සිරි මුව මඩලේ දිව කෙළවර වන තැන රසනහර 700ක් රසනහර 700ක් දිව අගට ඉලක්ක වෙලා තියෙනවා. දිව දිව අගට යොමු වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කලේ දිවේ යම්කිසි ආහාරයක් සිරිමුව මරලේ තබලයක හපලා ගිලිනකොටම ඒ ආහාරයේ ඕජාව ශ්‍රී ශරීරයේ පැතිරෙනවා. ඒ නිසා අනුභව කරන එක හාල්ලට එකකින් උනත් යැපෙන්න පුළුවන්. ඒකට කියනවා රසග්ග සග්ගී ලක්ෂණය කියලා. ඊළඟට තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සිරිමුව මරලේ උඩුහනුමත් යටිහනුමත් සර්වාකාරයෙන් පරිපූර්ණයි. සිංහයෙකුගේ උඩුහනුව පරිපූර්ණ යටිහනුව අපරිපූර්ණයි. නමුත් තථාගතයන් වහන්සේගේ එහෙම නැහැ. මුළු හනුවම උඩුහනුව යටිහනුව සර්වාකාරයෙන් පරිපූර්ණව පිහිටලා පවතිනවා. ඉතින් මේ බුද්ධ රූපය බණ පොත අනුසාරයෙන් ඔබට කියනවා බිනා ඒ සුන්දරත්වයේ සාමාන්‍යයෙන් ධර්ම කථිකයෙකුට කියන්න බෑ. ඒ හනුව පරිපූර්ණව පිහිටලා තියෙන හින්දා වීසති වීසති සේත සුදන්ත. බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලේ උඩුහනුවේ දළදා වහන්සේලා 20ක් යටිහනුවේ දළදා වහන්සේලා 20ක් පිහිටලා තියෙනවා. ඒ හනු පරිපූර්ණව තියෙන නිසා. ඒ වගේම නලදත් ඒ වගේම දත් අතර සිදුරු අවපැහැ ගැන්මෙච්ච දළදා මහන්සියලා නැහැ. සමදන්ත අවිවරදන්ත සුසුක්ක දාට කියලා කියන මේ ලක්ෂණ මහපුරුෂ ලක්ෂණේ ඔක්කොම. ඊළඟට තථාගතයන් වහන්සේගේ ජීවහා ධාතුව සිරි මුව මඩලින් එළියට ගත්වතින් දෙකන් සිලු පිරිමදින්න පුළුවන්. නලල් තලය වහන්න පුළුවන්. දිවෙන් නලල් තලයම වහන්න පුළුවන්. ඒකට කියන පහූත ජීව ලක්ෂණය කියලා. එනිසා තමයි තථාගතයන් වහන්සේ අර ගැඹුරු නින්නාද සහිත මధుර වර ස්වරය සිරි මුව මඩලින් පැතිර නැගෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේගේ සිරි මුව මල්ලින් බ්‍රහ්මස්වරය මතුවෙන එකට කියන බ්‍රහ්මස්සරෝ හෝති කරවීක බහණී කියලා. ඒ හඬින් ආමන්ත්‍රණය ලැබුවාම අහගෙන ඉන්න කෙනාගේ මනස මුනු මුළුමනින්ම ඒ දහම් ස්වරයේ නතර කරගන්න සමත් වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේගේ නෙතු සංගල අබිනීල ලක්ෂණයෙන් යුක්තයි. කියන්නේ පස් පැහැ දිස්නා නෙතු සංගලක් තියෙන්නේ. ඒ කියන්නේ කළු වර්ණයේ සුදු වර්ණාදී නිල් වර්ණාදී මනාව සංකලණය වෙලා ලේනහරාදී එක ඉල්පීමක් නැතිව ටිකක් දිගට හුරු නෙතු සංගලක් තථාගතයන් වහන්සේගේ නෙතු සංගල. ඒ වගේම එදවස ඉපදිච්ච වහු පැටියෙකුගේ නෙතු සංගලයේ තියෙන සෝභමානත්වයේ උසුලනවා කියන එකට කියනවා ගෝපකුම ලක්ෂණය කියලා. ගෝපකුම ලක්ෂණය අබිනීල නෙත්ත ලක්ෂණය සහ ගෝපකුම ලක්ෂණය කියන්නේ සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ගත්තොත් ඇස් දෙක ගිලිලා තියෙන එහෙම නැත්නම් ඇස් දෙක ඉදිරියට නෙරලා තියෙනවා ඇස් දෙක මේ දුඹුරු වාගේ අවපැහැ ගැන්විලා තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ නෙතු සංගල දෙස වරක් හැලී බරපු පමණින් ඒ නෙතු සංගලයේ තියෙන සුන්දරත්වයට ශ්‍රාවකයා වසඟ වෙනවා. මහා කරුණාව ගලාගේ නෙතු සංගල. එතකොට බුදුරජාණන් වහන්සේගේ දෙබැම මැද ඌන රෝම ධාතුවක් තියෙනවා. ඒ ඌන රෝම ධාතුව හරියට රන් තැටියක රිදී බුබුලක් වාගේ දක්ෂිනාවර්තෝ භ්‍රමණේ වෙලා උඩුවක් බලාගෙන තමයි පිහිටලා පවතින්නේ. ඒ වගේම නලල් තලයේ වැසෙන්නට අතිරේක දිස්නයකින් යුක්ත ස්වර්ණමය මාංශ පටලයක් තියෙනවා. හරියට පෙර රජවරු නලල් තලයේ මේ නලල් තලයේ වැසෙන්නට ඒ නලල් පටියක් ගැට ගැහුවා කියන්නේ ඒ ලස්සන බුද්ධ රූපේ සුන්දරත්වය දැකලා. එතකොට ඔන්න ඔය වාගේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත රූපයක් දරාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ධර්මාසනයට වඩින්නේ, ධර්ම දේශනා කරන්නේ. ඊළඟට ඒ මధుර කටහඬින් තමයි චතුරාර්ය සත්‍ය දේශනා. ඒ මුළු බුද්ධ රූපයම ඒසා සුන්දරත්වයකින් ලැබුණු හේතුව දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් මව්පු එකක් නෙමෙයි මහණෙනි, පෙර සංසාරේ මේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ මෙන්න මේ ආකාරයෙන් තථාගතයන් වහන්සේ බෝධිසත්ව සමයේ පාරමිතා පුරප නිසා කියලා. මහා මෛත්‍රියේ පිහිටිය සීලාදී ගුණධර්මවල නොසෙල්වී පිහිටපු බව අර සිරිපතුලේ ස්ථීරම සිරිපතුල මහ පොළොවේ පිහිටන ලක්ෂණයෙන් කියාපානවා. ගුණධර්මවල ස්ථීරම පිහිටිය සීලයක නම් පිහිටන්නේ මොනම හේතුවකින්වත් සිල් බිඳ ගත්තේ නැහැ. සත්පුරුෂ ධර්ම මොනම හේතුවකින්වත් බිඳ ගත්තේ නැහැ. ඒ වගේම ජාතිත් මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් දෙවි මිනිසුන්ට සංග්‍රහ කළා. ඒ සම්මා සම්බුද්ධ රාජ දක්වා පැමිණි මුළු ගමන තුරාවටම පරෝපකාරයේ මෙනුවෙන් මුළු ජීවිතයම උනත් අතහරින්නට දෙපාරක් නොහිතා කැමති වුණා. ඔන්න ඔය වාගේ අප්‍රමාණ පාරමිතාවක් මතින් තමයි ඒ ආශ්චර්යමත් බුද්ධ රූපේ මැවුනේ. එතකොට ඒ ලස්සන බුද්ධ රූපයයි උත්පත්ති කුලයෙන් ගත්තොත් ලෝකේ අසම සම කුලයයි, ඊළඟට කටහඬ ගත්තොත් දර මනෝහරම කටහඬයි, සහ විස්මිතම ඥාණය. ඒ ඥාණයට පෙන්වතුනේ ලෝකේ උපමානේ. බුදුරජාණන් වහන්සේගේ විස්මිත වැටහීමට උපමානේ. බුද්ධානම් භික්කවේ බුද්ධ විෂයෝ අචින්තේයෝ න චින්තේ තබ්බෝ යන් චින්තෙන්තෝ උන්මාදස විඝාතස භාගියස කියලායි දේශනා කළේ. බුදුවරුන්ගේ බුද්ධ විෂය සාමාන්‍ය මනුස්සකට කල්පනා කරන්න එපා කිව්වා. ඒ විෂය සැරියුත් මුගලන් දෙනමටවත් විෂය නැහැ. පසේ බුදු කෙනෙකුටවත් විෂය නැහැ. ඒ තරම් පළල් ඥානයකින් තමයි තථාගතයන් වහන්සේ ලෝකේ බලන්නේ. දැන් අපි හැමෝටම පෙනෙන දැනෙන වැටහෙන දේ බොහොම ස්වල්පයි. නොපෙනෙන නොදැනෙන නොම වැටහෙන දේම බහුලයි. නමුත් තථාගතයන් වහන්සේගේ විස්මිත ඥානය අභියස නොදැනෙන නොපෙනෙන නොම වැටහෙන කිසිම දෙයක් නැහැ. දුර ළඟ පිහිටි අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයිති සත්ව ඌද අසත්ව ඌද
1: සියලු ධර්ම තථාගතයන් වහන්සේලා ආවර්ජනා කරනකොටම වැටහෙනවා. දැන් අපිට නම් කාලික සීමා තියෙනවා, භෞමික සීමා තියෙනවා. අපේ ඇස් දෙකට යම් රූපයක් ඉතා හොඳින් වටහා ගන්න පුළුවන් ඒ පෙනෙන දුරට ආවට පස්සේ. නමුත් දුර ඈතක පිහිටි රූපයක් අපිට වැටහෙන්නේ නැහැ. ශබ්දයක් වුණත් ඉතා පැහැදිලි සීමාවේ ඇහුනොත් විතරක් වටහා ගන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේට අපිට වාගේ කාලයෙන් හෝ දැන් අපිට ගත්තොත් අපේ ජීවිතවල ගත්තොත් ඊයේ පෙරේද පළමු දාදී වශයෙන් ගිය මාසේ ගිය අවුරුද්දේ එහෙම එහෙම ඉතිහාසයට යනකොට බොහෝ දේවල් අමතකයි. පෙර ජීවිතය ගැන සිහි කරගන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. එතනින් එහා ජීවිත සිහි වෙනවා සිහි වෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට. එතකොට තථාගතයන් වහන්සේ බඳු කාලයෙන්වත් භූමියෙන්වත් බාධාවක් නැතුව සියලු ධර්ම සම්මේ ධම්මා තස ඥාන මුඛේ ආපාතං ගච්ඡති කියලා කියනවා. ඒ විස්මිත ඥානයට සියල්ලම අවබෝධ වෙනවා. ඒ සියල්ලම අවබෝධ කරගෙන තමයි මේ අමයුරු ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සියල්ලම වටහාගෙන තමයි ඒ අමයුරු ධර්මය දේශනා කළේ. එතකොට මම මුලින් සිහිපත් කළා ඒ දේශනා කරපු ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ ධර්මය අවබෝධ කර ගැනීමට ශ්‍රාවකයා සතු විය යුතු සුදුසුකමක් තමයි යෝනිසෝ මනසිකාරයෙන් ඒ කියන දහම් කරුණු මෙනෙහි කිරීමේ හැකියාව. ඉතා හොඳ සිහි කල්පනාවකින් නුවණින් විමස විමසා ඒ කාරණා ග්‍රහණය කරන්ට ඕන. එතකොට ඒ නුවණින් විමසීමටත් ඒ දහම් ඇසීමටත් ඒ අනුව පිළිපැදීමටත් ශ්‍රාවකයෙකුට තවත් සුදුසුකම් කිහිපයක් අවශ්‍ය වෙනවා. එකක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දන්නා නුවණින් යුක්තව ඇතිවන්නා වූ පැහැදීම. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගැන උතුම් බුදු බලය ගැන බුදු අනුහස ගැන ඒ බුද්ධානුභාවය ගැන හෝ සම්මා සම්බුද්ධත්වය ගැන හෝ බුදුරජාණන් වහන්සේ ලැබී ඇති විස්මිත හැකියාව ගැන හෝ ඥාන කෞශල්‍ය ගැන හෝ ධර්මයේ ස්වාක්කාත භාවය ගැන හෝ සංඝයාගේ සුපටිපන්න භාවය ගැන හෝ කිසිම තැනක කුකුසක් ඇති වුණොත් එයාට ධර්ම මාර්ගයේ රූහණය වෙන්නේ නැහැ. එනිසා මුලින්ම ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉතා හොඳ පැහැදීමක් ඇති කරගන්න ඕන. ඒ පැහැදීම ඇති කරගනු පිණිස ඉඳුරාම මේ ධර්මය නැත්නම් බුදු ගුණ නිතර නිතර අහන්න ඕනි. බුද්ධ රූපය ගැන, බුදුරජාණන් වහන්සේ අතීත සංසාරේ පුරාලු පාරමිතාව ගැන, මේවා ගැන ඉතා හොඳ පැහැදිලි පැහැදීමක් හදවත ඇති කරගන්න ඕන. ආන්නේ පැහැදීම හා සමගාමීව තමයි අර කේපෝ ධර්මයේ දක්නා ඥානේ හදවතේ පහළ වෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණේ තමයි අපි හැමෝටම තියෙන උන ඉතා හොඳ ප්‍රත්‍යවේක්ෂණය. ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ නුවණින් හැරී විමසා බැලීමක් ජීවිතයේ දෙස. මම අද මාතෘකාව වශයෙන් සජ්ජායනා කළෙත් අන්නේ බඳු ධර්ම පාඨය. බුදු සිරිමුව මඩලින් දේශනා කරපු. දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ඒව මේවං කෝ භික්ඛවේ භික්ඛුනෝ පච්චවෙක්ඛනා බහුකාරා කුසලේසු ධම්මේසු. මහණෙනි මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාට ශ්‍රාවක භික්ෂුවට නැත්තම් ගිහි ශ්‍රාවකයාට ප්‍රත්‍යවේක්ෂාව කියන එක බොහෝම උපකාරයි කුසල් දහම් පිළිබඳව. මොකක්ද ප්‍රත්‍යවේක්ෂාව කියලා මේ ධර්මයේ හඳුන්වන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පැවිද්දෙකුට, ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි ශ්‍රාවකයෙකුට කරුණු කිහිපයක් වෙත නිතර නිතර යොමු කරන්න තමන්ගේ අවධානය කියලා. දසීමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අභින්නම් පච්චවෙක්ඛි තම්මා. මහණෙනි මෙන්න මේ කරුණු 10 පැවිද්දා විසින් නිතර නිතර අභින්නම් කියන්නේ නිතරම කියන එක. නිතරම ප්‍රත්‍යවේක්ෂා කරන්න, නිතරම මෙනෙහි කරලා බලන්න. ඒ කරුණු අතර තියෙනවා මම පැවිද්දෙක් හැටියට මම සීලවන්තව කල් ගෙවනවාද, මගේ සීලයට අභ්‍යන්තරයෙන් මෙමා නැත්තම් මගේ සීලයට මවිසින්ම චෝදනා කරන්නේ නැද්ද, මගේ සීලයට අනුන් චෝදනා කරන්නේ නැද්ද, මම ගිහි ආකල්පවලින් වෙන් වෙලා උතුම් ශ්‍රමණාකල්පවලින් යුක්තද, ඒ වගේම විවරණ බවට පත්වල, ඒ කියන්නේ මන්දනේ විභූෂණේ සරසීම් ආදියට නොයා පැවිද්දෙක් අල්පේච්ඡ ප්‍රතිපදාවේ හික්මෙනවත්, ඒ වගේම ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙන සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරනවද, කර්මයේ දායාදී උරුමයේ මෙනෙහි කරනවද, ඔන්න ඔය වගේ කරුණු 10ක් නිතර නිතර පැවිද්දා මෙනෙහි කරන්න ඕනි. ඊළඟට ගිහියාද පැවිද්දාද කියන දෙදෙනාම, ගිහි පැවිදි පිරිමි නොපිරිමි කියන මේ සියලු දෙනාම මෙනෙහි කළ යුතු කරුණු පහක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කරුණු පහක් එකක් තමයි මම ජරාවට පත්වන්නේමි, මම වයසට යනවා බැහැරෙනවා කියලා නිතර මෙනෙහි කරන්න ඕන. මක්නිසාද මෙනෙහි කළ යුත්තේ? අප්‍රමාදී භාවයේ උදෙසා. ඊළඟට මම ලෙඩ වෙන කෙනෙක් කියලා මෙනෙහි කරන්න ඕනේ, නිතරම ගිහියා පැවිද්දා පිරිමි නොපිරිමි කවු කවුරුත් මෙනෙහි කරන්න ඕනේ. මක්නිසාද මෙනෙහි කළ යුත්තේ? ඒකාන්තෙන් අප්‍රමාදී භාවයේ උදෙසා. ඊළඟට මම මැරෙන ස්වභාවයෙන් යුක්ත සත්වයෙක් කියලා මෙනෙහි කරන්න ඕනේ. ඇයි මෙනෙහි කළ යුත්තේ? අප්‍රමාදී වීම උදෙසා. එතකොට මම ජරාවට පත් වෙනවා, ව්‍යාධියට බඳුන් වෙනවා, මරණයට පත් වෙනවා කියන කාරණා නිතර නිතර සිහි කරනකොට ඒ පුද්ගලයාගේ අතින් සිද්ධ වෙන්න තියෙන අකුසල කර්ම අඩු වෙනවා, කුසල කර්ම බර වැඩි වෙනවා. ආන්නේ ආනිසංසය දක්වලා තමයි භාග්‍යතුන් වහන්සේම දේශනා කළේ. ඒ වගේම නිතර මෙනෙහි කරන්නුනේ ගිහි පැවිදි අපි කවුරු ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙලා යන්නට මාහට සිද්ධ වෙනවා. එනිසා බැඳීම් තුල විශාල වේදනාවක් දුකක් හට ගන්නවා. ඒ කාරණේ අවබෝධ කරගෙන නොහිටියොත් එනිසා ප්‍රියමනාප වස්තු වලින් වෙන්ව යන්න සිද්ධ වෙනවා කියලා කල්ලාතුව කල්පනා කරන්න ඕන. ඊළඟට කර්මය දායාදේ උරුමය කරගෙනයි මම සිටින්නේ. සිතින් කයින් වතනින් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කරනවා නම් එහි වගකීම මෙමාහට පැවරෙනවා. විපාකයේ තමාහා පැමිණෙනවා කියන ඔන්න ඔය කරුණු පහ නිතර ගිහියා පැවිද්දා ප්‍රත්‍යවේක්ෂාවෙන් බලන්ට ඕන. ඊළඟට මේ ධර්මය අවබෝධ කර ගැනීමෙහිලා පිළිපන් ශ්‍රාමකයා විසින් ඔය අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ රාහුල පොඩි ස්වාමීන් වහන්සේට තමන්ගේ කාය කර්ම ගැන, වචී කර්ම ගැන, මනෝ කර්ම ගැන විමසන්ට ඕනි ආකාරය. අන්නේ ආකාරයෙන් අපි ඔක්කොම විමසන්න ඕනි. මේ ධර්මය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ප්‍රතිපදාව හඳුන්වනවා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපදාව කියලා. තවත් විදිහකින් හඳුන්වනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අංග 8කින් යුක්ත උතුම් මාර්ගය. බුදුපසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලා පිළිපදින ලද අංග 8ක් ඇති ශ්‍රේෂ්ඨ මාර්ගය. ඒකට කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ අත්ව අහලා තියෙනවා. එහිලා පළමු මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. දෙවන මාර්ගාංගය තමයි සම්මා සංකල්පය. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාවට නමක්. ප්‍රඥාව කියන්නේ සාමාන්‍ය ලෝකයා සලකන උගත්කම් ආදී නෙමෙයි. ඒවායනුත් ප්‍රඥාවට කිසියම් උපකාරයක් ලැබෙන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රඥාව කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනේ ඉදං කුසලං ඉදං අකුසලං, මෙන්න කුසලය මෙන්න අකුසලය කියලා වෙන්ව තෝරා ගැනීමේ හැකියාව. ඉදං සේවිතබ්බං ඉදං නසේවිතබ්බං, මෙන්න මේ දේ සේවනය කළ යුතුයි මේ දේ සේවනය නොකළ යුතුයි කියලා වෙන්කොට තෝරා ගැනීමේ හැකියාව තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ දේ පුරුදු කළ යුතුයි මෙන්න මේ දේ පුරුදු නොකළ යුතුයි කියලා වෙන්ව තෝරා ගැනීමේ හැකියාව. ඒකට කියන ප්‍රඥා කෞශල්‍ය කියලා. ප්‍රඥා බලය කියන්නේ ඒකට. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය කියලා වෙන් කරලා පෙන්වන්නේ ආන්නේ ප්‍රඥාමේ හැකියාව. ධර්මයේ ඒ ප්‍රඥාව නම් ගණනාවකින් දේශනා කරලා තියෙනවා. නම් 30කින් විතර දේශනා කරලා තියෙනවා. ඕභාස පඤ්ඤා, ඕභාස ප්‍රඥා, ආලෝක ආදී වශයෙන්. ධම්ම චක්කු කියන්නේ ඒ ප්‍රඥාවට නමක්. එතකොට ආන්නේ සම්මා දිට්ඨිය නැත්තම් ඒ ප්‍රඥාව අපි හැමෝගෙම ජීවිතවල ඉතා ඉහළ අගයකින් පවත්වා ගන්නට හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕනේ. එහිලා ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ කර්මයෙන් බලය පිළිගැනීම සංඛ්‍යාත ඒ උතුම් සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියෙන් මේ පිරිස ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්තයි. කර්මයේ ඵලය පිළිගන්නම, හේතුඵල දාම පිළිගන්නම, දාන ආදී ආනිසංස ඇති බව පිළිගන්නම, මෙලොවක් පරලොවක් පිළිගන්නා බව. ඒකට කියනවා ලෞකික සම්මා දිට්ඨිය. ඒක නැතුව එතනින් එහා මාර්ගඵල ප්‍රඥාව හේමත් ලෝකෝත්තර සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්න බෑ. එතකොට මේ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියේ පිහිටා සීලය සමාධිය ප්‍රඥාව කියන අංග තුන මේ ත්‍රිශික්ෂාව මනාව සම්පාදනය කරන්න ඕනි සත්පුරුෂ භූමියේ රැඳිලා. ඒ කියන්නේ සත්පුරුෂයාගේ ඇසුරේ නිතර ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ අංග තුන පූර්ණේ කරන්න ඕනි. එතකොට ඒ අංග තුන පූර්ණේ කිරීමේදී ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ විශේෂයෙන් නීවරණ ධර්ම සංසිඳෙන්න ගන්නවා. නීවරණ ධර්ම කියන්නේ ප්‍රඥාව පහළ වීම අවරා සිටින ධර්ම. ඒව හඳුන්වනවා නීවරණ ධර්ම කියලා. මේ ධර්මයේ ඒවා පහක් තියෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාම කියලා. එතකොට කාමච්ඡන්දේ කියන්නේ ලෝභයට නමක්. එතකොට ලෝභයෙන් ආදෘත මනසක් ඇති කල්හි ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ලෝභය පහළ වෙන්නේ ලෝභ මූලසිතවල. එතකොට ලෝභය නිතර නිතර මැඩෙනකොට, ඒකට කියන්න පුළුවන් කාමච්ඡන්දේ, ආසාව ආදි වශයෙන්, එයින් නිතර නිතර මැඩෙනකොට අර ප්‍රඥාමේ කෞශල්‍ය නැත්තම් ප්‍රඥාමේ හැකියාව දුර්වල වෙනවා එන්නේ. එතකොට ප්‍රඥාවෙන් කරුණ විමසන්න තියෙන හැකියාව දුර්වල වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් විමසන්න තියෙන හැකියාව දුර්වල වෙනවා. ප්‍රත්‍යවේක්ෂාව කියන එක බොහොම ඈත් වෙලා යනවා. එනිසා ඒ කාමච්ඡන්දේ යටපත් කිරීම තමයි මේ ශික්ෂණ මාර්ගයේ ඉස්සෙල්ලාම අපේක්ෂා කරන්නේ. කාමච්ඡන්දයට යටපත් කරගෙන ඊළඟට ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ ක්‍රෝධය, වෛරය, ගැටීම, ද්වේෂය. ඒකත් සත්වයකට ප්‍රඥාව අවරාලන, එහෙම නැත්නම් සමාධිය නැති කරන, විමසුම් නුවණ අහිමි කරන ධර්ම ස්වභාවයක්. ද්වේෂය කියන්නේ මහා ඝන කළුවරක්. ලෝභය කියන්නේ මහා ඝන කළු දුමාරයක් වාගේ. එතකොට මෙන්න මේ ලෝභය නැත්තම් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ ඉවත් නොකර, ඒ නැත්තම් ඒ ධර්ම ස්වභාවයන් පිටු නොදක අපිට මේ ධර්ම මාර්ගයේ දියුණුවක් ලබන්නට බෑ. එනිසා ධර්ම මාර්ගයේ සමතයෙන් වේවා, විපස්සනාවෙන් වේවා, මුලපටන් සීල සමාදානයේ පටන් මේ සෑම අංගයක්ම යොමු කළේ ඉස්සෙල්ලාම අන්නේ කියපු නීවරණ ධර්ම යටපත් කිරීම පිණිස. ආරම්භයේදී ඒවා මුළුමනින්ම ප්‍රහාණය කරන්න බෑ. යටපත් කරන්න පුළුවන්. කාමච්ඡන්ද ඉස්මතු වෙන්නට නොදී පවත්වන්නට උපක්‍රම තියෙනවා මේ ධර්මයේ. ව්‍යාපාද ඉස්මතු නොවී පවත්වන්න උපක්‍රම තියෙනවා. ආන්නේ උපක්‍රම වල තමයි කමඨහන් වැඩිම කියලා කියන්නේ. එතකොට දැන් මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන මේ ධර්මතා යටපත් කරගෙන ඒ ධර්මතා පහළ වෙන්නට ඉඩ නොදී ඒවට ප්‍රතිපක්ෂ ධර්ම ඥානෙ උපද්දවන, සීලය උපද්දවා දෙන, සමාධි උපද්දවා දෙන කුසල ධර්ම තියෙනවා. ශ්‍රද්ධාව, වීරියය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා. අන්නේ කියපු ධර්මතා ඉස්මතු කරනවා. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා බොජ්ජංග ධර්ම තියෙනවා. ආන්නේම උපද්දවනවා. තවත් විදිහකින් කියනවා නම් සතිපට්ඨාන හතර උපද්දවනවා. තවත් විදිහකින් කියනවා නම් ඉර්ධිපාද උපද්දවනවා. ඊළඟට පදන් වීරිය උපද්දවනවා. ආන්නේ ධර්මතා ටික ඉස්මතු වෙන්න අර නීවරණ ටික අයින් කරලා හිතේ ඉඩක් සලස්වන්න ඕනි. එතකොට පින්වතුනි මේ වැඩපිළිවෙල පුදුමාකාර කැපවීමකින් ඕනෑකමකින් අතොරක් නෑර සිද්ධ කරන්න ඕනි දෙයක්. අතොරක් නෑරම සිද්ධ කරන්න ඕනි. ඒක උපමාවක සඳහන් කරනවා බණ පොතේ පින්වතුල අහලා ඇති ගිනිගානා දණ්ඩ. ගිනිගානා දණ්ඩේ උද්දර අරණි අදර අරණි කියලා ඒ ගිනිගානා දණු දෙක එකට අරගෙන ඒ දණු දෙක ශක්තිමත් පුරුෂයෙක් එකට අතුල්ලනවා. අතුල්ලලා අතුල්ලන ගමන් යටින් පුළුන් ටිකක් හරි ඒ මගේ ඉතා සියුම් දර කූරු ටිකක් තියලා ඒ මත පුළුන් ගොඩක් තියෙනවා. ඊට පස්සේ අර ගිනිගානා දණ්ඩ එකට ස්පර්ශ වෙලා වෙලා ගිනි පුළුඟු කිහිපයක් පැන නගිනවා. ඒ පැන නගින ගිනි පුළුඟු ටික අර පුළුන් ටිකට ගිනි ඇවිලිලා එහෙම තමයි ගින්න අවුලවා ගන්න වේ ආදි කාලේ එදා කාලේ එහෙම තමයි ගිනි අවුලවාගෙන තියෙන්නේ. එතකොට ඒ ගිනිගානා දණු දෙක අරගෙන ටික වෙලාවක් ස්පර්ශ කළ නතර කළොත් මට දැන් මහන්සි තව ටිකකින් ආය මේ ගිනිගානා දණ්ඩ අතුල්ලලා ගිනි අවුලවනවා කියලා. එතකොට ආය නිමිල යනවා. ආය මුල ඉඳන් අතුල්ලන්න ඕනේ. හැබැයි ගින්න එනකම්ම ගිනි පුළුඟු මතු වෙනකම්ම ඇතිල්නුවොත් ඒ ගින්නක් උපද්දවා ගන්න පුළුවන්. ආන්නේ වගේ බුද්ධ ශාසනයක් ලැබਿੱච්ච වෙලාවේ, මිනිසත් භාවයක් ලැබਿੱච්ච වෙලාවේ, තථාගත ශ්‍රී සද්ධර්මයේ සමනත වැකෙන වෙලාවේ, කන් දෙකත් බිහිරි වෙලා නැති වෙලාවේ, යෝනිසෝ මනසිකාරින් ප්‍රත්‍යවේක්ෂා නුවණින් මාර්ගඵල ප්‍රතිවේදයේ දක්වාම නොනවත්වන්නා වූ මෙහෙයවීමකින් තමන්ගේ සිත කය වචනේ මේ මාර්ගයේ හසුරවන්න ඕනි. ආන්නේකට අපි අපිම දක්ෂ වෙන්න ඕනි. ඒක තම තමා විසින්ම සිද්ධ කරන්න ඕනි දෙයක්. තමාම නුවණින් සලකලා සිද්ධ කර ගන්න ඕනේ දෙයක්. මොකද ඒකට දැන් සංසාර ගමනේ ඇති සංසාර ගමන විඳපු මහා බිහිසුණු දුක, සංසාරයේ පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරපු අනමතග්ග පරියාය වගේ දහම් කරුණු නිතර නිතර අසා සසර පිළිබඳව බලවත් සංවේගයක් ඇති කර ගන්න ඕනේ. ඔය වචන දෙකක් තියෙනවා ධර්මයේ, ආතාපිනෝ සංවේගිනෝ භවාත කියලා. ඔය සංසාර ගමන ගැන මෙනෙහි කර කර සංවේගයෙන් බලන්න ඕනේ සසරේ ආය වැටුනොතින් සතර අපාය දුකකට උනත් ඇද වැටෙන්න පුළුවන් කියලා එහෙම බලන්න ඕනේ නුවණින්. ඊළඟට ආතාපිනෝ කියන්නේ කෙලස් තබන වීරිය ඇති කර ගන්න. අර කියපු නීවරණ ධර්ම යටපත් කරන වීරිය ඇති කර ගන්න ඕනේ. එතකොට කාමච්ඡන්ද යටපත් කළා, තිව්‍යාපාද යටපත් කළා, අකුසල නැත්තම් කුසලයට ඇති කම්මැලිකම, තීන මිද්ද යටපත් කරලා, හිතේ විසිරීම පසුතැවීම ඉවත් කරලා, බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන සැකකිරීම නම් ඒ සැකකරන ගති ඉවත් කරලා සිත ඉතා පිරිසුදු මාවතක පවත්වන. ඒකට මේ ධර්ම මාර්ගයේ කියා දීපු ඒ උපාය උපක්‍රම පාවිච්චි කරන්න ඕනි. අනුස්සති භාවනා නිතර නිතර පුරුදු කරන්න ඕනි. ඊළඟට ආනාපාන සතිය වගේ භාවනාවක් හුරු කරන්න, විශේෂයෙන් බ්‍රහ්ම විහාර භාවනා හුරු කරන්නට ඕන. ඒවා හුරු කර කර තමයි අර නීවරණ වලින් සිත ඈත් කරලා පිරිසුදු මට්ටමක පවත්වා ගන්න. එහෙම පවත්වා ගන්නා මනසක තමයි චිත්ත ඒකාග්‍රතාව එහෙමත් සමතමේ වශයෙන් ඇතිවන්නා වූ සිතේ සංසිඳීම, සිතේ නිහඬ බව, සිතේ අකම්පිත බව සහිතව ඒ සමාධිය පහළ වෙන්නේ. ඒ සමාධිය පහළ වෙනකොට තමයි ඒ සමාධිමත් සිතක අරකේප ප්‍රඥාව වඩාත් විසදව කාරණාකාරණා මනාව වටහා දෙමින් ඒ ඥානමය කෞශල්‍ය හැකියාව හිතක පහළ වෙන්නේ. ඒකට කියනවා සම්මා ඥානය කියලා. ඒතර ඒ තැනට එන්න අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ටික ශ්‍රාවකයා විසින් හඳුනාගෙන දිනුනු කරන සම්මා දිට්ඨියෙන්ම හිත පවත්වන්න ඕනි. ඊළඟට සම්මා සංකල්පයෙන්ම හිත පවත්වන්න ඕනි. ඒ කියන්නේ අව්‍යාපාද අවහිංසා නෙක්ඛම්ම සංකල්ප බහුල කොට හිත පවත්වන්න ඕනි. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්තෙන් සීලය කියන අංගය පිරිසුදු කරන්න ඕනි. සම්මා වාචා කියුවේ යහපත් වචී කර්ම ඇති බව. සම්මා කම්මන්ත කියුවේ යහපත් කාය කර්ම ඇති බව. සම්මා ආජීවය කියුවේ ජීවත් වීම උදෙසා කයෙන් වචනෙන් වැරදි නොකරන බව. දිවි වැටුම උදෙසා කය වචනේ වර්ධමා හසුරුවන්නේ නැහැ. කය වචනේ වර්ධමා හසුරුවා දිවි වැටුම පවත්වන්නේ නැහැ. ඒකට කියන සම්මා ජීවය. සම්මා වායාමයේ කිව්වේ නූපන් කුසල් උපද්දවාලීමේ ප්‍රයත්නය. ඒක ආකාර හතරයි. සම්මා වායාම නූපන් කුසල් උපද්දවාන උපන් කුසල් දිනුවොට පමනුවන්න ඕන. උපන් අකුසල් යටපත් කරානේ නූපන් අකුසල් වලට උපදින්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඊළඟට සම්මා සතිය කියලා කිව්වේ සතිපට්ඨාන යොමු කරන ලද කාය චිත්ත වේදනා ධම්ම කියන මේන් කිසියම් ආරම්මණයක් අරගෙන පවත්වන සිහිය. ඒක කමඨහන් වැඩිම තුල දිනුනු වෙනවා. එතකොට තමයි සම්මා සමාධියේවත් කුසල් සිතේ ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. එතකොට කුසල් සිතේ ඒකාග්‍රතාව කාමාවචර මට්ටමේ ඇති වෙනකොට කියනවා උපචාර සමාධිය කියලා. ඊළඟට එතනින් එහාට ගිහලා රූපාවචර අරූපාවචර මට්ටමෙන් ඇති වෙනකොට අර්පණා සමාධිය කියලා කියනවා. උපචාර සමාධිය සිට උනත් විපස්සනාවට හැරෙන්න පුළුවන් ශ්‍රාවකයෙකුට උපචාර සමාධිය සිට විපස්සනාවට හැරෙන කෙනා උපචාර සමාධිය ඇති කරගෙන ඊට පස්සේ නාම රූප විපස්සනාවට නම් අනිත්‍ය ලක්ෂණේ වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන තැනට

මේ තමයි අනිත්‍යයේ නිත්‍ය සංඥිනෝ. අනන්ත සසරේ පටන් අපි මේ දක්වා අනිත්‍යදේ නිත්‍යයි කියන සංඥාවෙන් පසු වුණා. දුක්ඛේ සුඛ සංඥිනෝ. ඇත්තටම දුක්ඛදායක දේවල් සැපයි කියන සංඥාවෙන් අපි මිත්‍යාවකට හසු වුණා. අනත්තනිච අත්තාති. අනාත්මදේ ආත්මයි කියන සංඥාමට අනාදිමත් සසරේ පටන් බැඳුණා. අසුභේ සුභ සංඥිනෝ. අසුභදේ සුභයි කියලා අනාදිමත් සසරේ පටන් වර්ධවා ග්‍රහණය කළා. ඒකට කියනවා මිච්ඡාදිට්ඨිය කියලා. ඉතින් ඒ නිසා අන්න එහෙම විපරීත ග්‍රහණයක් තමයි සාමාන්‍යයෙන් සංසාරේ ගමන් කරන සත්වයාගේ තියෙන්නේ. ඒකට ප්‍රතිපක්ෂව තමයි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් තේරුම් ගැනීමේ ඥානෙ දිනු කරන්නේ. ඒතර කුමක්ද අනිත්‍ය බවන්නේ කියන තැන විමසුවොත් මේ සත්වයා ඉස්සෙල්ලාම නාම රූප වශයෙන් කොටස් කරලා බෙදා ගන්නවා. මේ ධර්මයක පෙන්වනවා. ඒ බෙදා ගැනීම සිද්ධ වෙන්නේ තා පිළිවෙලකට. ඉස්සෙල්ලාම ශ්‍රාවකයා සීලයෙන් තමන්ගේ කය වචන ඉතා හොඳට සංවර කරගන්නවා. ඒකට කියන සීල විසුද්ධිය කියලා. ඊළඟට ඒ සීලයෙන් යුක්තව නැත්නම් ඉතා පිරිසු සීලයෙන් යුක්තව සමත භාවනාවේදීලා සිතේ සමාධියක් ඇති කරගන්නවා. අරකේ උපචාර හෝ අර්පණා සමාධිය. ඒකට කියන චිත්ත විසුද්ධිය කියලා. ඊළඟට ඒ චිත්ත විසුද්ධියත් පාදක කරගෙන දිට්ටි විසුද්ධිය හේවන් සත්වයා පුද්ගලයා කියලා මේ මුලා වෙලා ඉන්න ස්වභාවය නාම රූප වශයෙන් හඳුනා ගැනීම පිණිස තමන්ගේ නුවණ යොමු කරනවා. එතකොට නාම ධර්ම රූප ධර්ම වශයෙන් මේ ජීවිතේ කොටස් දෙකකට බෙදනවා බුදුරජාණන් වහන්සේ. රූප ධර්ම කීපවම මහා භූත රූප හතරක් උපාදා රූප තියෙනවා 24ක්. මේ ටිකට කියනවා රූපස්කන්ධය කියලා. ඊළඟට ඒ රූපස්කන්ධය ඇසුරු කරගෙන පවතින වේදනා සංඥා සංඛාර විඥාන කියලා නාමස්කන්ධ හතරක් තියෙනවා. ආන්හිම ආරම්භයේදී නාම රූප වශයෙන් බෙදා ගන්නවා. ඒකට කියනවා දිට්ටි විසුද්ධිය කියලා. දිට්ටි විසුද්ධිය. ඒ කියන්නේ තමන්ගේ සම්මා දිට්ඨිය ඊටාත්ම පිරිසුදු වෙනවා. එහෙම නැත්නම් ඊටා පාරිශුද්ධියටපත් සම්මා දිට්ඨියක් පහළ වෙනවා. සත්වයා පුද්ගලයා කියලා අනාදිමත් සංසාරේ රැවටිච්ච රැවටීම ඉක්මවා යනවා. එහෙම එකක් නෙමෙයි මෙතන නාම රූප පරම්පරාවක් තියෙන්නේ. ඊළඟ අධීරේ විසුද්ධියටපත් වෙනකොට ඒකට කියනවා කංකහා විතරණ විසුද්ධිය කියලා. කංකහා කියන්නේ මේ ධර්මයේ සැක කියන එක. දැන් මේ නාම රූප පරම්පරාව මවන, තනන, හදන, වඩන කිසියම් අදෘශ්‍යමානයක් තිබේද? එහෙම නැත්නම් දෙවියෙක් බ්‍රහ්මයෙක්ද මේ නාම රූප මවන්නේ? ආන්න එක නුවණින් විමසනකොට පේනවා එහෙම එකක් මේ තුල නැහැ. හේතුඵල ධමයක් මෙතන තියෙනවා. කර්ම චිත්ත ඍතු ආහාර පදනම් වෙලා රූපේ සකස් වෙනවා. ඊළඟට තණ්හා වේදනා කර්ම පස්ස මේවා මුල් ගලා නාම පරම්පරාව සකස් වෙනවා. එතකොට මේ නාම රූප සකස් වෙන්නේ හේතුඵල ධමයක් නිසා. ආන්නේ වැටහීමට කියනවා කංකහා විතරණ විසුද්ධිය කියලා. ඔන්නම විසුද්ධි පරම්පරාව ඉස්සරහට යනකොට තමයි එයාට මාර්ගඵල ප්‍රතිවේදය දක්වාම ඒ ඥානීය පහළ වෙන්නේ. ඊටාමත්ම පැහැදිලි, ඊටාමත්ම පිරිසුදුයි මේ මාර්ගය. එතකොට අන්නේ ඥාන කෞසල්‍ය පහළ කර ගැනීමෙයිලා අර ප්‍රත්‍යවේක්ෂාම කිව්වේ නිතර නිතර තමන්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නුවණින් විමසන්ට ඕනි. අර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ කාලේ අවුරුදු 7යි 8යි ඔය රජගහනුවර වේළුවනාරාමයට යාබද තැනක ඔය රාහුල පොඩි ස්වාමීන් වහන්සේ නිතර විවේකීව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නිතර නිතර ඒ රාහුලයන් මහසීන තැනට වැඩම කරලා නිතර නිතර අවවාද අනුශාසනා කරනවා. පොඩි බයසක් නිසා විශේෂයෙන් සම්පජාන මුසාවාදයක් වගේ සිද්ධ නොවෙන්න අනුශාසනා කළා. මොකද පොඩි වයසක් කියන්නේ දැන දැන වුණත් බොරු එහෙම කියන්න පුළුවන් වයසක්. එසේ වුණොත් ඒක මේ සත්‍ය අවබෝධයේ මාර්ගයට බාධාමක් වන නිසා නිතර අනුශාසනාවක්. දවසක් ඒ රාහුලයන් මහසී වැඩ ඉන්න තැනට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා සිරිපා දෝවණය කරගත්. සිරිපා දෝවණය කරගෙන ඒ භාජනයේ වතුර ටිකක් ඉතුරු කරලා රාහුලයන් මහන්තයට පෙන්නලා දේශනා කරනවා. රාහුල බලන්න මේ භාජනයේ ඉතුරු වෙච්ච වතුර ටික. ඊට පස්සේ කියනවා මේ රාහුලය යම් කිසි කෙනෙක් දන දන බොරු කියනවා නම් සම්පජාන මුසාවාදේ කරනවා නම් එයාගේ මහනකමත් මෙන්න මේ භාජනයේ පතුල ඉතුරු වෙලා තියෙන වතුර ස්වල්පේ වගේ ස්වල්ප මහනකමක් කිව්වා. ඊළඟට ඒ භාජනයේ වතුර ටික විසි කරලා පෙන්වුවා. දැන් පේනවා නේද හිස් භාජනය. රාහුල යම් පැවිද්දෙක් විශේෂයෙන් මෙතන පැවිද්දෙක් ඉලක්ක කරේ යම් පැවිද්දෙක් දන දන බොරු කියනවා නම් එයාගේ පැවිද්දත් මෙන්න මේ මාගේ හිස් කිව්වා. හිස් භාජනය වගේ කිව්වා. ඊළඟට ඒ භාජන අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්ත හරවල පෙන්නලා කියනවා රාහුල බලන්න මේ අනිත් පැත්ත හරවපු යටිකුරු කරපු මේ හිස් භාජනය. යම් කිසි පැවිද්දෙක් දන දන බොරු කියනවා නම් ඔහුගේ පැවිද්දත් යටිකුරු කරපු හිස් පැවිද්දක් කිව්වා. ඊළඟට ඒ භාජනය ආයේ උඩුකුරු කළා. රාහුල බලන්න මේ උඩුකුරු කරපු හිස් භාජනය. පැවිද්දෙක් බොරු කියනවා නම් දන දන ඔහුගේ පැවිද්දත් මෙන්න මේ හිස් භාජනය වගේ කියලා රාහුල ස්වාමීන් වහන්සේට නිතර අවවාද අනුශාසනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ වෙලාවේ දේශනා කළා රාහුල යුද්ධයට යන ඇතෙක් කියනවා රජතුමාගේ. ඒ රජතුමාගේ යුද්ධයට යන ඇතා පුහුණු කරලා තියෙන කල් ඇතිවම යුද්ධ කරන්න. එතකොට මේ ඇතා යම් තාක් තමන්ගේ හොඬවැල ආරක්ෂා කරගෙන, ඒ කියන්නේ හොඬවැල කට ඇතුලේ තියාගෙන ඒ යුද පිටියේ හැසිරෙනවා නම් රජතුමාත් දන්නවා, ඇත්ගොව්වත් දන්නවා මේ ඇතා රජතුමාට තම ජීවිතේ පූජා කළා නැහැ කියලා. මක්නිසාද? හොඬවැල ආරක්ෂා කරගෙනයි ඔහු වෙන්නේ. හොඬවැල ආරක්ෂා වෙනකන් ඇතාගේ ජීවිතේ ආරක්ෂා වෙනවා.
යම් වෙලාවක කටෙන් හොඬවැල එළියට

ගැන හොඳ බැලින් පොල්ලක් හරි යගදාවක් හරි අරගෙන සටන් බිමේ පටන් කරන්න ගත්තොතින් රජතුමාත් ඇත්ගොව්වත් දෙන්නම දන්නවා දැන් මේ ඇතා ඕනම දරුණු ක්‍රියාවක් කරන්න පුළුවන් මොකද දැන් ජීවිතය අතහැරලා තියෙන්නේ කියලා. අන්නේ වාගේ බුදුරජා ඒ උපමාවෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හොඳ බැල එළියට දාලා යුද්ධ කරන ඇතෙක් වගේ යම් පැවිද්දෙකුට මේ දන දන බොරු කීමේ ලැජ්ජාවක් නැත්තම් ඕනම වැරද්දක් කරන්න පුළුවන්. අර බුද්ධ වචනේ තියෙනවා ඒකම් ධම්මං අතීතස්ස මුසාවාදිස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. බොරු කීම නැමැති එකම පාප ධර්ම යම් පැවිද්දෙක් හෝ ගිහියෙක් කරනවා නම් ඒ පැවිද්දට හෝ ගිහියට කරන්න බැරි වෙන පාපයක් නැහැ කියනවා. එතකොට මෙන්න මේ අවවාදයේ නිතර රාහුලයන් වහන්සේට ලබා දෙනවා. ඒකට හේතුව රාහුලයන් වහන්සේ විතරක් නෙමෙයි මහා සංඝයාට සියලු ගිහි පැවිදි ශ්‍රාවකයන්ට. ඒකට හේතුව තමයි දැන දැන බොරු කියන එක මේ සත්‍ය අවබෝධයට ඉඳුරාම බාධායි. මොකද සත්‍ය අවබෝධය ලැබීම පින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පිළිපන් ගිහි පැවිදි ශ්‍රාවකයාගේ ඉහළම ගුණාංගයක් හැටියට පවත්ව ගන්නට වෙනි සත්‍යවාදී බව. ඒ කියන්නේ සත්‍යවාදී වෙන්නත් වෙනි සත්‍යවාදී වීම කියන්නේ බොහොම ගැඹුරු කාරණයක්. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල කන්නාඩියේ තියෙන්නේ කුමකටද? ස්වාමීනි මුහුණ සහ ඒ ශරීරය බලන්න. දැන් පැවිද්දෙකුට නම් කන්නාඩියෙන් මුහුණ බලන එක අනුමත කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. ලෙඩක් දුකක් තියෙන වෙලාවක බලන්න පුළුවන්. නැත්තම් කන්නාඩියෙන් මුහුණ බලන්න බෑ. හැඩ වැඩවීම පිණිස කොහොමත් මුහුණ බලන්න බෑ. මේ කියන්නේ උපමාවක්. එතකොට කන්නාඩිය තියෙන කුමකටද? මුහුණ බලන්න. මුහුණ සහ ශරීරය බලන්න. අන්න ඒ වගේ කන්නාඩියෙන් මුහුණ බලනවා වගේ ඒ උපමාවෙන් දේශනා කරා බුදුරජාණන් වහන්සේ. පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං. නිතර නුවණින් මෙනෙහි කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර තමන්ගේ කයින් කර්ම කරන්න ඕනේ කිව්වා. ප්‍රත්‍යවේක්ෂා කර කර වචනයෙන් කර්ම කරන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කර කර මේ සිතින් සිතුවිලි උපද්දවන්න ඕනේ. අදහස් උපද්දවන්න ඕන. ඒ බව ඉතා ගැඹුරින් බුදුරජාණන් වහන්සේ පරියායයේ දේශනා කළා. ඔන්න ඒක සරලව කියනවා නම් දැන් ඔන්න ඔබට හෝ මට හෝ මේ කයින් මොකක් හරි වැඩක් කරන්න හිතෙනවා. කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේ මටත් අනුන්ටත් මෙලවටත් පරලවටත් යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතින්නේ කියලා නුවණින් විමසන. ආන්න එකට කියනවා යෝනිසෝ මනසිකාරය. සතියෙන් විමසීම. සිහි කල්පනාවෙන් යුක්ත මේ කාය කර්මයේ දෙස බැලීම. ඔන්නෝක අපි හැමෝගෙම ජීවිතවල එතකොට තමයි අර මාර්ගාංග දියුණු වීම සිද්ධ වෙන්නේ. එතකොට එහෙම බලද්දි වැටහෙනවා නම් මේකෙන් මටත් අනුන්ටත් මෙලවටත් පරලවටත් අයහපත පිණිස පවතිනවා කියලා ඒක කරන්න එපා කියනවා. ඔන්න රාහුල ස්වාමීන් වහන්සේ දීප වාදී. ඊළඟට කාය කර්මයක් මේ කයින් කරන ගමන් දැන් අපි තු මොකක් හරි වැඩක් කරන්න කලින් මෙනෙහි කරගන්න බැරුව ගියා. දැන් ඔන්න මෙනෙහි වෙන වැඩේ කරද්දි මෙනෙහි වෙනවා. වැඩේ කරද්දි මෙනෙහි වෙද්දි මේ කල්පනා කරන්න කියන මේ කරන දෙයින් මටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් හොඳක්ද සිද්ධ වෙන්නේ නරකක්ද? නරකක් නම් සිද්ධ වෙන්නේ වහා මේ දේ නතර කරන්න කියනවා. හොඳක් නම් සිද්ධ වෙන්නේ වඩාත් උනන්දුවෙන් ඒ දේ කරන්න කියනවා. දැන් එතකොට ඔන්න කාය කර්මයක් කළා. කරන්න කලින් කල්පනා වුණේ නැහැ, කරන වෙලාවේ කල්පනා වුණේ නැහැ. කරාට පස්සේ ඔන්න දැන් කල්පනා වෙනවා මම මේ කරපු දේ නරකක් කියලා. ඔන්න මතක් වෙනවා නම් ඊළඟට මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? රාහුලයන්ට කියන රාහුලයන්ට දේශනා කරන රාහුල ඔබේ කරපු වැරදි සහගත කාය කර්මය ගැන බුදුරජාණන් වහන්සේට හෝ රහතන් වහන්සේ නමකට හෝ සංඝයා වහන්සේ නමකට හෝ කියන්න ගිහිල්ලා මම මෙන්න මෙහෙම වැරද්දක් කළා කියලා කියලා සමාව අරගෙන ඊට පස්සේ ඒ වැරද්දර නිසි දඬුවම ලබාගෙන ආයේ වැරද්ද කරන්න එපා කිව්වා. ගිය කෙනෙක් නම් සීලයක් බඳුනා නම් ඒ වහාම ඒ සීලය පිරිසුදු කරගන්න කියන එක තමයි ඒ කියවුනේ. එතකොට ඔන්නෝම කයින් කර්ම කරන්න කලින් කරන වෙලාවෙස කරාට පස්සේ නුවණින් නැවත නැවත විමසන එකට කියන ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලා. අන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ තමන්ගේ කාය කර්ම මොන වගේ පසුබිමකද පැවතුනේ කියලා එයාට වැටහෙනවා. ඒක සාමාන්‍යයෙන් ගත්තොතින් එහෙම පැවිද්දෙක් ගත්තොතින් දවසකට අඩුම තරමින් තුන් වතාවක්වත් කරන්න ඕනේ. උදේ අවදි වෙච්ච වෙලාව ඊට පස්සේ දහවල් පින්ඩපාතේ ආදී ඔක්කොම වළඳලා ඉවර වෙලා ඊට පස්සේ හවස් කාලේ සැතපෙන්න කිට්ටු වෙලා බලන්න ඕනේ මම අද දවසේ මගේ කයින් ශික්ෂාපද බිඳගත්තද? නැත්තම් ශික්ෂාපද ආරක්ෂා වුණාද? නොකල මනාදේ කළාද? කල යුත්තද මම කළේ කියලා නුවණින් විමසන්න ඕනේ. ගිහි ගෙදර ඉන්න කෙනාත් විමසන්න ඕනේ. අන්න එතකොට තමයි අර කියපු ධර්ම මාර්ගයේ තමන්ගේ කය පිහිටුවා ගත්ත වෙන්නේ. ඊළඟට වචනයෙන් වුණත් එහෙම තමයි. වචනයක් කියන්න කලින් කල්පනා කරන්න ඕනේ. කියන වෙලාවේ හරි කල්පනා කරන්න ඕනේ. කිව්වට පස්සේ හරි කල්පනා කරන්න. වඩාත්ම හොඳ කියන්න කලින් ඒ ගැන නුවණින් බලන්නේ. එතකොට හැම ඒ අවස්ථා තුනේම පේනවා නම් මම මගේ වචනේ භාවිතා කළා හොඳයි. සත්‍ය වචන, නිදානවත් වචන, අර්ථවත් වචන, මෙලවටත් පරලොවටත් මටත් මෙරමාහටත් යහපත පිණිස පවතින වචනයි මම පාවිච්චි කළේ කියලා නුවණින් විමසද්දි පේනවා නම් ඒ වචන පාවිච්චි කිරීම පිළිබඳව ප්‍රීතිමත් වෙන්න කියනවා. ඒ වචනේ හසුරුවා ගත්ත ආකාරය ගැන සතුටු වෙන්න කියනවා. මේ අමා ධර්මයේ අද ශ්‍රවණය කළා. මේ මුළු ගමනම ගැන මෙනෙහි කරද්දි විශාල සතුටක් ඇති වෙනවා. කාය කර්ම යහපතේ පිහිටෙව්වා. වචී කර්ම යහපතේ පිහිටෙව්වා. ඒතර ප්‍රත්‍යවේක්ෂා කරලා බලද්දි මුළු ජීවිතේම ඒ දවස වන්දනා ගමනකට යොමු කරලා තියෙන්නේ. ආන්නේ තුල දහම් ප්‍රීතිය උපද්දවා ගන්න ඕනේ.
ඒ ගැන අගය කරන්න ඕනේ තමාම සතුට වෙන්න ඕනේ ඒ ප්‍රතිලාභ බලන්න ඕන ආන එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනෝ කර්ම වචනයෙන් යම් වැරද්දක් වෙලා තියෙනවනම් වහාම පැවිද්දක පැත්තෙන් නම් ඒ පැවිද්දා ඒ වැරද්ද වහාම නිවැරදි කර ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේට හෝ කියන්න ඕනේ ජීවමාන කාලේ. එහෙම නැත්නම් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට හෝ කියලා ඒ වැරද්දට නිසි දඬුවමක් තියෙනවා සාසනේ. ඒක ලබාගෙන ඒ වචී කර්මෙ පිරිසුදු කර ගන්න ඕනේ. අන්න එහෙම කාය කර්මය වචී කර්මය නිතර පිරිසුදුව පවත්වන්න ඕනේ. පවත්වනකොට තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග තුන දිනු වෙන්නේ. ඒ මාර්ගාංග තුන සීලය කියලා කියනවා. එතකොට සීලය දිනු වෙනවා. සීලේ දිනු වෙන තනියම නෙමේ සම්මා සංකල්පේ සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා වාචා සම්මා සමාධි කියන සසු මාර්ගාංගات එක්කමයි දිනු වෙන්නේ. එතකොට මේ සීලේ ඊතා ਸਰවාකාරයෙන් පරිපූර්ණ සීලේ දිනු වෙනකොට එයාගේ ජීවිතේ විශාල සමාධියක් ඒකාන්තයෙන් පිහිටනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මනසින් දැන් මේ හිතට විවිධ සිතුවිලි ඔන්නතර අමාරු තැන. අපි හිතමුකෝ සී කල්පනාමේ යෝනිසෝ මනසිකාරණ ඉන්න කෙනාට මේ සිත පිළිබඳව ඔන්න යාට වැටහෙනවා මෙන්න දැන් මේ සිතුවිලි දාමයක් උපදිනවා. දැන් අරමුණකට මේ හිත ඇදිලා යනවා. මේ අරමුණේ හිත දිව්වොත් එහෙම නූපන් කාමච්ඡන්දේ ඇති වෙනවා. මේ අරමුණේ හිත දිව්වොත්ින් නූපන් දේශය දැන් ඇති වෙනවා. නූපන් විසිරීම ඇති වෙනවා. මේ හිතේ හිත මේ අරමුණේ හිත දිව්වොත් එහෙම මගේ හිත ආකූල වෙනවා ව්‍යාකූල වෙනවා. කියලා ඔන්න වැටහෙනවා නම් වහා මේ අරමුණ වෙනස් කරන්න ඕනේ. ඒ අරමුණ වෙනස් කරලා ඊට පස්සේ කුසලාරම්මණයක හිත පිහිටවන්නත් දක්ෂ වෙනවා. දැන් අරමුණ වෙනස් කරලා වෙන යම් එබඳු වූ අරමුණක පිහිටෙපොත් ඒත් වැඩක් නැහැනේ. එනිසා කුසලාරම්මණයක හිත පිහිටවන්න ඕනේ. කුසලාරම්මණයක පිහිටවන්න නම් ඒකට පෙර පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ පෙර පුහුණුව තමයි අනුස්සති භාවනා ආදීන් බුදුරජාණන් වහන්සේ ලබා දෙන. එනිසා ගිහි පැවිදි අපි හැමෝටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස නිතර පුරුදු කරන කමඨහනක් තියෙන්න ඕනේ ජීවිතේ. ඒකට කියනවා සබ්බත්තක කර්මස්ථානය කියලා. ඒ කියන්නේ නිතරම මේ හිත අයාලයා නොදී ඒ කුසල රම්මනේ හිත පිහිටුවාගෙන පවත්වා ගැනීමේ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. උදාහරණයක් ලෙස බුද්ධානුස්සතිය. නිතර බුද්ධානුස්සතිය බුදු ගුණ මෙනෙහි කරමින් තමයි ගමන් බිමන් යන්නේ වැඩ පොළ කරන්නේ සෙසු කටයුතු වලදී දෙන බුද්ධානුස්සතියෙදී. එහෙම නැත්නම් මෛත්‍රියෙදී තමයි සාමාන්‍ය කටයුතු සිද්ධ කරන්නේ. ඒතොර ආන්නේ වාගේ අරමුණක් ඊට හොඳට හුරු කරලා තියාගත්තාම ඊට පහසුවෙන් මේ සිත ඒ අරමුණට ගන්න පුළුවන්. දැන් අර කර්මුණක් හිතට එනවා නම් මේ අරමුණෙන් වහම මම හිත ඉවත් කර ගන්න ඕනේ. මෙන්න මේ කුසල ආරම්මණය පිහිටවන්න ඕනේ. මම මොකටද විහිම් පිරිහෙන්නේ? මොකටද විහිම් පව් කරගන්නේ? යන යන තැන විඳවන්න සිද්ධ වෙන අකුසල් ඇයි මම එකතු කරගන්නේ කියලා තමන්ම තමන්ට අවවාද කරගන්න ඕනි. ඒකයි අර පෙන්වතුල් අහලා ඇති අත්ත දීපා භික්කමේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා. තමන්ට වෙන සරණක් පිළිසරණක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ පිහිටලා ලබා ගන්නා පිළිසරණ හැර කියලා. ඉතින් එනිසා ඒ සිතර සිතුවිල්ල එන්න පෙරම සූදානම් වෙන්න ඕනි. මේ සිතුවිල්ල නම් ඔඩුදුවන්න දෙන්න හොඳ නැහැ. ඒක විනාශයක් කියලා දැනගෙන ඒ සිතුවිල්ල අයින් කරන්න ඕනි. ඊළඟට ඒ සිතුවිල්ල දැන් අයින් කරගන්න බෑ. ඒක දිගට දුර දුර දිගේ යනවා නම් ඒ වගේ වෙලාවකට මැදදී හරි කල්පනා කරන්නුනේ මේ සිතුවිල්ල උස්සන්න වුණොත් තිබ්බ තරහ තවත් වැඩි වෙනවා, රාගය තවත් වැඩි වෙනවා, ශික්ෂාපද බිඳෙන්න පුළුවන්, බොහොම අසංවර සීලී හැසිරීමක් මගෙන් ප්‍රකට වෙන්න පුළුවන්, ලැජ්ජාබය නැති වෙලා යන්න පුළුවන්. එනිසා වහාම මේ අරමුණෙන් මම අයින් වෙන්න ඕන. එතකොට ඔන්න දැන් යම් අරමුණක් කල්පනා වෙලා දුරදිග ගිහිල්ලා අසංවරකම් ඇති වෙලා නරක වචනත් කියේ වෙලා ඒ වගේ තැනකට ඇද වැටුණොත් ඊට පස්සේ හරි කල්පනා කරන්නේ මම හිතපු විදිහ වැරදි. ආයෙනම් මම ඒ විදිහට කල්පනා කරන්නේ. ඒ රටාවට මම දැන් ආයෙ කල්පනා කරන්නේ නැහැ. කුසල් උපදින විදිහටම මම කල්පනා කරන්නේ කියලා ඒ කල්පනාව යෝනිසෝ මානසිකාරයට හරව ගන්න ඕනි. එතකොට ඔන්න ඔය විදිහට කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නුවණින් විමසා උපද්දවන්න ඕනි. එදා රාහුලයන්ට බුදුරජාන් වහන්සේ වදාළ රාහුල අතීත කාලයේ වේවා, වර්තමාන කාලයේ වේවා, අනාගත කාලයේ වේවා යම් ශ්‍රවණේ සිත කාය වචනේ පිරිසුදු කරා නම් ඔන්න ඔය ක්‍රමයෙන් තමයි පිරිසුදු කළේ කිව්වා. වෙන කිසිම ක්‍රමයක් නැහැ පිරිසුදු කරන්න. එහෙනම් තමන්ම යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණ බහුල කරගෙන සිත කාය වචනේ පිරිසුදු කරගෙන ඉස්සරහට යන්න ඕනි. ඉතින් ඒ උදෙසා තමයි පින්වතුනි මේ උදාාර ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔය ක්‍රමයේ පුරුදු කීමට කියන සතිපට්ඨානය වැඩිම කියලා. එතන තියෙනවා චිත්තානුපස්සනාව, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයම ඔය ක්‍රමයේ තුල තියෙනවා. එතකොට ඔය ක්‍රමයේ තුල පුහුණු වෙනකොට ඒ ශ්‍රාවකයන් අර දේශනා කරේ දින 7ක් අකණ්ඩව එක දිගට යෝනිසෝ මනසකාරයෙන් පිළිපැද්දොත් ඒ දින 7ක් තුල අකණ්ඩව යෝනිසෝ මනසකාරය තුල පිළිපැදීමෙන් එක්ක යාට රහත් වෙන්න පුළුවන් නැත්නම් අනාගාමි වෙන්න පුළුවන් කියලා දේශනා කළා. ඒ තරමින්ම මේ ධර්මය ජීවමානයි විද්‍යමානයි. බුදුපසේ බුදු මහරහත් මුනිවරු පුහුණු කළ අධ්‍යක්ල තමයි මේ සනාතන සත්‍ය දේශනා කරන්නේ. එනිසා සසර දුකින් අත මිදලා සහන් සුවයෙන් සැනසෙන්න කැමති වෙනවා නම් මේ ප්‍රතිපදාවේ අපි යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව නිතර කල් ගෙවන්න ඕනි. නූපන් කුසල් උපද්දවාලීමේ සිහිය තියෙන්න ඕනි. උපන් කුසල් දිනුවොට පමුණවා ගැනීමේ සිහිය තියෙන්න ඕනි. එහෙම දිනු කළ ඉදිරියට ගිහිල්ලා කවදා හෝ දවසක එක්ක මේ ජීවිත වෙන්න පුළුවන්. නැත්තම් තම ජීවිත දෙක තුනකින් හරි වෙන්න පුළුවන්.
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බලවත් අදිෂ්ඨානයක් බලවත් කැමැත්තක් අපි හැම වගේම හද සන්තානවල පිහිටුවා ගන්න ඕන. ඉතින් ඒ උදෙසා මේ කෙටි දහම් පිළිසඳර මේ හැම දෙනාටම මඟ පෙන්වන උතුම් පාරමී කුසලයක් බවටම පත්වේවා කියලා මම බොහොම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සිද්නෙත් අසප්පුවෙන් ඔබට ඇසුන මේ උතුම් ධර්මපරයාය ධර්ම දානයක් ලෙස ඔබට දායාද කළේ සාලියපුර අනුරාධපුර ලිපිණේ පදිංචි පින්වත් ඒ.යු.බී. රණතුංග මෙතිතුමා, ඒ වගේම බිරිඳ ශාමලිකා රණතුංග, පුතණුවන් ඕෂධ රණතුංග, දියණිය චන්තුලි රණතුංග කියන ආදරණීය පවුලේ සියලු දෙනා, ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින අයිඑම් ඉලන්කෝන් මෑණියන්ට, ඒ වගේම චන්දලතා හෙට්ටි ආරච්චි මෑණියන්ට, ජයන්ත වික්‍රමසිංහ පියාණන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම අභාව ප්‍රාප්ත ආර්.එම්. ටිකිරි බණ්ඩා පියාණන්ට සහ සංසාරගත සියලු ඥාති බන්ධු වර්ගයාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. net fm කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන අතර දෙවියන් සහිත ලෝකයට පින් දෙමින් තමයි මේ ධර්ම දානමේ පින්කම අද දවසේ සිද්ධ කළේ. සෑම හද සන්තානයකම සතර අගතියෙන් දුර වෙලා සතර සංග්‍රහ වස්තුන් වර්ධනය වෙලා සතර බ්‍රහ්ම විහාර ආදී උතුම් ගුණ වර්ධනය වේවා කියලා මේ පින්වත් පිරිස පුරුදු පරිදි පිවිතුරු ප්‍රාර්ථනාවක් හදවතේ තබා ගන්නට යෙදුණ සීලු දෙනාටම සුවදායක ප්‍රතිපදාමින් කිප්පා භිඤ්ඤා මාර්ගෙන් ශාන්ත නිවනේ සුවමිහිර මුණ ගැසේවා කියලා මේ පින්වත් පිරිස බොහොම මෙත් සිතින් අද ප්‍රාර්ථනා කරනවා. ඒ සීලු පැතුම් අරමුණු ඉටු වේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. සීලු දෙනාටම ශාන්ත නිවනේ මිහිර පිණිස මේ ධර්මපරයායෙන් ජනිත වූ ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම මනසිකාණයෙන් ජනිත වූ පුණ්‍ය සම්පදාව උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ආකාශ

සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සියලු දෙනාටම සියලු සැනසීම වේවායි මහ සංඝ රත්නේ වෙනුවෙන් ආශිර්වාද කරමි ප්‍රාර්ථනා කරමි අභිවාදන

0: ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු
1: සාධෝ සාධෝ සාධෝ. ඉරිදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කළ නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලු ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැතිෆම් රේඩියෝවේ මේ ධර්මදේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැතිෆම් බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත්නේ තසපුව
3: අවදත් අලුත් කාගෙත් නෙත්
4: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: Yes, Fortune Soy.
6: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
7: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
9: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය

0: ඉටිං හවුලේ අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: කවදත් අලුත් කාගෙත් නෑ.

0: Sit net asapur.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපේ සුපුරුදු ගෞරවයෙන් ඔබට ලංවෙන්නට සූදානම් වෙන්නේ දහම් රසය ඔබෙහි හිතෙහි තවරන, ඔබේ දෙසවන් අද්දරට ලංකරන සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමඟ. අපි දන්නවා ධර්මය කියන්නේ අපේ ජීවිත වෙනස් කරන මුළුමහත් මේ ලෝක ධාතුයම නැත්තම් මේ විශ්වතලයේම තිබෙන්නා වූ ප්‍රණීතම දෙය කිව්වොත් නිවැරදියි. ධර්මයට ලංවෙන්න ඒ තුළින් ලබන්නට පුළුවන් සැනසීම වචනවලට විස්තර කරන්නට බැරි තරමටම අපේ ජීවිතයේ සුවදායක තත්ත්වයකට පත් කරනවා. සමහර දේවල් අපි යමක් ලෞකික ලෝකයේ යම් දෙයක් රසවින්දට පස්සේ ඒකේ රසය පිළිබඳ ඒ ප්‍රණීත බව පිළිබඳව අපි සමහරලාට අපි කියනවා මේ කියන්න වචන නෑ ඒ තරමටම කියලා. ඉතින් ඒ ලෞකික ලෝකයේ අපිට මේ දිවට දෙනෙන යම් රසයක එහෙම හැඟීමක් ඇති වෙන තත්ත්වයක් තුළ ඔබම හිතන්න ධර්මය නම් මේ මහා වටිනා ප්‍රණීත අති ප්‍රණීත දායාදයෙන් ජීවිතයට ගලපා වටහා ගත්තාට පසු ලැබෙන සැනසීම නැත්නම් ඒ තුළ ලැබෙන ප්‍රණීත භාවය කොතෙක්ද කියලා අපිට විග්‍රහ කරන්නට බැරි වේවි. එනමුදු අපි ධර්මයට බැස ගැනීම තුළ යම් අවස්ථාවකදී ඒ ප්‍රණීත භාවයේ උපරිම තත්වයට ලංවෙන්නට මෙපිට ඉඳලා බැලුවත් අපි දන්න ප්‍රමාණයෙන් ධර්මය කියන්නේ පුදුම සැනසීමක් ජීවිතයට ලංකරන වටිනාම දායාදයක්. ඉතින් ඒ දායාදය නොපැකිලිව අපේ ජන සමාජයට අපි ශ්‍රාවකයන්ට ලංකරන්නට තමයි සිත්නෙත් අසපුවෙන් අපේ උත්සාහය. අපි අති ගෞරවනීය දේශකයාණන් වහන්සේ, පූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ හැම විටම උත්සාහ දරන්නේ මේ ලෞතර තථාගත ධහම ජීවිතේ වර්ධවා ගන්න ඇත්තන්ට, සසරේ දුක හඳුනා ගන්නට උත්සාහ දරන ඇත්තන්ට ඒ සසරේ තියෙන භයානක භාවයත් පෙන්눔 කරමින් ලං කරන්න. මොකද ඒක ජීවිතය මේ ඉන්න ජීවිතේ පමණක් නොවේ, එහාට තිබෙන සෑම මේ සංසාර ගමනේම නිමාව දකින්නට තිබෙන එකම මාර්ගයයි. ඉතින් ඒ එකම මාර්ගය ලෝකයාට දායාද කරපු ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳ සිහිපත් කරන සිතේ තසපෝ සාකච්ඡා මාලාවේ අදත් අපි ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අතර උන්වහන්සේ කෙරෙහි අපේ හිත පහදවා ගන්නට මහා රුකුලක් ලබා දෙන තවත් සුවිශේෂී බුදුගුණයක් සම්බන්ධව අපේ ස්වාමීන් වහන්සේගෙන් කරුණු කාරණා මේ සාකච්ඡාවට අනුශාසනා ලෙසින් ලබන්නට සූදානම් වෙන වෙලාව. අපේ ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, සුගත බුදු ගුණය බුදුරජාණන් වහන්සේ නම, බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා ලබාගත්තු පරම නිෂ්ඨා වූ නිවන සාක්ෂාත් කර ගැනීම තුළ ලැබුණාමයා. ඒතුරු උන්වහන්සේ ඒ සඳහා අනුගමනය කරපු මාර්ගය පිළිබඳ විග්‍රහාත්මකව කතා කරන්නට පුළුවන් ගුණය. අනෙක් පසින් උන්වහන්සේ කියපු දේ, කියන දේ කරන, ඒ කියන්නේ වචනයයි ක්‍රියාවයි එකසේ අනුගමනය කරන්නට උන්වහන්සේ කටයුතු කළා. ඒ ක්‍රියා කරපු සිතූ දේ ක්‍රියාත්මක කරපු, ඒ වගේම ක්‍රියාත්මක කරපු දේ උන්වහන්සේ සමාජයට බොහොම සමීප කරපු ඒ උත්තරීතර ගුණය පිළිබඳව අපිට බොහෝ සෙයින් කතා කරන්නට පුළුවන් ගුණයක් තමයි සුගත ගුණය. අපි ස්වාමීන් වහන්සේ මෙතන මේ මගේ දැනුම් මට්ටමින් මා මේ ආරම්භයක් ලබා ගත්තාට ඔබ වහන්සේගෙන් අපිට ඊට වඩා විශාල වූ අනුග්‍රහක දායකත්වයක් ලබා දේවි අපේ ජීවිතයේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න. මා ඔබ වහන්සේ වෙතට යොමු වෙන්නේ ස්වාමීන් වහන්සේ සුගත නම් වූ අපූර්ව සම්බුද්ධ ගුණය පිළිබඳව අපට පැහැදිලි කරමින් අද සාකච්ඡාව ආරම්භ වූ අවසරය අපේ ස්වාමීන් වහන්සේ.
2: හැම දිනාටම නැවතත් බොහොම මෙත් සිතින් මම ආශිර්වාද කරනවා. මේ සිත්නෙත් අසපුව දහම් පිළිසඳර වඩාත් ගෞරවයෙන් සිත පහදවාගෙන ශ්‍රවණය කරලා බුද්ධානුස්සති භාවනාව වඩාත් ගැඹුරින් සිද්ධ කිරීම පිණිස අවශ්‍ය කරන කාරණා මෙමගින් උකහාගෙන හැම දිනාටම ඉතා විසිතුරු පිවිතුරු බුද්ධානුස්සති භාවනාවක් මේ මොහොතේ පටන් සිද්ධ කරගන්නට වාසනාව ලැබේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, ඔබ බොහොම හොඳ ආරම්භයක් මේ උතුම් ධර්ම සාකච්ඡාව සඳහා තබන්නට යෙදුනේ. සුගත ගුණය කියන මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හඳුන්වන අසිරිමත් ගුණපදය ඇහෙනකොටම අපි දන්නවා සුන්දර ගමනක් වැඩම කරපු ශාස්ත්‍රුන් වහන්සේ යන අදහස මේ සුගත ගුණපදයේ තියෙනවා. ඒ වගේම ඒ උතුමන් වහන්සේ තෝරාගත් ප්‍රතිපදාවේ සුන්දරත්වය, ඒ වගේම උතුම් චර්යා විලාසයේ සුන්දරත්වය, ඒ වගේම බස්වේවාහාර එහෙම නැත්නම් කතාබහේ සුන්දරත්වය, ඒ වගේම ලෝකයට දායාද කළ දායාදයේ සුන්දරත්වය, ආරම්භයේ සුන්දරත්වය, මධ්‍යයේ සහ පරිෝසානයේ සුන්දරත්වය, ඒ වගේම රූප සුන්දරත්වය, මේ ආදී කොටගත් අනන්ත සුන්දරත්වයන් ගැබ්බෙච්ච පදයක් තමයි වරුණ මේ සුගත කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔබ පදයේ අදහස මුලින් සිහිපත් කළා ඒ බොහොම නිවැරදි අර්ථ නිරූපණය මේ අමා ධර්මයට අනුව සුන්දර ගමන් ඇති හේයින්, සුන්දර තැනට පැමිණි හේයින්, සුන්දර ප්‍රතිපදා ඇති හේයින්, සොඳුරු ඇමතුම් ඇති හේයින් මා මුනිවරයෝ සුගත වනසේක කියලා තමයි සාමාන්‍යයෙන් බුද්ධානුස්සති භාවනාවේ සුගත ගුණය වරුණ ශ්‍රාවකයා විසින් මෙනෙහි කළ යුත්තේ. එතකොට මේ එකම ගුණයකින් පවා භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ ඇති ආශ්චර්ය විවිධ මුහුණුවරින් මතුවෙනවා වරුණ. දැන් අරහත්වය ගැන කතා කරද්දී නෙක්ලේසි මනෝභාවයේ ඇති සුන්දරත්වය මතු කළා. ඊළඟට සම්මා සම්බුද්ධත්වය ගැන කතා කරද්දී මහා විසරද ඥාන මහිමේ ඇති සුන්දරත්වය කතා කරා. මෝහය නැමැති අඳුර දුරු කරලා විස්මිත ප්‍රඥාවේ ආලෝකයේ උදාහු අපූර්ව. ඊළඟට විද්‍යාචරණය ගැන කතා කරද්දී ලෝකේ මහා විද්‍යාවන්හි සාමාන්‍ය ලෝකයා සලකන විද්‍යාව නෙමෙයි ලෝකේ මහා අසම සම විද්‍යාවන්හි පරතරපත් ආකාරයේ සහ ඒ විද්‍යාවන්ට ප්‍රවේශයේ වශයෙන් චරණ ධර්ම වලින් සමන්නාගත බව කතා කළා. එතකොට මේ සුගත ගුණයෙන්ද කියවෙනවා එක පැත්තකින් අරහත්වය, අනිත් පැත්තෙන් සම්මා සම්බුද්ධත්වය, තවත් ආකාරයකින් විද්‍යාචරණ මහිමේ, ඒ සමස්තයත් මේ තුල කියවෙනවා. හැබැයි විශේෂ වශයෙන් වරුණ දැන් ලෝකයේ දැන් වරුණගේ දැනුමේ හැටියට සහ මගේ සාමාන්‍ය ලෝකයේ පිළිබඳ තියෙන දැනුමේ හැටියට ලෝකයේ මම්මුලා වූ පාර වරද්දගත් උදවියමයි වැඩි. නිකන් හිතලා බලන්න වරුණ, ලෝකයේ සම්මාදිට්ඨියෙන් යුක්ත මිනිසුද වැඩි, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත මිනිසුද? ලෝකයේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත මිනිසු වැඩි. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත මිනිසු වැඩි වෙන හේතුව මොකද්ද ඔබ දකින්න වරුණ? ඔවුන්ට ලැබිලා තියෙන ශාස්ත්‍රූත්වය, ඔවුන්ට ලැබිලා තියෙන මග පෙන්වීම මිත්‍යා දෘෂ්ටිකයි. නිකන් සරලව හිතන්න වරුණ, මේ ලෝකයේ ඉන්න දැන් මේ අවර්තමානයේ වෙනකොට සම්මත කරගෙන නැත්තම් පිළිගෙන තියෙන ආගමික නායකත්වයන් ලෝකේ, ඒ ආගමික නායකත්වයන් එකකවත් පෙන්වන්න ඔබ පුළුවන් නම් දසවත්තුක සම්මාදිට්ඨියේ එක කාරණයක්වත් තියෙනවද කියලා? දසවත්තුක ලෞකික සම්මාදිට්ඨියට අයත් එක කාරණයක්වත් ඒ ශාස්ත්‍රෘත්වය තුලින් ශ්‍රාවකයන්ට ලැබිලා තියෙනවද? ලැබිලා නැහැ. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ට ලැබෙන දේ වරුණ මෙන්න මේ පරම යථාර්ථයේ ශ්‍රාවකයන්ට ලැබෙනවා. ඒ කියන්නේ ශ්‍රාවකයා මෝහය නැමැති අඳුරෙන් අතමුදවා ගන්නට අවශ්‍ය කරන සුන්දර ප්‍රතිපදාව ලැබෙන. එහි අන්තිම කෙළවර තමයි වරුණ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන අමා මහ නිවන. එතකොට අමා මහ නිවන සංඛ්‍යාත පරම සැපතට ශ්‍රාවකයා වරද්දන් නැතු එක්කගෙන යනවා. වරද්දන් නැතු එක්කන් යනවා වරුණ. අනතුරක් නැතු එක්කන් යනවා. ඊළඟට දැන් ඒ මාර්ගයේ, ඒ සුන්දර මාර්ගයේ, නිවන් මාර්ගයේ ශ්‍රාවකයා කැඳවාගෙන යද්දී ශ්‍රාවකයාට ඇතැම් විට ඒ ජීවිතේම ඒ පරම සුන්දර තැනට යන්න අවශ්‍ය කරන පාරමී ශක්තිය ශ්‍රාවකයාට මදි වුණොත් මොකද වෙන්නේ? එයාට ඒ ජීවිතේ එතෙන්ට යන්න බෑ. එතකොට එහෙම බැරි වුණත් එයා අතරමඟ අතරමං වෙන්නේ නැහැ. එයා සුගතියකට යවනවා. සුගතියකට යවලා හරි ඒ අවශ්‍ය කරන පාරමී ශක්තිය ආයෙමත් බලාත්මක කරගෙන ශාන්ත නිවනට යන්න පාර කියා දෙනවා කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එතකොට සුගත ගුණේ උපරිමයේ තමයි යන්නේ එක. ඒකෙන් අදහස් කරන වර්ණ මෙන්න මෙහෙම දෙයක්. අත්ත කිලමතානු යෝගිය කියලා අන්තයක් තිබුණා බුදුරජාණන් වහන්සේගේ කාලයක. අදත් තියෙනවා ලෝකේ. සහ කාමේසු කාමසු කල්ලිකානු යෝගිය. කාමයන්හි මුසපත් වෙලා විමුක්තියක් හොයනම එහෙම නැත්නම් වරුණ මේ අංගමස දවා තවා වෙහෙසදී එමගින් විමුක්තියක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඔය මාර්ග දෙක ඒකාන්තයෙන් අනිබ්බාන සංවත්තනිකයි. ඒ කියන්නේ වරුණ නිවන පිණිස හේතු වන්නේ නැහැ. ඊටා පැහැදිලිව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව නැමැති රමණීය මාවත තමයි සම්මා සම්බෝධියට, නිවනට, විමුක්තියට, විද්‍යාව පහළ කරගන්න ඒකායන මාර්ගය. ඒකායන අයම් භික්කවේ මග්ගෝ කියලා දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ. එවගේම ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරේ ද්වේමේ භික්කවේ යන්තා පබ්බජ්ජේන නසේවිතම්ම පැවිද්දෙක් නැත්තම් ශ්‍රාවකෙක් නිවන් සොයන තත්වයෙක් මේ අන්ත දෙක සේවනය නොකළ යුතුයි. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඔහුගේ සිත කය වතනේ හැසිරවිය යුතුයි. අන්න එහෙම තමයි මේ ප්‍රතිපදාව සිංහනාදයක් ලෙසින් තථාගතයන් වහන්සේ ලෝකයට ඇසෙන්න සැලැස්වේ වරුණ. එතකොට අන්නේ මධ්‍යම ප්‍රතිපදාව නැමැති ගමන් ඇති බව මේ සුගත පදයෙන් කියවෙන එක අර්ථයක් වරුණ.
1: ඇත්තටම ඔබ වහන්සේ කියෝසේ සුගත පදයෙන් කියන එක අර්ථයක් නම් එය තව කොතරම් අර්ථයක්ද ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ හොඳ තැනක් අපිට මේ අනුශාසනාව තුළ අන්තර්ගත කළා. ඒ කියන්නේ අපි සුගත කියන මාර්ගයට ආවට පස්සේ ඒ සුගත කියන මාර්ගයේ ඉම දක්වා ගියාම ලැබෙන අර මා මුලින් සිහිපත් කළු අති ප්‍රණීත වූ අග්‍ර අමූර්ත වූ නිවන සාක්ෂාත් කරගන්නට බැරි වූවත් ඉන් මෙපිට ලොකු රැකවරණයක් තියෙනවායි කියන කාරණය අපි බෞද්ධයෝ හිතාගෙන ඉන්නවා. අපි නිවන් දකින්න ඕන කියලා. ඒක හොඳයි, ඒක අත්‍යවශ්‍යම දේ. හැබැයි ඉන් මෙහාට ආවට පස්සේ වැඩක් නැති ගානකට කතා කරන අය ඉන්නවා. ඔය යන සුගත මාර්ගයේ, ඒ කියන්නේ මේ වර්තමාන තිබෙන තෙරවාදී දහමේ පෙන්වා දෙන මාර්ගයේ ගියාට නිවන් ලබන්න බැහැ. ඕක දැන් ඇවිල්ලා තියෙන්නේ මේ වර්තමානයේ තියෙන්නේ ධර්මය කියලා යම් හදාගත්තු ක්‍රමවේදයක්. මේකෙ ගිහිල්ලා නිවන් දකින්න බැහැ කියලා. එතකොට අපේ ස්වාමීන් වහන්ස අපිට ඔබ වහන්සේගෙන් දැනගන්නට මේ අවස්ථාවක් කරගන්නවා සුගත කියලා මාර්ගය මොකක්ද කියන එක. දැන් අපි සුගත නම් වූ උතුම් මාර්ගයෙන් ගිහිල්ලා නිවනට යන්නේ. එතකොට සුගත කියන මාර්ගය මොකද්ද සහ ඒ මාර්ගයේ ගිහිල්ලා වර්තමාන අය කියන මේ නිවනට පත් වෙන්න බෑ කියන අර්ථය බොහෝ දිනාගේ ජන සමාජයේ හිතට ලං කරන්නට උත්සාහ කරන නිසා ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් මා දැනුවත් වන්නට කැමතියි. මේ සම්මියද්දෘෂ්ටික මිනිස්සුන්ගේ හිතසුව පිණිස අපේ ස්වාමීන් වහන්සේ.
2: පින්වත් තරුණ, බොහොම වටිනා ප්‍රශ්නයක් ඔබ විමසුවේ. මේ ලෝකයේ ඇතම් කෙනෙක් පින්පව් කරමින් සුවදුක් විඳිමින් ජාතියෙන් ජාතියට යන, ඒ වගේම ජාතියෙන් ජාතියට නොනැසෙන ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ආන්නේ විශ්වාසය හඳුන්වනවා සාස්වත දෘෂ්ටිය කියලා. ඒක පින්වත් වරුණ අමාර්ගයක්. ඒ සාස්වත දෘෂ්ටියට බැසගෙන යම් කෙනෙක් කටයුතු කළොත් අවසාන උරුමය වෙන්නේ ඌට සතර අපාය තමයි. ඒ වගේම ඇතම් කෙනෙක් සත්ව ශරීරයේ මරණින් මත්තට තවත් තැනකට යන කිසිම දෙයක් නැහැ. ගස්වැල් මැරෙනෝ වගේ සත්වයෝ මැරිලා යනවා. මල සත්වයා නැවත කොතනකවත් උපදින්නේ නැහැ කියලා මෙතනින්ම මේ සමස්තය හමාර වෙනවා කියලා දෘෂ්ටියකට එන මේ දෘෂ්ටිය හඳුනනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. එතකොට ඒකත් අමාර්ගයක්. උච්ඡේද දෘෂ්ටියේ අවසාන ඵලය තමයි ඒත් එයා සතර අපායට නියම වීම. එතකොට සුගත ගුණයෙන් අඟවන මාර්ගයේ වරුණ තථාගතයන් වහන්සේගේ පරම ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර දෙන සාස්වත උච්ඡේද දෘෂ්ටි සංකයාත මාර්ගය නොවු අමාර්ගය හැර, එම නැත්තං සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් කියන මේ අමාර්ගය මේ වැරදි දෙමන්තලාව අතහැරලා අර කියපු පටිච්ච සමුප්පාදය අවබෝධ කර දෙන මධ්‍යම ප්‍රතිපදා සංකයාත් යහපත් මාර්ගය නැත යහපත් මාර්ගයේ ගමන් ඇති බව, යහපත් මාර්ගයෙන් පරම ශාන්ත නිවනට වැඩම කළ බව, ඒ මාර්ගයේ ශ්‍රාවකයන්ට දේශනා කරන බව තමයි ඔය සුගත කියන පදයෙන් පින්වත් වරුණ කියා දෙන්නේ. ඒක තමයි සරල අර්ථය. දැන් ඒක විග්‍රහ කරනවා මේ අමා ධර්මයේ හරි අපූර්වට. දැන් අපි ගත්තොත් සමකාලීන ಭಾರತයේ, කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඔය නම කියපු කීප දෙනෙක් හිටියා වරුණ. මහා ශ්‍රාවක පිරිස් පිරිවර ආගෙන අනුශාසනා කර කර, හැබැයි කවුරුවත් ඉක්මන්ුණේ නැහැ අපි බුදුන් කියන්න නම්. නමුත් ඒගොල්ලෝ ඒ ප්‍රකාශ කළා අපි මේ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ, අපි විමුක්තිය ලැබලා තියෙන්නේ කියලා එහෙම ප්‍රකාශ කළා. එක්කෙනෙක් තමයි පූර්ණ කස්සප. මැරීම, සොරකම් කිරීම, බොරු කීම, ඒ නපුරුකම් කොච්චර කරත් ඒ බයෙන් වෙන පවක් නැහැ කියලා ඒ පුද්ගලයා ප්‍රසිද්ධිය කිව්වා. එහෙම කෙක් තමයි පූර්ණ කස්සප කියන්නේ. ඒතර එහෙම අයගේ ඡායා සෙවණැලි අද නැද්ද වරුණ ලෝකේ?
1: තියෙනවා සෝනස.
2: ඒකාන්තෙම තියෙනවා. ඊළඟට මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රවරයා ඒ කාලේ ප්‍රකාශ කළා සත්වයන්ගේ පාරිශුද්ධියට සත්වයන්ගේ අපාරිශුද්ධියට විශේෂ හේතුවක් නැහැ කියලා කිව්වා. පවපින් කරන අය, පව කරන අය, පණ්ඩිතයෝ, බාලයෝ කියන හැම දෙනාටම සංසාරයේ ස්වභාවය අනුව ඒ අභිජාතිවල ඉපදිලා කවදා හරි දවසක දුක් කෙලවර වෙයි, ඒක ගැන ඊතර හිතන්න ඕනේ නැහැ කිව්වා. එහෙම හිත එහෙම කියන අද නැද්ද වරුණ?
1: එහෙම අනිවාර්යම සස.
2: අද ඉන්න මෙහෙම. ඊළඟට අජිත කේසගම්බල කියලා පුද්ගලයෙක් හිටියා. ඒ පුද්ගලයා කිව්වා කුසලා කුසල කර්මවල විපාක කොටින්ම නැහැ. මේ සත්වයා සතර මහා භූත වලින් හැදිලා තියෙන්නේ. මරුණට පස්සේ ඔහුගේ ශරීරයේ පටවි කායට ඇතුළු වෙනවා කිව්වා. ආපෝ කායට ඇතුළු වෙනවා කිව්වා. තේජෝ කායට වායෝ, ඊළඟට වායෝ කායට ඇතුළු වෙනවා කිව්වා. එතකොට ඉන්ද්‍රිය අහසට යනවා කියව වරුණු. ඔය ඇස කන ඒවා අහසට යනවා කිව්වා. දැන් ඉතින් දැන් මෙහෙම කිව්වහම ශ්‍රාවකයෝ වැඳලා පිළිගත්තා. ඊළඟට ඔහු ප්‍රකාශ කළා දානීය මෝඩියන්ගේ වැඩක් කිව්වා. බාලය පඬිතුයෝ කියලා විශේෂ දෙපිරිසක් නැහැ කියලා කිව්වා. ඔක්කොම එකයි කිව්වා. එතකොට බලන්නේ උච්ඡේද දෘෂ්ටිය. දැන් එහෙම කියන අය අද නැද්ද වරුණ? අද ඉන්නවා. එතකොට පක්වත ගච්ඡායන කියන්නේ අන්නේමගේ අදහසක් කියපු කෙනෙක්. නිගණ්ඨනාත පුත්‍ර ගැන බොහොම ප්‍රසිද්ධයින වරුණ මේ ධර්මයේ නූල් පොටක්ව ශරීරේ නැතුව මේක තමයි විමුක්ති මාර්ගය කියලා ප්‍රසිද්ධිය ඔහු ප්‍රකාශ කළානේ. එතකොට දෙව සංජේ බෙල්ලට්ටි පුත්තු කියන පුත් ගල ඍජු උත්තරයක් දුන්නේ නැහැ ඒ කාලේ කිසිම ප්‍රශ්නයකට. එහෙමයි අද නැද්ද වරුණ? ලිස්සල යන අය අද නැද්ද? ප්‍රශ්නයක් ඇහුවට පස්සේ පරලොවක් ඇත්තේද නැහැ නැත්තේද නැහැ නැවත උපදින සත්‍යයක් ඇත්තේද නැහැ නැත්තේද නැහැ කියලා ඒ විදිහට මේ ලිස්සල යන උත්තර දුන්නා. එන්නේ ඒව තමයි ලෝකයේ මහා නමගිය ශාස්ත්‍රූත්වයන් ලෙස ඒවකට ජන සමාජයේ පැවතුනේ. එතකොට මේ ප්‍රධාන ටික ඔය ෂට් ශාස්ත්‍රවරුන්ගේ දර්ශන තවත් දර්ශන තිබුණා වරුණ. එතකොට අද වර්තමානයේ තියෙනවා මේවට ගලපන්න පුළුවන්. එතකොට මේ සමස්තයේ පේන දේ තමයි වරුණ එක්ක උච්ඡේද දෘෂ්ටිය එහෙම නැත්නම් සාහස්වත දෘෂ්ටිය. ඒ තැන් දෙකම භවය හා ආබද්ධයි. ඒ තැන් දෙකෙන්ම සත්වයකට කුසලයේ අකුසලයේ වෙන්කල්ලා හඳුනාගෙන අකුසලයේ දුරු කරලා කුසලයේ වර්ධනය කරන්න ක්‍රමයක් උපායක් මාර්ගයක් කියන්නේ නැහැ වරුණ. සාමාන්‍ය වරුණ මෙහෙම හිතන්න සාමාන්‍ය ස්වභාවිකව මේ සත්වයා කම්මැලිද නැද්ද?
1: කම්මැලි.
2: ස්වභාවිකවම කම්මැලිනේ. සාමාන්‍ය ස්වභාවිකව මේ සත්වයා කාමයන්ට කැමතිද නැද්ද?
1: කාමයට කැමති.
2: කාමයන්ට කැමති. කාමයට කැමති. එතකොට එහෙව් සත්වයාට මොකක් හරි ක්‍රමයකින් කාමයට පරිහරණය කරගෙන ඒ කාමයේ පරිහරණය කිරීමේ කිසිම වැරද්දක් නැහැ කියලා කාමයේ ආදීනවක් ආදීනවයක් පෙන්වන්නේ නැතිකොට කාමයේ ආස්වාදයක් විතරක් ඉස්මතු කරලා කතා කළොත් ඒව අහන සත්වයා මුලාවේ මුලාවට කියලා විශාල විනාශයකට වරුණපත් වෙනවානේ. ඊළඟට දැන් කුසලයේ මෙයයි අකුසලයේ මෙයයි කියලා වෙන් කළ පෙන්වීමක් නැතුව කුසලයේ උපද්දවන වීරියක් ගැන කතා කරන්නේ නැතුව ඔහේ සත්වයන්ට මේ తాවකාලික හුරතලයකට తాවකාලික වින්දනයකට සත්වයාපත් වලොත් කොයිතරම් අමාරුවක වැටේද? ඒතොර බලන්න මේ ශාස්ත්‍රවරුන්ගේ අංශු මාත්‍ර අනුකම්පාවක් ශ්‍රාවකයන් කෙරෙහි තිබිලා නැහැ නේ. මේ සුගත ගුණයෙන් කියවෙන්නේ වරුණ එක පැත්තකින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව. දැන් හිතන්න වරුණ මෙහෙම දැන් ඔබේ හෝ මගේ හෝ ඔබේ ජීවිතේ ඔබට වටිනවනේ මගේ ජීවිතයත් මට වටිනවා. එතකොට ඔබ හෝ මා හෝ කැමතිද වරුණ කවුරු හරි කියන වැරදි පාරක ගිහිල්ලා අමාරුවේ වැටෙන්න? අපි කැමති නැහැ. ඒ වගේම වැඩි නෙමෙයි වරුණ මේ ලෞකික ජීවිතේ ඔබ හෝ මා හෝ වෙන යම් ශ්‍රාවකයෙක් හෝ කැමතිද මේ සාමාන්‍ය ජීවිතයේ තුල වුණත් වරදමාගත් ප්‍රතිපදාවක ගිහිල්ලා අමාරුවේ වැටෙන්න කැමතිද? කැමති නැහැ. එහෙව් එකේ වරුණ මේ ජීවිතෙන් එහා පැත්තේ අපිට සාමාන්‍ය නුවණට පේන්නෙත් නැහැ. බලන්න මේ බැරෑරුම් තන කොච්චරද කියලා වරුණ. මේ තන ඇති බැරෑරුම් බබ මේ ජීවිතෙන් එහා පැත්තේ දැන් අපි මේ ජීවිත අතහැරලා ගියාම අපිට පේන්නේ නැහැ. සාමාන්‍ය නුවන්ට පේන්නේ නැහැ නේ. ඒක පේන්නේ අභිඥාවටනේ. එතකොට ශ්‍රද්ධාවෙන් සම්මාදිට්ඨිය පිළිහිටලා හිටියොත්නේ අපි මේ කාරණා සමස්තය පිළිගන්නේ. එතකොට දැන් මෙතනින් පස්සේ යන්නේ නොපෙනෙන ඈතකට. කොහේ යයිද කියලා කියන්න දන්නේ නැහැ. එතකොට අන්න එතන වරද්දලා දුන්නොත් එහෙම වරුණ කොහොම විපතක් සත්වයකට ඇති වෙයිද? දැන් හිතන්න අපි මේ ජීවිතේ මේ සාමාන්‍ය ජීවිතේ පාරක් වැරදුනා කියලා හිතන්න. සතපොම් 10ක් 20ක් 30ක් හරි වැරදිලා ආපහු වෙලා හරි පාර හොයාගන්න පුළුවන්නේ. නමුත් මේ මෙතනින් මෙහා පැත්තට යද්දී මේ ජීවිතේ කෙලවර කරලා මිත්‍යා දෘෂ්ටියක හිත බැඳිලා ගියොත් එහම ආය ඇවිල්ලා නිවර්ති කරගෙන යනද වරුණ? සතර අපාය තැනකට වැරුණොත් ආය ඇවිල්ලා නැහැ. මම මේ මිත්‍යා දෘෂ්ටි අතහැරලා සම්මා දිට්ඨිය පිහිටලා එන්න. ඒකට මට වරප්‍රසාදයක් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා කාට කියලා කොහොම ඉල්ල ගන්නද? ඒතර බලන්න වැරදුනොත් වරදින තැන. ඒතර ඔන්න ඔතෙන්ට ඔන්න ඔය තැන නොවරදවා ඉතා යහපත් ආකාරයෙන් අමා සැනසිලි සහිතව සත්වයන්ට පාර කියා දීපු බව තමයි වරුණ මේ බුදුරජාණන් වහන්සේගේ මේ සුගත ගුණයෙන් කියවෙන්නේ. ඒතර මේකත් මහා පළල් ගැඹුරක් කිව නොහැකි ගුණයක්.
1: ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔතනදීම දැන් එතකොට කෙනෙකුට වරදින්නට ඉඩකඩ තිබෙනවා. කෙනෙකු සර්ව සම්පූර්ණය නෙමේ වරදින්න ඉඩකඩ තිබෙනවා. ඒ වැරදුනත් ඒ වැරදීම නිවැරදි කරගන්නට තිබෙන එකම තැනත් ධර්මයේම තමයි නේද ස්වාමීන් වහන්සේ? මේ ගුණයන්ම තමයි.
2: පැහැදිලිවම වරුණ දැන් අපි කාට උනත් දැන් කෙනෙකුට වැරදුනත් දැන් මේ බුදුරජාණන් වහන්සේ ගුණ ටික ගැන අපි ඉගෙන ගන්නකොට ඒ නිවැරදි වීමත් નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. මේ බුදු ගුණ ටික පිළිගන්නකොටම පිහිටානේ සම්මාදිට්ඨියනේ. මේ බුදු ගුණ ටික මෙනෙහි කරනකොටම සම්මාදිට්ඨියට නෙන්නේ. සම්මා සංකල්පෙනි වැඩෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයන්ට වැරදිච්ච තැන් පේනවා. වර්ධිනවන වර්ධින තියෙන තැන් පේනවා. එතකොට මේ අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණයන් විශ්ලේෂණය කර කර තේරුම් ගන්නකොට අපි පිහිටිය යුතු ප්‍රතිපදාව කුමක්ද කියන එක ඉතාම පැහැදිලිව වැටහෙනවා. දැන් මේ සුගත ගුණය ගැන කතා කරනකොට වරුණ කාමේසු කාමසු කල්ලිකානු යෝගේ අත්ත කිලමතානු යෝගේ කියන මේ අන්ත දෙක ලාමකයි. මේ අන්ත දෙකට බැසගත්තොත් එයාට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. පරයාය වශයෙන් කියන මනං සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි තමයි ලෝකයේ අප්ති බහුතරයක් මිනිසා විසින් අනුගමනය කරන්නේ. මොකද ඔවුන්ට ලැබිලා තියෙන මග පෙන්වීමත් එහෙම එකක්. නමුත් තථාගතයන් වහන්සේ විසින් අනාදිමත් සසරේ පටන් වරුණ මේක ජීවිතයේ කිහිම නෙමෙයි. දීපංකර පාදමූලයේ පටන් එතනිනුත් එහා පැත්තේ ඈත දුරක පටන් අනුගමනය කරන ලද තෝරා ගන්නා ලද හඳුනා ගන්නා ලද සුන්දර මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් නැති බව තමයි බුදුරජාණන් වහන්සේගේ සුන්දර සුගතත්වය කියලා කියන්නේ. එතකොට ආන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ශ්‍රාවකයන් යොමු කරන මේ සුගත ගුණය අනුසාරයි. මධ්‍යම ප්‍රතිපදාව සමානයි වරුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමානයි මධ්‍යම ප්‍රතිපදාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියපුවම ඔබ දන්නවනේ පුංචි ළමයෙකුට උනත් අපේ දරුවන්ට උනත් මේ කාරණේ පාඩන්නේ. එතකොට අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේවත් මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉස්සෙල්ලාම බුද්ධ වචනෙන් හඳුන්වා දෙන්නේ. සුගත ගුණයේ અભීත සිංහනාදය තමයි වර්ණ ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉස්සෙල්ලාම දේශනා කරන්නේ මෙන්න මේ අන්ත දෙක අතහරින්න. කතමාච සාභික්කවේ මධ්‍යමා පටිපදා තථාගතයන් අපි සම්බුද්ධා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කුමන කවර මධ්‍යම ප්‍රතිපදාවකින්ද? දහම්මැස පහල කර දුන්, ඥානය පහල කර දුන්, උපසමය ඇති කර දුන්, අභිඥා ඇති කර දුන්, විශිෂ්ට ඥානය ඇති කර දුන්, කෙලවර අමාමහා නිවන ඇති කර දුන් මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද කියලා එතන විස්තර කළා. අය මේ අරිවට්ටංගික කුමක්ද? අර සම්මාදිට්ඨිය ආදී අංග අටින් යුක්ත ආර්ය මාර්ගයේ ආසේවනය කිරීම, නිසේවනය කිරීම, පෛරුපාසනය කිරීම, ඒ මත පිහිටීම තුළ සීලය, සමාධිය, ප්‍රඥාව කියන ශික්ෂාස්ත්‍රය ඉතා විස්මිතව දියුණු වෙනවා වරුණ. ඒ මොහොතේ දියුණු වෙනවා. ඒ මොහොතේ දියුණු වෙනවා. එතකොට ඒ දියුණු වෙනකොට ආන්නේ ප්‍රතිපදාව තුළින් සසර දුකේ නිමාව සනිටුහන් කර දෙනවා. ඒ සනිටුහන් කර දීම ශ්‍රාවකයාට පසක් වූ විසයක් බවටත් පත් වෙනවා. ඒ කියන්නේ සුන්දර වූ සුගත් ගුණයේ බලමහිමය ශ්‍රාවකයාට අත්විඳින්න පුළුවන්. දැන් කොහෙවත් ඉන්න ශාස්ත්‍රූවරයෙක් වරුණ මොකක් ඔහුගේ හැකියාවක්කින් අපිට ඵලයක් තියේද අපිට ඒක අත්විඳින්න බැරි නම්. කොහේ හරි නොපෙනෙන මානයක ඉන්න ශාස්ත්‍රූවරයෙක් හරි නායකත්වයක් හරි බලධරයෙක් හරි ඔහුගෙන් ඇති ඵලය කුමක්ද? මේ වර්තමාන එදිනෙදා අපිට දුකේ අතමිඳීම අත්විඳින්න බැරි නම්, අවබෝධයේ වර්තමානයේ ලැබෙන්නේ නැත්තම්, ඒ ධම්මග සුන්දරත්වයේ අත්විඳින්න බැයි නම් ඒ ශ්‍රාවකයාට මොකටද ඒ ශාස්ත්‍රූත්වය? අන්න නුවණින් විමසන්න ඕනි තැන. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සුන්දර සුගත ජීවිතය, ඒ සුගතයයි තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය හඳුන්වන ඒ ಗುಣභාරයේ සිසිලස ශ්‍රාවකයාට තම හදවතින් අත්විඳින්න පුළුවන්. කොහොමද? මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තුළ.
1: මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර ඒ බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණයේ සුන්දරම තැනට එන නිවන ලබන්නට ස්වාමීන් වහන්ස වෙන තැනක් ඇත්තේ, වෙන මාර්ගයක් ඇත්තේම නැද්ද? මොකද සමහරු කියනෝ ඔය මාර්ගය නෙමෙයි ඊට වැඩිය ලේසි මාර්ග තියෙනවා කියලා.
2: පින්වත් වරුණ, බොහොම වැදගත් ඔබ අහපු ප්‍රශ්නය. අපි හැම වෙලාවකම හිතට ගන්න ඕනි මේ උත්තම මාර්ගය ලොවට අවබෝධ කරගෙන දේශනා කළේ දසබල ඥාන ඇති බුදුරජාණන් වහන්සේ. සියල්ල දක්නා ඥාන මහිමයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ. නොදන්නා කිසිත් නැති සියල්ල දත් බුදුරජාණන් වහන්සේ. දෙවියන්ට අවිෂය වන දේ දැන අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ. බ්‍රහ්මයන්ට අවිෂය වන දේ දැක අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ. සක්කලවිද සමස්ත සත්ත්ව ප්‍රජාවට විෂය වන දේද අවිෂය වන දේද අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ. සහ වරුණ, මේ ලෝකයේ සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙකුගේ හැකියාවක්, අවබෝධයක්, වැටහීමක්, බුද්ධිමය කෞශල්‍යයක් ප්‍රමාණ කරන්න පුළුවන්. ඒ සඳහා මිමි තියෙනවා. හැබැයි කිසිම මිම්මකින් ප්‍රමාණ කළ නොහැකි අප්‍රමාණ අවබෝධයක්, අප්‍රමාණ ඥාන මහිමයක් කිමි ශාස්ත්‍රඥ වහන්සේ මේ මාර්ගයේ දේශනා කළේ. සමස්තය දැකලා දේශනා කළේ. එතකොට ඒ ශාස්ත්‍රඥ වහන්සේට හසු නොවේද වෙන යම් මාර්ගයක් තියෙනවා නම් නිවන පිණිස? මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා වරුණ. සම්මා සම්බුද්ධත්වය ලබා හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් සසරින් අත මිදෙනවා. එහෙම නැත්නම් පසේ බුදුබව ලබා හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් සසරින් අත මිදෙනවා. අරහත් ඵල විමුක්තිය ලබා හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සසර දුකින් අත මිදෙනවා. එතකොට තුන්තරා බෝධිය කියලා ඔබහලා තියෙන්නේ. එතකොට සම්මා සම්බුද්ධත්වයේ පසේ බුදු වීම, අරහත් ඵල විමුක්තිය කියන ඔන්න ඒ ආකාර තුනෙන් තමයි කෙනෙක් පරිපූර්ණව වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. ඒ තුන් දෙනාම ඒ උතුමන් වහන්සේලා තුන් දෙනාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි ඒ අමාශාන්ත නිවනට ගමන් කරන්නේ. ඒ වගේම වරුණ, දැන් මේ ප්‍රතිපදාව අධ්‍යයනය කරන්නකෝ. මේ ප්‍රතිපදාව ඉගෙනගෙන පුරුදු කරන්න. මේ ප්‍රතිපදාවේ තියෙන්නේ කය වචනේ හික්මවාලීම් සංඛ්‍යාත සීලය. ඒ කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුනෙන් සීලය කියවෙනවා. ඊළඟට වරුණ, සම්මා වායාම, සම්මාපති, සම්මා සමාධි කියන අංග තුනෙන් සමාධිය ගැන කියා දෙනවා. ඊළඟට සම්මාදිට සම්මා සංකප්ප කියන අංග තුනෙන් ප්‍රඥාව ගැන කියලා දෙනවා. එතකොට මෙන්න මේ කියන සීල, සමාධි, ප්‍රඥා කියන අංග ත්‍රය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මෙතන ඊහා මාර්ගය ලෝකෙ කොහෙ තියෙනද වරුණ? එතකොට සර්වාකාරයෙන්ම පරිපූර්ණයි. දැන් ඔබ ඔය ප්‍රශ්නේ අහුවෙකේ පුදුමයකුත් නැහැ වරුණ. ඔය ප්‍රශ්නය කියන එක ලෝකේ එදා මෙදා අතර පැනනගිච්ච මේ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා ඇහුවා. අසවල් සාස්තුවරයා ස්වාමීනි මෙහෙම කියනවා. අසවල් කෙනා මෙහෙම කියනවා, දැන් ඔය පරිනිර්වාණයට ආසන්න සමයේ අන්තිම පැවිද්ද ඔබ අහලා තියෙනවද වරුණ? මේ සම්බුද්ධ ශාසනය. එතකොට අන්තිම පැවිද්ද ඇවිල්ලත් ඇහුවේ මේ පිරිනිවන් පාන තව තප්පර කීපයයි. ස්වාමීනි අසවල් සාස්තුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා, අසවල් මම මොකද්ද පිළිගන්නේ කියලා ඇහුවා. එතකොට ඒ වෙලාවේ භාග්‍යතුන් දේශනා කළා, ඔය ඔක්කොම මතිමතාන්තර පසෙක තිබේවා, මම ඔබට ධර්මයේ දේශනා කරන්නම්, ඔබ අන්නේ අනුව මනසිකාර කරන්න කිව්වා. එතකොට භාග්‍යතුන් අපි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කළා වදාලා, ඉදේව පඨමෝ සමනෝ, ඉදේව ද්විතියෝ සමනෝ, ඉදේව තතියෝ සමනෝ, ඉදේව චතුත්ථෝ සමනෝ. මේ ශාසනයේ විතරයි පළමු දෙවන තුන හතර වෙන ශ්‍රමණේ ආයෙන්නේ සුඤ්ඤා පරප්පවාදා සමනේ හිහන්නේ කිව්වා. ඔන්න ඔබේ ප්‍රශ්නෙට උත්තරේ වරුණ. ලෝකයේ ඇති සියලුම පරප්‍රවාද හිස්සේවා කිව්වා. ඒව ශ්‍රමණියෝ නැහැ, ධර්මය අවබෝධ කරපු අය ඒව නැහැ කිව්වා. ඉතින් ඒ වචනේම ඒ ශ්‍රාවකයා අන්තිම ශ්‍රාවකයා භාග්‍යතුන් අපි ධර්මාන තප්පරේ රහත් වුණා. අර වගේ ප්‍රශ්නයක් කරගෙන ආපු කෙනා වරුණ. ඉතින් ඒ නිසා මේ උත්තම ප්‍රතිපදාව කිසිසේත්ම අභියෝගාත්මක නැහැ වරුණ. ඒ කියන්නේ මේ ධර්ම දේශනාව තුළම, සාස්තුන් වහන්සේගේ දේශනාව තුළම එහෙම මේ අභියෝගයක්, එහෙම නැත්තම් තරංගයක්, තව කාගේවත් ඉගැන්වීමක්, මේ වාක්හරඹයකින් මර්ධනය කිරීමක්, ඒ වගේ ලාමකත්වයක් මේ තුළ නැහැ වරුණ. ඒ ලාමකත්වය අපේක්ෂා කරන්නේ බාහිර පාර්ශ්වයන් විනා මේ අභ්‍යන්තරයේ මේ ශාසන දායාදී උරුමයේ සැබවින්ම ලැබපු ශ්‍රාවකයෝ කිසිසේත්ම වරුණ එහෙම මේ තරගයක් එහෙයිට නැහැ. මොන තරගයක්ද මේ සසර දුකෙන් අත මෙදෙන මාර්ගය ලැබලා තුනේ එක පුරුදු කළා ඒ උතුම් සනසිල් ලැබනවා විනා.
1: බුදුරජාණන් වහන්සේගේ අවසානයේ කියන්නේ පරිනිර්වාණයට ආසන්නේ තව සංස්රාවකයාටත් උන්වහන්සේගේ සුන්දර ගතියමයි මතුවුනේ. උන්වහන්සේගේ හිත කලබල වුණ නැහැ. උන්වහන්සේ බොහොම අපෝරුවට පෙන්වා දුන්නේ අපි වැරදෙන්නට යන මගේ යන්න එපා, හරි මාර්ගයට එන්න කියන කාරණේ. සහ ස්වාමීන් වහන්සේ එතකොට මේ හරි මාර්ගය තුල අපි කතා කරන්නේ නිවන සම්බන්ධවයි. අර ඔබ වහන්සේ කිව්ව අතරමඟදී මෙහා තියෙන සැනසීමම් පිළිබඳව අපි දැන් ඒ මෙහා තියෙන සැනසීමෙන් ටිකක් එහාට ගියත් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ මඟඵල ලබන්නටත් තිබෙන්නේම මේ මාර්ගයේ පමණමයි.
2: පින්වත් වරුණ, ඉතාම පැහැදිලි. දැන් අග්‍රඵලයේ අරහත්වේනේ, ඒ අග්‍රඵලයට ප්‍රවේශය සකස් වෙන්නේ මුල් අවස්ථා තුනකින්, සෝතාපන්න වීමෙන්, සකදාගාමි වීමෙන්, අනාගාමි වීමෙන්. බලන්න වරුණ, මේ විස්මිත මහ පුදුම සහගත වැටහීම බුදුරජාණන් වහන්සේගේ. දැන් පළමු මාර්ගයේ සෝතාපන්න වෙනකොට ඒ ශ්‍රාවකයාගේ දුරු වෙන කෙලෙස් තියෙනවා සිතේ. එයාගේ ප්‍රහාණය වෙන අකුසල ධර්ම තියෙනවා. ඒවායි කවදාවත් එන්නේ නැහැ මේ මාර්ගයේ පසුකිරීමත් සමගම. දෙවෙනි මාර්ගය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔබ දන්නවනේ. එතකොට දෙවෙනි අවස්ථාවට එනකොට කාමරාගේ තුනී වීම වශයෙන් සකදාගාමි වෙන්නේ. අනාගාමි වෙනකොට කාමරාගේ මුළුමනින්ම ප්‍රහාණය වෙනවා. ඊළඟ අරහත් ඵල විමුක්ති ලැබෙනකොට රූපරාග රූපරාග මානෝද්දජ අපිච්චා ප්‍රහාණය වීමත් සමගම පූර්ණ විසුද්ධියට සත්‍යයපත් වෙනවා.
1: ඒ කියන්නේ සනස මට දැන් මෙතන ඔබ වහන්සේගෙන් මතු කරගන්නට ඕන උනේ, දැන් සමහර විට දැන් අපි හිතනවා හොඳම කෙනා එයාට VIP මාර්ගයක් වෙනම තියෙනවා. අපි දැන් සාමාන්‍ය සමාජයේ හේමනි ස්වාමීන් වහන්සේ ඊට වැඩිය ටිකක් අඩු කෙනාට වෙනම මාර්ගයක් තියෙනවා. ඊට වැඩිය ටිකක් අඩු කෙනාට වෙනම මාර්ගයක් තියෙනවා. දුප්පතාට, අහිංසකයාට, නැති බැරි කෙනාට ඒ පාරවලට යන්නත් බැරි මට්ටම අවස්ථාවලත් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය එකමයි. ඒක ලොකු කුඩා බාල මහලු සල්ලි තියෙන දුප්පත් එහෙම කියලා කිසිම ભેදයක් නැහැ. එකම මාර්ගයයි. ඒක මාර්ගයේ ගිහාම එකම මාර්ගය තුල නැවත නැවත නැවත නැවත වැඩීම තුල බොහන්සේ කියපු ඒ සතර මඟ සතර ඵලයන් එක්ක අරහත් වේ දක්වා යන්න හරි අපූර්වයි ස්වාමීන් වහන්සේ. මේක මේ අපිට මං හිතන්නේ අර ඔබවහන්සේ කියපේ සුන්දර ගති තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනේ විග්‍රහ කරනකොට එහෙම ඇති සැනසෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ.
2: පින්වත් වරුණ, ඔබ ඉතා විසිතුරු පැත්තක් මේ කාරණේ මතු කළේ. ඔකට බොහොම පළල් පිළිතුරක් තමයි අත්‍තරම ලබා දෙන්න ඕනි. හේතුව දැන් මේ ප්‍රතිපදාවේ දැන් මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ විමුක්තිය ලැබන ශ්‍රාවකයන් ඒ මාර්ගයේ ගමන් කරන ආකාරයේ කිසියම් ප්‍රභේද තියෙනවා වරුණ. ඔබහලා තියෙනවද සුඛාපටිපදා කිප්පාබින්ඥා, සුඛාපටිපදා නන්දාබින්ඥා, දුක්ඛාපටිපදා කිප්පාබින්ඥා, දුක්ඛාපටිපදා නන්දාබින්ඥා කියලා මේ ප්‍රතිපදාවේ තියෙන ස්වභාවය අනුව භාග්‍යතුන් වහන්සේ වර්ගීකරණයක් කළා. ඒ කියන්නේ කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා ඉතාම සැපසහගතව, ඉතා ඉක්මනින්ගේ ඥාන දර්ශනයට පහළ වෙනවා. සමහර කෙනෙක් විතර මහන්සි වෙන්නේ සැපසේ තමයි ප්‍රතිපදා පුරාන්නේ. ලෙඩ රෝග පීඩා නැහැ, ඊළඟට කායික වශයෙන් පීඩා නැහැ. නමුත් එයා හොඳට ප්‍රතිපදා පුරුදු. නමුත් සෑහෙන කාලයක් ගිහලා තමයි ඥාන දර්ශනය පහළ වෙන්නේ. දැන් ඒ වගේ ශ්‍රාවක චරිත උදාහරණ වශයෙන් බොහෝමයක් පෙන්වන්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා ඉතා දුකසෙ ලෙඩ දුක් ඇදිලා විපත් ඇදිලා එහෙම තමයි ප්‍රතිපදා පුරාන්නේ. සීලයක් වුණත් පුරාන්නේ, බඹසරක් වුණත් රකින්නේ මහා කෙලෙස් බාධා මැද. නමුත් කොහොම හරි ඉක්මනින් මෙයාට ඥාන දර්ශනය පහළ වෙනවා, මාර්ගඵල ලැබෙනවා. සමහර කෙනෙක් කියන්නේ තෝ දුකසේ ප්‍රතිපදා පුරන්නේ කායික රෝග පීඩා මැද, ඊළඟෙම කෙලසුන්ගේ බලපෑම් මැද, ඒ වගේම ඥාන දර්ශනේ පහළ වෙන්න සෑහෙන කාලයක් යනවා. අන්නේ මගේ ප්‍රතිපදා නානත්වයක් මේ තුල තියෙනවා. එතකොට මේ ප්‍රතිපදා නානත්වයට බලපාන්නේ වරුණ ඒ පුද්ගලයා සංසාරේ පුරපු පාරමිතාවේ ස්වභාවය. දැන් ඒක ගැන ඉතා ගැඹුරු විවරණයක් තියෙනවා වරුණ මේ ධර්මයේ. දැන් ඔන්න පෙර සංසාර ගමනේ අපි පාරමිත පුරාගෙන ආපු යුගයේ දාන පාරමිතාව උසස් විදියට පුරලා තියෙනවා. සීල පාරමිතාව උසස් විදියට පුරලා තියෙනවා. ඊළඟට සමත විපස්සනා භාවනා උසස් ආකාරයෙන් පුරුදු කරලා තියෙනවා. ඒ පාරමිතාව එමු නැත්තම් ඒ පුරාලූ පින අඩුවක් පාඩුවක් නොවෙන්න සර්වාකාර පරිපූර්ණව සිද්ධ කරලා තියෙනවා. එතකොට ඒ වගේම තෑම වර්ගයකම කුසල් සිද්ධ කරලා තියෙනවා ඒ ශ්‍රාවකයා. දානමය කුසල්, සීලමය කුසල්, ඒ වගේම සංඝෝපස්ථානමය කුසල්, ඊළඟට දානීය ගත්තොතින් ආමිස දානමය ආහාර පාන ආදී පූජා කිරීම, සිවුරු පිරිකර පූජා කිරීම, සෙනසුන් පූජා කිරීම, ඒ වගේ ඒවට අදාළ වෙන විසිතුරු වර්ගී පින්කම් කරලා තියෙනවා. සීලය ගත්තොතින් පංචශීලයෙන් පටන් අරන් බඹසර සීල් දක්වා උසස් සීල් ආරක්ෂා කරලා පාරමිතා පුරලා තියෙනවා. ඒ වගේම සත්පුරුෂයන්ගේ අසුර ලැබලා තියෙනවා. කට වචන ඉතා පරිස්සම් කරගෙන වචනෙන් පිරියොත කුසලයේ පුරලා තියෙනවා. ඒ වගේම සමත විපස්සනා විශේෂයෙන් සමතේට විපස්සනාවට අදාළ සියලුම කමඨහන් මාර්ග විවිධ අවස්ථාවල ඉතා හොඳින් පුරුදු කරලා තියෙනවා. එතකොට මේ සමස්ත පාරමිතාව සර්වාකාරයෙන් ඉතා උතුම්ම සම්පූර්ණ කරපු කෙනෙකුට වරුණ මේ ජීවිතයට ආවට පස්සේ වෙහෙසක් නැතිව සතරපද එක ගාථාවක් අහලා අමා ධර්මය අවබෝධ වෙනවා. එතකොට සමහර කෙනෙක් ඉන්නවා ධර්මය සෑහෙන අහලා විශාල ප්‍රමාණයක් අහලා සමත විපස්සනා වඩලා ලෙඩ රෝග විපත් වලට පවා මුහුණ දිදී වෙහෙසිලා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට ඒක ශ්‍රාවකයා ඒ මාර්ගයට පැමිණීම වශයෙන් පුරාලු පූර්ව භාග ප්‍රතිපදාවේ තියෙන නානත්. එහෙම නැතුව අර සාමාන්‍ය ලෝකයේ වරුණ වර්ණ කිව වාගේ විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් සැලකනවා වගේ එහෙම සැලකිල්ලක් නෙමෙයි. මේ හිතන්නේ සාමාන්‍ය ලෝකේ ගත්තත් කෙනෙකුට සැලකුම් සකාර බහුමාන විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ දොරගුළු විවර වෙන්නේ ඒකත් කුසල විපාකයක්. එතකොට යම් කිසි කෙනෙකුට අවස්ථා අහිමි වෙන්නේ ඒක අකුසල විපාකය ආවරණේ. අපි එහෙමම ඒ කාරණේ තේරුම් ගන්න. එහෙම නැතුව අර බහුති ගැසින් එහෙම බැලුවොත් විශාල මුලාවකටපත් වෙනවා. දැන් අපි ගත්තොත් මේ ශාසනේ පාරමිතාව කුසලයේ දිනු කරපු කෙනා කොතන ඉපදුනත් එයාට සහනිය ලැබෙනවනේ වරුණ. දැන් අපි ගත්තොත් විනයදරු උපාලි ස්වාමීන් වහන්සේ කියන්නේ බගු කිඹිල දේවදත්ත ආනන්දාදී ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ආපු මේ කෙස් වැටිය කපන කෙහෙවල් සරසන කපුවා. එතුමා ඉස්සෙල්ලාම පැවිදි කරා මේ ශාසනේ. විනයදරයන් අතර අග්‍රස්ථානය ලැබුවා. පළමු ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මුළු විනයම විමසුවේ විනයදරු උපාලි ස්වාමීන් වහන්සේගෙන්. එතකොට දැන් ඒ උප්පත්ති කුලයේ කුමක් හෝ වේවා ගිහි කාලේ කරපු මේ රැකියාව කුමක් හෝ වේවා ධර්ම මාර්ගයට ආවට පස්සේ ඒව බලපෑවේ නැහැ. එනිසා මොන කුලයෙන් ආවත් මොන පදනමේ ඉඳගෙන ආවත් මේ ධර්ම මාර්ගයට ආවට පස්සේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය නැත්තම් ශාක්‍ය පුත්‍රයෝ කියන නමින් තමයි ආමන්ත්‍රණය කරන්නේ වරුණ. ඒ විශේෂ ආමන්ත්‍රණය අපි කාටද ලැබෙන මේ විශේෂයෙන් පැවිද්දන්ට ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ කියන ආමන්ත්‍රණය ලැබෙන්නේ. ශාක්‍ය කුලයේ උපන් මහානුභාව මුනිවරයාගේ පුත්‍රයෝ කියන එක. ඒක අදටත් එහෙම තමයි. ඒ කාලේ ජන සමාජයේ විසින් දැන් ඔය භික්ෂුන්හාවල හඳුන්වන්න ව්‍යවහාර කළේ මෙන්න ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ පිණ්ඩපාතේ වඩිනවා. මෙන්න ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ධර්ම දේශනා කරනවා. මෙන්න ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් වැරද්දක් කළා. අන්න එමේ කතා කළේ ඒ කාලේ මිනිස්සු පවා වරුණ. එනිසා මේ ශාසන ප්‍රතිපදාවට ආවට පස්සේ මේ කොන් කිරීම වෙන් කිරීම කැපිල කෙඩල ඒවා මොකුත් නැහැ. ඒ ශ්‍රාවකයා අවංකවම කෙතෙක් දුරට කැපවීමෙන් කෙතෙක් දුරට වීරයෙන් කෙතෙක් දුරට ශාස්ත්‍රු ගෞරවයෙන් කෙතෙක් දුරට සුවච භාවයෙන් යුක්තව මේ ප්‍රතිපදාව හික්මෙනවාද කියන එක තමයි ප්‍රාමාණික කාරණේ.
1: එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ කාරණාව අහනවා වගේම ඊළඟ මේ තව විශේෂමට කාරණාවක් හිතන ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ දෙස බලන විට බුදුරජාණන් වහන්සේ කතා කරන දේ හා ක්‍රියා කරන දේ එකිනෙකට ගැළපෙනවා එකමයි. දැන් බොහෝ වෙලාවට අපි එහි අනිත් පැත්ත තමයි අනෙක් අවස්ථාවලදී යම් යම් ආගම් පදනම් කරගෙන දර්ශනය පදනම් කරගෙන පහර එල්ල කරනවා නෙමෙයි. හැබැයි වෙනස් ස්වරූපයන් තිබෙනවා. ඒ මොහොතට ගැළපෙන අපි දැන් වර්තමානයේ වුණත් අර එදා දඹදිව බුදුරජාණන් වහන්සේ 15 වන යුගයේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් තිබුණා වගේ අදත් හින විවිධ මිත්‍යා දෘෂ්ටීන් එක එක විදිහට මතු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ තුල දැන් මේ දවස්වල දැන් වැඩිපුරම භෞතිකවාදීන් නැත්නම් අර ෆිසික්ස් කියන විශේෂේස්ත්‍රයෙන් තමයි මේ බුදුදහම විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. එතකොට සවනස ඒ කාලයට අනුකූලව ඒ පුද්ගලයාට අනුකූලව තැනට අනුකූලව වෙනස් කරනවා. තමන්ගේ අදහස විනාශ කරන මාරු කරන වර්තමාන දේශපාලඥයන් වහන්සේ සමහර වෙලාවට සවනස ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන දේ උන්වහන්සේගේ ක්‍රියාව තුල තියෙනවා. ඒ ගුණයත් මේ සුගත ගුණය තුල අන්තර්ගත විශේෂ අවස්ථාවක් නේද?
2: මින්මත් වරුණ ඒකාන්තෙන් ඔය කියපු කාරණේ සුගත ගුණය යටතේ විස්තර වෙනවා. යථාවාදී භික්කවේ තථාගතෝ තථාකාරී යථාකාරී තථාවාදී ආදී වශයෙන් මෙන්න මේකයි වරුණ උතන තේරුම් ගන්න ඕනි දේ. පරම සත්‍ය අවබෝධ කරාට පස්සේ සත්‍යයේ සංශෝධන තිබිය හැකිද? වරුණ සත්‍යයේ සංශෝධන තියෙන්නේ. ඒතොර සත්‍යය අවබෝධයේ පිණිස විවිධ ප්‍රවේශයන් තිබිය හැකිද? සත්‍ය අවබෝධයට කිසියම් වූ ප්‍රවේශ මාර්ගයක් තිබිය හැකියිනේ, තිබිය යුතුයිනේ. හැබැයි මේ ප්‍රවේශ මාර්ගය මේ ඉඳුරාම අහසට පොළොව වගේ වෙනස් වෙන්න පුළුවන්ද? වරුණ වෙනස් වෙන්න බෑ. දැන් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත විමුක්ති මාර්ගය, ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට ප්‍රවේශ මාර්ගය. එතකොට කෙනෙක් ඒ ප්‍රවේශ මාර්ගය අතහැර දාලා සීලයෙන් වෙන් වෙලා සීලය අතහැරලා සමාධියක් උපදවන්න පුළුවන්ද? සමාධියක් නැති සිතක ප්‍රඥා පහළ වෙන්නේ නැහැ. එනිසා ඔතනදිත් වරුණ මෙන්න මේ කාරණේ මතකයට ගන්න ඕනේ, සිහියට ගන්න නිතරම. අපි මේ ඇසුරු කරන්නේ, අපි මේ බණ දහම් අහන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ, එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස් සමූහය අතර කෙනෙකුගේ හිතට නැගුණ සිතලු ටිකක් ප්‍රකාශ කිරීමක් එහෙම නෙමෙයි. ඒකාන්තෙන් සියල්ල අවබෝධ කර බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ ශ්‍රවණය කරන්නේ. මේක සනාතන සත්‍යයේ හඬමේ. ඒ කියන්නේ මේ සත්‍යය කාලානුරූපීව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දේශානුරූපීව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම විවිධ මිනිස් සමාජය ගත්තත් විවිධ කොටස් වෙනේ කොටස් වලට අනුව වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් කරන්න පුළුවන් නම් ඒක සත්‍යයක් වෙන්නත් බෑ. ඒතොර ඒකත් සාමාන්‍ය ලෞකික ලෝකයේ තියෙන එක්තරා ශාස්ත්‍රයක් පමණයි. හැබැයි බුදුරජාණන් වහන්සේ බදාහල මේ අමයුරු ධර්මයේ වරුණ ශ්‍රාවකයාට ඉතා පැහැදිලිව දේශනා කරනවා, මෙන්න මේ ප්‍රතිපදාවේ, මෙන්න මේ විස්මිත අවබෝධයට පැමිණීම පිණිස මම මාර්ගය කියනවා. මම මේ අවබෝධය ලැබුවා. මම මේ විශිෂ්ට ඥාන දර්ශනය පහළ කරගත්. මම පෙර විසූ කඳ පිළිවෙල දකින්න. ඒක එදා දැක්කත් වරුණ, අද දැක්කත්, මතුමත්තර දැක්කත්. එදා අද මතුමත්තට කියන මේ තුන් කාලේ කොයි කාලයක පෙර විසූ ස්කන්ධ පරම්පරාව දක්නා ඥානෙහිවත් පළමු මහ විද්‍යාව පහළ වුණා. ඒ විද්‍යාවේ සංශෝධනයක් නැහැ. යාර දකින්න පුළුවන්න පෙර සංසාර ගමනේ ආපු හැටි. ඒකයි පළමු මහ විද්‍යාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට දෙවන මහ විද්‍යාව තමයි, ත්‍රිවිද්‍යාවලින් දෙවන මහ විද්‍යාව තමයි චතුූපපාද ඥානය. සත්වයා කර්මානුරූපී උපදින මැරෙන හැටි දකින්න පුළුවන් ඒ ඥානෙට. එතකොට ඒක එදා පහල කරගත්තත්, අද පහල කරගත්තත්, මතුමතර පහල කරගත්තත් ඒක වෙනසක් තියෙද වරුණ? ඊළඟට ආශ්‍රව ක්ෂය කර ඥානය, තුන්වන විද්‍යාව. සියලුම අකුසල ධර්ම පවමල නැවත නැවත ජාති ජරා මරණ ගෙන දෙන්න හේතු වන හේතු මුළුමනින්ම ඒ සිතෙන් ප්‍රහාණය වීමත් සමග ඇතිවන ප්‍රත්‍යක්ෂ ඥානය ආශ්‍රව ක්ෂය කර ඥානය. ඒක එදා පහල වුණත්, අද පහල වුණත්, මතුමතර පහල වුණත් ඒක සංශෝධන නැහැ. ඊළඟට දිවස දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, ඒ වගේම පරිත්‍ත්‍ විජානන ඥානය, තවත් විවිධ ඥානයන් තියෙනවා. ඊළඟට කර්මයේ ඵලීය දක්නා ඥානය. එතකොට මේ ඥාන දර්ශනේ කොයි කාලේ කොයි යෝගේ කාට පහල වුණත් ඒ ඥානෙන් පෙන්වන දේ ඒකාන්තයෙන්ම කාලානුරූපී වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ අපි ගත්තොත් එහෙනම් පුබ්බේ නිවාසානුස්මෘති ඥානය උපදවාගෙන පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් උපදින මරණ සත්වයන් පේනකොට ඒක පරියාය. හැබැයි පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් ඍජුවම අරමුණු කරන්නේ පෙරවිසු ස්කන්ධ පරම්පරාව. එතකොට පුබ්බේ නිවාසානුස්මෘති ඥානය උපදවාගත්ත කෙනා මේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පකාර වෙන ආශ්‍රවක්ෂය කර ඥානයට. හැබැයි ආශ්‍රවක්ෂය කර ඥානය නෙමෙයි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ. අන්න ඒ වගේ වරුණ ඉතා පැහැදිලි ඥාන දර්ශනයක් පිණිස පැහැදිලි ප්‍රතිපදාවක් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ පැහැදිලි ප්‍රතිපදාවට කාලිකව හෝ භෞමිකව හෝ සීමා බාධා නැහැ. එහෙම ඒ කාලයකට එකතු කළා මේක අතීතයකට විතරයි වළංගු, වර්තමානට වළංගු නැහැ, අනාගත යුගයට මේව වළංගු නැහැ කියලා එහෙම කතා කරන්න බෑ. එහෙම කතා කරනවා එතන සත්‍යයක් ඇත්තෙන්නේ නැහැ. ඒක කාලික ධර්මයක්, භෞමික ධර්මයක්. අනිත් එක තමයි වරුණ මෙන්න මේ කාරණේ ඉතා හොඳින් හිතර ගන්න ඕනි. දැන් මේ ලෝකේ වරුණ ඔය බාහිර ශාස්ත්‍ර

0: එක්ව ප්‍රහාණය කරපු අය නෙමෙයි. ඒතර කෙලෙස් සහිත මනෝභාවයකින් ඉදිරිපත් කෙරිච්ච ඉදිරිපත් කිරීම. ඊළඟට මේ තථාගතයන් වහන්සේගේ අමා ධර්ම එක නික්ලේසි හදවතක පහළ වෙත හිතන්න බැරි තරම් විස්මිත අවබෝධයක්. ඒතර ඒකෙන්ම තේරුම් ගන්න ඕන නේද වරුණ මේ අමා මාර්ගය මොනතරම් විස්මිතද කියලා. එතකොට අපි කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම හිතන්නවත් දැන් රාග දේශ මොහ සහිත හිතක් ඇතිව තථාගතයන් වහන්සේගේ ධර්මයේ විශ්ලේෂණය කරන්න යනවා නම් එතකොට රාග දේශ මොහ සහිත සිතක් ඇති පුද්ගලයෙක් ලැබූ කිසියම් දැනුම් සම්භාරයක පිහිටලා ඒ අනුසාරයෙන් තථාගත ධර්මයත් විශ්ලේෂණය කරන්න යනවා නම් අර ඔබ මුලින් කිව්ව වගේ වරුණ වරදිනේක උපරිමෙන් වරදිනවා වරුණ මාන්නය ඇති වෙනවා අහංකාරය ඇති වෙනවා උඩඟුකම ඇති වෙනවා මම දන්නවා කියලා මුලා වෙලා මැරෙන විතරයි සිද්ධ වෙන්නේ. එනිසා මේ උඩඟුකමට මාන්නයට අහංකාරයට පැහැෙන ධර්මයක් නෙමෙයි මේ ධර්මය. ඒවා ප්‍රහාණය කරන්න ඕනි ධර්මයක්. ඊළඟට තථාගතයන් වහන්සේ සරණ යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසා. සසරක දුක් නිමා කිරීම උදෙසා. එතකොට මේ පරම පිවිතුරු අපේක්ෂාම තුළ අර කියපු හීන අදහස් තියෙන්න බෑ. ඒවා ඉති ලෝකයට. එතකොට මේ ධර්ම මාර්ගයට පිඹිසෙන කෙනා හරියට අං සිඳලූ ගවයෙක් වගේ වෙන්න ඕනි කියනවා වරුණ. අන්තිමුණ තමයි ගවයාගෙන් අනතුරක් වෙන්නේ බාහිර පාර්ශ්වයන්ට. ඉතින් එනිසා වරුණ අන්න ඒ වාගේ මේ උතුම් පූජනීය මාර්ගයට වාද විවාද හදාගෙන කල්ැතිවම විතරක හදාගෙන කල්ැතිවම විවිධ තිරස්චීන විද්‍යා ප්‍රගුණ කළ ඒවායන් ඇති කරගත් උඩගුකමින් අහංකාරයෙන් පිවිසුණා කියලා මේ සුන්දරත්වයත් වෙනින ලැබෙන්නේ නැහැ.
1: සුගත බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණය පිළිබඳව කරපු විග්‍රහය අදරණීමා කරන්නට කාලය ලැබිලා තිබෙන්නේ මෙහි හෝරාවකට ආසන්න කාලය විනාඩි කිහිපයක් තුළ කතා කරපු කාරණා තුළ කොතරම් සාගරයක් තරම් උන්වහන්සේගේ ගුණ සමුදාය ඉස්මතු වුණාද. ඉතින් ඒ නිසා මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන හිතක තිබෙන සැනසීම කොතෙක්ද කියලා ඔබටම අමුතින් විස්තර කරන්නට ඕනේ. මේ අහන ශ්‍රාවකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත අපිට දැනෙන ඔවුන් හැම විටම සැනසෙනවා. මේ ගුණයන් පිළිබඳව අපි හැමදේම බුදුගුණ සජ්ජහායනා කරනකොට විශේෂයෙන්ම මේ බුදුගුණ සජ්ජහායනා කිරීමේ වටිනාකම පිළිබඳව ඉතිපිසෝ ගාථාව පදනම් කරගෙන තමයි අපි සාකච්ඡා මාලාව ආරම්භ කළේ. එනිසා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන මේ ගාථා රත්නය ඔබ යම් ආකාරයට සජ්ජහායනා කරන්නේ කොයි මොහොතේද, ඒ හැම මොහොතකදීම මේ කියපු කාරණා ඔබ නැවත නැවත ඔබේ ජීවිතයට ලං කරගන්න ඔබ මෙනෙහි කළ යුතුයි. ඒ තුළ ඔබට මහා සැනසීමක් උදාපත් වෙනවා. ඉතින් අද අපට ඒ සඳහා ලබා දී තිබෙන කාලේ නිමවටපත් වුණත් ඊළඟ සතියේ තවත් සුපුරුදු සිත්නේ තසපුව දහම් සාකච්ඡාවකදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මේ උත්තරීතර සුගත නම් වූ අති ප්‍රණීත වූ ගුණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඇසුරේ ගුණගුණයේ ගුණෙහි වටිනාකම පිළිබඳව ඔබට කරුණුකාරණා ලං කරන්නට අනුශාසනා ඔස්සේ බලාපොරොත්තු වෙනවා. අදට අපි වැඩසටහන නිමා කරන වෙලාවේ යම් කෙනෙකුට මෙය මගහැරුණා නම් මගහරවා ගන්න එපා. හරි හැටි මේ ධර්ම මාර්ගයේ හැසිර නැත්තන්ට මා බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන තිබෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන තිබෙනවා. ප්‍රවේශ වෙන්න, හොඳින් අහන්න, අසා දැනුවත් වෙලා එය ධාරණය කරගෙන අවබෝධය කරා යන උත්තම මිනිසෙක් බවට පත් වෙන්න. ඒ සඳහා අදත් අපට බොහොම ගෞරවයෙන් මේ ධර්ම මාර්ගයේ හික්මෙන්නට මගහසර අප කෙරෙහි අනුකම්පාවෙන් අනුශාසනා කරමින් පෙන්වා වදාළ අතිපූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට තව බොහෝ කල් සුවසේ දහම ප්‍රගුණ කොට ඒ උතුම් වූ ප්‍රණීත ගුණයෙහි සැනසෙන්නට අග්‍රාමූර්ත වූ නිවන වෙතට ලං වෙන්නට මේ සියලු කුසලයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතෙක් උන්වහන්සේට නිදුකින් සුවෙන් ධර්ම මාර්ගයේ තවදුරටත් අපේ සිත් සුවප කරමින් ගමන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා වැඩසටහන නිමා කරන වෙලාවේ බොහොම සතුටු සිතින් ගෞරවයෙන් අපි ශ්‍රාවක හැම දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා අපි ස්වාමීන් වහන්සේ.
2: සාදු සාදු සාදු. බොහොම සතුටින් මම අනුමෝදම් වෙනවා පින්වත් වරුණටත් පවුලේ හැමෝටමත් net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්. ඒ වගේම මේ උතුම් දහම් පිළිසඳර සමග එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ අමයුරු ගුණමුහුදේ කිමිදුන සත්පුරුෂ ශ්‍රාවකයන්ටත් ඊතා නිවීමෙන් සැනසීමෙන් යුතුව මේ උතුම් දහම් කතාව තවදුරටත් වඩාත් හොඳින් ඉගෙනගෙන ඒ අනුසාරයෙන් දහම් නදියට දහම් තොටමුණට පිවිසිලා නිර්වාණමා සාගරයේ බලා සුවදායක ප්‍රතිපදාවෙන් ගමන් කරන්න ශක්තිය වාසනාව පාරමිතාව මෙමගින් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා.
1: සාදු සාදු සාදු. බොහොම සතුටින් අනුමෝදන් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. අපේ ශ්‍රාවක ඔබට ආරාධනා කරනවා සිත්නේ තසපුව සමග දිගින් දිගටම රැඳෙන්න. ඔබේ හිත නිවන්නට තමයි සිත්නේ තසපුව තිබෙන්නේ. සිත්නේ තසපුව ඇතුළු කොටගත්ුනේ රේඩියෝ විකාශය වන ධර්ම දේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට බොහෝ දින

0: විමසනවා මා සඳහන් කරන්නම් දුරකථන අංකයේ ඔබට පුළුවන් මේ දුරකථන අංකයට කතා කරලා මේ දේශනාවල දායකත්වයේ දරන්නට ධර්ම දානේ කියන්නේ උතුම්ම දානේ ලෝකයේ තියෙන තිනි උතුම්ම දානේ ලෝකිත බොහෝ දෙනාගේ හිතසුව පිණිසයි අපි වැඩසටහන් ඔස්සේ ලං කරන්නේ ඉතින් ඒ සඳහා දායක වෙන හැම දිනා වෙනුවෙන්ම 0.7 25 අංකයෙන් ඔබට දායකත්වයන් ලබා ගන්නට හැකි වග බොහොම සතුටින් සිහිපත් කරනවා. ඒ වගේම තමයි ධර්ම දායකත්වය දරනවා වගේම ඔබේ ගමේ නගරයේ සිදුවෙන ධර්මදේශනාමය පින්කම් net එක්ක එකතු වෙලා කරන්නටත් ඔබට පුළුවන්. අපිත් එක්ක එකතු වෙන්න ඒ අතර විශේෂයෙන්ම නිවසක සිදුවෙන ධර්මදේශනා වැඩසටහන net radio විප්‍රචාරය කරගන්න නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ වීඩියෝ මගින් ප්‍රචාරය කරගන්න අපි ඔබත් එක්ක එකතු වෙන්න කැමතියි. එපමණක් නොවේ ඔබේ විහාරස්ථානයේ සිදුවෙන වැනි පින්කම් තිබෙනවා. ඉදිරියේදී ඔබ සංවිධානය කරන වස් කාලයේ පින්කම් එනි වගේ ධර්මදේශනා මේ වැඩසටහනෙත් සමග සිදු කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න 0.77 980 6237 අංකයට කතා කරන්න. ඒ වගේම ධර්මදේශනාවන් සිදු කරනා වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ තියෙන ගුණයන් පිළිබඳ ඇහෙනකොට උන්වහන්සේ වැඩ හිටපු සිද්ධාස්ථාන කරා යන්න ඔබට අවස්ථාව ලැබෙනව නම් ඒක හරි වැදගත්. අපි එකවරක් හෝ ජීවිතේ දඹදිව වන්දනාවේ යන්නට ඕන. ඒ වන්දනාවේ යන අයට මා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ට්‍රැවල් නිත ආයතනය කියන්නේ හොඳ මඟ පෙන්වන්නේ උතුම් දඹදිව බුද්ධ භූමි කරා ඔබව ගෙන යන ට්‍රැවල් නිත ආයතනය හැම විටම ඔබට සාධාරණව ඒ යන ගමනේ වටිනාකම තහවුරු වෙනවා වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ සැනසීමක් හිතේ මතු කර දෙන්නට පැහැදීමක් හිතේ මතු කර දෙන්නට කටයුතු කරනවා. ඉදිරි දඹදිව වන්දනා ගමන් සඳහා එකතු වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න ශ්‍රාවකයන් වෙනුවෙන්ම බොහොම වටින සේවාවක් ඔවුන් ලබා දෙනවා. යතර ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පහදවන එක. උන්වහන්සේ වැඩ හිටපු සිද්ධාස්ථාන කරා ගිල මහා පින්කම් කරන්නට ඔබට අවස්ථාව උදා කර දෙන. ඒ සියල්ල සිදු කරන අතර ඉන්දියාවට ගියාම තරමක් කලබලකාරී තරමක් අසීරුතාවයන් මතුවෙනවා. ඉනේ අසීරුතාවයන්ට සෑහෙන ලෙස සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වටපිටාවක් ගොඩනගමින් හොඳ සුව පහසු කාමර පහසුකම් ඔබට සුවනින්දක් ලබාගෙන ඉන්න වෙලාවේ ඒ වගේම ප්‍රණීත ආහාර පාන ඔබට ලෙඩක් දුකක් නොම වෙන විදිහට හදලා දෙන්න ඒ වගේම පිරිසිදු වතුර පිට අත්‍යවශ්‍යයි ඒ වගේ දේවල් ලබා දෙමින් බොහොම වටින වන්දනා ගමනක නියැලෙන්නට ඔබට අවකාශ සලසා දෙන්නට මඟ පෙන්වන්නෙකු විදිහට ට්‍රැවල් නිත ආයතනය කටයුතු කරනවා. එකතු වෙන ට්‍රැවල් නිත ආයතනයත් එක්ක දඹදිව යන්න 0.112 863 363 අංකයට කතා කරන්න. 0.112 863 363 ඒ වගේම දැන් කතා කරන්නට පුළුවන් 0.7667 163 872 අංකයට කතා කරන්න. ඒ ආරාධනාවත් සිහිපත් කරමින් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන නැවත අහන්නටත් ආරාධනා කරමින් සිත්නෙත් අසපුව අදට නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: Net asapua. Kavatat alut kaget net.
2: Cinderella wage mannang inne mama bel ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirien. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: ඉගෙනුමට හොඳ මාතෘවැල master guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ master guide ප්‍රකාශකයෝ වෙතින් 0672 73336

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
0: මාරයිනේ.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු. Net FM Alpha Studio with Kasani and Lehansa.
5: කවදත් අලුත් කාගේ

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
2: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
3: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
4: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: කවතත් අලුත් කාගෙත් නැත්.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: අයිබෝන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නෙත්FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට, ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට, මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්නට ඔබට පුළුවන්, ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0777 275 214 අංකයට. එවගේම නෙත්FM ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලා සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 0774 41 52 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා, පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්දවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. වැඩමව අවදාළ ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනය ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
3: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්න මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක 30 නීදකෝන් ලක්සම්බර්ග්හි පදිංචි පద్මා වික්‍රමසිංහ මෑණියන් ඇතුළු ඒ පුණ්‍යවන්ත පිරිස විසින්. ඉතින් ඇත්ත තමයි අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපේ පින්වතුන්ට දේශනාව අවසානයේදී මුළු මහත් ලෝකයාටම ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට මේ ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වෙලා ඒ ජනිත කරගන්න පින ඒ පින්වතුන්ට දේශනාව අවසානයේදී අපි පුණ්‍යානුමෝදනා සිතින් අනුමෝදන් කරමු. එහෙමනම් අද දවසේ අපි මේ වෙලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අද දවසේ මම අපේ පින්වතුන්ට දේශනාව සඳහා බොහොම වටින ජාතක කතාවක් මාතෘකාව හැටියට තෝරා ගන්න කල්පනා කළා. ජාතක කතාවේ නම තමයි දුද්දද ජාතකය. අපේ භාග්‍යතුන් වහන්සේ බොහොම වටිනා කියන කාරණාවක් ඉස්මතු කරලා දේශනා කරපු ජාතකය. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ සවැත් නුවර පින්වතුනි එක සහායක සිටු පුත්‍රයෝ දෙන්නේ. මේ දෙන්න එකට එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දානයක් දෙනවා. ඒ දානය දෙනව දැකපු ඔවුන් වටා ඉන්න තවත් ඔවුන්ගේ සහායක පිරිසුත් අර දෙපළගේ දානයට එකතු වුණා. ඒ පිරිසත් එකට ඒක රාසී වෙලා ඔවුන්ගේ දානයට සම්බන්ධ වෙලා දානීය පූජා කරා. මේ එකට ඒක රාසී වෙලා පින්කම් කරනවා කියන කාරණාව දානේ තියෙන බොහොම විශේෂ පැතිකඩක්. මොකද එකතු වෙලා පින්කම් කරනවා කියන කාරණාව සංසාරේ එකටම කල්යාණ මිත්‍රය වෙලා උපදින්නට හේතු වෙන පින. අනිත් කාරණාව තමයි පින්කමට පිරිසක් සම්බන්ධ කරගන්න එක. දැන් කෙනෙක් පින්කමක් කරද්දී ඒ පින්කමට කෙනෙක්ව සම්බන්ධ කරගන්න එක පින්වතුනි අති විශේෂ කුසලයක්. ඒ කුසලයේ සඳහන් කරලා තියෙන සංසාරේ පරිවාර සම්පත්තිය ලැබෙන්නේ තමන් කරන පින්කමට තවත් කෙනෙක්ව සම්බන්ධ කරගන්නකොට. හැබැයි තින් ඒ කාරණාව බොහොම නුවණින් කරන්න ඕන. කොහොමද නුවණින් කරනවා කියන්නේ? අපි හිතමු කෙනෙක් රුපියල් ලක්ෂයක පින්කමක් සංවිධානය කරනවා. නමුත් තමන්ගේ ළඟ තින් රුපියල් 10000යි. හැබැයි තව 90000ක් හොයා ගන්න ඕන. ඒතර 90000 හොයා ගැනීමේ පරමාර්ථයෙන් තමයි පිරිස සම්බන්ධ කරගන්නේ. ඒතර ඒක තවත් කෙනෙකුට පිනක් කරගන්න දෙන අවස්ථාවක් හැටියට හඳුන්වන්න අමාරුයි. තමන් කරන්න ඕන පින්වතුනි තමන්ගේ ළඟ ලක්ෂයක පින්කමක් කරනවා නම් රුපියල් ලක්ෂයක මුදලක් එකතු කරගන්න ඕන. අන්නේහිම එකතු කරගෙන තමයි දානීය සංවිධානය කරන්න ඕන. එතනදී අපි හිතමු කෙනෙක් එනවා එයත් කැමති දාණයට සම්බන්ධ වෙන්න. ඒතර අපි එයාට අනුකම්පාවෙන් ඉඩ දෙනවා එයාට පිනක් කරගන්න ඕන කමට. මොකද තමන්ගේ ළඟ පින්කමට අවශ්‍ය කරන හැමදේම තියෙනවා. නමුත් අර කෙනාට දෙන්නේ පිනක් කරගන්න අවස්ථාව. නැත්නම් තමන්ගේ පින්කමට උපකාරයක් කරගන්නවා කියන කාරණාවෙන් නෙවෙයි. ඉතින් මේ කාරණාව පින්වතුනි හරි වැදගත්. දැන් ওই පිරිසව සම්බන්ධ කරගන්න කොටත් පින්කමකට බොහොම නුවණින් විමසලා බලලා තමයි පින්කමට සම්බන්ධ කරගන්න ඕන. එහෙම නැති වුණොත් තමන්ට සංසාරේ ඒකම දුක පිණිස පවතිනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේට තමන් පුෂ්ප පූජාවක් පූජා කරන පින්කමක් සංවිධානය කරගත්තා. හැබැයි තමන්ට හොඳ සද්ධාාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙනවා. ඒ නිසා තමන් මොකද කරන්නේ? තමන්ගේ ශක්ති ප්‍රමාණෙන් බොහොම ලස්සන මල්, පිරිසිදු මල් සකස් කරලා තමයි භාග්‍යතුන් වහන්සේට පූජාව කරන්නේ. මොකද මල් පූජාව සම්බන්ධයෙන් තමන්ට හොඳ අවබෝධයක් තියෙනවා. අපිත් කොයි කලිනුත් කියලා තියෙනවා කෙනෙක් මල් පූජාවක් කරනකොට කොහොමද බුදුරජාණන් වහන්සේට හරියටම මල් පූජාව කරන්න කියලා. මලක් කරන්න ඕන පින්වතුනි හොඳින් මුලින් දෝවණේ කරන්න ඕන. මල් ටික දෝවණේ කරලා, ඒ කියන්නේ පැන් ඉහිනවා කියන එක නෙවෙයි දෝවණේ කරනවා කියන්නේ. මලකට පැන් ඉහිනවා කියන්නේ හරියට දූවිලි වැදිච්ච වාහනයකට වතුර ටිකක් ඉහිනවා වගේ. මලක් කරන්න ඕන වතුර එක දාලා හොඳට හෝදන්න ඕන. ඊළඟට පින්වතුනි ඒ මලේ තියෙන දුර්වර්ණ පෙති ටික අයින් කරන්න ඕන. පරවෙලා ගියපු, ඉරිලා ගියපු, පොඩි වෙලා ගියපු පෙති ටික අයින් කරන්න ඕන. ඊළඟට හොඳ මල් පෙති ටික අරගෙන මල් ටික පුබුදුවල පූජ කරනවා නම් පෙති දිගාරිනවා. ඒවත් දිගාරනකොට ඉතාම හොඳින් පෙති දිගහැරලා තියෙන විදිහට තමයි දිගාරින්න ඕන. ඒ වගේ තමයි මල සකස් කරන්න ඕන. ඉතින් ওই විදියට මල් ටික සකස් කරලා බුදුරජාණන් වහන්සේට බොහොම අලංකාර රටාවකට පූජාව කරනවා. දැන් ඉතින් අපි හිතමු කෙනෙක් ඔය අවබෝධයෙන් ওই පින්කම සංවිධානය කරනවා. හැබැයි මේකට ආගන්තුක කෙනෙක් සම්බන්ධ වෙනවා. එයාට භාග්‍යතුන් වහන්සේ කිරි සද්ධාවත් නේ, හරියට මල් පූජාව ගැන අවබෝධයකුත් නේ. ඒ කිනාට මල් පූජාව ගැන අවබෝධයේ තියෙන්නේ කඩෙන් මලක් අරගෙන ඔකට පැන් ටිකක් ගිහලා බුදුරජාණන් වහන්සේට පූජා කරන එක. දැන් මෙහෙම කෙනෙක් අර පින්කමට සම්බන්ධ වෙනකොට එයා මොකද කරන්නේ? තමනුත් ඒ පින්කමට දායක වෙන්න ඕනේ කියලා කඩෙන් මල් ටිකක් අරගෙන ගිහිල්ලා සමහරලාට එයාම මල් ටික පුබුදුවල ගිහිල්ලා අර මල් තබන අස්සෙන් තමන්ගේ මල් ටිකක් තබනවා. දැන් ඔතනදී බලන්න අර මනාකොට පින්කම සංවිධානය කරන කෙනාට ඇතිවෙනවා හිතේ පොඩි මන්ද උත්සාහිකම. එයාට පොඩි අපහසුකමක් ඇති වෙනවා. මොකද මම මේ පූජාව කරන්නේ භාග්‍යතුන් වහන්සේට. දැන් ඔය වෙලාවට සමහර කෙනෙක් කරන දියත් තමයි අර මල් ටික තබපු කෙනාගේ හිත රිදෙයි කියලා. ඒ මල් ටික හේමම තියෙන්නේ නැරලා ඒ මල් ටිකත් එක්කම තමන්ගේ මල් ටිකත් පූජාව කරනවා. මොකද සමහර ලාවට සමහර අය ඒ වගේ තැනකදී අවවාදයක් දුන්නම, එහෙම නැත්නම් කරුණක් කිව්වම ඒ කාරණාව තමන්ගේ වරදක් හැටියට බාර ගන්නව නෙවෙයි, ඒක අවබෝධ කරගන්න උත්සාහ කරනව නෙවෙයි, සමහර ලාවට ඒත් එක තමනාප වෙලා සමහර ලාවට ඒ තැන්වල යන්න පවා යන. ඔය හුඟක් බලන්නක සමහර ලාවට එකට එකතු වෙලා පින්කම් කරන අය ආයකට එකතුලා පින්කමක් කරන්නේ බොහොම අඩු වෙන්නේ. එහෙම එකතු වුණත් සමහර ලාවට ඒ කලින් හිටපු පිරිසම නෑ හුඟක් වෙලාවට. ඇයි ඒ මිනිසුන්ගේ කෙලෙස් ඉච්චරටම බලවත්. මිනිසුන්ගේ විවිධ අරමුණු තියෙන්නේ. පින්කමකට ආවතින් ඒ පින්කම සංවිධානය කරන කෙනා ඒ අමනාප වෙන මොකටද මං ඇවිල්ලා ඉන්නව දැක්කත් කතා කරේ නෑ කියලා. දැන් බලන්න පින්වතුනි දැන් එහෙම අදහසක් තියෙන කෙනෙක් එක කොහොමද අපි පින්කමක් කරන්නේ? මේ භාග්‍යවතුන් වහන්සේව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථානයක් කරද්දී මට කියන්නක පින්වතුනි කොහොමද අර බාහිර කෙනෙක් වෙනුවෙන් අපි විශේෂ තැනක් දෙන්නේ? ඒකද අපේ මනසේ ඒ වෙලාවට තියෙන්නේ අපි කොහොමද මේ බුද්ධෝපස්ථානය කරන්න කියලා. ඉතින් සමහර කෙනෙක් අමනාප වෙනවා, එයා කතා කරේ නේ, මන් දිහා බැලුවෙත් නේ, මාව ගණන් ගත්තෙත් නේ, මං කතා කරන්න ළඟට එන්න ගත්තත් මගහැරලා ගියා. ඔන්න ඌව තමයි සමහරලාට මිනිසුන්ට අමනාප වෙන තියෙන ප්‍රශ්නේ. ඉතින් මං කියන්නේ පින්වතුනි, තමන් පින්කම් කරද්දී එවැනි පිරිස් තමන්ගේ අතින් අයින් වෙනවා නම් තමන් සතුටු වෙන්නේ. මොකද එහිම දුරුවල අදහස් තියෙන එක පින්කම් කරාම තමන්ටම තමයි සංසාරයක පාඩුවක් වෙන්නේ. මොකද එකට පින්කම් කරන්නේ මං කොන එකට මුණ ගැහෙනවා. ඉතින් එහිම දුරුවල අදහස් තියෙන කෙනෙක් සසරේ තමන්ට මුණ ගැහුනොතින් ඒක තමන්ට ලොකු හානියක් වෙනවා. දැන් බලන්න නන්දිය උපාසකතුමා කොච්චර සද්ධාවත් තිබිච්ච කෙනෙක්ද. නන්දිය උපාසකතුමාට මුණ ගැහුණේ පිංගුතුණී අසද්ධාවන්ත බහරයාවා. ඉතින් ඒ කොච්චර අසද්ධාවන්තද කියලා කියන්නේ උපාසකතුමා කරන පින්කමක් ගානේ මොකද කළේ, පින්කමට උපකාර කළා වෙනුවට පින්කමට හරියට බාධා කළා. ඉතින් මම කියන්නේ පිංගුතුණී, නන්දිය උපාසකතුමාට එච්චර සද්ධාව තිබිලා නන්දිය උපාසකතුමාගේ විවාහ ජීවිතේ නන්දිය උපාසකතුමාට වැරදුනේ මොකක් නිසාද? ඇයි එහෙම කෙනෙක් මුණ ගැහුනේ? පෙර සංසාරේ ওই දෙන්නම එකට එකතුලා පින්කමක් කරන්නේ නැති, මම හිතලා කියන්නේ මේක ධර්මයේ තියෙන කාරණාවක් නෙමෙයි, කරන්නේ නැති සමහර වෙලාවට අර කාන්තාව පිටුතරි බොහොම අසද්ධාවන්ත වෙන්නේ නැති. ඉතින් එදා ඈ ඒ පින්කමට සම්බන්ධ වෙලා පිනක් කරගන්නේ නැති, ඒ නිසා මේ ජීවිතයකට මුණ ගැහෙන්නේ නැති. නමුත් නන්දිය උපාසකතුමාට මුණ ගැහිම කොච්චර බාධාවක් වුණාද කියලා බලන්නකෝ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ දුරුවල පිරිස් එකට එකතු කරගෙන පින්කම් කරන එකේ අනිටු විපාකය. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ පින්කම් වලට සම්බන්ධ කරගන්න භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ගරු කරන, භාග්‍යවතුන් වහන්සේ කිරි අප්‍රමාණ සද්ධාවක් තියෙන අන්නේ පිරිස පමණ. එම නැති පිරිස පිංගුතුනි පුළුවන් තරම් අනිත් කටයුතු වලට කෙසේ වෙතත් පින්කමක් කරද්දී පිංගුතුනි හුඟා කාලට උත්සාහ කරන්න බැහැරින් තියන්න. මොකද ওই කවුරුවත් අපි සංසාරයට වැටුනම බේරගන්න ඉන්නේ නෑ. සංසාරේ අපි දුක් විඳිද්දී පිංගුතුනි අපට පිහිට වෙන්නේ කවුරුවත් ඉන්නේ නෑ. නන්දිය උපාසකතුමාට ජීවිතේ භාර්යාව එච්චර කරදර කරද්දී නන්දිය උපාසකතුමාට පිහිටක් හදාගන්න පුළුවන් තැනක් තිබුණේ නෑ. ඇගේ කරදර වලින් බේරෙන්න උපාසකතුමාට දැඩි වීරියක් තිබිච්ච නිසායි සියල්ල ඉවසා දරාගෙන පින්කම් කරගත්තා. ඉන්ස සංසාරයේ පින්වතුනි අපට හුඟක් වරදිනවා එහෙම දුරුවල පිරිස් පින්කම් වලට සම්බන්ධ කරගත්තම. ස පින්කම් වලට සම්බන්ධ කරගන්නකොට අන්නේ කාරණාව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන. දැන් බලන්න අපේ මේ ලංකාව වුණත් දැනට සමහර වෙලාවට අපට මුණ ගැහිලා තියෙනවා. මහත්යට හොරා බිරිඳ මුදල් ලෙවන්නේ. අනේ මට ඉන්න විදියක් නැහැ. දන්නවනේ ගෙදර තත්ත්වය. ඒ නිසා මම විනුවෙන් මෙන්න මේ මුදල වියදම් කරලා පින්කමට සම්බන්ධ වෙන්න. මට පින් දෙන්න. සමහර ලාවට සමහර හිතවතුන් එහෙම ඇවිල්ලා අපි එක්කල කියලා කියනවා. මගේ මෙහෙම යෙහෙලියකට එන්න විදියක් නැහැ. යාට ගෙදරින් ප්‍රශ්න, පින්කම් වලට යන්න දෙන්නේ නැහැ. අනේ ස්වාමීනි ඈට මේ පින් අනුමෝදන් කරන්න කියලා සමහර වෙලාවට අපි එක්කල සමහර අය කියලා තියෙනවා. ඒතර බලන්න ජීවිතේ කොච්චර බාධාවක්ද, කොච්චර පාඩුවක්ද. ආයේ සංසාරේ කවදා භාග්‍යතුන් වහන්සේ නමකගේ කාලයක එහෙම මනුෂ්‍ය ජීවිතයක් ලබන්නද? ගන්නේ වගේ බාධාවල් ඇති ජීවිත හුඟක් වෙලාට ලැබෙනවා මෙන්න මේ අඩුපාඩුව නිසා. මම ඒක කියුවේ මේක සුළුපටු කාරණාවක් නෙවෙයි, මේක බොහොම භයානක කාරණාවක්. සපින්කමකට සම්බන්ධ කර ගන්නකොට අනේ කාරණා සැලකිලිමත් වෙන්නට ඕන. දුර දැන් අර වගේ කෙනෙක් පින්වතුනි එකට එකතු වුණාම දැන් එතනදී හුඟක් වෙලාවට කෙනෙක් උත්සාහ කරන්නේ අර කෙනාගේ හිත රිදෙන කමට එයාගේ පැත්ත ගන්නනේ. කමක් නැහැ, දැන් මේ මලයින් කරන්න ගියොත් මියා හිත රිද්දව ගනීවි. ඒ නිසා මම ඒ මල ඔන්නෝහෙ තියපු දෙන් කියලා අර මල් පූජාවට ওই මල තියෙන දෙනවා. හැබැයි තමන් මෙච්චර වෙලා සකස් කරගෙන ආපු මල් පින්කමට ඒ මල කිසිම ගැළපීමක් නැහැ. නොගැළපුණත් ඉවසාගෙන තියනවා. මොකද නැත්තම් අර කෙනා හිත රිද්දව ගනී. අපිත් එක අමනාප වේවි. මට අපේ පිඟුතුන් කියන්නකෝ, ඒ විලාවට තමන් ගන්නේ කාගේ පැත්තද? තමන් අරන් තියෙන්නේ කාගේ පැත්තද? භාග්‍යවතුන් වහන්සේගේ පැත්තද? නැත්තං ආගන්තුකව ආපු තමන්ගේ හිතවතාගේ පැත්තද. එතකොට හිතවතාගේ පැත්තනේ දරන් තියෙන්නේ. එතකොට මේ වෙලාවට අපි කල්පනා කරනවද මම මේ වෙලාවේ මේ විශ්ව ධාතුවේ ඉන්න අති ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ නමකට මේ පූජාව කරන්නේ. එතකොට මම උන්වහන්සේගේ පැත්ත ගන්නෙ නැතුව මම මේ බාහිරින් ආපු ආගන්තුකගේ පැත්ත ගන්න එක වටිනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. යන්නේ අඩුපාඩුව සමහරලාට සමහර අයගේ ළඟ තියෙනවා. එනිසා අපි පින්කමකට සම්බන්ධ කරගන්නකොට හොඳට සැලකිලිමත් වෙන්න පින්ඔතුනි සද්ධාව. ඒක බලන්න පුළුවන් හොඳම ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණුකාරණා කියද්දී ඒව කොහොමද අහගෙන ඉන්නේ? ඒව අහනකොට පිළිගන්නවද? තමන්ගේ ළඟ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිමයි දේශනා කරලා තියෙන්නේ කියනකොට ආ ඇත්තද? එනම මෙච්චර දවසක් කරපැහැටි වැරදීනේ කියලා ඒ කාරණාවෙන් සමාවිල්ලලා අර භාග්‍යවතුන් වහන්සේගේ කාරණාව තමන් ඊ මොහොතේම පිළි අරගෙන හදා ගන්නවද? අන්න ඒව තමයි පින්උතන අපි බලන්න ඕනේ. එහෙම නැතුව හිතන්නකෝ හිතවත්කමට මං කියන්නේ කොයි තරම් මිල මුදලින් තමන්ගේ පින්කමට සම්බන්ධ වෙන්න ආවත් ඒ උපකාරයේ ගැන නම් හිතලා පින්කම් වලට සම්බන්ධ කරගන්න එපා. මොකද ඒ මොහොතේ ලැබෙන උපකාරය වගේ නෙවෙයි සංසාරයේ ලැබෙන තමන්ට පාඩුව. ඒක විශාලයි. ඒ නිසා තමන් පින් උතුණි පින්කමක් සංවිධානය කරගන්නකොට 10,000ක් නම් අතේ තියෙන රුපියල් 10,000ක පින්කම සැලසුම් කරන්න. තව කෙනෙක් ඔකට සම්බන්ධ වෙනවා නම් එයාව සම්බන්ධ කරගන්න එයාට පිනක් කරගන්න. එතකොට එයා ටිකක් නැහැමින් මුදලකින් දායක වුණොත් අර 10,000 පින්කම තව ටිකක් ලොකු කරන්න. දැන් එක නමකට දන් දාණය දෙන සූදානම් කරගන්නවා. දැන් තව කෙනෙක් තව තුන් දෙනෙක් විතර සම්බන්ධ වුණා කියලා හිතන්නකෝ. එතකොට ඒ තුන් දෙනා මුදලින් දායක වුණා නම් භෞතික දෙයකින් දායක වුණා නම් එතකොට Tamanට උණු පුළුවන් කමක් ලැබෙනවා අත්තව නමක් වඩම්මන්න පුළුවන්. අන්න එතකොට දිනමක් වඩම්මනවා. අන්න එහෙමයි අපි පින්කම් සංවිධානය කරන්න ඕන. හොඳට නුවණ මිහිවලා තමයි කරන්න ඕන සද්ධාවෙන්. ඒ නිසා මේ පිරිස සම්බන්ධ කරගන්නකොට හොඳට පින්ඔතුනි පරිස්සම් වෙන්න හොඳට සැලකිලිමත් වෙන්න. නැත්තම් තමන් කරන පින්කමෙන් තමන්ට හරියම ප්‍රයෝජනෙක සසරට ලැබෙන්නේ නෑ. මොකද අපි කාටව තනුකම්පා කරා කියලා අපට ලැබෙන පාපින් වලකින්න බෑනේ. ඉන්සේවගෙන හිටොට හිතන්න. නමුත් බුදුරජාණන්සේ දේශනා කරන්නේ පිරිස එකට එකතු කරගෙන පින්කමක් කරන එක තමන්ට සංසාරේ පරිවාර සම්පත්තිය ලබන්න හොඳ පුණ්‍ය කර්මයක් වෙනවා කියන කාරණාව. ඉතින් මෙන්න මේ දෙන්න අන්න ඒ විදියට පින්කමට පිරිසව සම්බන්ධ කරගත්තා. ඉතින් ඒ සම්බන්ධ වෙච්ච අය තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි ඒ අය සම්බන්ධ වුණේ. ඒ අය ඒකට දායකත්වයේ දැක්ුවේ. ඉතින් විශාල වශයෙන් පිරිසක් සම්බන්ධ වෙනවා. අල්ප වශයෙන් පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හැම දිනාම එකට එකතු කරගෙන පින්කම බොහොම උන්ට දවස් 7ක් කළා. අන බලන්න ඉතනත් බොහොම වැදගත් කාරණාවක් ඉස්මතු කරනවා. ඒ තමයි පින්ඔතුනි පින්කම් කරන අයත් මෙන්න මේ කාරණාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද සමහර ලාවට මේ පින්කම් සංවිධානය කරන අයග ළඟත් පින්ඔතුනි තියෙනවා යම් යම් අඩුපාඩුකම්. ඒ තමයි මේ මම බොහොම අනුකම්පාවෙන් කියන්නේ. නැත්නම් මේව Taman හිතර නිවැරදි කරගත්තේ නැති වුණොත් Tamanට කරගන්න පිනවත් Tamanට හරිහමම් පළ දෙන විදියට සසරට හදා ගන්න බෑ. Taman කරගන්න පින තමන්ට දුකසේ තමයි සංසාරේ නැත්තම් පල දෙන්නේ. සැපසේ පල දෙන්නේ නෑ. මොකද අඩුපාඩුව තමයි. අපේ තුමු ටිකක් නැහැමින් ධනිය තියෙන කෙනෙක් පින්කමට සම්බන්ධ වෙනවා. එයා වෙනුවෙන් තමන් බොහෝම හොඳට කතා බහ කරලා බොහෝම හොඳට ඒ කෙනාව ඇසුරුනිසුරු කරලා ඉන්නවා. හැබැයි එයාගේ ධනෙ වියදම් කරලා එයා උදව්පදව් කරන්නේ නැත්තම් යහක් කරලා දානවා. එහෙම සමහරලාට අපි දකින්නවා. ඒතර එයාව එතනින් අහක් කරලා දානවා. ඒතර එයාව ඇසුරු කරපෙකේ පරමාර්ථය වෙලා තිබුණේ මොකද්ද? එයාගෙන් අර තමන්ගේ පින්කමට උපකාරයක් ලබා ගන්න එක. ඒතර ඒක නොකරා කියලා ඒ කෙනාව අහක් කරන එක මට කියන්නකෝ පින් උතුණි සත්පුරුෂ ගුණයක්ද? ඒක අසත්පුරුෂ ගුණයක්. ඒක අසත්පුරුෂ ගතිය. ඒ කෙනෙක් ඔය පින්වතුනි අසද්ධාවන්ත නම් අයින් කරන එක කමක් නෑ. දුෂ්ප්‍රඥ නම් අයින් කරන එක කමක් නෑ. හැබැයි අර වගේ කාරණා නිසා කෙනෙක් අයින් කරනවා නම් ඒක දුර්වලකම. ඊළඟට අනිත් කාරණාව තමයි යමක් කමක් තියෙද්දි ඒ කෙනා උදව් උපකාර කරද්දී ඒ කෙනාට විශේෂ තැනක් දෙනවා. හැබැයි අල්ප වශයෙන් කෙනෙක් උදව් උපකාර කරද්දී ඒ කෙනාට අර මුල් කෙනාට තරම් විශේෂ තැනක් දෙන්නේ නැහැ. අනේකත් තව අඩුපාඩුවක්. නමුත් ඔන්න බලන්න මේ දෙන්න එකතු වෙලා පිරිස එකට එකතු කරගෙන කරපු දානේ අවසානයේ මොකද වුනේ? අර සහායකයෝ දෙන්නගෙන් ප්‍රධානියා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිහිලා හත් වෙනි දවසේ කියන ස්වාමීනි අපේ මේ දානෙට අල්ප වශයෙන් උපකාර කරපයත් හිටියා වැඩි වශයෙන් උපකාර කරපයත් හිටියා ඊටාම අල්ප වශයෙන් මහන්සි වෙච්ච අයත් හිටියා වැඩි වශයෙන් වෙහෙසිච්ච අයත් හිටියා ඒ නිසා ස්වාමීනි මේ හැම දිනාටම අපි මේ රැස් කරගත් දාන මේ පුණ්‍ය කර්මය එක සමානව අනුමෝදන් වේවා කියලා අනුමෝදනාව කළා. බලන්න පින්වතුනිත් කන්දන බොහොම විශේෂ තැනක්. ඒ කියන්නේ සිටුතුමා පින් දුන්නේ අල්ප වශයෙන් උපකාර කරපු අයටත් බහුල වශයෙන් උපකාර කරපු අයටත් මේ දාන මේ පින්කමේ පින එක සමානව අනුමෝදන් වේවා කියලා තමයි පින්කමේ අනුමෝදනාව කළේ. ඒතර බලන්න පින්වතුනි කොච්චර සත්පුරුෂ ගුණයක්ද ඒක? කොයිතරම් සත්පුරුෂ ලක්ෂණයක්ද ඒක? අන්නේ කාරණාව හරීම වටින කාරණාවක්. බොහොම වැදගත් කාරණාවක් පින්වතුනි කාරණාව. මොකද කරුණාවෙන්ම තමයි කාරණාව සිද්ධ කළේ. ඉනං සමහර කෙනෙක් මෙතනදී සම්බන්ධ වෙනකොට ඒ කිනා සම්බන්ධ වෙන ප්‍රමාණය ගැන නෙවෙයි සලකන්න ඕන සම්බන්ධ වීම. අපි බලන්න ඕනේ යාගේ සද්ධාව. අපි බලන්න ඕන පින්වතුනි එයාගේ තියෙන ප්‍රඥාව. තුනුරුවන් කෙරෙහි තිබෙන නැඹුරුකම අන්නේ කරුණු කාරණා පිළිබඳවම තමයි අපි සලකන්නට ඕන. අන්නේ විදියට දැන් මේ පිරිස සම්බන්ධ වෙලා පින් දුන්නම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උපාසක නුඹල පමණක් නෙවෙයි පෙරත් ඔය වගේම නුවණැත්තෝ තමන් පින්කමක් කරලා ඒ පින්කමේ පින ඒ විදියට අනුමෝදනාව කරා කියලා මෙන්න මේ දුද්දද කියන ජාතකයේ දේශනා කරනවා. පෙර එක්තරා කලෙක අපේ මහබෝසතාණන් වහන්සේ බරණැස් නගර ඉපදිලා ගිහිකේ පිළිබඳව තියෙන හිස් බව අවබෝධ කරගෙන ගිහි ජීවිතය අතහැරලා ඍෂි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා මහවනේ වාසය කරනවා. තනියම නෙවෙයි තවත් තාපසවරු පිරිසක් එක්ක. ඉතින් උන්වහන්සේලා යම් යම් කාල වකවානුවල නගරයට පිඬුසිඟා වඩිනවා දානේ වල දන්න. ටික දවසක් නගර ద్వාරයට වැඩම කරලා දානිය බාරගත්තා. දෙවෙනි දවසේදී නගරයට වැඩම කරලා දානිය බාරගත්තා. ඉතින් ওই නගරයට වැඩම කරද්දී නගර ධාරටත් වඩා බොහෝ දිනයකට ඒක රාසි වෙලා තමයි මේ පින්කමට සම්බන්ධ වුනේ. පින්කමට සහ සම්බන්ධ වුනේ. ඉතින් ඒ වෙලාවේදී ඒ පිරිස එකට ඒක රාසි වෙලා පින්කම කරලා අවසන් වුණාම එදත් අර වගේම ඒ කණ්ඩායමේ ප්‍රධානියා මහබෝසතාණන් වහන්සේ හමුවට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ භික්ෂාව බොහෝ දෙනා එකට එකතු වෙලා සතුටින් පිළියෙල කරලා දුන්නු දානය. ස්වාමීනි මේ දානමේ පින හැම කෙනාටම අල්ප වශයෙන් සම්බන්ධ වෙච්ච අයටත් බහුල වශයෙන් සම්බන්ධ වෙච්ච අයටත් එක සමානව අනුමෝදන් වේවා කියලා අනුමෝදනාව සිද්ධ කළා. ඉතින් ඔන්නෝයි වෙලාවේදී මහබෝසතාණන් වහන්සේ කියනවා එවත්නි සිද්දී පැහැදීම ඇති විට දානේ අල්පයයි කියලා සැලකීමකට පුළුවන් කමක් නැහැ. ඒකනේ කියන්නේ නත්ති චිත්තේ පසන්නම්මි අප්පිකානාම දක්ිනා කියලා. හිතේ පැහැදීමක් තියෙනවා නම් ඒ දානේ පින අල්පේ කියලා කියන්න බෑ. මොකද සිතේ පැහැදීම වැඩි වෙන තරමටම දෙන ප්‍රමාණය මත නෙවෙයි පින තීරණය වෙන්නේ ඒ පැහැදීම මත. ඒකනේ පින්තුනි අර වැටකුළු මල් හතරක් පූජා කරපු අයට කෙනාට අර වගේ මහා දිවි සම්පත්තියක් ලැබුණේ. අන්න ඒකයි පින්තුනි එතන තියෙන විශේෂත්වය වැදගත් දේ. ඉතින් මෙතන පින්තුනි බොහොම වටින ගාථාවක් දේශනා කරනවා. දුද්දදං දදමානානං දුක්කරං කම්ම කුබ්බතං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුද්දදං දදමානානං. මේ දානේ කියලා කියන්නේ දුෂ්කර දෙයක්. දානේ කියන්නේ දීම කියලා කියන එක ඉතාම දුෂ්කර දෙයක්. ඒක මේ අසත්පුරුෂයෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද අසත්පුරුෂයාට ගෝචර වෙන එකක් නෙවෙයි දීම කියන කාරණාව. දෙනවා කියන එකම සත්පුරුෂ ධර්මයක්. කවුරු හරි යමක් දෙනවා නම් ඒ කෙනා ඒක දෙන්නේ දානේ විපාකේ අඳුනාගත්තු නිසාමයි. දානී විපාකේ අඳුනගත්තු නැති කෙනෙක් දන් දෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් දෙනවා නම් ඒ දෙන්නේ දානී විපාකේ අඳුනාගත්තු කෙනෙක් විතරමයි. දීම කියන එකේ වටිනාකම දන්න කෙනාමයි. එම නැතුව පින්තුනි දන් දෙන්න බෑ. ඒ කියන්නේ දානේ කියන එක මේ අසත්පුරුෂයාට ගෝචර වෙන එකක් නෙවෙයි. දානේ කියන්නේ සත්පුරුෂයාට ගෝචර වෙන එකක්. සත්පුරුෂයාගේ ධර්මයක්. ඒ නිසා කියනවා දුක්කරං කම්ම කුබ්බතං. ඒ දුෂ්කරෝ දෙයක් ඒ කලේ. අසන්තෝ නානු කුබ්බන්ති සතං ධම්මෝ දුරන්නයෝ. අසත්පුරුෂයාට දානී කියන එක දුරයි. සත්පුරුෂයාට මේ දීම කියන කාරණාව අතිශයම සමීපයි. අසත්පුරුෂයාට දානී කියන එක ගෝචර වෙන්නේ නැහැ. දානී කියන එක ගෝචර වෙන්නේ සත්පුරුෂයාට. මොකද දීම කියන එක හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. දෙනවා කියන එක හරිම අමාරු දෙයක්. තේස ඒක ගෝචර වෙන්නේ සත්පුරුෂයාට විතරමයි. එතකොට ලෝභයට යටපත් වෙලා ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් පින්තුනේ දන් දෙන්න බෑ. ඒ නිසා තමයි දෙනවා කියන කාරණාව වෙනුවට වෙන වෙන කාරණා තමන්ගේ හිත උඩින්ම තියාගෙන ඉන්නේ. මෙතර කියනවා අසත්පුරුෂයාට ඒ නිසා දානේ කෙනෙකු ගෝචර වෙන්නේ දෙනවා නම් ඒ කෙනා සත්පුරුෂයෙක්ම තමයි. තස්මා සතංච අසන්තංච නානා හෝතීතෝ ගති. තස්මා ඒ නිසා අසත් සත්පුරුෂයාගේ අසත්පුරුෂයාගේ සතංච අසන්තංච නානා හෝතීතෝ ගති. මරණින් මතු ජීවිත විවිධයි. විවිධ තැන්වලට මරණින් මතු යනවා. අසන්තෝ නිරයන් යන්ති සන්තෝ සග්ග පරායන. අසත්පුරුෂයා නිරයට යනවා, සත්පුරුෂයා ස්වර්ගයට යනවා. පිඟුතරි බලන්ඩ දානිය කියන කාරණාව හරියට යමි කවබෝධ කරගත්තනං ඒකිනා දෙන දානය පිඟුතුින් අතර කරන්න මේ ලෝකෙ කාටවත් බෑ. දානය කියන එකේ වටිනාකම යමේ කරියට අවබෝධ කරගත්ත නං ඒ දෙනා ඒ දෙන කෙනාගේ දානය වලක්වන්න ශක්‍ර දෙවියන්ට ඇවිල්ලවත් කරන්න බෑ. අර විසය්‍ය ජාතකයේ බලන්නකෝ. විසය්‍ය සිටුතුමා දෙන දානය දිහා දැකල බියට පත්වෙච්ච ශක්‍ර දෙවියෝ මොහු මේ වගේ පින් කරගත්තොත් කවදර දවසක මගේ තානාන්තරට අභියෝගයක් වේ කියන බියෙන් සිටුතුමා හදපු දානසාවල් හයේම තිබිච්ච දාන වස්තු උපකරණ පිරිසත් එක්ක අතුරු දහන් කෙරෙව්වා. මාලිගාවේ සියලුම සම්පත් ටික අතුරු දහන් කෙරෙව්වා. අවසානයේදී මුළු මාලිගාවට මිතුරු වෙලා තිබුණේ දෑකැත්තක් විතරයි. සිටුතුමා දෑකැත්තත් අරගෙන වනයට ගිහිල්ලා තනකොළ කප කප තනකොළ මිටි හයක් අරගෙන ඒ හය විකුණලා ඒකෙන් පහක කොටසක මුදල් දන් දෙනවා. එක කොටසක් Tamanට යැපෙන්න ඉතුරු කරගන්නවා. නමුත් ඉල්ලගෙන එන අය සිටුතුමාටවත් ඉතුරු කරන්න නැතුව ඉල්ලන නිසා ඔහු මොකද කරන්නේ? අර Tamanගේ කොටසක් දුන්නා. ওই විදියට දින ගණන් निराහාරව හිටියා. එක්තරා දවසක් ආහාර නොලැබීමම නිසා වෙහෙසටපත් වෙලා ක්ලාන්ත වෙලා තනකොළ මිටි ටික අරගෙන එන ගමන් මහපාර ඇදගෙන වැටෙනවා. ශක්‍රදේවි ඔහුගේ ළඟට ලං වෙලා කියනවා, දැන්වත් නුඹගේ අමනකම අවබෝධ වෙලා උනාද? නුඹගේ අනුවනකම දැන්වත් වැටහෙනවද? කෝ දැන් මහ ලොකුවට කහවණු ලක්ෂ ගණනින් පහුගේ කාලේ දන් දුන්නේ? කොයි දැන් ඉතින් ඔය ගත්ත එකෙක්වත් වතුර පොඩක්වත් දෙන්නේ මෙතනට ආවද කියලා ඇහුවා. දෙනකන් ඔක්කොම ප්‍රශංසා කරයි කිව්වා. හැබැයි නැති වෙලාවට කවුරුවත් Tamanට නෑ කිව්වා. ඒ නිසා මෝඩයෙක් වෙන්නේ නැතුව ඔය සම්පත් Tamanට ලැබිලා තියෙන්නේ Tamanට සැප විඳින්න, නැත්නම් එකෙක් කිනාට දිදී යන නෙමෙයි කියලා දැන් මේ චක්‍ර දෙවියෝ බොසතන් වහන්සේට කියනවා. දැන් ඔහුම කතා කියනකොට පින්වතුනි කාගේ දිහිත් විනාශ වෙන්නේ නැති කියලා බලන්නකෝ. මහා බෝසතන් වහන්සේ මොකද කියන්නේ? නුඹ නෙවෙයි, නුඹ වගේ 100ක් 1000ක් ලක්ෂයක් ආවත්, නුඹ වගේ ලක්ෂයක් දෙනෙක් ආවත්, අහසේ පහළ වෙලා ලක්ෂයක් එකවර කිව්වොත් ඔය කතාව මම දෙන දානෙන්තර කරන්න නුඹල කාටවත් බෑ කිව්වා. බණක කොච්චර අදිෂ්ඨානයද හිතේ තිබුණේ. බෝසතන් වහන්සේ කියනවා මම දිනේක නතර වෙන්නේ මගේ මේ ශාරීරී මේත් වාතාලයට අන්තිම හුස්ම පොද හෙලන දවසට විතරයි කිව්වා. අන්තිම හුස්ම පොද හෙලන දවසට විතරයි කිව්ව මම දෙන දාණේ නතර වෙන්නේ. එතකම් මම දෙනවා කිව්වා. බණ දාණේ පිළිබඳ කොච්චර විශ්වාසයක් තමන්ගේ හිත තුළ තියෙනවද? ඉතින් අන්න එහෙම පින්වතුනි සත්පුරුෂයා දෙන්න පටන් ගත්තම ඒ දිනදී නතර කරන්න මේ ලෝකේ කාටවත් බෑ. ඒකයි කියන්නේ පින්වතුනි සමහරලාට සමහර අසත්පුරුෂයෝ ඔවුන්ගේ තියෙන අසද්ධාවන්ත කම නිසාම, ඔවුන්ට තියෙන දුෂ්ප්‍රඥකම නිසාම ඔවුන් වැඩි වශයෙන් උත්සාහ කරනවා මේ අනුන් දෙන දාණයටත් ගරහන්න, අනුන් දෙන දාණයට හානි කරන්න. හැබැයි තින් කොච්චර හානි කළත් කොච්චර නොයි කතා කිව්වත් මට කියන්නක පින්වතුනි බුදුරජාණන් වහන්සේට ලැබෙන ලැබීමේ අඩුවක් තියෙනවද? භාග්‍යවතුන් වහන්සේට දෙන දාණේ අඩුවක් තියෙනවද කියලා බලනකො මේ මොහොත වෙනකොටත් ලෝකේ කොච්චර දේවල් භාග්‍යවතුන් වහන්සේට ලැබෙනවද? ඒ නිසා දාණේ කිරි හිත පහදවාගත්තු කෙනාගේ දාණයට හානි කරන්න මේ ලෝකේ කාටවත් බෑ. දුර්වල කෙනෙකුට ඒ අදහස එන්න පුළුවන්. හැබැයි නුවණ තියෙන කෙනාට ඒ අදහස එන්නේ නෑ. ඒ නිසා කියනවා මේ දාණේ කියන එක එහෙම දෙයක් නෙවෙයි. ඒ නිසා මෙතන කියනවා මේ අල්ප වශයෙන් දෙන කෙනාටත් බහුල වශයෙන් දෙන කෙනාටත් එක සමාන ආනිසංස ලැබෙන. මොකද ඒකිනාගේ සද්ධාව මත, හිතේ ප්‍රසාදිය මත. මෙතන බොහොම වැදගත් කතාවක් මේ කියන්නේ. මොකද ඒ වැදගත් කතාව පින්වතුනි අපි හිතමු ඔන්න දවසකට රුපියල් 1000ක් අම්බ කරන මිනිසෙක් ඉන්නවා. දවසකට රුපියල් 1000ක් අම්බ කරනවා. අපි තුමු මේ කෙනා මාසේ අපි තුමු දවස් 20ක් විතර වැඩ කරලා 20000ක් හොයාගත්තා කියලා. දැන් මෙයා මාසේ තමන්ගේ ජීවන වියදම රුපියල් 20000යි. 20000කින් තමයි මාසේ කළමනාකරණේ කරගන්නේ. නමුත් මෙයාට තියෙන සද්ධාව මත මෙයා රුපියල් 10000ක් දන් දෙනවා. රුපියල් 10000ක් දන් දෙනවා. එතකොට මේකෙන රුපියල් 10000ක් දන් දෙනකොට අපි හිතමු මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් ලබන කෙනෙක් ඉන්නවා. අර කෙනාට සමානව ආනිසංසයක් ලබන්න නම් එයා 10000ක් දුන්නට ප්‍රමාණවත් නෑ. ඒ කියන්නේ ලක්ෂයක් හම්බ කරන කෙනෙක් 10000ක් දුන්නට අර 20000ක් හම්බ කරකූපු කෙනා 10000ක් අතහැරපු තරමේ ආනිසංසයක් ලැබෙන්නේ නෑ. යාන්ට සමාන වානිසංශයක් ලබන්න නම් අරය අත්හරින්න ඕනේ 50000. මොකද අරය 10000ක් අත්හැරියේ 10යින් පංගුවයි. නමුත් අර කිනා දෙකින් පංගුවක්ම අත්හැරියන්නේ. ඒ කියන්නේ හරි අඩක් අත්හැරියා. ඒතර යා 20000කින් ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවාගෙන, ඒ වගේම ළමයිව පන්ති යවාගෙන, ගෙදරට අවශ්‍ය කරන ආහාර පාන ටික ගනිමි. ඒ වගේ හැමදේම අර 20000න් තමයි යා කළමනාකරණය කරගත්තේ. ඒතර 20000න් කළමනාකරණය කරගත්තු ඒ ආර්ථිකය දැන් යාට සිද්ධ වෙනවා 10000කින් කළමනාකරණය කරගන්න. ඒතර හිතල බලන්න යා යාගේ ජීවිතේ කොච්චර දේවල් අත්හරිනවද? යගේ සමහරට අත්‍යවශ්‍ය දේවල් පවා ඒකිනයි මේ මාසේ අත්හරින්න පුළුවන්. මොකක් නිසාද? දාණේ නිසා. හැබැයි ලක්ෂයක් හම්බ කරන කෙනාට 10000ක් ඇතරිය කියලා එච්චර බරක් නැහැ. දෙර එයාට තව 90000ක් තියෙනවා. ඒ මාසේ ජීවන වියදම කළමනාකරණය කරගන්න. තොන්නුයි විදිර ගත්තයින් පස්සේ දෙපින්ගතුනි එයාට අර ලක්ෂයක් හම්බ කරන කෙනාට අර කෙනා තරම්මානිසංසයක් ලබන්න දන් දෙන්න ඕන නම් එයාත් හරින්න ඕන 50000. එයා 50000ක් අත්හැරියොත් තමයි ඒ ආනිසංසය කෙනාට ලබන්න පුළුවන් වෙන්නේ. මම මේ කිව්වේ දුප්පතාගේ දාණය පින්තුනි ඒ දාණයට සමාන දාණයක් දෙනවා නම් ඒ දාණය දහසකින් වැඩි කරන්න ඕනේ කියලා තියෙන්නේ. ඔය උදාහරණයත් එක්ක කල්පනා කරලා බලන්න මේ ලෝකේ පින්වතුනි බොහොම පහසුවෙන් දාන ප්‍රතික්‍රමයට දන් දෙන්න පුළුවන් දුප්පත් කිනාටද පොහොසත් කිනාටද කියලා. පහසුවෙන්ම දාන ප්‍රතික්‍රමයට දන් දෙන්න පුළුවන් දුප්පත් කිනාට. ඒ මොකද යාට අත්හරින්න තියෙන ප්‍රමාණය බොහොම අඩුයි. හැබැයි යාට සාපේක්ෂ වේක ලොකුයි. ඒ කිනාට සාපේක්ෂ වේක ලොකුයි. ඒ නිසා පින්වතුනි මේ දානීය කියන කාරණාව කවදාවත් හිතන්න එපා මට පොඩ්ඩයි තියෙන්නේ. ඒ නිසා මට ආනිසංස අඩු ඇති. එහෙම හිතන්න එපා. එයාට විශාල වශයෙන් ආනිසංසය ලැබෙනවා. මොකද තමන්ට තියෙන ප්‍රමාණයෙන් තමයි තමන් දන් දෙන්නේ. කෙනේ පාන් කෑලක් කනවනම් එයා කන්නේ අපි හිතමු පානුයි පොලුයි. හැබැයි මෙයා දන් දෙනවා කියලා හිතන්න පානුයි පොල් සම්බලුයි. එයාගේ දානේ දාන ප්‍රතිදානය. එයා අනුභව කරන ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් වියදම් කරලා දන් දෙනවා. එයාගේ දානේ දාන ප්‍රතිදානය. එයා පානුයි පොලුයි දුන්නොත් එයාගේ දානේ දාන සහාය. එයා අනුභව කරන ප්‍රමාණයේ දානයක් එයා දෙනවා. ඒතර එයා පාන් කෑල්ලක් විතර දන් දුන්නොත් එයාගේ දානේ දාන දාස අනුභව කරනවට වඩා ටිකක් පහලින් දන් දෙනවා. ඒතර ඊගෙනාට හොඳට දානේ කරගන්න පුළුවන්. එනිසා කවදාවත් පින්කමකට සම්බන්ධ වෙනකොට තමන් කරන ප්‍රමාණයේ මත ඒ පින සැල මේ මනින් යන්න එපා. මොකද ඒ ඉතාම අල්පෝ පින තමන්ට විශාල පිනක් කරගන්න පුළුවන්. අල්පෝ වස්තුව තමන්ට විශාල පිනක් කරගන්න පුළුවන්. එනිසා කවදාවත් ඒ කල්පයයි කියලා හිතන්න එපා. කරන පින අල්පයයි කියලා හිතන්න එපා. සද්ධාව තමයි වැඩි කරගන්න ඕනේ. හිතේ පැහැදීම තමයි වැඩි කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියනවා දැන් ඔය විදියට සත්පුරුෂයා දානීය සම්පූර්ණ කරගත්තම යා සුගතියට යනවා. හැබැයි අසත්පුරුෂයා දුගතියට යනවා. ඔබ තමයි පින්වතුනි අපේ සසරේ හැටි. සසර ස්වභාවය. අද අපි පින්වතුනි එකට එකතු වෙලා හිටියට මේ හැම දිනාම මේ විදියටම සංසාරේ එකිනෙකාට මොන ගැහෙනවා කියලා කියන්න බෑ. එකට කෑව බිව්වට, එකට රස්සාව කරාට, එකට බොහොම හිතවත්කමින් හිටියට මේ හැමදෙනාම ආයේ නැවත එකට එකතු වෙනවා කියලා කියන්න බෑ. සමහරවට ආයිමත් කල්ප අසංඛ්‍ය ගානකට පස්සේ ඒ දෙන්න එකතු වෙන්න පුළුවන්. ඒ පිරිස එකට එකතු වෙන්න පුළුවන්. මොකද අපි මැරුණයින් පස්සේදී එකිනිකා යන ගමන් මාර්ග එකිනිකාට වෙනස්. මේක හරියට හතරමං හන්දියක මොනගෙහිච්ච මොනගෙහිමක් වගේ. හතරමං හන්දියක පිරිසක් එකට එකතු වුණාම ඒ හතර දෙනා පාරවල් හතරකින් මොනගෙහිච්ච හතර දිනේ. හැබැයි මේ හතර දිනා පිටත් වෙනවා හතර පැත්තකට. අර එකට එකතු වෙච්ච මොහොත වගේ තමයි මේ ලැබිච්ච භවය. අපි පෙර ජීවිතේ පිංගුතුනි කොහේ හරි තැනක ඉඳලා මේ භවයට ආවා. ඉතින් මේ භවයට ආවයින් පස්සේ අම්මා තාත්තා දෙන්නෙක් මුණ ගැහුණා. සහෝදර සහෝදරයෝ කියලා පිරිසක් මුණ ගැහුණා. සැමියා බිරිඳ කියලා පිරිසක් මුණ ගැහුණා. හිතවතුන් ඥාතීන් කියලා පිරිසක් මුණ ගැහුණා. හරියට අර හතරමං හන්දියකට ආපු වෙලාවේ තවත් පාරවල් වලින් ආපු පිරිසක් එකට එකතු වුණා වගේ. ඉතින් ඊ හතර දෙනා ආයෙ නැවත විනත් විනත් පාරවල් හතරකින් යනෝ වගේ තමයි මේකට මුණ ගැහිච්ච පිරිස මේ ජීවිතය අත්හරිනකොට ආයෙමත් විවිධ පාරවල් වල තමයි යන්නේ. විවිධ තැන්වල තමයි යන්නේ. කෙනෙක් සමහරලාට නිරයට යන්න පුළුවන්. කෙනෙක් තිරිසන් වෙන්න පුළුවන්. කෙනෙක් പ്രേත වෙන්න පුළුවන්. කෙනෙක් මනුස්ස වෙන්න පුළුවන්. කෙනෙක් දිව්‍ය වෙන්න පුළුවන්.

අන්තිමිකට එකතු වෙනවා කියලා කියන්න බෑ මරණින් මත්තේ. අර හොඳම උදාහරණෙනි මණිකාර කුළුපක තිස්ස හාමුදුරන්ගේ කතාව. තිස්ස කියලා හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නම. මේ හාමුදුරෝ අවුරුදු 12ක් රජ්ජුරුවන්ගේ මෙනික් උපමට්ටම් කරන මෙනික් කරුවගේ ගෙදරට දානෙකට වඩිනවා. 12 අවුරුද්දක් දානෙට වඩිනවා. අවුරුදු 12ක් එක දිගට ඒ නිවසට දානෙට වඩිද්දි හිතලා බලන්නකෝ ඊ නිවසියන්ගේ සද්ධාව කොයි වගේද? ඒ නිවසියන්ගේ සද්ධාව කොයි වගේද? පුදුම සද්ධාවක් නේ උන්ට තියෙන්නේ. මොකද පිංගුතුනි දවස ගානේ දානයක් දෙනවා කියන කාරණාව සාමාන්‍යයෙන් හිතන තරම් ලීසි පාසු කටයුත්තක් නෙවෙයි. මේ වර්තමාන සමාජයේ ගත්තම ඒක ඉතාම දුෂ්කරයි. පොද ගිහි ජීවිතයේ ගත කරන අපේ පිංගුතෝ බලන්නකෝ තමන්ගේ ජීවිතේ දිනෙදා කොච්චර කටයුතු තියෙනවද කරගන්න? දරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා. ස්වාමි භාර්යාවරුන්ගේ වැඩ කටයුතු තියෙනවා. රැකිරක්ෂාවලට යන්න ඕන කටයුතු තියෙනවා. ඔයි වගේ බලන්න කොච්චර පිංගුතුනි තමන්ගේ ජීවිතේ බැඳිච්ච බැඳීම් තියෙනවද යුතුයකම් කරන්න? පිනක් පින් දානයක් කියන කාරණාව මතම ඉන්න බෑ. නමුත් එහෙම කෙනෙක් කරනවා නම් ඒක අතිශයින්ම දුෂ්කර දෙයක්. ඉතින් මේ මැණික්කරු අන්න එහෙම දානයක් දෙන්නේ. දවස ගානේ දන් දෙනවා. මහරහතන් වහන්සේත් උන්ට අනුකම්පාවෙන් නිවසට වඩිනවා. දවසක් මැණික්කරුවා හාමුදුරුවන්ගේ දානෙට මාළු වගයක් ගෙනල්ලා ඒ මාළු ටික සුද්ධ කර කර ඉන්නේ. සාමාන්‍යයෙන් පින්තුණි අද කාලෙනේ ওই දානේවල දෙන විලාව ලං කරලම හාමුදුරලෝ දාන්න වඩම්වන්නේ. පින්තුණි බුදුරජාන් වහන්සේගේ කාලේ එහෙම නෑ. ඒ උරුම් ඉර මුදුන් වෙන්න බොහෝ වෙලාවකට කලින් තමයි දානේ ගෙදරට වඩින්නේ. සමහර ලාවට ඒ වඩිනකොට ඒ නිවසියෝ දාන පිළියෙල කර කර ඉන්නේ. ඒකෙන් සමහර ලාට සාරිපුත් මහ රහතන් වහන්සේම ටිකක් කල් වේලාසනේ වැඩියම උන්වහන්සේ කරන්නේ ආසනේ නිරෝධ සමාපත්තියේ සමවැදෙල වැඩ ඉන්නවා. එහෙම නැත්නම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනවා. එහෙම තමයි හාමුදුරුවෝ වැඩ ඉන්නේ. ඉතින් දැන් මේ හාමුදුරුවොත් ඒ නිසා කල් වේලාස නැතුව වඩිනවා. මොකද දානෙකට කල් වේලාස නැතුව වඩිනකොට ඒ දායකයන්ට තවත් හොඳට පින් කරගන්න පුළුවන්. හාමුදුරුවන්ට මේ පාද සම්භාහනය කරන්න පුළුවන් හාමුදුරුවන්ගේ. දැන් ඒ කාලේ පින්වතුනි තිබිලා තියෙනවා දානෙට කලින් දෙන ආහාර පාන වර්ග. ඒ ආහාර පාන වල තියෙන විශේෂත්වය තමයි ඒවා වැළදුවාම මේ ආහාර රුචිකත්වය වැඩි වෙනවා. ඒ ආහාර පාන වැළදුවාම. එහෙම දේවල් තිබිලා තියෙනවා ඒ කාලේ. ඒතර ඒ නිසා හාමුදුරුවෝ කල් විලාසනේ තු දානෙට වඩින අනුකම්පාවෙන්. දැන් මේ තිස්ස හාමුදුරුවෝ එහෙම වඩින්නේ. මෙනික්කරු අර මසුන් කප කප ඉන්න වෙලාවේ රජගෙදරින් පණිවිඩ කරුවෙක් මෙනික්කරුවට මෙනිකක් දීලා යනවා උපමට්ටම් කරලා ඉවන්න. මාළු අතින් අර මෙනික් අල්ලල පැත්තකින් තියෙනවා. මෙනික්කරුව මාළු ටික අරගෙන ගිහිල්ලා ගිය ඇතුලින් තියලා මින් මෙනික ගන්න එනකොට ඒ එතන අසල ගහක හිටියා කොස්ව අහලිනියේ. මම එතන මේ කොස්ව අහලිනිය කියලා කියන්නේ පිළිහුඩුව වෙන්න ඕන. කවර එහෙම සතෙක් හිටියා. ලීත විරිච්ච අර මෙනික මේ සතා දැක්කේ මස් කෑල්ලක් වගේ. මෙනිකරෝ මාළු ටික අරගෙන ගිය තුලට ගිය පෙළාවේ මේ කොස්වහලේනි අර මෙනික අරගෙන ගිල්ලා. ඕක දැක්කේ හාමුදුරු විතරයි. ඉතින් දැන් මෙනිකරුවා ගිය තුලට ගිහිල්ලා දැන් එළියට එනවා මෙනික ගන්න. එනකොට මෙනික නැහැ. මෙනිකරුවට හීන්ද අඩිය දාන්න ගත්තා. මොකද දැන් මෙනික නැති වුණොත් Tamanට මේකට වග කියන්න වෙනවා. සාමාන්‍ය කෙනෙකුගේ මෙනිකක් නෙවෙයි රටේ රජුරුවන්ගේ මෙනික. කලබලෙන් ගිහිල්ලා බිරිඳගෙන් අහනවා සොඳුරිය මං අර මාළු කපපු තැන මෙනිකක් තියලා තිබුණා නුඹ ඒක ගත්තද? බිරිඳ කියනවා අනේ ස්වාමීනි මං මේ මෙනික ගන්නේ කොහොමද? එතන මෙනිකක් තිව්වා කියන එක දැනගත්තෙත් දැන් ඔය නුඹ කිව්වම කිව්වා. එහෙවිගේ මං කොහොමද ඔබ ගන්නේ? පොඩ්ඩක් බලන්න කිව්වා. මෙනික කරුවා දැන් මේ හැම තැනම පරීක්ෂා කරලා බල්ලා බල්ලා නැතිම තැන මෙනික කරෝ මෙහෙම හිතනවා. මගේ බිරිඳ මේ මෙනික ගත්තෙත් නෑ. මේ මොහොතේ මේ ගෙදරට කවුරුවත් ආව ගියෙත් නැහැ. මේ ගෙදර අපි දෙන්න හැරෙන් තව ඉන්නේ හාමුදුරු විතරයි. බන මෙනික් කරුවට අවුරුදු 12ක් දන් දීපු මෙනික් කරුවට හිතුණා

0: හාමුදුරුව වත් මේ මෙනික ගත්තද දන්නේ නේ. තේරෙනව නේද පින්වතුනි, මේ සද්ධාව කියන එක රැකගන්නවා කියන එක කොච්චර දුෂ්කරයිද? සද්ධාව කියන එක රැකගන්නවා කියන එක හරිම දුෂ්කරයි. ඉතින් මෙනික්කරුවා හිතනවා හාමුදුරුව ගත්තද දන්නේ නේ. හිතලා බලන්න, අවුරුදු 12ක් දන් දෙන්නේ කොච්චර හොඳ සද්ධාවක් වීරියක් මෙනික්කරුවට තිබුණද. නමුත් බලන්න, එක සිදුවීමකින් ඒ සද්ධාව කඩාගෙන වැටිච්ච හැටි. මේ සද්ධාව රකින්නවා කියන එක හරිම දුෂ්කරයි කියලා කිව්වේ ආන්ගේ නිසයි. ඒ නිසා නර මුගලන් මහරහතන් වහන්සේගේ දවසක් එක උපාසකෙක් ඇහුවම, මුගලන් මහරහතන් වහන්සේ ඒ උපාසකගේ දානේ දවස් හතකට කල් දාන්න ඉල්ලනවා. උපාසකතුමා කියනවා, ස්වාමීනි, කරුණු තුනක් පිළිබඳව ඔබ වහන්සේ වග වෙනවා නම් මං දානේ දවස් තුනකට කල් දාන්න. මගේ මේ දාන වස්තුව මේ දින හත ඇතුළත විනාශ වෙන්නේ නැහැ කියලා, දෙවෙනි එක තමයි මගේ මේ ජීවිතේ මේ දින හත ඇතුළත විනාශ වෙන්නේ නැහැ කියලා, තුන්වෙනි එක තමයි අද මේ තියෙන සද්ධාව දින හත ඇතුළත විනාශ වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ පොරොන්දු වෙනවා නම් මං තව දවස් හතකින් දන් දෙන්නම් කිව්වා. මොගලන් මහරහතන් වහන්සේ කියනවා, දවස් හතක් යනකම් නුඹගේ ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ කියලා මං පොරොන්දු වෙන්නම්. දවස් හතක් යනකම් මේ දාන වස්තුවට හානියක් වෙන්නේ නැහැ කියලාත් මං පොරොන්දු වෙන්නම්. හැබැයි දවස් හතක් යනකම් ওই තියෙන සද්ධාව ওই විදිහට තියෙනවා කියන එක නම් මට පොරොන්දු වෙන්න බෑ කිව්වා. ඒතර ඒකෙන් තේරෙනව නේද, මේ සද්ධාව කියන කාරණාව රැකගන්නව කියන එක කොච්චර දුෂ්කරයිද? ටික සමහරලාට සමහර සිදුවීම් වලින් සමහර කෙනෙකුගේ තියෙන පින්වතුනි හිතේ සද්ධාව දුරුවල වෙන්න පුළුවන්. මහා සංඝරත්නිය පිළිබඳව සමහර සිදුවීම් වලින් සමස්ත මහා සංඝරත්නිය කිරිහිම අපහැදීමක් ඇති වෙන්න පුළුවන්. ওই වගේ ගත්තම අපේ පින්තුන් හිතලා බලන්නකෝ, සද්ධාව කියන එක රැකගන්න එක කොච්චර අමාරුද? ඉතින් මෙනික්කරුවා අවුරුදු 12ක් දන් දීලා මේ සද්ධාව නැති කරගත්තේ. හැබැයි බිරිඳට කිව්වම කියනවා, ස්වාමීනි, පව් පිරෙන කතා කියන්න එපා කිව්වා. 12 අවුරුද්දක් උන්වහන්සේ මේ නිවසට ආව ගියා. උන්වහන්සේගේ ඉරියව් මාත්‍රිකින්වත් වරදක් උනේ නෑ. එහෙව් එක උන්වහන්සේ උක ගන්නේ නෑ. ඔයි දාපු තැනක බලන්න. ඊට පස්සේදී සැමියා කියනවා, සොඳුරිය, ඒ වගේ වටින මැණිකක් හම්බුනාම කාටද ඔක ආසාවක් ඇතිනො වෙන්නේ? ඉන්නකො මං උන්වහන්සේගෙන් ඔක විමසන්නම් කියලා බිරිඳ එපා කියද්දීම ඔහු ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ආන් අතන මැණිකක් තිබුවා. ඔබanse දකින්න ඇතිනේ රජ්ජුරුවන්ගේ පණිවිඩකරුවෙක් ඇවිල්ලා මේ මැණික මට දීලා ගියා. ස්වාමිනී, මේ මැණික දැන් තියපු තැන නෑ. මගේ බිරිඳ අරගෙනත් නෑ. මන් තියපු තැන මැණිකත් නෑ. මෙතන දැන් මේ වෙලාවේ කෙනෙක් ආව ගියෙත් නෑ. ස්වාමිනී, ඔබanse හැරෙන්නේ මේ නිවසේ වෙන්නේ කවුරුකුත් නෑ. ඉතින් ස්වාමිනී, ඔබanse තමයි මේ මැණික ගත්තේ. ස්වාමිනී, ගත්තට කමක් නෑ. මේ මැණික මට දෙන්න. මොකද රජ්ජුරුවන්ට නැත්තම් මට වග කියන්න බැරි වෙනවා. එතකොට හාමුදුරුවෝ කියනවා, උපාසක, ඒ නුඹේ මැණික මම ගත්තේ නෑ. ආයි අහනවා, ස්වාමීනි, මාව වෙහෙසට පත් කරන්න නැතුයි මැණික දෙන්න. මොකද ඔය මැණික නොදුන්නොත් අපේ මුළු පවුලටම සමහරට ජීවිතෙන් පවා රජ්ජුරුවන් ඉදිරි වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. 12 අවුරුද්දක් ඔබහන්සට දන් දීලා අපෝපස්ථාන කරපේ කෘතුගුණ සලකලා හරි කමක් නෑ, අපට ඔක දෙන්න කිව්වා. හාමුදුරුවෝ කියන, උපාසක, ඒ නුඹේ මැණික මම ගත්තේ නෑ. ස්වාමිනේ, ඔබහන්සේ නැත්තම් කවුද මේක ගන්නෙ? වෙන කවුරුවත් නෑ. ස්වාමිනේ, මැණික අපට දෙන්න කියලා කේ රළුව විදියට අහනවා දැන්. හාමුදුරුවෝ කියනවා, නෑ උපාසක, මම ගත්තේ නෑ. ඉතින් අවසානයේදී උපාසකට කේන්ති කියලා, ස්වාමිනේ, ඔබහන්සේ දැන් මගේ සීමාව පන්නල තියෙන්නේ. මෙච්චර හොඳින් අහලා දෙන්නේ නැත්තම් දන් ගන්න ක්‍රමේ මම දන්නවා කියලා ගිය ඇතුළට ගිහිල්ලා ලණුවක් අරගෙන ඇවිල්ලා හාමුදුරන්ගේ හිස වටා ලණුව ඔතලා දණ්ඩක් තියලා ඒ දණ්ඩ අඹරව අඹරව අහනවා, මාව මහ පෞකාරයේ කරවන්න එතොයි මැණික දෙන්න. හාමුදුරුවෝ කියනවා, මම ගත්තේ නෑ. මෙහෙම දණ්ඩ කරකවද්දී උන්වහන්සේගේ ලේ නහර ඇතුලින් පුපුරලා කන් දෙකෙන් ලේ වැගිරෙනවා. ආන්ගේ වැගිරෙන ලේ ටික බොන්න අර කොස් වහලිනිය ළඟට ආපු වෙලාවේදී මේ මැණික්කරුවා ආපු කේන්තියට කොස් වහලෙන්ට පයින් වීගෙන් පහරක් ගැහුවා. කොස් වහලිනිය මැරලා ඇදගෙන වැටුණා. හාමුදුරු ඒක දැකලා අහනවා, උපාසක, ඔය ලණුව පොඩ්ඩක් බුරුල් කරලා අර සතාව මෙරලද කියලා බලන්න. ඉතින් මෙනිකරුවා කියනවා, නුඹ ගත්තු මෙනික මට දුන්න නැති වුණෝතින් ඌ ගියපු තැනට තමයි නුඹටත් යන්න වෙන්නේ. මෙරිච්ච උගේ ජීවිතයේ නෙවෙයි නුඹේ ජීවිතය ගැන බලන්න කියලා මෙනිකරුවා කිව්වා. එතකොට දැනගත්තා කොස්වහලීනේ මෙරිලා. එතකොට කියන උපාසක, එහෙනම් ওই ලණුව ටිකක් බුරුල් කරලා ඒ සතාගේ බඩපළල බලන්නකො මෙනිකේක ඇතුළේ ඇති කිව්වා. වචනේ අහනකොටම මෙනික් කරුවාගේ හිතට මොකද්ද වුණා? හිතාගන්න බැරි වුණා දීපු උත්තරේ. මෙනික් කරුව හනිකට ගිහිල්ලා කොස්වහලීනියගේ බඩපළල බලනකොට මේ මෙනික තියෙනවා. ඇති වෙච්ච වේදනාවට හාමුදුරගේ පාමුල වැඳ වැටලා සමාව අයදින, අනේ ස්වාමීනි මා කරපු වරදට ඔබවහන්සේ මට අනුකම්පාවෙන් සමාව දෙන්න. ඇයි ස්වාමීනි ඔබවහන්සේව මෙච්චර වෙහෙස කරද්දිත් මට ඕක කලින් කිව්වේ නැත්තේ? හාමුදුරුවෝ කියනවා, උපාසක ඔය සතා මෙරුන් නැත්තං මාව මෙරුවත් කියන්නේ නෑ කියලා. එතකොට ඒකෙන් තේරෙනව නේද රහතන් වහන්සේලාගේ සීලය කොච්චර උසස්ද? තමන්ගේ ජීවිතේ ගියත් ඒක කියන්නේ නෑ. ඉතින් උන්වහන්සේ සමාව දෙලේ තනින් වැඩිනවා. හැබැයි රහතන් වහන්සේ වැඩි දවසක් ජීවත් වුණේ නෑ. ඒ වේදනාවෙ මුන්වහන්සේ පිරිනුවම් පානවා. ඉතින් අර කොස්වහලීනි අර කාන්තාවගේ කුසේ දරුවෙක් වෙලා පිළිසිඳ ගන්නවා. මෙනික්කරුව මෙරළ ගිහිලා අවීචියට යනවා. කාන්තාව මෙරළ ගිහිලා සුගතියට යනවා. ඒතර තේරෙනව නේද එකට එකතු වෙලා පින්කම් කරපය පවා අවසානයේදී කොහා කොහාටද ගියේ කියලා. ඒ වගේ තමයි අපි එකට එකතු වුණාට අපි යන දවසට කොහි යනවද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා තමන්ගේ සසර හදා ගන්න ඕන තමන්මයි. ඒ නිසා මේ බාහිරව ඉන්න පිරිස ගැන හිතනවට වඩා නිතරම තමන් ගැන හිතන්න. තමන්ට යන්න තියෙන මේ සසර ගමන ගැන හිතන්න. මොකද තමන්ගේ පිහිට තමන්ගේ සරණ තමන්ම තමයි හදා ගන්න ඕන. ආයි ඊළඟ සංසාරී ඊළඟ ජීවිතවලට ගියාම කන්න නැති වුණොත් මේ දරුවෝ ඇවිල්ලා අපේ පින්වතුන්ට කන්න බොන්න දෙන්නේ නේ. අනේ අපේ අම්මා තාත්තට ගිය ජීවිතේ දන් දී ගන්න පින් කරගන්න බැරි වුණේ මගේ පන්ති වැඩවලටයි, මගේ අධ්‍යාපනයට, මගේ අනාගතේ වෙනුවෙන් කැප වෙන්න ගිහිල්ලා. ඒ නිසා මගේ අම්මා තාත්තට මේ ජීවිතේ මං සලකන්න ඕන කියලා ඊළඟ ජීවිතේ දරුවෝ කවුරුවත් ඇවිල්ලා සලකන්නේ. මගේ බිරිඳට මගේ වැඩ ටික කරන්න ගිහිල්ලා තමයි පිනකටවත් යන්න බැරි වුණේ. එහෙමයි කියලා සැමියා ඉන්නේ නේ. එහෙමයි කියලා බිරිඳෙන්නේ නේ. එහෙමයි කියලා දරුවෝ ඉන්නේ නෑ. එහෙමයි කියලා දෙමව්පියෝ ඉන්නේ නෑ. තමන්ගේ පිහිට හදා ගන්න ඕන තමන්මයි. ආන්නී විදියට පිහිට පිළිසරණ තමන්ම හදා ගන්න. එතකොට තමන්ට සංසාරේ ඒ පිහිට හදා ගන්නට පුළුවන්. ඥානේ පිහිට සලසා ගන්න, කුසල් දහම් වඩා ගන්න, ධර්ම ශ්‍රවණය කරපු පිංතුන් හැම දිනාටම ශක්තිය ධෛර්ය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකෙටම sannivedanaya කරන්න දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක 30 නීදකෝන් ලක්සම්බර්ග්හි පදිංචි පද්මා වික්‍රමසිංහ මෑණියන් ඇතුළු පුණ්‍යවන්ත පිරිස තමයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. එත විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ මාස 3 දින ජන්මදිනයේ සමරන විද්‍යා ගෝතමී විතාන දියණියට ආශිර්වාදයේ කරන්න. ඉතින් ආදරණීය දියණියට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා. ඒ දියණියගේ ග්‍රහාපල දුරු වී මානසික පීඩනයකින් තොරව තමන්ගේ රැකිරක්ෂා කටයුතු ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්ය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ඒ දියණියට ආශිර්වාදයේ කරනවා. ඉතින් මේ ධර්ම දානෙ මේ පිණින් ඒ දියණියගේ අනාගත ජීවිතය යහපත් වී සුවපත් වේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම මීට මාස 7කට පෙර මියගිය සරත් විතාන ස්වාමි පුරුෂයාටත් දෙමව්පියන් ඇතුළු පරලෝ සැපත් හැම දිනාටමත් මේ පිං අනුමෝදන් වේවා කියලා පිං දෙනවා. ඒ වගේම අති ගෞරවණීය කැටවල හේමාලෝක පින්වත් නායක මාහිමිපාණන් වහන්සේටත් දේශිකානන් වහන්සේටත් මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඉතින් මේ පවුලේ හැම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ හැම දිනාටමත් මේ සියලු පිං අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානි සංස ධර්මයේ පාරමී ධර්මයක්ම වේවායි සාදෝ සාදෝ සාදෝ කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.
1: සාදු සාදු සාදු. නෙතෙෆම් ධර්ම දක්ෂිනාවයි ඒ අවසන් වූයේ. අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවැනි චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී ඔබේ විහාරස්ථානයට වැඩම කරවා නෙතෙෆම් ශ්වේත පූජා පොහෝදා සජීවී පින්කම් මාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමති නම් ඔබ කතා කරන්න අපේ දර්ශනට 077 41 52 272 අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්න දර්ශන සූදානම් වෙන්න ඉන්නවා. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. සතිය දිනවල 077 77 25 214 අංකයෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය, උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට, ඒ සඳහා එකතු වෙන්නට 076 716 3872 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 076 716 3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙත් FM රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙත් FM ධර්ම දර්ශනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.
3: සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන් නෙත් FM රේඩියෝවේ සතියේ දිනවල විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 077 77 25 214 077 77 25 214 සතියේ දිනවල උදෑසන 9ත් සවස 5ත් අතර කාර්යාල වේලාව තුලදී අමතන්න. දර්ශන
4: කවදත් අලුත් කාගෙත් නෙත්.
5: ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

සෙලිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net Ferit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමාමෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුළ සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Ferit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Ferit Mandepil.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.